අයිබෝවන් සුබෝ දැසනක්. අද ජෝනි මාසේ 23 වෙනිදා අඟහරුවාදා දවස තවත් ජයග්‍රහී දවසක ආරම්භය. ලෝක ප්‍රකට භෞතික විද්‍යාඥයෙක් වුණු ඇල්බර්ට් අයින්ස්ටයින් මෙන්න මෙහෙම කතාවක් කියලා තියෙනවා. අතපසුවීමක් නොවුණු කෙනෙක් සිටී නම් ඒ කිසි විටකත් උත්සාහ නොකළ අයෙක් පමණයි කියලා. ඉතින් ඔයත් කල්පනා කරලා බලන්න මොනවා හරි දෙයක් කරගෙන යනකොට නේද අපිට කොතනකදී හරි දෙයක් අතපසු වුණා කියලා දැනෙන්නේ. අන්න ඒ නිසා අතපසු වුණා කියලා කනගාටු වෙන්න එපා. ඔයා දෙයක් කරන්න උත්සාහ කළා කියලා සතුටු වෙන්න. අද අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිල වෙබ් අඩවි සහ ලක්කන ප්‍රවෘත්ති අංශය වාර්තා කරලා තියෙන තොරතුරු ලක්කන්ඩ මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අද සියලුම පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය ඩෙංගු මාරයා පිළිබඳවයි සටහන් වෙන්නේ. ඩෙංගු මඩින්න රට පුරා විශේෂ මෙහෙයුම් සෞඛ්‍යාංශ සීරුවෙන් ජාතික වැඩසටහන හෙට සිට දිනකට ඩෙංගු රෝගීන් 10000 ඉක්මවතේ සමස්ත රෝගීන් 47179යි මරණ 28යි. උපාලි කරුණාරත්න සන්ධ්‍යා කරුණාරත්න සහ රන්මලී සෝමසිරි අද වාර්තාව අරගෙන ඉන්නේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ විදිහට. දෙවයින පුවත්පත සටහන් කරනවා පැය 24ට ලෙඩ්ඩු 10000ක් පණේ ඩෙංගු ඉහවහා ගිහින් රෝහල් උතුරයි. දිගටම ගියොත් රෝහල් පද්ධතියම අවදානමේ. ඩෙංගු මර්ධන වැඩබලන අධ්‍යක්ෂ මෙහෙම කියනවා කියලා දිවයින පුවත්පතේ සටහන. නිසි පියවර නොගත් නිසා ඩෙංගු නහුතෙට නැග්ගා. සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය මෙහෙම සටහන් කරනවා කියලත් අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කළා තිනවා දිවයින පුවත්පත. අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ එක දවසකට අලුතින් 1069ක් ඩෙංගු රෝගීන්ගෙන් රෝහල් උතුරයි. කොළඹ ගම්පහ මාතර රෝහල්වල ඇඳන් ඉඩ නැහැ. මරණ 28යි 5ක්ම දරුවෝ මරණ ගණන ඉහළ යෑමේත් අවදානමක්. ඩෙංගු මර්ධනයට තවත් විශේෂ දින තුනක් අවදානම්. MOH කලාප 112ක් හඳුනාගෙන වැඩිම ව්‍යාප්තිය මහරගම කියලයි නිමල කොඩිතුවක්කු ලංකාදීපට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ අද මේ සම්බන්ධයෙන්. Let's move to the Daily News newspaper. Dengue epidemic looming. Bichru index exceeds 25. Over 1,000 new cases in last 24 hours. 28 deaths recorded this year. For the more detail, the Bichru index, which indicates the density of dengue mosquito larvae, has now exceeds 25 many areas, posing a grave threat to the public. President of the Health Entomology Officers Association, Najit Sumanasena, said yesterday. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙන අපි අවධානය යොමු කරන මුලක්කන ප්‍රවෘත්ති අංශයට. මේ මාසේ පළමු දින 20ට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12196ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව රෝගීන් වැඩිම පිරිසක් මේ වසරේදී වාර්තා වී ඇත්තේද ජූනි මාසයේ බවයි සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ. මේ වසර ආරම්භයේ සිට මේ දක්වා අසාධිතයින් 47179ක් සහ මරණ 28ක් වාර්තා වී තිබෙනවා. ඉන් 6 දෙනෙකුම වයස අවුරුදු 15ට අඩු දරුවන් බවයි සඳහන් වෙන්නේ. ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය

0: දහරි කොට්ටාස සංඛ්‍යාව 112ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩෙංගු රෝගය සීග්‍රෙන් පැතිර යාම හේතුවෙන් රෝහල් ධාරිතාවත් ඉක්මවා ගොස් තිබෙන බවයි සඳහන් වෙන්නේ. ඒ හේතුවෙන් බොහෝ රෝහල්වල ප්‍රතිකාර සේවා සැපයීම ගැටලු සහගත තත්වයක පවතින බැවින් මේ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙස වෛද්‍ය චමිල් විජේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින අපි අහලා බලමු. එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද සඳහන් කරන්නේ කියලා.
1: මෙතන තියෙන දැවැන්තම අභියෝගේ බවට පත් වෙලා තියෙන රෝහල් පද්ධතියට මේ තත්ත්වය කොයිතරම් දුරට දරා ගන්න පුළුවන්ද කියන කාරණේ. මේ වන විටත් ජේෂන් බස්නාහිර පළාත, මාතර, ඒ වගේම රත්නපුර, මහනුවර, ගාල්ලාදී මේ ඩෙන්ගු අධ්‍යවදානම් තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙන ගත වෙලා තියෙන දිස්ත්‍රික්කවල ප්‍රධාන රෝහල් සියල්ලම වගේ පිරී ඉතිරිලා ගිහිල්ලා තියෙනවා. සමහර රෝහල්වල ඒ ඩෙන්ගු රෝගීන් වෙනත් වාට්ටුවලට පවා මාරු කරලා ඉඩ තියෙන ස්ථානවලට දාලා ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. එතනදී අපි තේරුම් ගන්න ඕනේ කවුරු හරි කියනවා නම් අලුතෙන් වාට්ටු හදමු අලුතෙන් රෝහල් හදමු කියලා ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අපිට පැටව ගහන්න බෑ දවසින් දෙක. ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට උනත් යම් ආකාරයක සීමාවක් එනවා. එතනින් එහාට මේක ඔරොත්තු දෙන්නේ නැහැ. ඒ මට්ටමට යා නොදී මේ ඩෙන්ගු අසංගත තත්ත්වය පාලනය කරගැනීම අතිශයින් වැදගත්.
0: ඩෙංගු පාලනය සඳහා තනිතනි පුද්ගලයා වශයෙන් ක්‍රියාත්මක වෙමින් තම සමාජ වගකීම් ඉටු කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
2: වැසි තත්ත්වයේ නැවත වර්ධනය වෙමින් තිබෙනවා. මේ ඇතිවෙන කාලගුණයේ වෙනස්කම් තුළ මේ මෝසම් වැසි තත්ත්වයේ ඇතුලේ කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ වත්ත මම ඊයේ සුද්ධ කරගත්තා මට ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් නැවත තමන්ගේ පිරිසුදු කරපු වත්තේ උනත් පිරිසුදු කරපු පරිසරය ඇතුලේ උනත් නැවත ඩෙංගු කීටයන් බෝ වීමේ ඉඩකඩ වැඩි. 20 වෙනිදා දක්වා මේ සිදු කරපු සමදාන වැඩසටහන වලට සීමා නොවි මේ මොහොතේ සිට ඔබේ පරිශ්‍රයන් ඔබ ගැවසන තැන් ඔබ ඉන්න ස්ථාන මේ සියල්ල අවධානය යොමු කරලා කීටයන් බිහිවන තැන් පරීක්ෂා කරලා බලලා ඉතා ඉක්මනින් ඒවා විනාශ කරන්න මැදිහත් වීමක් කරන්න මේ පිළිබඳ අපි මෙතරම් අවධානය යොමු කරන්නේ මේ ඇති වෙලා තිබෙන තත්ත්වය තවදුරටත් වර්ධනය වුණොත් සෞඛ්‍යංශ දැනටමත් කරුණු වාර්තා කරන්නේ රෝගී තත්ත්වයන් වෙනස් වෙමින් තිබෙන ඒ රෝග ලක්ෂණ වෙනස් වෙමින් තිබෙනවා වාර්තා වෙන ආකාරයට ඒක නිසා මෙහි තියෙන අවධානම් තත්ත්වය වැඩි මේ අවධානම් තත්ත්වය හොඳින් තේරුම් අරගෙන ඉදිරි කාල සීමාව තුළ අකණ්ඩ ඩෙංගු කීටයන් බෝවන ස්ථාන ඉතා ඉක්මනින් විනාශ කළ ඔබත් ඔබේ දරුවන් අපි පුරවැසියන් විදියට රැක ගැනීම වෙනුවෙන් අපි මැදිහත් වීම කරගමු. රජයේ වෙනුවෙන් නිරන්තර මැදිහත් වීම සිදු කරනවා. නමුත් අපි කවුරුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දීලා රෝහලට බාර දීලා විතරක් පාඩු ඉන්න එපා. අපි ඔබෙන් අවධාරණය කළ ඉල්ලන්නේ මේ ඇතිවෙමින් තිබෙන තත්වය ඉතාම ඉක්මනට සමනයට පත් කරගන්න ඕන, පාලනය කරගන්න ඕන. ඒ සඳහා පුරවැසියන් විදියට ඔබගේ සහයෝගය රජයට ලබා දෙන්න.
0: මාතර දිස්ත්‍රික්කය තුළ දැනට පරීක්ෂා කළ ස්ථානවලින් ස්ථාන 775කම මදුරු කීටයන් සහිත බවට හඳුනාගෙන තිබෙනවා. දිනකට නඩු 50ක් මෙන්ම මේ වන විට නඩු 330ක් පවරා තිබුණද ජනතාවගේ අවධානය ඉතාම අඩු බව අමාත්‍ය සුනිල් හඳුන්නේති මහතා පවසනවා.
3: ව්‍යාප්ත වීම මර්ධනය කරන්න සෝපත් පෞර හැටියට වැඩසටහනක් ආරම්භ කළා. පහුගිය සතිය ටියුෂන් පන්ති පවත්වන ප්‍රධාන ස්ථාන 11ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පරීක්ෂා කළා. ඉන් 8ක් ඩෙංගු කීටයින් බෝවෙන ස්ථාන හැටියට අඳුරගත්තා. ඒ වගේම රජයේ ස්ථානවල පාසල් ගොඩනැගිලිවල ඉහළ තට්ටුවල වතුර රැඳිලා තියෙන ස්ථාන අඳුරගෙන තියෙනවා විශාල ප්‍රමාණයක්. වැලිගම, දෙවුන්දර, අඹරපිටිය, අතුරලිය වගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල බොහෝ විට මේක මර්ධනය කළ අවසානයි. නමුත් ප්‍රශ්න තියෙන්නේ මාතර නගරයට එන මිනිසු නැවත බෝවෙලා ඒ ප්‍රදේශවලට යනවා. තේයින් නැවත මේ ව්‍යාප්ත වීමේ ඉඩකඩක් තියෙනවා. ඉදීම මර්ධනය කරන්න ඕන තැන තමයි මාතර නගර සීමාව. අපිට ඇත්තටම පුදුමයක් තියෙනවා. සමහර මිනිස්සු රතුන නිවේදන වලට බයත් නැහැ. නඩු දානවට බයත් නැහැ. PHI මහත්තයට බයත් නැහැ. දඩ ගහනවට බයත් නැහැ. තමන්ගේ ගෙදර ඩෙංගු බෝ වෙන බව හොඳනම දැනගෙන නිහඬව ඉන්නවා. කියන්නේ මැරෙන්න බය නැද්ද කියලා එක වෙලාවකට හිතනවා. දැනට අපි මේක පාලනය කරගෙන තියෙන්නේ රජයේ නිලධාරීන්ගේ විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව, පොලිසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, නගර සභා ප්‍රාදේශීය සභාවල ඉන්න කම්කරු සහෝදරවරු ඉතාම ස්වේච්ඡාවෙන් වැඩ කරලා. අද මේ නිවාඩු දවස්වලත් ඒගොල්ලෝ වැඩ කරා. ඒක තමයි මේක පාලනය කරගෙන තියෙන්නේ. ඉතින් කියන්න ඕනේ ජනතාවගේ මේ ගැන තියෙන උනන්දුව අවමයි. ඒ අවම වීමෙන් තමයි මේක මේ වර්ධනය වෙලා තියෙන්නේ. ඒක නිසා අපි මේ දැනුවත් කිරීමත් කරනවා.
0: අපිත් ඔබට නිරන්තරයෙන් මතක් කරන්නේ ඔබේ අවට නිවස අවට පිරිසිදු කරගන්න වතුර පෙරෙන ස්ථාන තියෙනවා නම් අනිවාර්යෙන්ම සුද්ධ පවිත්‍ර කරගන්න. ඔබේ ජීවිතය වගේම වටපිටාවේ ඉන්න සියලු පුද්ගලයන්ගේ ජීවිතත් රටට වැදගත්. ඒක නිසා ඔබේ වගකීම හරියට ඉෂ්ට කරන්න කියලා තමයි අපි මතක් කරන්නේ. ඒකම අපි සඳහන් කරන ඕනේ. ලංකාදීප පුවත්පත සඳහන් කළා තිබුණා කපිල කන්නංගර මහතා මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළා තිබුණා. රට පුරා ඉතා තදින් පැතිර යන ඩෙංගු අසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල රෝහල් දින ගණනාවක් තිස්සේ ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඉතිරී යන බව සෞඛ්‍යංශ සඳහන් කරනවා. රෝගීන් සංඛ්‍යාව මෙලෙස සීග්‍රේ නිහල යාම හේතුවෙන් මෙරට රෝහල්වල ධාරිතාව මේ වන විටත් ඉක්මවා ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර මහතා සඳහන් කරනවා කියලා තමයි ලංකාදීප පුවත්පතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සටහන් වෙන්නේ. අවධානය යොමු කරමු දිනමින පුවත්පත රද සටහන් කළ තින ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ජනපති හමුවෙයි. චෛරූපත් සමගිනුයි මේ සම්බන්ධයෙන් අද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. ඩේලි නිවුස් පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා. President meets U.S. Assistant Secretary of State. For the more in detail, President Andry Kumar Wijesanayake with United States Assistant Secretary of State for South and Central Asian Affairs, Dr. Paul Kapoor, at the Presidential Secretariat yesterday. For the more in detail, Dr. Paul Kapoor, the United States Assistant Secretary of State for South and Central Asian Affairs, who is currently visiting Sri Lanka, met with President Andry Kumar Wijesanayake at the Presidential Secretariat yesterday. දෙදින නිල සංචාරයකට මෙරටට පැමිණි ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳව සහකාර රාජ්‍ය ලේකම් ආචාර්ය පෝල් කපෝල් මහතා ජනාධිපති කාර්යාලයේදී ඒ සවස ජනාධිපතිවරයා හමු වුණා. එහිදී ජනාධිපතිවරයා විසින් සහකාර ලේකම්වරයා අනුසුමයරෙන් පිළිගනු ලැබුණා කියලා ඒ සඳහන් වෙන්නේ. ජනාධිපතිවරයා සහ සහකාර ලේකම්වරයා අතර සාකච්ඡාවක්ද පැවති අතර ද්විපාක්ෂික සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට එකඟතාව පළ වුණා කියලා තමයි අද දිනමින පුවත්පත චෛරූපත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. තවත් බොහොමයක් තොරතුරු මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම්. රැඳි සිටින ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව මතක් කරනනම් වෙලා උදේ 6 විනාඩි 12යි.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්, තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
5: ලක්හඬ රේඩියෝ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙල් සමූහ ව්‍යාපාරයේ විතුන් ගෙන් අපතහරන දැන් නවනිමාවකින් එන ඩෝමාස් වන්ට්‍රී වීකිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1
3: ලක්කන සිත නිවන බුදුපණ සිත නිවන බුදුපණ
4: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
5: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
4: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0.77 273 454

0: News Alert.
1: බෙලව දෙහයි විනාඩි 19 ඔබ නැවතත් ලක්කන්න මෝර්නින් නිවුස් ඇලර්ට් සමගින්. දිනමින පුවත්පතටයි මේ අවධානය දිනමින පුවත්පත සටහන් කළ තිබෙනවා. අස්වැසුම දේමනාව ගිනුම් වලට බැර කරයි. මහින්දලුත් ගෙදරයි වාර්තාව ගෙනෙන්නේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ දෙවැනි අදියරට අදාළ ප්‍රතිලාභයෙන් සඳහා අදාළ දේමනාව ලෙස රුපියල් මිලියන 3,287.16ක මුදලක් ඔවුන්ගේ බැංකු ගිණුම වෙත අද බැර කිරීමට පියවරගෙන තිබෙනවා කියලා තමයි දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ මේ සම්බන්ධයෙන්. සර්වජන බලයේ නීතිඥ නලින් පතිරණට ප්‍රධාන මාධ්‍ය ආයතනයකට ජාතික ලොතරැයි මණ්ඩල සභාපතිගෙන් එන්තර වාසියක්. අද සුභාෂිනී සේනානායකයි වාර්තාව අරගෙන එන්නේ. අපි අවධානය යොමු කරමු ඇතුල් පිටුවල වාර්තාව සටහන් කරලා තිනවා දීර්ඝ විස්තරයක් සහිතව. සර්වජන බලය පක්ෂයේ වෘත්තිවේදීන්ගේ සංගමයේ විසින් විද්‍යුත් මුද්‍රිත සහ අනිකුත් අන්තර්ජාල මාධ්‍යයන් කැඳවා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී තමාගේ කීර්තිනාමයට හානිවන අයුරින් අපහාසාත්මක සහ අසත්‍ය තොරතුරු ප්‍රකාශයට පත් කිරීම සහ එම ප්‍රකාශ විකාශය කිරීම සම්බන්ධයෙන් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MD සිරිල් ඇන්තනි පෙරේරා මහතා විසින් සර්වජන බලය පක්ෂයේ ප්‍රතිවේදීන්ගේ සංගමේ කැඳවුම්කරු නීතිඥ නලින් පතිරණ මහතාට සහ ප්‍රධාන විද්‍යුත් මාධ්‍ය ආයතනයකට එරෙහිව එන්තරවාසි යවා තිබෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති MD සිරිල් ඇන්තනි පෙරේරා මහතා මෙම එන්තරවාසි යොමු කර ඇත්තේ රුපියල් මිලියන 500ක මුදලක් ගෙවන ලෙස ඉල්ලමින් තම නීතිඥවරයා වන සම්පත් යාලේවත්ත මාර්ගයෙන් කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දිනමින පුවත්පත සටහන් කරන්නේ. බෝ නොවන රෝග පාලනයට නව කාර්යසාධන බලකායක් අද සඳයා කරුණාරත්න දිනමිනට ගෙනෙන තොරතුරු සටහන් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෘද රෝග, පිළිකා යනාදී බෝ නොවන රෝග පිළිබඳව ගැටලුවට මුහුණ දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛව කාර්යසාධන බලකායක් ගොඩනගන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා. බෝ නොවන රෝග නිරාවරණය සම්බන්ධයෙන් ප්‍රධාන හේතුවක් වන පෝෂණය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨ ශ්‍රවණාගාරයේ පැවති සෞඛ්‍ය සම්පන්න පාසල් ආපන ශාලා පිළිබඳ මාර්ගෝපදේශ එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ මේ බව සඳහන් කළා කියලයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන. මේ සම්බන්ධයෙන් ලක්කන ප්‍රවෘත්ති අංශත් අද තොරතුරු සටහන් කළ තිබුණා. කෙටි ආහාර ගැන නැවත සිතමු. සෞඛ්‍ය සම්පන්න ස්වභාවික කෙටි ආහාර තෝරමු යන්න තේමා කර ගනිමින් 2026 වසරේ පෝෂණ මාසය ක්‍රියාත්මකයි. ඊට සමගාමීව නිරෝගී දරු පරපුරක් වෙනුවෙන් සෞඛ්‍ය සම්පන්න පාසල් ආපන ශාලා පිළිබඳව මාර්ගෝපදේශ එළිදැක්වීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කෙටි ආහාර සම්බන්ධ එළිදැක්වූ මෙම යෝජනාවලිය පාසලට පමණක් සීමා නොකර සෞඛ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශවල ඉහළ සිට පහළට පළමුවෙන්ම භාවිත කළ යුතු බවත් නලින්ද ජයතිස්ස මහතා මෙහිදී අවධාරණය කළා. අපි අහලා බලමු එතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද පළ කරන්නේ කියලා.
2: මේ මොන ගැහුණු සෞඛ්‍යට සම්බන්ධව එක අම්මා කෙනෙක් කිව්වා, දැන් මේටික් කරාට පස්සේ ස්කෝල් කැන්ටින් එකේ මොනවද කන්න දෙන්නේ කියලා. නමුත් එයා තීරුම් ගත යුතුයි, අපි මේ වැඩසටහන සැලසුම් කරන්නේ 2025 ජාතික පෝෂණ මාසයේදී ඔබ ලබාගත් දත්ත තොරතුරු අනුව. අවුරුදු පහට අඩු දරුවන්ගෙන් 10.1% මිටි බව, 8.6% කුෂ බව, 16.1% අඩු බර සහ 0.57% ස්ථූලතාවය හෝ අධි බර වාර්තා කරනවා. ගර්භණී මාතාවන්ගෙන් 13.2% අඩු බර පළමු මාස 3 සහ මධ්‍යම සහ උග්‍ර මට්ටමේ රක්තහීනතාවයක් දිනවා 14.3% ඒ ගර්භණී මාතාවන්. බොහෝ බෝනෝ රෝගත් එක්ක රෝග නිවාරණයේදී සම්බන්ධ වෙන ප්‍රධානම දේ තමයි පෝෂණය. පෝෂණය සම්බන්ධයෙන් අපේ තියෙන විසඳුම් දවසකින් දෙකකින් සතියකින් මාසෙකින් කරන්න පුළුවන් දේවලුත් නෙමෙයි. ඒ නිසා මගේ යෝජනාව තිබෙන්නේ අද මේ කෙටි ආහාර සම්බන්ධයෙන්, ස්නැක් සම්බන්ධයෙන් ඔබ අපි අද ඔක්කොම එකතු වෙලා සම්මත කරගන්නා මේ යෝජනාවලිය ස්කූල් කැන්ටීන් එකට පමණක් නෙවෙයි. ඉස්සෙල්ලාම සෞඛ්‍ය අමාත්‍යාංශයේ, මෙතන ඉන්න අධ්‍යාපන අමාත්‍යාංශයේ, උඩ මට්ටමේ අපේ රැස්වීම, අපේ සාකච්ඡා, අපේ උසව අවස්ථාවල ඉඳලා බිම ඔබ MOH වල ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය ඇතුළු පහළම දක්වා පළවෙනිම ඒ භාවිතාව කරන්න ඕනේ.
1: යලකන්නේ වී අසුනු නෙලීම ආරම්භයේ සිටම වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. මහා පරිමාණ වී වෙළඳුන්ගෙන් නොව සැබෑ වී ගොවියන්ගෙන් වී මිලදී ගැනීම සඳහා රජය කටයුතු කරන බවයි ඒ මහතා අවධාරණය කළේ.
0: ගොයන් කැපෙන ප්‍රදේශවල වී ගබඩා අරිනවා. වී ගන්න පටන් ගන්නවා. වී ගන්නේ කියන කතන්දරේ ඉන්නේ වී අලෙවි මණ්ඩලයේ තියෙන්නේ ගොවින්ගේ වී ගන්න. එහෙම නැතුව වී කිලෝ ලක්ෂ ගණන් එකතු කරලා ඊට පස්සේ මේක බිස්නස් එකක් විදිහට කරන කවුරු හරි ඉන්නවා නම් ඒ අයගේ වී ගන්න නැහැ රජයේ ගබඩාවට. අන්න ඒකයි මේ කියන්නේ. ගොවින්ගේ වී ගන්නවා. අපි ගොවින්ට දෙන පණිවිඩේ තමයි රජය ඒ නියමිත නිශ්චිත මිලට අනිවාර්යයෙන්ම ඉදිරි දින ගණනාවක් ඇතුළත ගොයන් කපන ප්‍රදේශවල රජයේ ගබඩා විවෘත කරනවා. වීමල දෙගණීම් කරනවා. රජයේ ගන්න මිලක් නියම කරලා තියෙනවා අවම මිලක්. ගිය මහ කන්නට අදාළව රුපියල් 120යි නාඩු, 130යි සම්බා, 140යි කේලි සම්බා. මේක තමයි අවම මිල. මේ මිලෙන් අඩුව රුපියල් 2-5ට ගොවියගේ වීටික මංකොල්ල කන්න ලෑස්ති වෙන්න එපා කියන කාරණේ මේ වෙලාවේ අවධාරණය කරනවා. ඒ මිලෙන් වැඩි වී ගත්තර කමක් නැහැ. ඒකට අවසර තියෙනවා.

0: බෙලවදේ 6 විනාඩි 28 අපි සෝදානම් ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්න. අද ලංකාදීප පුවත්පත සටහන් කරනවා ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රීකම අහෝසි කරන්නයි ඉල්ලන පෙත්සම විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයේ නවසර කියලායි සඳහන් වෙන්නේ. අද දෙවයින පුවත්පතත් මේ සම්බන්ධයෙන් සටහන් කරනවා. ඇමති විජේපාල මන්ත්‍රී ධුරයට සුදුසු නැහැ. තීන්දුවක් ඉල්ලන අභියාචනය විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයේ නවසර. ඒජේ අබේනායකයි අද දෙවයිනට මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන එන්නේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනයක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊ අවසර ලබා දුන්නා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් ඉදිරිපත් කරන ලද අභියාචනා පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළා කියලායි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. 2027 වන විට පළාත් 9ටම එකම පෙර පාසල් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය සඳහන් කරනවා. පෙර පාසල් ගුරුවරුන් 500 දෙනෙකු සඳහා ඩිප්ලෝමා සහතික ලබා දීමට යෝජිත වැඩසටහනට අදාළව කිවිසුම්ගත වීමේ අවස්ථාවට එක් වෙමිනුයි අමාත්‍යවරිය මේ බව සඳහන් කළේ.
1: මේක අපි හැම පළාත් සභාවකම සෑම පෙරපාසල් පළාත් පෙරපාසල් ඒකකයක් කරාම ඒ ප්‍රදේශවල ඉන්න පෙරපාසල් ගුරුවරුන්ට එකම විෂයමාලාවක් තුලට අන්තර්ග්‍රහණය කරගන්න මේ කාලපරාසය තුල පවතින දැනුම් පද්ධතියට ඔවුන්ව ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදය තමයි අපි අනුගමනය කරමින් තිබෙන්නේ. ඒ නිසා මේක කිසිසේත්ම ඉන්නා ගුරුවරුන්ව පිටවන් කරන්නට හෝ ඔවුන්ට අගතියටපත් කරන්නට ගත්තු වෑයමක් නෙමෙයි. සෑම පෙරපාසල් ගුරුවරයෙක්ම ගුරුවරියක්ම ඇත්තටම ගත්තොතින් කාන්තාවන් තමයි වැඩිම පිරිසක් මේ පෙරපාසල් ක්ෂේත්‍රයේ ඉන්නේ. ඔවුන් මේ දැනුම් පද්ධතියට ඇතුල් කර ගැනීම සඳහා නවීන විද්‍යාත්මක අධ්‍යාපන ක්‍රමවේදය හරහා දරුවන්ට සමීප වෙන්නේ. ඇත්තටම ගත්තොත් පෙරපාසලේදී අපි උගන්වනවා කියන වචනේ පාවිච්චි කරන්න කැමති නැහැ. උගන්වනවා කියන වචනේ නෙමෙයි අපි එතනදී යොදව ගන්න ඕනේ. දරුවන්ට මේ නව දැනුම සොයා යන්න ඔවුන්ගේ කායික මානසික විභවතා වර්ධනය කරන්න අවස්ථාව සැපයීම තමයි මුල්ම සංවර්ධනයේදී අපි බලාපොරොත්තු වෙන්නේ.

0: එතකම අපේ අවධානය යොමු කරන්න සෝදානම අද උදෑසන 5යි 30ට නිකුත් කරන ලද කාලගුණ අනාවැකියට. බස්නාහිර සබරගමු සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නූලෙලි දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඌව පළාතේ තම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පසුරු දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුර උතුරුමැද වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැයට කිලෝමීටර 30 සිට 40 පමණ දක්වාවෝ තරමක තද සොළං ඇතිවීමේ හැකියාවක් පවතිනවා. එතෙක්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සොළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. එතෙකම අද පුවත්පත් ගණනාවක් සඳහන් කරන මේ එල්නිනෝ තත්ත්වය පිළිබඳව මධ්‍යම කඳුකරයට වැසි අඩු වෙයි. එල්නිනෝ ප්‍රබලම බලපෑම ජූලි සහ අගෝස්තුවල කාලගුණ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා මෙහෙම සඳහන් කරනවා කියලායි අද දිවයින පුවත්පතේ සටහන්. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. චමින්ද සිල්වා දිවයිනට ගෙනෙන වාර්තාවේ අද තොරතුරු සටහන් වෙනවා. නිරිත දිග මෝසම් තත්ත්වයේ රටට බලපා තිබුණත් මධ්‍යම කඳුකරයට ලැබෙන වර්ෂාපතනය අඩු වෙමින් පවතින නිසා එල්නිනෝ තත්ත්වයේ බලපෑම මේ වන විට ආරම්භ වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ඊයේ සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරන්න. ඇතුල් පිටුවලත් අද දීර්ඝ විස්තරයක් සටහන් කරමින් මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරනවා. දිවයින පුවත්පත මෙහි බලපෑම ජූලි අගෝස්තු මාසවල රටට බලපාන බවත් ඔක්තෝබර් නොවැම්බර් මාසවල වර්ෂාපතනය වැඩිවීම සහ 2027 වර්ෂයේ ජනවාරි පෙබරවාරි මාර්තුවල නියඟය සහ උෂ්ණත්වය වැඩිවීම වැනි තත්ත්වයන් ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළා කියලා තමයි අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ. හෙට සහ අනිද්දා වර්ෂාපතනයේ වැඩිවීමක් දක්නට ලැබෙන බවත් මේ මාසයේ අවසන් වන තෙක් කඩින් කඩ වර්ෂාපතනය ලැබෙන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි දිවයින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට සටහන් කරන්නේ. මේ විරාමයෙන් අනතුරු අපි ඔබට තවත් බොහොමයක් පුවත් ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. රැඳී සිටින්න FM 93.5 93.7 ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් එක්ක. ලක්කන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව මතක් කරන්න වෙලාව උදේ 6:33.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්කන අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්කන.

විලෝදේහයි විනාඩි 34යි අපි සුතනම් ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දිනුම් වදින ලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ඊයේ ජූනි මාසයේ 22 වෙනිදා සඳුදා දවස මහජන සම්පත 6226 වන ජයග්‍රහ දිනුම් වාරයේ ඒ දවසේදී ක්‍රියාත්මක වුණේ T ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහ අංක 9 අංක 8 අංක 5 අංක 7 අංක 2 සහ අවසානයේ අංක 4 විදිහටයි සටහන් වෙන්නේ. ගොවිසත 4468 වන ජයග්‍රහය දිනුම් වාරයේ J ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය වෙනකොට ජයග්‍රහ අංක 7 අංක 26 අංක 45 සහ අවසානයේ අංක 67 විදිහට සටහන් වෙනවා. මෙගා පව 2574 වන ජයග්‍රහය දිනුම් වාරයේ Y ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය විදිහට සටහන් වෙන්නේ. ජයග්‍රහයේ සුපිරි අංකයේ අංක 11 වෙනකොට ජයග්‍රහයි අනිකුත් අංක සටහන් වෙනවා. අංක 3 අංක 13 අංක 51 සහ අවසානයේ අංක 64. ධන නිධානය 2256 වන ජයග්‍රහය දිනුම් වාරයේ ඊ දවසේදී ක්‍රියාත්මකුනේ A ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහයි අංක 7 අංක 22 අංක 37 සහ අවසානයේ අංක 52. හඳහන 1535 වන ජයග්‍රහය දිනුම් වාරයේ අරගෙන බලන්න ඔබ මිලදී ගත්ත හඳහන ලොතරැයි පතේ සටහන් වෙලා තියෙන්නේ වාසනාවන්ත ලග්න සංකේතයේ විදිහට ධනු ලග්න සංකේතයේද කියලා. ජයග්‍රහයි අංක 25 අංක 37 අංක 45 සහ අවසානයේ අංක 58. අද සම්පත 801 වන ජයග්‍රහය දිනුම් වාරයේ T ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක වාසනාවන්ත අංක සටහන් වෙනවා. අංක 5 අංක 7 අංක 2 සහ අවසානයේ අංක 4. NLB ජය 494 වන ජයග්‍රහය දිනුම් වාරයේ ඊ දවසේදී ක්‍රියාත්මකුනේ U ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය. ජයග්‍රහයි අංක 6 අංක 9 අංක 2 සහ අවසානයේ අංක 1. සුබ දවසක්. 342 වන ජයග්‍රහය දිනුම් වාරයේ කන්‍යා ලග්නයයි වාසනාවන්ත ලග්න සංකේතය. ජයග්‍රහයි අංක සටහන් වෙනවා අංක 32 අංක 33 සහ අවසානයේ අංක 40. එතෙකම සුබ දවසක්. 342 වන දිනුම් වාරයේ ජයග්‍රහයි ප්‍රවර්ධන අංකය සටහන් වෙනවා අංක 0.477 විදිහට. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් වැඩියෙන් මිලදී ගන්න ලකන මෝර්නින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව මතක් කරනම් වෙලාව උදේ 6:36යි.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සංගදී දහ සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදම අවතන්න 0117 679 579

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිඳුවයි 706 376 176 අංකයට

වෙලාවදී 6 විනාඩි 44 සඳනම් ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්න. වතුර දෙන්න රක්වාන ගඟට aran ගිහින් සංඛරාජාගේ ප්‍රහාරයෙන් ඇත් ගෝවාත් ගෝලයාත් මරුට. අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනකොට දිනමින පුවත්පත සටහන් කරනවා රක්වානේ විහාරයක අලියෙක් පහරදී ඇත් ගෝවා සහ සහායකයා මරුට. අද උන් දෙදෙනාගේ ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා ලංකාදීප පුවත්පතේ. අපි අවධානය යොමු කරමු රක්වාන ශ්‍රී උභයතිලකාරාම විහාරස්ථානයේ පොසොන් පෙරහැර සඳහා ගෙනා සංකරාජා නමින් හඳුන්වන අලියාගේ ප්‍රහාරයෙන් එමාලියා බාරව සිටි ඇත්ගොව්වා සහ ඔහුගේ සහායකයා මරුමුවට පත්ව ඇතැයි රක්වාන පොලිසිය සඳහන් කරනවා කියලා තමයි අද තොරතුරු සටහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් ඡායාරූපත් සමගින් ඇතුල් පිටුවලත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. අලියාගේ ප්‍රහාරයෙන් මරුමුවට පත්ව ඇත්තේ 44 හැවිරිදී JJA සුනිල් ශාන්ත නම් අලි බාසුනෙහි සහ ඔහුගේ සහායකයා වන 23 හැවිරිදී ප්‍රවීන් මදුෂ් නිලන්ත යන දෙදෙනා බවත් ඔවුන් දෙදෙනා මාමා සහ බෑනා බවත් පොලිසිය සඳහන් කරනවා. පසුගිය 20 සෙනසුරාදා පැවති මිහිඳු පෙරහර සඳහා සංකපාල රජමහා විහාරයට අයත් මෙම අලියා රක්වානට ගෙනවිත් ඇති අතර පෙරහරට අලියා සහභාගී කරවීමෙන් පසු ඊයේ උදෑසන 7:30 පමණ ගෝලයා අලියාට ජලය ලබා දීමට පන්සල අසල රක්වාන ගඟට ගෙන ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරනවා. ඒ අවස්ථාවේදී අලියා එක විටම සහායකයාට ප්‍රහාරයක් එල්ල කරද්දී ඔහුගේ කෑ ගැසීම හේතුවෙන් ඒ අසල සිටි කළු මාමා නමින් හඳුන නැත්ගොව්වාද එම ස්ථානයට ගොස් ඇති අතර අලියා ඔහුටද පහර දී තිබෙනවා කියලයි සඳහන් වෙන්නේ. ඔවුන් දෙදෙනා මෙම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව බවයි පොලිසිය සඳහන් කරන්නේ කියලා අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් කරනවා. දිනමින පුවත්පතට අවධානය. කෑගල්ලේ මොළගොඩ අනතුරු වැලක් බස් රථයක් වැරදී මන්තීරුවේ ඇවිත් වාහන 7ක ගැටිලා කතක් මරුට 12කට තුවාලයි. අද චමින්ද ජයලත් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා දිනමින පුවත්පතේ ඡායාරූපත් සමගින්. දෙවයින පුවත්පතත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා ප්‍රධාන සිරස්තලයක් විදිහට. කෑගල්ලේ මොළගොඩ මාර්ගය අනතුර පිම්මේ ආපු බසය වාහන 7ක ගැටුණා කතක් මරුට 10කට තුවාල බසේ රියදුරා අත්අඩංගුවට කියලයි අද MB15 දෙවයිනට ගෙනෙන වාර්තාවේ තොරතුරු සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල තොරතුරු වලට. අද දීර්ඝ විස්තරයක් සහිතවයි මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙන්නේ. චමින්ද ජයලත් වාර්තාව අරගෙන එනවා. කොළඹ බහනුවර ප්‍රධාන මාර්ගයේ කෑගල්ල මොළගොඩ වරාගොඩ ප්‍රදේශයේදී ඊයේ දහවල් මගේ ප්‍රවාහන බස් රථයක් මාර්ගයේ වැරදි මන්තීරුවේ ධාවනය කරමින් තවත් වාහන 7ක ගැටි සිදු වූ අනතුරු වැලකින් කාන්තාවක් මියගොස් 12 දිනක තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා කෑගල්ල මහරෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය සඳහන් කරනවා කියලයි අද දිවයින පුවත්පත සටහන් කරන්නේ. නුවරඑළිය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබුණු පෞද්ගලික මගී බස් රථයක් මොළගොඩ වරාගොඩ ප්‍රදේශයේදී මාර්ගයේ ප්‍රතිවිරුද්ධ මන්තීරුවේ ඔස්සේ ඉදිරියට ධාවනය වෙමින් මෙම අනතුර වැළ සිදුව ඇතැයි කෑගල්ල පොලිසිය සඳහන් කරනවා. මාර්ගයේ ගමන් කළ වාහන 7ක බස් රථය ගැටී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා. එම වාහන නුවර දෙසට ධාවනය වෙමින් තිබූ වාහන බවයි අද දිනමින පුවත්පත ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. දිවයින පුවත්පතට අවධානය සඳහන් කරනවා කොළඹ මත්කරන කොටහේනේ කුඩු ගබඩාවට නාකොටික් පණි කෝටි 6ක අයිස් හෙරොයින් සමග එක් අයෙක් දැලේ. නොමන් පලිහ වඩන සහ හේමන්ත රන්දුනුයි අද වාර්තාව අරගෙන අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. කොළඹ නගරේ පුරා මද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන පෙළේ කුඩු ගබඩාවක් කොටහේන් ප්‍රදේශයේදී වැටලූ පොලිස් මද්‍රව්‍ය නාශකංශය රුපියල් 6 කෝටියකට අධික වටිනාකමකින් යුත් අයිස් සහ හෙරොයින් මද්‍රව්‍ය සමග ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි අද වැඩිදුර තොරතුරු සටහන් කරනවා දිවයින පුවත්පත. දිවයින පුවත්පතේම තවත් පොතකටයි මේ අවධානය. බොරු කුඩු නඩුවකට පටලවා මාස 2ක් රිමාන්ඩ් කළා. ලුණුවිල OIC ඇතුළු පොලිසිය පිරිසකට එරෙහිව තරුණයන් දෙදෙනෙකුගෙන් පෙත්සමක්. AJA අබේනායකයි වාර්තාව අරගෙන එන්නේ. ලුණුවිල පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් පිරිසක් විසින් තමන් අත්අඩංගුවටගෙන ව්‍යාජ ලෙස හෙරොයින් නඩුවකට පටලවා මාස 2කට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා තබා ගැනීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බව දන්වමින් මේ පෙත්සම ගොනු කර තිබෙනවා කියලා තමයි අද සටහන් කරලා තියෙන්නේ. අලවත්තුරගේ රොෂාන් පෙරේරා සහ
සිල්මගුරගේ නලින් සම්පත් ප්‍රනාන්දු යන පෙත්සම්කරුවන් විසින් ගොනු කර ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස ලුණුවිල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් සහ පොලිස්පතිවරයා නම් කර තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙන්නේ දිවයින පුවත්පතේ. මේ තමයි අද පුවත්පත්වල ප්‍රධාන සිරස්තල විදිහට සටහන් වෙලා තිබුණේ. අපි මේ විරාමයෙන් අනතුරුව සූදානම් ඔබ වෙත විදේශ පුවත්, ක්‍රීඩා පුවත් සහ කාටූන්ස් මොනවද කියලා ගෙන එන්නේ. ඒ සම්බන්ධයෙන් විස්තර ගෙන එන්න රැඳී සිටින කියලා ආරාධනා කරන FM 93.5 FM 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක.

0: රඩියෝ ITN ලකන මොනින් නිවස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6 විනාඩි 52යි.
1: අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: වනදත් ලක්කන මෝනිං නිවුස් ඇලට් සමගින් අපි සෝදානම් විදේශ තොරතුරු පිළිබඳව අවධානය යොමු කරන්න. අමරිකා ඉරාන සාකච්ඡාවේ පළමු දිනේදී එකඟතා රැසක් සාකච්ඡාව පැය 18ක් ඇදී යයි. දින 60ක් ඇතුළත අවසන් ගිවිසුමක් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරනවා දිවයින පුවත්පත. අමරිකාව සහ ඉරානය අතර ස්විස්තරලන්තයේ පැවති සාකච්ඡාවේ පළමු දිනේදී දිරිගන්වන සුළු ප්‍රගතියක් අත්කරගත් බවත් දෙපාර්ශ්වය අතර ඉදිරි දින 60ක් ඇතුළත අවසන් එකඟතාවකට පැමිණීම සඳහා වන මාර්ග සිතියමකට දෙපාර්ශ්වයම එකඟ වූ බවත් සම සාකච්ඡාවේ මැදිහත් පාර්ශ්ව වන පාකිස්තානය ප්‍රකාශ කර තිබෙනවා. අමරිකාවේ උපජනාධිපති ජේ.ඩී. වෑන්ස්ගේ සහ ඉරාන පාර්ලිමේන්තුවේ කථානායක මොහමඩ් බගා ගලාබාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා ස්විස්තරලන්තයේ බර්ගන්ස්ටොක් නිමාරු නිකේතනයේ පැවති පැය 18ක මේ ඓතිහාසික සාකච්ඡාවෙන් පසු ඉරාන නියෝජිත කණ්ඩායමේ ප්‍රධානියා ඇතුළු පිරිසක් නැවත ටෙහෙරාන් නුවර බලා පිටත් වූ බවත් සෙසුත් පිරිස දෙපාර්ශ්වය අතර තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ඉදිරියට රැගෙන යාම සඳහා තවදුරටත් ස්විස්තරලන්තයේ රැඳී සිටි බවත් අද සටහන් කළ තිනවා මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත. අමරිකා ඉරාන සාකච්ඡාවෙන් බොරතෙල් මිල යලි පහලට. අමරිකාව සහ ඉරානය අතර ස්විස්තරලන්තයේ පැවති පළමු අටේ සාකච්ඡාවෙන් පසු ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යලි පහත වැටි ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. එම සාකච්ඡාව අතරතුර දෙපාර්ශ්වය අතර තීරණාත්මක කරුණු කිහිපයක් සම්බන්ධ එකඟතාව පළවීමෙන් පසු තෙල් අපනයනය සඳහා සහනයක් ලැබෙන බවට ඉරානය ප්‍රකාශ කිරීමත් සමග ගෝලීය බොරතෙල් වෙළඳපොලේ හිඟයක් ඇතිවනු ඇතැයි පළවූ බියතුරන් මීගිය බවයි සඳහන් වෙන්නේ. බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වේ අද මේ සම්බන්ධිනුත් තොරතුරු සටහන් කරනවා දිනමින පුවත්පත. කටා රාජ්‍යයේ ගෑස් සංකීර්ණයේ පිපිරීමකින් 13ක් මරුට 66කට තුවාලත් ජයරූපත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා දිනමින පුවත්පතේ. ඇෆ්ගන් සහ පාකිස්තාන දේශ සීමාවේ යලි ගැටුම් අද චාරුපත් සමගින් මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙනවා දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල. පාකිස්තානයේ ප්‍රතිවාදී බුද්ධි තොරතුරු ජාලය සහ සන්නද්ධ කණ්ඩායම් රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති ඉලක්ක වෙත ගුවන් ප්‍රහාරයක් එල්ල කළ බව තලෙබාන් රජය ප්‍රකාශ කර ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා. ඇෆ්ගනිස්තාන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ සටන් විරාමය උල්ලංඝනය කරමින් පාකිස්තාන හමුදාව සිදුකරන ප්‍රහාර මාලාවට ප්‍රතිචාර ලෙස පසුගිය සති අන්තයේදීම ගුවන් ප්‍රහාරය එල්ල කළ බවයි. මෙව තමයි අද දවසේදී විදේශ තොරතුරු විදිහට සටහන් වෙලා තියෙන අපේ අවධානය යොමු කරන ක්‍රීඩා පිටුවට. ස්පෝර්ට්ස් රවුන්ඩප්. රටට කීර්තිය ගෙන ආ රුමේෂ්ට ගමෙන් ඉහළ පිළිගැනීමක් අද චාරුපත් එක්ක සටහන් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු ලෝකේ ප්‍රමුඛතම ක්‍රීඩා තරගාවලි 4කට සහභාගී වී රන් පදක්කම් 3ක් සහ රිදී පදක්කමක් දිනු හෙල්ල විසිකිරීමේ ශුර රුමේෂ් තරංග පිළිගැනීමේ උත්සවයක් ඊයේ හොරණගරයේදී පැවැත්ුණා. බණ්ඩාරගම ගැල නිගම අධිවේගී පිවිසුමේ සිට දර්ශනීය රිය පෙරහැරකින් පානදුර රත්නපුර මාර්ගයේ ගමන් කර හොරණ නගරය දක්වා පිළිගැනීමේ මාලාව සංවිධානය කර තිබුණා කියලයි අද ඡායරූපත් එක්ක මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් වෙලා තියෙන්නේ. ඉන්දිය යෝන් කාන්තා පිළිට ලකුණු 93ක ජයක්. සංචාරක ශ්‍රී ලංකා අවුරුදු 19 පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති පළමු 20-20 තරගෙන් ලකුණු 93ක ජයක් හිමි කර ගැනීමට ඉන්දීය 19 පහළ කණ්ඩායම සමත් වුණා. චෙන්නයිහිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය පිළ කඩලු 6ක් දැවී ලකුණු 170ක් රැස් කළ අතර ශ්‍රී ලංකා පිළට ඕවර් 18යි පන්දු 3කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 77ක් පමණයි. මනුදු නානායක්කාර පන්දු 27කින් ලකුණු 28ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ අතර විමෝක්ෂා බාලසූරිය ලකුණු 24ක් සහ උමයංගනා පීරිස් ලකුණු 12ක් ඉනිමට එක්කලා කියලායි සඳහන් වෙන්නේ. ශ්‍රී ලංකාව සන් කඩුලු 6 ලකුණු 17ක් තුල බිඳ දැමීමට ඉන්දිය පන්දු යවන්නයන් සමත් වුණා කියලායි අද වැඩිදුරතරතුරු ඒ සම්බන්ධයෙන් සටහන් කරලා තියෙන්නේ. ක්‍රීඩාතරතුරු හිම වෙනකොට අපි අවධානය යොමු කරමු කාටූන්ස් කොහොමද කියලා බලන්න. දිනමින පුවත්පතේ අංජනගේ කාටුනේ සාපෙල කුසලතාගත් සිසුන්ගේ නම් ප්‍රසිද්ධ කරන්නේ නැතිලු. ඒක තමයි එහෙනම් ටියුෂන් සර්ලා මේ සැරේ දෙවෙයිනේ ප්‍රථමයා බිහි කළේ නැත්තේ කියලා අද දිනමින පුවත්පත තොරතුරු සටහන් කරනවා මේ සම්බන්ධයෙන්. ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. අද ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලයි කාටුනිය සඳහන් කරලා තියෙන්නේ. ඊට කලින් අපි අවධානය යොමු කරමු දිවයින පුවත්පතට. අද දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් මෙහෙමයි කියන්නේ. ඇමති වසන්ත කියලා මහමෝල් හිමියෝ පාරිභෝගිකයා ගසා කනවා කියලා. අඩේ බොල, එතකොට ඩීල් එක කැඩිලාද කියලා ප්‍රශ්නාර්ථයකුත් එක්කයි අද සටහන් කරන්නේ දිවයින පුවත්පතේ මේ සම්බන්ධයෙන්. දිවයින පුවත්පතේම අපි ශ්‍රී සමයන් කාටුනේට අවධානය යොමු කරමු. අද ශ්‍රී සමයන් කාටුනේ සඳහන් වෙන්නේ හෙටපු බෝධි ප්‍රධානියා ඉස්කෝලේ යන්න බෑ කියලා අඬන පොඩි එකෙක් වගේලු. කවුද දන්නේ සාටක දාගත්තු ලොකු පන්තිවල ළමයි ගහගන්න ඉන්නවද කියලා කියලායි අද සඳහන් කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ. අපි අද ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනින් අදට ලක්කන මෝනින් නිවුස් ඇලට් මේ විදිහට නිමා කරනවා. සත්ව සංගණනක වාර්තාව තවමත් අමාත්‍යංශයට ගිහින් නැතිලු. ඒ වුණාට රිලවුන්ට දුප්පතුන් වෙන්කලා දූපතුත් වෙන්කලාලු නේද කියලායි අද සටහන් කරලා තියෙන්නේ මේ සම්බන්ධයෙන් තොරතුරු. අපි හෙටත් උදෑසන 6ට ඔබ හමුවීමේ බලාපොරොත්තු වෙන අදට ලක්කන මෝනින් නිවුස් ඇලට් වලින් සමු ගන්නවා. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහි වාසනාවන්ත සුබ දවසක්.
1: අකුරු අතර පුවත් සොයන පත්තරේ
2: සහයෝගීතා අනුග්‍රහය
3: කොටු දෙකට

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන් ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කෙටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අදමම තන්න 01177 679 579
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: අනසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජු කරවන ගොවි බිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අමතන්න 0271 711 711 1
5: දශක හතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදයේ දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු

ගුඩ් මෝර්නින් සුබදාසන කතායි විනාඩි 6යි අද ජූනි 23 වෙනිදා උදේ පාන්දර අපි මොන ගහින්නේ අදත් ලෝකෙ දිහා බලන්න කලින් අපි බලමු ලංකාවේ මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව අද උදේ පාන්දර පත්තරවල තිබුණ ප්‍රමුඛ ප්‍රවෘත්තියටම අවධානය යොමු කළා පටන් ගමුනේ ඩෙංගු තමයි ප්‍රශ්නේ මේ වෙලාවේ ඉතින් පොඩි පොඩි වැසි සහිත කාලගුණයක් තියෙනවා පොඩිත් නෑ සමහරලාට වහින කොටයි හොඳට වහිනවා ඉතින් වැස්ස නැතුවත් බෑ දැන් අගෝස්තු වලින් ඉඳන් එල්නිනෝ එක පටන් ගන්නවා කියලාත් කියනවා ඉතින් වැස්ස අපේක්ෂාවෙන් ඉන්නවා විශේෂම අපේ ගොවිතැන් කටයුතු කරන අය එතකොට මේ වැස්සේ හොඳ සහ නරක දෙපැත්තෙම දැන් මේ දවස්වල අපි අතිශයින්ම නරක විදිහට මේ ඩෙංගු අවදානමේ ඉන්නේ ඉතින් දහසක් කියලා කියන්නේ දවසකට රෝහල් වල රෝගීන් වාර්තා වීම ඉතාම අවදානම් සාගත තත්ත්වයක් ඒ නිසා සෞඛ්‍යාංශ දීප ව්‍යාප්තව මේ ඩෙංගු මැඩලීම වෙනුවෙන් වැඩසටහන් ආරම්භ කළා තියෙනවා දැන් ඒකට සපෝට් කරමු ඉතින් ඒ කියන්නේ අර PHI මාත්‍ය එනවා කිව්ව හින්දා වත්ති මේ දවස්වල තියෙන ඔය පොල් කටු ටික ටින් ටික තැඹිලි කොඹ ටික අයින් කළා එම නැත්තම් ඔය කොළරොඩු එකතු වෙන තැන් වැහි පීලි ටයර් මෙහෙම නැත්තම් ඔය දන්නවනේ ඉතින් අපේ අවධානය දුන්නේ නැත්නම් අපි පරිසරය ඇතුලේ අපේ පරිසරය ඇතුලේ අපේ පරිසරේ ඇතුලෙන්න පුළුවන් ප්‍රශ්න කොහොමද කියලා දැන් හිතාගන්න පුළුවන්. ඉතින් ඔබ අහන දකින අය අතර ඇති මේ වෙනකොට ඩෙංගු රෝගීන් වාර්තා වෙනවා. ඉතින් ඒ නිසා පොඩියට හරි හෙම්බිරිස්සාවක් උණක් එක්ක දවස් කීපයක් මේ උණ අල්ලලා යනවනම් ටිකක් තියෙනවනම් ඉතින් එතනින් එහාට මේකට විසඳුමක් අපි කියන්නේ වෛද්‍යවරයෙක් මුණ ගැහිලා මොකද කරන්නේ ඇන්ටිජන් එක කරගන්නවද ඩෙංගු ඇන්ටිජන් එක එහෙම නැත්නම් බ්ලඩ් එකක් චෙක් කරගන්නවද ඔය ටික ඔක්කොම ඔළුවේ තියෙන්න ඕනේ මොකද මේ අවදානම ඔබේ ගෙදරට ගේන්න එපා. පළවෙනිම පියවර අර පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය. ඒක ඔබ මේ වෙනකොටත් ආරම්භ කරලා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් බොහොම ඉක්මනට අපි ඕවටද මුණ දුන්නේ වසංගතයකට මුණ දුන්නේ අපි එක්තරා කාලික. ඉතින් ඒකත් අපි යම් මට්ටමකින් අනිත් රටවල් එක්ක ලෝකෙ ගත්තම පාලනය කරගත රටක්. ඒ නිසා මේකත් අපිට හරියාකාරව පාලනය කරගන්න පුළුවන් කමක් ලැබෙයි. ඒක තමයි අපේ ප්‍රාර්ථනාව. අද දවස් අපි එහෙනම් ආරම්භ කරනවා. තව ගොඩක් දේවල් අපිට පුළුවන් කතා කරන්න උදේ 10 වෙනකන්.

0: O de hatayı binari daha siyah.
1: Akasya Vasakpura Jatiya Kveshwase Debu Loterai Love Kirula Mahajana Sampada Dan Satyetina Hatema Mahajana Sampada Ratatama Sampada
2: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
3: අඩ කුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
4: Green Life Plantation Private Limited. I'm going to live a new green life.

හතයි විනාඩි 27 වෙලාව. ගුඩ් මෝර්නින් සුබෝදාසනක්. ඔෆිස් එකට ඇවිල්ලා දැන් වැඩ කටයුතු පටන් ගත්ත අය ඉන්නේ. තාම සීමිත පිරිස. තාම මග බස් එකකින් වෙන්න පුළුවන්. හරි මෙන්න මෙහෙම මේ මම ඕගලන්ට අද කියන මාර කතාවක් ඕගොල්ලෝ ගැන මේ කතාව. ඒ කියන්නේ මෙහෙමයි. මේ ඔය ඔෆිස් එකට ගිහිල්ලා ගොඩාක් වැඩ කළ මහන්සි වෙනවා. මොකද කරන්නේ? සමහරවිට කොෆි එකක් බොනවා, ප්ලේන් ටී එකක් බොනවා, පොඩ්ඩක් රෙස්ට් කරනවා, රෙස්ට් රූම් එකට ගිහිල්ලා ඉන්නවා. එහෙම නැත්නම් ඔයා ඉන්න තැනම මේසට ඔළුව තියාගෙන පොඩි ඇලර්ට් එකක් දානවා. අපි එහෙම කියනවනේ, පොඩියට දාගෙන චූටි නිින්දක් දාන්නේ. අපේ රටවල වගේම ලෝකයේ ගොඩක් ඔය ගොඩක් රටවල ආයතනවල වැඩ කරන අය ඒ වැඩ කරන වෙලාවට නිින්ද යාම සලකන්නේ කම්මැලිකමක්, එහෙම නැත්නම් ලැජ්ජා සහගත එකක් විදිහට. ඒ කියන්නේ රාජකාරී කාලය තුල නිදාගත්තොත් ඒක හරි නෑනේ. හැබැයි මේ කියන්නේ එහෙම එකක් නෙමෙයි. ජපානයේ මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්. ජපානයේ සේවකයෙක් තමන්ගේ ඩෙස්ක් එක උඩ නිදාගෙන ඉන්නවා දැක්කොත් ප්‍රධානීන් හිතනවා ඔහු තමන්ගේ උපරිම ශක්තිය යොදවලා මහන්සි වෙලා වැඩ කිරීම නිසා මේ විදිහට ඉන්නවා කියලා. මේක දැන් අපිට ඕන නම් කපටි කමට පාවිච්චි කරන්න පුළුවන්. මේ ගැන හැබැයි අපේ ලොකු මහත්තුරු දැනගන්න ඕනේ. කෙනෙක් හොරට නිදාගන්න එකයි ඇත්තටම මහන්සි වෙලා පොඩ්ඩක් පැත්තකට වෙලා ඒ නේද විඩාව සංසිඳවා ගන්න ඉන්න එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. අපිට ඕනම කෙනෙක්ව දැක්කම එහෙම කියන්න පුළුවන් ඇති. හැබැයි කොහොම වුණත් මේ නිසා මේ ඒ රටේ ඔය මේ වැඩ සංස්කෘතිය ඇතුලේ වැඩ කරන අතරතුර නිින්දක් ලැබීම කියලා කියන්නේ කැපවීමේ සලකුණක් විදිහටයි සලකන්නේ. අපේ රටේ නම් කම්මැලිකම, උදාසීනකම, කල්මැරීම, අයිස් ගැසීම ලෙසනේ අපි හඳුන්වන්නේ මේක. ඒගොල්ලෝ සෑහෙන මහන්සිච්ච මිනිස්සෙක්. බොස් ඇවිල්ලා බලලා දොරින් මෙහෙම අසංකට නිින්ද ගිහිල්ලා ඇත්ත ඉතින් කොච්චර වැඩ කන්දරාවක් කරනවද මේ ආයතනේ කමන්නේ කියලා යනවනම් හොඳයි. අසංක මොකද වැඩ කරනලා නිදි? සාමාන්‍ය ආයතනවල එහෙමයි. මේ නෙමෙයි මං කිව්වේ. කොහොම නමුත් මේ අපූරු සිරිත ජපන් බසින් හඳුන්වන්නේ ඉනිමුරි කියලා. ඉනිමුරි මේකේ සරල අර්ථය තමයි නිදාගෙන සිටින අතරතුර රැඳී සිටීම. ඒ ස්ථානයේ රැඳී සිටීම. කේම්බ්‍රිජ් යුනිවර්සිටි එකේ ආචාර්ය බ්‍රිජට් ස්ටෙගර් මේ ගැන පුළුල් අධ්‍යයනයක් කළා. ඇය කියනවා පුද්ගලයෙකු ශාරීරිකව එම ස්ථානයේ රැඳී සිටමින් අවශ්‍ය වූ සැනින් නැවත කාර්යයට අවතීර්ණ වීමේ හැකියා මට්ටම ඊට පසුවයි නිින්දෙන් පසුව ඉතාම ඉහළයි කියලා. ඒ කියන්නේ යාගේ කාර්යක්ෂමතාවය ආයි උපරිමයට ළඟා වෙන්න අවස්ථාවක් වෙනවා කියලා. ඉතින් ඒ නිසා තමයි ඉනිමුරි මේක සාමාන්‍ය දෙයක් විදිහට පිළිගන්නවා කියලා ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඇතුලේ ජපානයේ මේක ඒගොල්ලන්ගේ ඔෆිස් වල මේ සිස්ටම් එක ඇප්ලයි කරලා තියෙනවා. එතකොට ජපාන් සේවකයන් කිසිම ලැජ්ජාවකින් තොරව කාර්යාලවල රැස්වීම් වල වගේම පොදු ප්‍රවාහන සේවාවල අපි මේක අපිනම් කරනවා, අපිත් කරනවා මේක. හරි නිදාගෙන යනවා ඔයාලට දකින්න පුළුවන් කියලා කියනවා ජපානයේ කියන රටේ. මේක ලංකාවටත් පොදුයි. අපෙත් නිදාගන්නවා දෙයියනේ. වැඩ කරන තැනත් නිදාගන්නවා, බස් එකෙත් නිදාගන්නවා, බස් හෝල්ට් එකෙත් නිදාගන්නවා, ස්ටේෂන් එකෙත් නිදාගන්නවා, අපිත් නිදාගන්නවා. එතකොට අපි වැඩ කරලාද නිදාගන්නේ කියන එක එයාගෙන් ගත්තම් පොඩ්ඩක් හේට මේට වෙනස් වෙන්න පුළුවන්. පොඩි නැප් එකක් දානවා කියලා කියන්නේ. විද්‍යාත්මක පර්යේෂණ මගින් මේ කෙටි නිින්දේ වටිනාකම තහවුරු කරලා තියෙනවා. ඉතින් NASA ආයතනය කරපු අධ්‍යයනයකට අනුව කියනවා විනාඩි 25ක විතර කෙටි නිින්දක් සේවකයෙක්ගේ ක්‍රියාකාරීත්වයේ 34%කින් වර්ධනය කරනවා කියලා. ඒ වැඩේ සම්බන්ධව අවධානම 54%කිනුත් නේද? අවධානම නෙමෙයි සමාවෙන් අවධානය. හොඳයි, අවධානය. අවධානය 54%කිනුත් වැඩි කරනවා කියලයි ඒ යුනිවර්සිටි එකේ ඒ අධ්‍යයනයෙන් හෙළි වෙලා තියෙන්නේ. අදේ ඉඳන් වැඩ කරන ගමන් නිදාගන්න මේක වඩ පොයින්ට් එකක් කරගන්න පුළුවන්. පින් සිද්ධ වෙයි. වැරදි දැනින් අල්ලගන්න නැතුව නේද? අපි මේක හොඳ විදියට ගමු. ඇත්තටම ඉතින් මහන්සි නම් ඉතින් පොඩ්ඩක් පැත්ත කරලා පොඩ්ඩක් රෙස්ට් කරාර ගමන් නැහැ. හැබැයි ඉතින් මේක සමහරුන්ට අර ඉබ්බා දියේ දැම්මා වගේ.

0: හතයි විනාඩි 48 වෙලාව 21 වෙනි සියවසේ මානව වර්ගයා මූණ දෙන තීර්ණාත්මක එහෙම නැත්නම් සංකීර්ණම අභියෝගය මොකද්ද කියලා මං වාගෙන් ඇහුවොත් ඔයත් දන්නව මාත් දන්නව මොකද්ද කියලා. බලශක්තිය වගේ එකක් උත්තරේ ඉන්න පුළුවන් සමහර විට. තව පොඩ්ඩක් කල්පනා කරොත් හැමෝම කියන්නේ බහුතරයක් කියයි මෙන්න මේක දේශගුණික විපර්යාස. ඇත්ත. දැන් අපි කියනවානේ ඔය මොකද්ද කියන්නේ ලස්සන වචනයක් තියෙනවා මේ කාර්මික කරණය නේද? ඔව් කාර්මික කරණය නිසා ගෝලීය උණුසුම ඉහළ යනවා. එතකොට පරිසර පද්ධතිවල සමතුලිතතාවයේ බිඳ වැටෙනවා. අතීතයේ ස්වභාවික ඔය අතීතයේදී ඔය ස්වභාවික චක්‍රයන් ලෙස පැවති දේවල් ඔය කාලගුණික සංසිද්ධි වර්තමානයේ වෙනකොට අතිශය මේ දරුණු වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ අනාවැකි පළකල නොහැකි මට්ටමේ දැන් තියෙන්නේ. හා ඔන්නෝග තමයි තත්නේ. ගොඩාක් වෙලාවට කාලගුණයේ සම්බන්ධ විද්‍යාඥයෝ මේ වෙලාවේ ඉන්න ලොකුම අභියෝගය මේක. ඒගොල්ලෝ කියන එක සමහරට වෙන්නේ නැහැ. අර අර අර කතාව. කියන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්න බෑ. නේ? දැන් ලෝක කාලගුණ විද්‍යා සංවිධාන සහ ජාත්‍යන්තර දේශගුණ පර්යේෂණ ආයතන විසින් නිකුත් කරන ලබන දත්ත කියන විදිහට මේ අර ඉදිරියේදී එන්න තියෙන එල්නිනෝ එක. හරි? දැන් ওই එල්නිනෝ එක සම්බන්ධව මෙන්න මෙහෙම කතාවක් තියෙනවනේ දැන් පෞගේ අවුරුදු 40ක වගේ කාලෙදි ප්‍රබල එල්නිනෝ අවස්ථා කීපයකදී තිබිලා තියෙනවා 1987 තිබිලා තියෙනවා 91 තියෙනවා ඊට පස්සේ සුපර් එල්නිනෝ එකක් වසර 82 තිබිලා තියෙනවා 2015 වගේ දේවල් විශ්ලේෂණය කරනකොට 2015 ත් යම් කිසි කාල සීමාවක වර්ෂාපතනය අඩු වෙලා උෂ්ණත්වය වැඩි වෙලා එහෙම ටිකක් පොඩි නරක කාල සීමාවක් ගත කරලා තියෙනවා. ඔයාලට මතක නම් ওই මැද්දෙන් ගම් වතුරත් ආවා. එතකොට අර සමහර ප්‍රෙඩික්ෂන් අපි කියන උපකල්පන හරි ගිහිල්ලා නැහැ. එහෙම එකක් තියෙනවා. ඒ නිසා මේ පාරක කොහොම වෙයිද දන්නේ නැහැ කියන එක තමයි ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට මේ කියන්නේ. දැන් අපේ රටේ ජනගහනයෙන් 27%කට වඩා වැඩි ප්‍රමාණයක් තාම ජීවත් වෙන්නේ ජීවුන්පාය වෙන්නේ කෘෂිකර්මාන්තේ. ඒ නිසා ඉදිරි කාලවල මේ වැසි නොලැබීම කියන කාරණාවත් එක්ක දරුණු තත්වයකට මේ ඇගේ ජීවිත ගමන් කරන්න පුළුවන් කියලත් පුරෝකථන තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ හැම අතින්ම. හරි. හරි. එතකොට අනිත් අය මොකද කරන්නේ? අනිත් අය ඒවට විසඳුම් හොයන්න ඕනේ දැන් ඉඳලා. අපි කොහොමද මේවට විසඳුම් හොයාගන්නේ? එහෙම නැත්නම් මේ කියන්නේ අමාරුම කාලේ කොහොමද දරාගන්නේ කියලා පොඩි සැලසුමක් අපේ ජීවිතවල තියෙන්න ඕනේ. ආර්ථිකයේ කඩාවැටේ එන ආදායම අඩුවේ සමහර විට මේ බය වෙනවා නෙමෙයි, බය කරනවා නෙමෙයි. නමුත් එහෙම වුණොත් කොහොමද අපි ඒවා බැලන්ස් කරගන්නේ කියන එකයි මම මේ ඔබට යෝජනා කරන්නේ මේ කියන සංඛ්‍යා දත්ත එක්ක. හරි. දැන් බලමු මේ ඔයාගේ වියදම අඩු කරගන්න අපි හොඳ යෝජනාවක් හැමදාම කරනවා ඩීප් ටෙක් එකේ තුල. විශේෂම ගෙදර කරන් බිල් එක සම්බන්ධ වෙහෙම ඔයා කෘෂිකර්මාන්තී ඉන්න කෙනෙක් නම් දැන් විදුලියෙන් වැඩ කරන වෝටර් පම්ප් එකෙන් නම් ඔයා මෙච්චර කාල වැඩ කරේ. ඉදිරියේදී ඔයාලට පුළුවන් කමක් තියෙනවා. ඉතාලි ඉක්මනින් ඔයාලට පුළුවන් නම් මෙතනට වෙනස් වෙන්න. සූර්ය කිරණෙන් එහෙම නැත්නම් හිරු එළියෙන් වැඩ කරන සෝලා වෝටර් පම්ප් එකකට මාරු වෙන්න. ඩීප් ටෙක් සෝලා මේ කියන කාරණා දෙකේදීම ඔයා වෙනුවෙන් පෙනී හිටිනවා. ඔයාලට උසස්ම සේවාවක් සපයන්න ප්‍රමිතියෙන් යුතු සෝලස් පද්ධති ඔයාගේ ස්ථාපිත කරන්න මේ අවශ්‍ය කරන පරිසරය හදන්න ඩීප් ටෙක් එකට ඔයා කරන්න ඕනේ පුංචි දෙයයි කෝල් එකක් දෙන එක විතරයි 0711 711 1 කියන නම්බරේට කෝල් එකක් දෙන්න ඩීප් ටෙක් ටීම් එක ඇවිල්ලා ඔයාගේ වැඩේ කරලා දෙයි බොහොම ඉක්මනට. ඉතින් ඒ නිසා gedara current bill එක අඩු කරගන්නවා කියන එකට තියෙන හොඳම විසඳුම තමයි ඔයා දන්නවාගේ ෆැක්ටරි එක වගේම තමයි gedarat ලොකු bill එකක් කියනවා දැන් අයන් පාවිච්චි කරනවා වැඩි, ෆෑන් දානවා වැඩි, ඉස්සරහට තව තව මේ තත්ත්වයන් වැඩි වෙනවා නේද? ෆ්‍රිජ් එක වෙන්න පුළුවන් සමහර විට. මේ හැම දෙයකටම යන කරන්ට් එක ටිකක් ගෙදර පාවිච්චි කරන ලයිට් එක අපි කියන්නේ විදුලි බබුලු සංඛ්‍යාව වැඩි නම් ඉතින් එහෙම තැන් ඕනම තැනකට සෝලා එකට යන්න පුළුවන් කමක් තියෙනවා. ඔබ ගෙදර විදුලිය උත්පාදනය කරලා ඒකෙන් කොටසකුත් ජාතික පද්ධතිය දෙනවා නම් ඒකත් වලින් කතා කරගන්න පුළුවන් කමක් තියෙනවා. හැම දෙයකම ආයෝජනයක් ගැන මතක් කරන්නේ ඔයාගේ මුදල් හොඳ තැනක ආයෝජනය කරන්න පරිස්සම් තැනක ආයෝජනය කරනකොට අර මතක් කරන RDB බැංකුව කියලා කියන්නේ මේ දවස්වල විශේෂයෙන්ම ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලි අනුපාතයක් දෙනවා. ඒ නිසා ඉක්මනටම ළඟම තියෙන RDB එකට එන්න. රාජ්‍ය ආරක්ෂාව සහිතව සුරක්ෂිතභාවය වගේ මුදල් වලට දෙන හොඳම තැන තමයි RDB කියලා කියන්නේ. RDB බැංකු කියලා කිව්වම ශාඛා ඕනතරම් තියෙනවා. දිවයින පුරා ශාඛා 250කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා වාගේ ටවුන් එකක් නැති වෙන්න බෑනේ. ඒ නිසා ඉක්මනට එන්න RDB බැංකුවට. ඒ වගේම මේ පැයෙන් යන්න කලින් මතක් කරන්න ඕනේ පැල්වත්ත යෝගට් ගැන ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදනයක් තමයි පැලවත් යෝගට් කියලා කියන්නේ. පිළඳපොලේ අනිකුත් යෝගට් එක ඔබ පොඩ්ඩක් සංසන්දනය කරලා බලන්න. රසය, ඊට පස්සේ ඔකේ ගුණාත්මක බව, මිල, ඔය කියන ඕනම තැනකදී පැලවත් යෝගට් එක තියෙන්නේ මාකට් එකේ ඉහළම තැනක. 7:54.
1: ඩෙක්කියා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
2: ජුනි 23 වනදා සිද්ධ විනායකර් මහාවිද්‍යාලය මන්නාරම. සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
3: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්යා සුරකිමු මගතොට. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය, ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
4: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව, දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගද නැකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
5: කෘෂි ක්ෂේත්‍රයට නවපනක් ලබා දෙමින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද, මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
6: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකා වෙතින් නවීන තාක්ෂණයේ නා ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය. පොකට් එකට දැනෙන නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න. TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100.

හරි අපි සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබට මේ අපි අලුත් පැයක ඉන්නේ අද අපි මේ කතා කරන මොහොතේ අපේ ට්‍රම්ප් මහත්තයා සම්බන්ධව පොඩ්ඩක් කතා කරලා යනවාද මම මේ බැලුවේ එහෙම ලොකු දෙයක් කතා කරන්නේ නැහැ හොමුස් හැරියානේ දැන් ඉතින් ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ හොමුස් දිගින් දිගටම අඛණ්ඩව මේක විවෘත කරලා වැඩ කටයුතු කිරීම සම්බන්ධව ඉරානයේ ඉතාම සුබවාදී තැනකට ආවා කියලා ට්‍රම්ප් මහත්තයා අවසාන වශයෙන් කරපු නිවේදනයක සඳහන් කරලා තිබුණා. හරි. එතකොට මේ අපි කතා කරමු මේ පැය පටන් ගන්නකොටම මෙන්න මෙහෙම කතාවක්. හවදන්නවා මේ දැන් අපේ රටේ මේ වෙනකොට සැලකිය යුතු ප්‍රමාණයක් අර අපි උදේ පටන් ගත්ත තැනට ගියොත් ඩෙංගු රෝගය නිසා ආපදාවට පත් වෙලා තිනවා නැත්නම් අනතුරට පත් වෙලා තින අවධානමේ ඉන්නවා. ඒ වගේම විවිධ රෝගී තත්ත්වයන් ලංකාවේ බොහෝ දෙනෙකුට දැන් ඔය අපි කියන්නේ අපි ගන්න කෑම බීම වලින් යම්කිසි අවධානමක් තියනවා කියලා ඔය පිළිකා සම්බන්ධ ලොකු අවධානමක් තියෙනවා නේ. ඔය දැන් 1980 විතර පස්සේ පිළිකාව මේ රටේ ජනතාව පිළිකාවට නැඹුරු වීම සම්බන්ධව නැත්නම් පිළිකාව වැළඳීම සම්බන්ධව ලොකු කතාබහක් මේ දවස්වල ඇති වෙලා තියෙනවා. ඉතිහාසය දිහා බැලුවම පේනවා අතීතයේ අපේ රටේ ජනතාව පිළිකාව පිළිබඳ එතරම්ම අවධානයක් දීලා නැහැ. හැබැයි ඒ පිළිබඳ වැඩි අවධානයක් දෙන්න පටන් ගන්න 1980 විතර පස්සේ. හරි. ඒකට හේතුව අපි දිනපතාම අපි දන්න හඳුනනයි පිළිකාවට ගොදුරු වෙනවා. මේ වෙනකොට හෘද රෝග වලට පස්සේ බහුලව සිදුවන මරණ වලට පිළිකාව තමයි වග කියන්න ඕනේ කියලා සෞඛ්‍ය අංශ කියනවා. 1980 පස්සේ අපේ රටේ පිළිකා රෝගය සම්බන්ධයෙන් ක්‍රමවත් දත්ත වගේම මේ රෝගය විනිශ්චය කිරීමේ පහසුකම් තිබිලා නැහැ. හරි. දැන් එතකොට සමාවෙන් 1980 කලින්. හරි. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය කණ්ඩායමක් ලංකාවේ පිළිකා රෝගය තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කළා සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනාවලියක් ඉදිරිපත් කරා. රජය පිළිකාව කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා දැන් ජාතික පිළිකා පාලන වැඩසටහන

ආරම්භ කළා. මේක ලංකාවේ පිළිකා පාලනයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වෙයි කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. පිළිකා වැළැක්වීමේ ප්‍රතිපත්ති සකසන්න, රෝගීන් පිළිබඳ දත් එකතු කරන්න, ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති කරන්න, පර්යේෂණ වලට පහසුකම් සලසන්න, මේ වගේ අත්‍යවශ්‍ය කාරණා ගැන මේ දවස්වල ලොකු කතා බහක් තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය කරන මූලික දේවල් ටික මේ වෙනකොට කෙරෙමින් තියෙනවා. දැන් අපේක්ෂා රෝහලනේ පිළිකා කියපුකම් අපේ මතකෙට එන්නේ නේද? ඉතින් දැන් වසර 2000න් පස්සේ ජාතික පිළිකා මර්ධන වැඩසටහන් තව තවත් ව්‍යාප්ත වුණා. මේ පස්සේ ජාතික පිළිකා වැළැක්වීමේ සහ පාලන ප්‍රතිපත්තියත් සකස් වෙනවා. ඔය අපේක්ෂා රෝහල විදිහට වෙනස් වෙන්නේ ඔය ඒ කියන කාරණාවල එක්තරා ප්‍රතිඵලයක් විදිහට. පිළිකා සම්බන්ධවම විශේෂ තැනක් බවට මේ තැන පත් වෙනවා. හරි. දැන් රජයේ රෝහල්වල නැති ඖෂධ සම්බන්ධව එහෙම බොහෝ අවධානයක් යොමු වෙලා තියෙනවා. එතකොට මේ ඔය ඖෂධ පුද්ගලිකාංශයටත් නැහැ. එතකොට රජයේ රෝහල්වල විතරක් නෙවෙයි මේ වගේ ව්‍යාකූල තත්ත්වයන් තිබිලා තියෙනවා. එතකොට ඒවට අවශ්‍ය කරන කඩිනම් විසඳුම් මේ වෙනකොට අමාත්‍යංශය ගනිමින් ඉන්නවා කියලා කියනවා. මේ වගේ ගොඩාක් දේවල් සම්බන්ධව පිළිකා සම්බන්ධව පිළිකාව අපේ සමාජයෙන් තුරන් කිරීම කියන කාරණාව සම්බන්ධව මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි කනබොන දේවල් වලින් දැන් පරම්පරාවෙන් එනවනම් ඒක අපිට බලක්ව ගන්න විදිහක් නැහැ. සමහර විට ඒකට අපිට සාධාරණ ඉක්මන් නේද උත්තරයක් නැති වෙන්න පුළුවන්. නමුත් අපි කරන කියන දේවල් අපේ ආහාර රටාවෙන් විශේෂයෙන්ම අපි ඉන්න පරිසර පද්ධතිය ඇතුලේ තියෙන ඒ අවදානම් තත්වයන් තුලින් තමයි ගොඩාක් වෙලාවට අපි මේ වගේ දේවල් වලට ගොදුරු වෙන්නේ. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න. දැන් රටේ ජනතාවෙන් වැඩි බහුතරයක් මාර්ග අනතුරු නිසා ජීවිතක්ෂයට පත් වෙනවා. ඊට පස්සේ තව පිරිසක් ඩෙංගු, තව පිරිසක් මේ වගේ පිළිකා, තව පිරිසක් දියවැඩියා, තව පිරිසක් හાર્ට් ඇටැක්. කොහොමම ගත්තම රටක මිනිස්සු ඉතුරු වෙයිද කියලා තිතනවා ගොඩක් කලාවට. මේ දවස ගානේ ඇහෙන මරණ සංඛ්‍යාව මේ විවිධ තැන්වලදී, කියන්නේ විවිධ හේතු මත, මේ සෞඛ්‍යමය හේතුන් මත, වැරදි ක්‍රියාකාරකම් මත, ඉතින් අවදානම් ගන්නවා සමහරු ටිකක් නේද, නොසලකිල්ල නිසා මේ වගේ තත්ත්වයන් වලට ගොදුරු වෙනවා. පිළිකාවනේ මං කියේ සමහර මේ ජීවිතෙන් වන්දි ගවන්න සිද්ධ වෙන අවස්ථා. අවසානෙ ගත්තම කොහොම හරි මිනිසුන්ගේ ජීවිතේ පරිසම් කරගන්න ඒ අවශ්‍ය කරන වටපිටාවයි අපි හදන්න ඕනේ. මානසික වටපිටාව සහ භෞතික වශයෙන් අපිට ඒ අවශ්‍ය කරන පහසුකම් වෙන්න පුළුවන්, සෞඛ්‍යංශ පැත්තෙන් දේවල් වෙන්න පුළුවන්. මේ හැම දෙයක් ගැනම අපිට අවධානය යොමු කරන්න වෙනවා. ඉතින් නිකරුණේ මේ ලැබිලා තියෙන මිනිස් ජීවිතේ අර නිකන් තම සතේටවත් මායිම් නොකර අවදානෙ මෙහෙලන්න ඕනේ නැති නිසා මට හිතුණා මේ පැය පටන් ගන්නකොට ඔබට ඒ ගැන ڇුට්ටක් මතක් කරලා ඉන්න. ඔක හරි වටින ජීවිතයක්. මිනිස් ආත්මයක් ඔබට ලැබිලා තියෙනවා. එතකොට ඔබ ඕක පරිස්සම් කරගන්න ඕනේ නේද? නිරෝගීව තව අවුරුදු කීයක් හරි නිරෝගීමත් ජීවත් වෙලා රටට සමාජයට වැඩක් කරලා හෝ නොකර. ඇයි මං එහෙම කිව්වේ? කාට හරි දෙන්න පුළුවන් අපි මේ ලෝකෙට ආවේ හිම එකකට නෙමෙයි කියලා. මත තියෙනවනේ. කොමනත් හොඳ විදිහට ඔබේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න. අන්න ඒ වෙනුවෙනුයි ඒ ගැන මතක් කරන්නේ.

0: දොතරයි පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මතුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න. මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද ගම් වතුර වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය Deep Tech Waste Motor Pump අමතන්න 077 777 7374

0: ස්වාභාවික ගුණෙන් පිරි විජය මිරිස් කුඩු 3/5 කුඩු ගම්බිරිස් සහ කහ කුඩු
1: ලංකාවෙන් පිටරට තියන විජය ප්‍රොඩක්ට්ස් රස හඳුනන දීප අග ඇති නම විජය ප්‍රොඩක්ට්ස්
0: ඉදිරි කිචන් ස්ටාර් විජය ප්‍රොඩක්ට්ස්

கொட்டாய் பினாடி விசி துணாய் அட்டாய் விசி துணாய் அப்பி மே மேதாவசுல ஸ்போர்ட்ஸ் கேன இமனத்தான் கிரீடாவு கேன குடா கதா கிருணானே ஏத்தரி பௌகிய ஒலிம்பிக் கிரீடா உள்ளிட சாபாகி கரோப்பு அமெரிக்கா எக்ஸாத் ஜனபத ஜாதிக கண்டாயம தோரகனீமே அவசன் புகுனு சஞ்சிதேட்ட எத்துலத்தில ஹிட்டபு யோன் கிரீடிகாவக் தமாய் டியானா சுமனசேகர் யா மின்னிதிரியட்ட கிரியாத்மக்கன ஜாத்தியாந்தர ஜிம்னாஸ்டிக் தரங்க வலதி லங்காவ நியோஜனே கரான் எக்கங்க வெளா தீனா கீனிகார் தவி படக் மதக்கரணும் இதுங்க மெச்சரக்கால் அமெரிக்காவ நியோஜனே கரப்பு கிரீடிகாவா இசராட அப்பே ரட நியோஜனே கல்ல கிரீடா கண்ணா கேல தீனா හොඳයිනි හරි ටියානා සුමනසේකර ඉතින් ලංකාවේ එයා අපේ රට නියෝජනය කළගෙන අපේ රට ඉපදිලා ඊට පස්සේ ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ ති ක්‍රීඩාව තවදුරටත් තහවුරු කළා මේ කියන්නේ මේ මේ මේ ප්‍රගුණ කළා ජිම්නාස්ටික් ඉතින් පෞගේ කාලවල ඇමරිකාව නියෝජනය කිරීම තමයි තරඟ ලැබුණේ දැන් එයා කියනෝ නෑ මම ලංකාව නියෝජනය කළා තරඟ බිමට එන්නම් කියලා රට නියෝජනය කිරීම කියන ආඩම්බරය නේද ඒක ඔය දැන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරාපත් වීම ඊට පස්සේ ඕනම දෙයක් කවිතුම ඕනම ශේෂ්ත්‍රයකින් රට නියෝජනය කළ ජාත්‍යන්තරයට යන්න පුළුවන්කමක් ලැබෙනවා කියලා කියන්නේ ඒක සෑහෙන කියන්නේ ගොඩාක් අයට කරන්න බැරි වැඩක් නමුත් කරන අය ඉතාම ඉහළ විශිෂ්ටත්වයකට පත් වීම. ඉතින් ක්‍රිකට් ටීම් එකට විතරක් නෙමෙයි අනිත් ඕනම තැනකදී රට නියෝජනය කරන්න පුළුවන් රට වෙනුවෙන් රට පැත්තේ නේද තමන්ගේ ජීවිතේ වටිනා කාලය කැප කරන්න පුළුවන් නම් ඒක හරි වටිනවා රට වෙනුවෙන්. දැන් බලන්න රට වෙනුවෙන් කියලා කිව්වම මේ රටේ සමහර ප්‍රශ්න තියෙනවා ඒවට අපිට පුළුවන් නම් විසඳුම් හොයන්න ඒක කවුරුත් කරනකම් බලන් ඉන්න ඕනේ. දැන් ලංකාවේ කෘෂිකාර්මික ශේෂ්ත්‍රී තාක්ෂණික වශයෙන් ඒ අවශ්‍ය කරන වෙනසක් කරන්න කාට හරි උවමනාවක් තිබුණා නම් ඒක කරන්න ඕන තරම් තැන් තියෙනවා. එහෙම ඉදිරිපත් වෙලා ඒක කරපු කෙනෙක් තමයි මාක්ස්මෙන් ගෲප් එක කියලා කියන්නේ. විශේෂම ලංකාවේ කෘෂිකාර්මික ශේෂ්ත්‍රයට විතරක් නෙමෙයි තව ශේෂ්ත්‍ර ගණනාවකට මාක්ස්මෙන් ගෲප් එක විදිහට ගත්තම ලොකු මැදිහත් වීමක් කරනවා මේ රට මෙතනින් මේ තියෙන තත්ත්ව වලින් ඉහළට ඔසවා තියන්න. අර අපි හැමදාම කතා කරන කෘෂිකාර්මික ශේෂ්ත්‍රයේදී අපිට මතක් වෙනවා ඒගොල්ලෝ තාක්ෂණික උපකරණ කොච්චර ලංකාවට අඳුන්නා දුන්නද කියලා. ඉතින් ගොවි ජීවිතය නේද මේ කෘෂිකාර්මික ශේෂ්ත්‍රයන් එක්ක බැඳුණු ජීවිත ඉහළට ඔසවා තබන්නේ අයගේ දෛනික ඒ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල තමයි මේ අය වගකීමක් විදිහට අරගෙන බිස්නස් එකට යආගෙලා ඉටු කරමින් ඉන්නේ. මාක්ස්මන් ගෲප් එකේ ඩෝම මැෂින් එක ගැන අපි ඕනතරම් දේවල් කතා කරලා තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ කාලෙ දුනත් ඔයාලට කියනවා අලුත් විවසායකයෙක් වෙන්න කැමති නම් මාක්ස්මන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා 0117 679 579 0117 679 579 කියන නම්බරයකට කතා කරන්න ඔයාලට පුළුවන් කමක් තියෙනවා මේ ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න. මේ දවස්වල පුහුණු කාර්මික ශිල්පීන් ගන්නවා. එතකොට මේ ජොබ් එක සම්බන්ධව ඒ කියන්නේ එක්කෙනෙක් නෙමෙයි ගන්න කීප දෙනෙක් ගන්නවා. කීප දෙනෙක් කියන්නේ ගොඩාක් අය මේ අවස්ථාව තියෙන නිසා තමයි මම හැමදාමත් මේ ගැන මතක් කරන්නේ. තවදුරටත් මේ කියන තනතුරේ පුරප්පාඩු තියෙනවා. ඉතින් ඒ නිසා වට පුළුවන් කමක් තියෙනවා නම් මෙන්න මේ කියන නම්බරයකට වට ඉක්මනට WhatsApp එකට CV එකක් දාන්න 0764 23 94 27 කියන නම්බරයක අමල්ක මිස්ටර් අමල්කට මැසේජ් එකක් තියන්න. අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් කමක් ලැබෙයි මාක්ස්මෙන් ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් ඉහළ වැටුප් සහ දීමන ඇතුළු සියලු පහසුකම් සපයන සූදානම්. ඔයා හොඳ සේවකයෙක් විදියට වැඩ කරගෙන යනවා නම් හරි. ඒ මාක්ස්පෙන් ගැන මතක් කර යගම මම මතක් කරන්න ඕනේ වාට කුළුබඩු අතර ප්‍රමුඛ ලංකාවේ විජය නිෂ්පාදන මේ අතර තියෙනවා විජය මාළු කරි තොරපහ කුඩු එක දවල්ට ඔයා වෙනකොට අර හිතන එකපාරට මාළු කරි එකක් හදන්න කිරට කිරි මාළු කරි එක ඔයාට ඒකට අවශ්‍ය කරන දේවල් ටික දැන් ඔකට එකතු කරන කුළුබඩු ටිකක් තියෙනවනේ ඒ ටික වෙන වෙනම ගිහිල්ලා අර එහෙම මෙහෙන් කඩෙන් ගෙනල්ලා එහෙම නැත්නම් ඒවා සූදානම් කරලා දාන්න ඕනේ. මේ ඔය කිරිමාළු කරි තුනපහ කුඩු එක තියෙනවා. ඉතින් විජය කියන නමින් ඉල්ලන්න සුපර් මාකට් එකේ ඔය තුනපහ තියෙන මෙහෙම ඔය රාක්කේ මෙහෙම යනකොට අන්න ඔයාට පේන්න තියෙනවා මාළු කරි තුනපහ. අනිත් එකක් පුළුවන් ඈ මිරිස් එකක් මිරිසට වෙනවා නම් ඒත් එහෙම පුළුවන් කමක් තියෙනවා. ඉතින් හැම දෙයකටම විසඳුමක් දීලා තියෙනවා තුනපහ සම්බන්ධව ඔයාට තියෙන ඕනම ප්‍රශ්නකට විසඳුම විජය නිවසින් දැන් දීලා තියෙනවා කියලා මතක් කරනවා. මාළු එකක් වෙනකොට විතරක් නෙමෙයි අපි ගමුකෝ ඔයාට හිතනවා පොලොස් හරියක් හදන්න සෝයා එකක් හදන්න.
ඔය ඕනම හිකද මේ කියන තුන පාවාට පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. 8:28

0: උදයාතයි විනාඩි 31යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

අටයි විනාඩි 36යි වෙලාව. මෙන්න මේ නම චුට්ටක් අහගන්න. ලී ෆ්‍රීස් ඇම්බර්. ඇම්බර් ලී ෆ්‍රීස් කියලාත් මම හඳුන්වනවා. මෙයා ඇවිල්ලා ඕස්ට්‍රේලියාවේ භූමි අලංකරණ ශිල්පිනියක්. ඔය ලෑන්ඩ්ස්කේපින් ඒ පැත්ත කරන කෙනෙක්. මෙයා පහුගිය දවසක මරු කතාවක් කිව්වා. මෙයා කිව්වා පිරිමි අයට වගේම විශේෂයෙන්ම එලිමහනේ වැඩ කරන පිරිමි අය ඔයා දැකලා තියෙනවනේ ඔය. අපි දැකලා තියෙන ගොඩාක් වෙලාවට ওই දෛනිකව කීයක් හරි හොයාගන්න කුලී වැඩක් කරන කියන අය. එලිමහනේ එහෙම වැඩ කරනකොට උඩුකය නිරුවතින්නේ වැඩ කරන්නේ يعني ෂර්ට් එකක් කමිසයක් අඳින්න නැතුව. මෙයා කිව්වා දැඩි උණුසුම් කාලගුණයේදී කාන්තාවන්ටත් පිරිමි අය වගේ ෂර්ට් එක නැතුව එහෙම නැත්නම් උඩුකයට ඇඳුමක් නැතුව වැඩ කරන්න අවස්ථාව දෙන්න කියලා. එමයා මේක ඉල්ලීමක් විදියට කිව්වේ. පිරිමින්ට ඒ නිදහස තියනවා නම් ඇයි අපිට නැත්තේ? කාන්තාවන්ටත් මේ අයිතිය ඕනේ කියලා කිව්වා. ඇය තර්ක කරනවා එකම සේවා ස්ථානයක එකම තත්වයන් යටතේ වැඩ කරන විට ස්ත්‍රී පුරුෂ භාවය මත නීති වෙනස් වීම අසාධාරණයි කියලා. දැන් මේක ගැන ලෝකයේම දෙකට බෙදිලා අදහස් පළ කරනවා. සමහරු කියනවා ඇත්ත කතාව. හරි. ඇත්ත නීති. සමහරු මේකට කියනවා ඕ ඇම්බ්‍රස් කියන කතාව. හරි. අවුරස්සේ කාටත් එකයි. සමානාත්මතාවය හැමතැනම තියෙන්න ඕනේ. ඉතින් නිසා මේකට පොදු නීතියක් තිබ්බනම් හරි කියලා. තවත් සමහරු කියනවා වැඩබිමක සදාචාරාත්මක පැත්ත සහ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. මේක ප්‍රායෝගික නෑ. දැන් එහෙම කරන්න බෑනේ. ඇත්තනේ මේ කියන කතා. ඔබට මොකද මේ ගැන හිතෙන්නේ කියලා මම අහන්නේ නෑ. ඔබ අතරුත් වෙන කෙනෙක් ඉන්නවෙන්න පුළුවන්. ඔව් සමානාත්මතාවය තියෙන්න ඕනේ. කාන්තාවක් එලිමහනේ වැඩ කරනවා නම් පිරිමින්ට වගේම ඒ නිදහස තියෙන්න ඕනි කියලා. නමුත් අපේ වගේ රටක බෑ. මේක ඕස්ට්‍රේලියාව කියන රටේදී මෙයා මේ කියන්නේ ඒ රටේ මෙන්න මේ කියන සමානාත්මතාවය ඇති කරන්න කියලා. ඇම්බර්ස් ලී ෆ්‍රීස්. ඉතින් අන්තර්ජාලය ඇතුළේ මේක ලොකු කතාබහක් ඇති වුණා. මොකද දැඩි උණුසුම් කාලගුණය ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට එහෙම කාලේනෝ. ඉතින් අර ඒ වගේ වෙලාවක ඇයිල්ලීමක් කරා ප්ලීස් අපිට මේ අවස්ථාව දෙන්න පිරිමින්ට පුළුවන් නම්. ඇයි අපිට බෑද? අන්න ඒ වගේ එකක් තමයි කිව්වේ. හරි. ඉතින් මම මේ කතාවත් එක්ක අපි යන්න ඕනේ ටේක් කෑ වැඩසටහන පැවැත්වෙන අපේ මන්නාරම. අද දවසේ මන්නාරම දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන. ඒ ගැන තොරතුරු කියන්නම්. තව චුට්ටකින් පොඩි වෙලාවක් දෙන්න. ඊට කලින් මතක් කරලා යන්නම් අද දවසෙත් මගේ අනුග්‍රාහක අතර ඉන්න ඩීප් ටෙක් සෝලා ගැන. සෝලා පද්ධතියක අවශ්‍යතාවය ඔයාලට හොඳටම දැනෙන්න පටන් ගන්නවා ඉදිරියේදී. ඉතින් ඒකට ඔයාලා ලෑස්ති වෙන්න ඕනේ. මොකද කවුරුත් කියනවට නෙමෙයි, ඒ අවබෝධය ඔයාලට තියෙන්න ඕනේ. ගෙදර කරන්ට් බිල් එක සම්බන්ධ ඔයාලට තියෙන වියදම ගැන ඔයාලට හොඳ අයිඩියා එකක් තියෙනවා. ඔයා ෆැක්ටරි එක ඕන කෙනෙක් නම්, අයිතිකරුවෙක් නම් ඔයා දන්නවා ෆැක්ටරි එකේ කොච්චර නම් ඔයාට කරන්ට් බිල් එක කියන එකට වියදමක් මාසෙ අන්තිමට දරන්න වෙනවද කියලා. ඉතින් ඕක අද දරාගෙන ඉන්න අල්ලගෙන ඉන්න පුළුවන් වෙයි. ඉදිරියේදී ඔය කියන தත්ත්වය තවදුරටත් වැඩි වෙන්න පුළුවන්. බැරි වෙලා හරි කරන්ට් බිල් එක වැඩි වුණා කියලා හිතමු. ඒකක මෙච්චරට මෙච්චරයි. 100ට මෙච්චරකින් වැඩි වෙනවා. දැන් විවිධ හේතුන් මත, විශේෂම කාලගුණ, දේශගුණ විපර්යාස මත අපිට මේ කියන தත්ත්වයන් ගැන තාම මෙහෙම මෙන්න මෙහෙම වෙන්නේ නැහැ කියලා කියන්න බෑනේ. එතකොට අපිට සිද්ධ වෙනවා ඒවට ලෑස්ති වෙලා ඉන්න. ඒ නිසා ඊ ගැන මතක් කරේ. ඉතින් ඩීප් ටෙක් සෝලයකට ඔයාලට පුළුවන් කමක් තියෙනවා නම් කෝල් එකක් දෙන්න 071 711 එක කියන නම්බර් එකට කෝල් එකක් දීලා කතා කරගන්න. කොහොමද ඔයාගේ සයිට් එකට, ඔයාගේ ෆැක්ටරි එකට ඕන කරන ඔය සෝලා පද්ධතිය සවි කරගන්න කියලා. එතකොට ඒගොල්ලෝ කියයි මෙන්න මේ වගේ ධාරිතාවයකින් යුතු එකක් හරියනවා කියලා. ගෙදරකට නම් ඒත් එහෙමයි. ඉතින් ඕනම කෙනෙකුට පුළුවන්. ලංකාවේ මෑත කාලේ ලොකු විප්ලවීය වෙනසක් කරා මේ සෝලා කර්මාන්තේ ඩීප් ටෙක් කියන නම. මොකද එයාත් එක්ක දවසින් දවස පාරිභෝගික එකතු වුණා. ඒ එකතු වෙන පාරිභෝගිකයෝ නිසා ආයතනය ගැන විශ්වාසය වැඩි වුණා. ඉතින් මේගොල්ලෝ උනත් මේ හොඳ සර්විස් එකක් දෙන්න හැම වෙලේම මේ ටීම් එක සැදී පැහැදී ඉන්නවා කියලා මතක් කරනවා. ඒ නිසා තැන් තැන් වලට ගිහිල්ලා ලොකු ගණන් වියදම් කරලා අහුවෙන්න එපා. මෙහෙම කරන්නම්, අපි මෙහෙම කරන්නම්, අපි මෙහෙම කරලා දෙන්න කියලා නේද? සමහරු ඉතින් ඔයාට මේ වෙලාවේ ඕනේ මොකක් හරි හොඳ විසඳුමක් කියලා නිවා හිතන්. ඉතින් ඒකට ඔයා හරිම තැන තෝරගන්න ඩීප් ටෙක් සෝලා එකට එන්න.

0: උදේ 8යි විනාඩි 44යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
4: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
6: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
7: ලකන මොමදින් දෙසල්
8: සම අනුග්‍රහය
9: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
10: දෙවියන්ගේම කිවිහිතයි
11: අයියේ ඔයා කියන විදිහට මේක ධර්මයෙන් විශ්ඳන්න බෑ. එහෙම කරොත් එහෙම තව එකෙක් මේ වගේ කරන්න පුළුවන්. එතකොට අයියගේ බිස්නස් මගේ දේවාලේ. එතකොට අපෙන් ජීවත් වෙන ඇලන් වගේ මිනිස්සුන්ට මොකද වෙන්නේ?
12: මම ඔයාලට කියන්නේ ඔය ප්‍රශ්න උසලකා අරින්න කියලා. මං කිව්වේ ඒකට උත්තරේ හොයනකොට සංගමයෙන් උත්තරේ හොයන්න කියලා.
10: ප්‍රගීත සිල්වා අධ්‍යක්ෂණයක්.
13: අන්නාගේ වැඩේ කරලා තියෙන ගානට කෙලින්ම කටුස්සගේ ටැංකිය ගැලෙව්වා. අලුතෙන් ටැංකියයි තටු දෙකයි හයි කරලා දිනොත් දැන් වැඩේ දිනුනේ නැහැ. කිරි කොයියා වගේ.
10: දෙයියන්ගේම පිහිටයි. සතියේ දින පහේම රාත්‍රී 7:30ට ITN බලන්න.
8: Lakhanda Radio ITN.

0: garage. අතයි විනාඩි 50යි වෙලාව. අපි කතිරිනා එක්ක යමුද මන්නාරම පැත්තට ගිහිල්ලා අපි රාජේශ්වරීලා ඊට පස්සේ නේද පූජලා ඒ වගේ කෙනෙක් හම්බෙන්න පුළුවන්. අද ඒ වගේ ඕන තරම් අය අපිට හම්බෙනවා. මොකද මේ අපේ ගීතතුළු කණ්ඩායම අපේ ටේකයා කණ්ඩායම අද දවස් ඉන්නේ මන්නාරම කේන්ද්‍ර කරගෙන විශේෂයෙන්ම පාසල් දුවා දරුවන් එකතු කරගෙන ක්‍රියාත්මක කරන ක්‍රීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය තවත් අධීරක් ටේක වැඩසටහන තොරතුරු කියන්න ඇවිල්ලා ඉන්න හොඳුර කැතනේ නුවත්ක සම්බන්ධලා සුබ දැසනක් ගීත්
1: අයිබෝන් අසංක සුබ දැසනක්. අපි අසංක කියපු විදිහට අද දවසට ඉන්නේ මන්නාරමේ. දැන් ටේකයා සුරකිමු මගතට වැඩසටහන් මාලාවේ දෙවන අදියර අපි මේ වර්ෂයේදී ආරම්භ කළා. අතිසාර්ථක වැඩසටහන් හතක් අපි මේ වන විට නිමා කරලා තිබෙන. දැන් අද දවසේදී අපි ඇවිල්ලා ඉන්නේ අටවන වැඩසටහන සඳහා. අපි අටවන වැඩසටහන සඳහා දවසේදී සත්කාරක පාසල වශයෙන් තෝරගත්තේ උතුරු පළාත කේන්ද්‍ර කරගෙනමින් මන්නාරම දිස්ත්‍රික්කයට අයත් මන්නාරම අධ්‍යාපන කලාපයට අයත් ඒ වගේම මන්නාරම අධ්‍යාපන කොට්ටාසයට අයත් මන්නාරම සිද්ධි විනායකර් හින්දු විද්‍යාලය තමයි අපි සත්කාරක පාසල විදිහට අපි තෝරගෙන තිබෙන්නේ. ඉතින් උතුරු පළාතේ පැවැත්වෙන පළමු වැඩසටහන විදිහටත් මේ වැඩසටහන හඳුන්වන්න පුළුවන්. අද දවසේදී අසංක ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන මූලස්ථාන පොලිසිය මගින් සංධානය කළ තිබෙන මාර්ගනතුරු සංදර්ශන දැන් පැවැත්වෙනවා. විශේෂත්වයන් අපේ රථවාහන මූලස්ථානයේ පොලිසිය කණ්ඩායම පොලිස් ප්‍රධාරීන් කණ්ඩායම අද දවසේදී මේ දුවදරුවන්ට මේ මාර්ගනතුරු සම්බන්ධයෙන් දැනුම ලබා දීම සඳහා සේලම කටයුතු සිදු කරන ලබන්නේ දෙමළ භාෂාවෙන් වීම විශේෂත්වයක් කියලා තිබෙනවා. ඉතින් අපේ සහෝදර දෙමළ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් තමයි මේ වැඩසටහන් මාලාව අපි සංවිධානය කළ තිබෙන. අපේ ආදරණීය දුවත් දරුවන් හරහා මේ පණිවිඩය සමාජයට ගෙන යාම තමයි අපේ බලාපොරොත්තු වෙලා තිබෙන්නේ. ඉතින් අද දවසේදී මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මූලිකත්වයෙන් කටයුතු කරන්නේ ක්ලේන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය. ඒ වගේම තමයි අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්න අධ්‍යාපන අමාත්‍යාංශය. ඒ වගේම මේ පැමිණෙන සේලම දුවත් දරුවන් දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන ලබන්නේ ශ්‍රී ලංකා පොලිසිය මගින්. මේ සියලු දෙනාගේම සහයෝගීත්වය සහිතව තමයි අපි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනේම ක්‍රියාත්මක කිරීමට නියමිත වෙලා තිබෙන්නේ. ඉතින් උතුරු පළාතේ පැවැත්වෙන පළමු වැඩසටහන විදිහට තමයි අද දවසේදී මේ වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. දැන් මේ මාර්ගනතුරු සම්දර්ශන අනතුරුව මෙදුවාදු දරුවන් අපි අද දවසේදී මේ විද්‍යාලයේ සිද්ධි විනායකර් හින්දු විද්‍යාලයේ ශ්‍රවණාගාරයට කැඳවාගෙන යනවා. එහෙදී තවදුරටත් මෙදුවා දරුවන්ට මාර්ගනතුරු පිළිබඳව න්‍යායාත්මක දැනුම ලබා දීමට ශ්‍රී ලංකා පොලිසිය මගින් රථවාහන අනතුරු මාර්ගනතුරු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රථවාහන දේශන සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් මේ විදිහට අද දවසේදී මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි මෙදුවා දරුවන්ට වටිනා සහතික පත්‍රයක් ලබා දීමටත් ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය විදිහට අපි කටයුතු කරන බව ඉතාමත් සතුටෙන් යුතුව දැනුම් දෙනවා. ඉතින් අපි තවත් අවස්ථාවක් සූදානම් ලක්කඩ ඔස්සේ තොරතුරු ගෙන එන්න. මෙහෙමයි ස්තුතිය අසංක මේ වෙලාවේ අපිව සම්බන්ධ කරගත්තට.
0: හරි, බොහොම ස්තුතියි. ගීති ශේරේක අපි කතා කරේ ක්‍රීන් ශ්‍රී ලංකා වැඩසටහනේ තවත් අධීරේක අද දවසේ ගීත් ඇතුළු කණ්ඩායම අද මන්නාරමට ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඔබේ දරුවා අද පාසල් ගිහිල්ලා නම් මන්නාරමවට කෙනෙක් නම් ඔබේ ඒ ආදරණීය දුව පුතත් මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා තියන්නේ මාරිම්ම. ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙනවා, විශේෂයෙන්ම ඔයාලට තියෙනවා පාරේ ගමන් කරනකොට මාර්ග නීති රීති වලට අවනත වෙනවා වගේම පදිකෙක් වුණත් ඩ්‍රයිවර් කෙනෙක් වුණත් මේ අපි කියන රේදුරු මහත්තයෙක් වුණත් ඔයාටත් එහෙම වගකීමක් තියෙනවනේ. අන්න ඒ ගැන පොඩ්ඩක් අවධානය දෙන්න. එහෙම වුණත් අපිට පුළුවන්කමක් තියෙනවා මේ වගේ අනතුරු වලින් තොර රටක් නිර්මාණය කරගන්න. 2030 වෙනකොට අපිට තියෙනන්නේ එහෙම බලාපොරොත්තු වගේ. ඒ වෙනුවෙන් තමයි මේ සියලුම උත්සාහයන් දරන්නේ වගකීතු මාධ්‍යාලයක් විදිහට. සිද්ධුවකට දැන් 8 විනාඩි 53යි. විජය නිෂ්පාදකයන් මතක් කරනවා, විජය කෝපි ගැන මතක් කරනනම් කෝපි කියලා කියන්නේ ලෝකේ සංස්කෘතියක්. ඉතින් සංස්කෘතිය ඇතුලේ ලංකාවේ කෝපි වලට තියෙන ලොකු ඉඩක් නේ. ඉතින් ඉතිහාසයේ කියලා බලනකොට හොයලා බලනකොට ඕනම කෙනෙකුට ලංකාවේ කෝපි ගැන ගොඩාක් දේවල් කතා කරන්න දේවල් තියෙනවා. හරි, කෝපි. ඉතින් ඔයාගේ මහන්සිය විඩාව මගහරව ගන්න හොඳ උත්තේජනයක් සපයනවා. ඔය පාඩම් කරනකොට එහෙම නිදිමතක් කියම ඇදෙනකොට අපි කෝපි එකක් බොන්නේ. මලගෙවල් වල එහෙම ටිකක් නිදිමරනකොට එහෙම නැත්තම් අපි මම හිතමුකෝ සාමාන්‍ය දවසේ ඔයාගේ තේක වෙනුවට අපි ඔයාට අර ටී ටයිම් කියලා කොහොම කොෆි ටයිම් එකට වෙන්න පුළුවන්. ඔයා හැඩ ගැහිලා ඉන්නේ. හරි, ඉතින් ඕනම් වෙලාවක ස්වභාවික කෝපි රසය එකතු කරන විජේ කෝපි තෝරගන්න කියලා මතක් කරනවා. RDB බැංකුවේ ස්ථාවර තැන්පතු සඳහා මේ දවස්වල හොඳ රේට් එකක් තියෙනවා, හොඳ පොලි අනුපාතයක් තියෙනවා. ඒ නිසා ඔයාට පුළුවන් ෆික්ස් ඩිපොසිට් එකක් කරනවා නම් RDB බැංකුවට යන්න. මොකද කවදත් RDB කියලා කියන්නේ විශ්වාසයේ රකිමින් රාජ්‍ය බැංකුවක සුරක්ෂිතතාව තහවුරු කරමින් ඔයාට අවශ්‍ය කරන මේ පරිසරය හදලා දුන්න මානසික වශයෙන් ඔයාට හොඳ වටපිටාවක් හැදෙනවා. ඔයාගේ සල්ලි හරිම සුරක්ෂිතයි කියලා RDB බැංකුවත් එක්ක නම් ඔයා ගනුදෙනු කරන්නේ. ඒ නිසා තමයි ඉගෙන මතක් කරේ. 8 විනාඩි 54යි. සින්දුවකට යන්නේ සින්දුවෙන් පස්සේ අපි ඊළඟ පැයට යන්නේ ප්‍රතිප්‍රකාශයටත් ගිහිල්ලා.

යානුවෝ හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වෙන්දනය සමඟ ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිඳුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකේට ඔබ

0: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
1: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ਲੱਖਣ ਲੱਖਾਂ ਵਡਮਾ ਲੱਖਣ ਫਿਰਨ
1: ਵਿਲਮ ਦੇਣਾ ਵਿਆ
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න

0: සහයෝගීතා අනුග්‍රහය
1: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
2: අදත් ප්‍රදේශ රැසක වැසිහෝ ගිගරු මුසැති වැසි හටගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්සාහිර, සබරගමුව සහ වයඹ පළාත් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළි දිස්ත්‍රික්ක ඒ අතර වනවා. මධ්‍යම කඳුකරයේ බටහිර බැවම් ප්‍රදේශ, උතුර, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැය කිලෝමීටර 30 40 අතර විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ගිගරුම් සැතිවස සමග ඇති විය හැකි තාවකාලික තද සුළං

වෙල්ලට ඔබෙන මුහුද ප්‍රදේශවල සුළඟේ වේගය 5 කිලෝමීටර 50ත් 60ක් දක්වා වැඩි විය හැකි බවයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. කටාරාජයේ සිදු පිපිරීමෙන් මේගේ සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කටාරාජයේ ලාස් ලෆාන් කාර්මික කලාපයේ පිහිටි එරට විශාලතම ද්‍රීකෘත ස්වභාවික වායු පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පිපිරීම සිදු ඇත්තේ. සිද්ධීන් තවත් 66 දිනක තුවාල ලබා ඇති බව විදේශ මාධ්‍ය පවසනවා. කටාරි බලශක්ති අමාත්‍ය සාද් ෂෙරීෆ් අල් කාබි සඳහන් කළේ මෙම පිපිරීම රටේ අපනයනවලට බලපෑමක් නොවන බවයි. මේ හදිසි අනතුරක් බවත් ඒ කඩාකප්පල්කාරී හෝ සතුරු ක්‍රියාවක් නොවන බවත් ඔහු පෙන්වා දෙනවා. මෙම ස්වාභාවික වායු පිරිසැකසුම් මධ්‍යස්ථානයේ පිහිටි ලාස් ලෆාන් වරාය ලෝ විශාලතම කෘත්‍රිම වරායක් වන අතර ලෝ විශාලතම අපනයන පහසුකම්ද එහි පවතිනවා. එමේ වසර මුලදී ඉරාන ප්‍රහාරවලට ඉලක්කයක් ද වුණා. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශය උදේ 10ට බලාපොරොත්තු වන්න. 24 පෑම සීරුවෙන් ලකුණ

නවය විනාඩි 13යි වෙලාව අපි අලුත් පැයකට අවිල්ලා ඉන්නේ මේ පැයටන කොටත් මගේ අනුග්‍රහක මතක් කරන විජේ නිෂ්පාදන පැල්වත්ත නිෂ්පාදන ක්‍රමරාජ නිෂ්පාදන ඒ වගේම RDB බැංකුව ටීප්ටෙක් සෝලා ඩෝමා මැෂින් එක ඇතුළු මගේ ඔක්කොම මතක් කරලා හරි නේද හරි රයිට් එතකොට ඒ අයත් එක තමයි මේ අලුත් පැයටත් මම අවිල්ලා ඉන්නේ හරි ජාතික උත්තරයි මණ්ඩලයේ තියෙනවා හරි දැන් මම මෙහෙම අහන්නම් ඔයාගෙන් ඔයාගේ වාහනේට ඔයා අර හුලං ගහන්න ගියාම අහනව නේද හුලං ගහන තැනින් අහනව නේද මොකද්ද නෝමල්ද නයිට්‍රජන්ද ගොඩක් අයගේ වාහනවල දැන් ප්‍රවණතාවයක් තියෙනවා නයිට්‍රජන් හැබැයි ඔය හුලං ගහන දැන් රෝද 4ම රුපියල් 100 හුලං ගහන්න පුළුවන් නෝමල් නයිට්‍රජන් ගහනකොට ටිකක් වැඩි නේ හැබැයි ගොඩක් අය නයිට්‍රජන් තමන්ගේ වාහනේ රෝදවලට ඒ අවශ්‍ය කරන හුලං කියලා ගහනකොට ගහන්නේ නයිට්‍රජන් ගෑස් එක දැන් ඇයි මේකේ තියෙන වාසිය මොකද්ද කියලා බැලුවොත් නයිට්‍රජන් අක්‍රීය වායුවක් ඒ නිසා අධික රස්නයකදී උනත් ටයර් එක ඇතුළත රසායනික ප්‍රතික්‍රියා සිදු වී ඔය ගිනි ගන්න තියෙන එහෙම නැත්නම් පුපුරා යන්න තියෙන අවස්ථාව අඩුයි කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ මෙහෙම වෙන්නෙම නැති තරම්. හරි. ඒ නිසාම තමයි ඔය දැන් අපි ගම් සාමාන්‍යයෙන් ටයර් ප්‍රෙෂර් එක ගත්තොත් එහෙම 30-35 වගේනේ. අපි හුලං ගහන්නේ කාර් එකකට 30-32-35. හරි. දැන් ඕකම හිතන්නකෝ ගුවන් යානයක මේ වගේ 6 ගුණයක් විතර වැඩිලු. හරි. එතකොට මේක සාමාන්‍යයෙන් ගුවන් යානයක ටයකේ ප්‍රෙෂර් එක 200කට ආසන්න ගානක්. එතකොට ඔයා දන්නවද මම මේ කියන්න ආවේ ගුවන් යාන රෝද සඳහා ගහන හුලං කියලා ගහන්නේ නයිට්‍රජන් වායුව. කල්පවත්මක් තියෙනවා මේ වගේ දැවැන්ත පීඩනයක් යටතේ වුණත් මේක අල්ලලා හිටිනවා. එතකොට ඒ ගුවන් යාන ටයරයක් පුපුරා යාමකින් තොරව 500 වතාවකට වඩා ගොඩ බාන්න පුළුවන් කියලා කියනවා. කියන්නේ ටයර් එකේ කල්පවත්මටත් මේ ওই ගහන හුලං බලපෑමක් ඇති කරනවා කියලා මේ සරලවම කියන්නේ. දැන් වහිතන්න ප්ලේන් එකක් එකපාරට මෙහෙම උඩින් ඉඳන් ඇවිල්ලා හරිද ප්ලේන් එකේක ඔය අත්දැකීමක් තියෙන ඕනම කෙනෙක් දන්නවා රණවේ එකට ස්පර්ශ වෙන වෙලාව නේ. එතකොට දුන් දාගෙන පතිත වෙන මේ තප්පර කීපය ගුවන් යාන ටයර් එක පුපුරලා ගියොත් විශ්වාස කරන්න එකක් පිපුරුණත් ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. මේ ටයර් එකක් පිපුරුණත් ප්‍රශ්නයක් නැහැ කියලා කියනවා. හරි. දැන් මේ වෙලාවේ ටයර් එක විශාල දුමාරයක් පිට වෙනවා. ඔයා දැකලාද සමහර විට? ඒක බලන්න නම් එහෙම තියෙන අවස්ථා හරි අඩුයි. හැබැයි ඉංජිනේරු විද්‍යාවේ මේක අතිශය දරුණුම යාන්ත්‍රික සංක්‍රාන්තියක් කියලා කියනවා. එතකොට ෂණික ත්වරණයක් ඇති වෙනවනේ මේකේ. අහස කිසිම භ්‍රමණයක් නැතුව zero rotation එකක් එක්ක යන්නේ. එහෙම යන මේ ටයර් එක ඇවිල්ලා එක පාට ගුවන් පතේ මෙහෙම වදින සැනින් තප්පරයකින් පංගුවක් වගේ කෙටි කාලයකදී පැයට කිලෝමීටර් 250 300 කියලා ස්පීඩ් එකකට මේක කැරකෙන්න පටන් ගන්නවා. තප්පරයකින් මාගෙන් එකක් පංගුවකින් එකක්. හරි. හිතන්න කොහොම තාක්ෂණයක් තියෙන්න ඕනේද කියලා. පොඩි වෙලාවක් මේ ටයර් එක ලිස්සලා යනවා කියලා කියනවා. ටයර් එක මේ ධාවන පතේ වදින වෙලාවේ. ඒ අවස්ථාවේ ඇතිවන අධික අර ඝර්ෂණය නිසා රබර් පිච්චිලා පොඩි දුමාරයක් වගේකුත් පොඩි මෙව් එකක් එක්ක එනවා. හරි. ඉතින් ඕක මේ ගුවන් යාන තාක්ෂණය ගැන දන්න අය දන්නවා. සාමාන්‍යයෙන් බෝයිං 747 වගේ විශාල යානයක් බර කිලෝග්‍රෑම් 104ක් විතර ආසන්න වෙනවා. එතකොට ගොඩ බානකොට අති දැවැන්ත පීඩනයක් මුළු බරම දරා ගන්න ඕනේ මේ ටයර් දෙක. ඇත්තනේ. ඉතින් මේ ටයර් දෙකෙන් මුලින්ම බර වැටෙන්නේ. ඒකට ඔරොත්තු දෙන විශේෂ තාක්ෂණය තමයි ඔය කියන්නේ. එතකොට මේ සුපිරි රබර් සංයෝගයක් තියෙනවා. මේක සාමාන්‍ය අපිට වාහනවලට දාන ටයර් හදන මේ රබර් එක නෙමෙයි. මේක ඇවිල්ලා වෙන එකක්. ඒ කියන්නේ ඉහළ මේ කෘතිමයේ සමානින් මේ ස්වභාවික රබර් ප්‍රතිශතයක් මේකේ තියෙනවා. නම්‍යශීලීභාවය වැඩි. තාපයට ඔරොත්තු දෙනවා. අර නයිට්‍රජන් වායුව වගේ දේවල් නිසා මේක රැකිලා තියනවා කියලා කියනවා. ඉතින් මේක ඇවිල්ලා තාක්ෂණය සහ ඉංජිනේරු විද්‍යාවේ විශ්මිත අවස්ථාවක් කියලා තමයි මේ සම්බන්ධ විශේෂඥයෝ කියන්නේ. අපිට හිතෙනව නේද නැත්තම් අපි මේව මෙහෙම වෙන්නේ කොහමද? හරි. අපි මේ තව සින්දුවකට යන්න ඕනේ. සින්දුවට යන්න කලින් මතක් කරන්නම් මේ පැයේ පැල්වත්ත සුපර් මාකට්ස් වලට එහෙම ගියාම බලන්න පැල්වත්ත
ඉස්ක්‍රීම් වර්ග හතරකින් වට ගන්න අවස්ථාවක් තියෙනවා විශේෂම දැන් සාමාන්‍ය අපි වැනිලා ස්ට්‍රෝබෙරියා චොක්ලට් ඔය කියන ඒවානේ හුරු වෙලා තියෙන එතනින් එහාට ගිහිල්ලා වර්ග කීපයකින් ඔයාලා ඉස්ක්‍රීම් ගන්න පුළුවන්කමක් තියෙනවා පැල්වත්ත කියන නමින් පැල්වත්ත කියන්නේ අපේ ලංකාවේ කිරිගොවීන් 30,000කට ආසන්න පිරිසක් එක්ක තමන්ගේ ආයතනයේ පවත්වගෙන යනවා. ඉතින් ඒ කියන්නේ ඒගොල්ලන්ටත් ලොකු වටිනාකමක් දෙනවා. ඒගොල්ලන්ගෙන් ගන්න කිරි ටිකට ලොකු වටිනාකමක් දැන් මාකට් එකේ පැල්ලත නිෂ්පාදන ආයතනයේ හදලා තියෙනවා. RDB බැංකුව මං කිව්වා ස්ථාවර තැන්පත සඳහා හොඳම බැංකුව කියලා. ඇයි හොඳම කියන්නේ? රාජ්‍ය ආරක්ෂාව සහිතව, රාජ්‍ය සුරක්ෂිතතාවය සහිතව ඔයාගේ සල්ලි ටික හරි පරිස්සමට තියාගන්න තියෙන හොඳම තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඒ වගේම ක්‍රිමිරාජ් නිවසින් දෙන නිෂ්පාදන කීපයක් ගැන මතක් කරලා යන්නම් ඉක්මනටම. මොකද ඔයාගේ ගෙදර තියෙන්නම ඕනේ මෙන්න මේ නිෂ්පාදන වලින් කීපයක්. දැන් බලන්න එකපාරට අපිට කැස්සක් හෙම්බිරිසාවක් වගේ එකක් සෙම් රෝගයක් වගේ ආවම ඒවට ෂණික විසඳුමක් ඕනේ. අන්න එහෙම වෙලාවට ක්‍රිමිරාජ නිෂ්පාදන වලට පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ක්‍රිමිරාජ කියලා කියන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ ලංකාවේ අපිට මේ නිෂ්පාදන සියල්ලත් එක්ක ඉක්මන් විසඳුම් ලබා දුන නිෂ්පාදන සන්නාමයක්. දැන් ගත්තොත් එහෙම මේ කුරුලෑසුවේ තියෙනවා, හන්දි තෛලයේ තියෙනවා, ඊට පස්සේ මුඛ සෝදනය තියෙනවා, කරල් ගුලි තියෙනවා, වැල්මි පැණිය තියෙනවා, ඊට පස්සේ පේයාව තියෙනවා, නාගරාජ තෛලයේ තියෙනවා, ඉතින් සර්ව විෂාදි තෛලයේ තියෙනවා. මේ ඕනම එකක් වාර ක්‍රිමරාජ කියන නමින් ගන්න පුළුවන්කමක් තියෙනවා. ගුණාත්මක ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයක් 77 වසරක විශ්වාසය සමග සියලු තත්ත්ව සහතික තියෙනවා. ISO තියෙනවා, GMP තත්ත්ව සහතිකයේ තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට කෝල් කරලා ගෙන්න ගන්න පුළුවන් 0112-753-889 කියන එක තත්ත්ව සහතික ගැන කතා කරපු නිසාම මම ඔයාලට මතක් කරනනම් විජය නිෂ්පාදන ගැන ජාත්‍යන්තරය පිළිගන්නවා අපේ රටේ කුළුබඩුවල ඒ නියම තත්ත්වය තියෙනවා කියලා. ඒ නිසා ඒගොල්ලෝ ගෙන්න ගන්නවා අපේ රටේ මිරිස් කුඩු පැකට් එක, ලුණු කුඩු ටික, සමහර විට ගම් මිරිස් ටික, තේ කොළ ටික, තුන පහ ටික, කරි පවුඩර් ටික, මේ ඔක්කොම ටික හරි ඒගොල්ලන්ගේ මාකට් එකේ ගෙනල්ලා දාලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ජනතාවට විකුණන බයක් සැකක් නැතුව විජය කියලා කියන්නේ දශක ගණනාවක් තිස්සේ ලංකාවේ අපිට කුළුබඩු ගන්නකොට ආ හිතන්න දෙයක් නැහැ. විජය සන්නාමය ඒ විශ්වාසය තහවුරු කළා.

0: ඇහේ දෝර ගඟේ තලනහි නහදේ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් NLB

0: උදේ 9 විනාඩි 33යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: මේ අවුරුද්දට ජාතික ලොතරැයි මණ්ඩලය කෝටිපතිය 23 දෙනෙක් බිහි කරලා තියෙනවා කියලා මම කිව්වා නේද? එතකොට සෞඛ්‍ය ආරක්ෂණ අරමුදල, රණවීර අරමුදල, වකුගඩු අරමුදල, සමාජ සේවා සහ සුබ සාධන අරමුදල මේ වගේ අරමුදල් රසක් තර කරමින් ඒවට අවශ්‍ය කරන සහයෝගය දෙමින් ඒ අතරත් කෝටි නේද කෝටිපතියෝ 23ක් ලංකා වටේම බිහි කරලා තියෙනවා. ඉතින් 24 වෙනියා ඔබ වෙන්න පුළුවන්. එහෙමනම් ඔබට මතක් කරනවා මහජන සම්පත වැඩි වැඩියෙන් මිලදී ගන්න ජාතික ලොතරැයි මණ්ඩලය පහුගිය දවස්වලත් මේ දිනුම් බාරවල ජයග්‍රහක ඉන්න තෑග දුන්න ඔබ දකින්න ඇති. ඉතින් මේක ඇත්ත කතාවක්. ඒ කියන්නේ නිකන් අර මේ ගත්තොත් දිනුම් කියලා හැමදාම බොරු කර කර වින දිනපු කෙනෙකුත් නැහැ. එහෙම දැන් අපි ගොඩක් තැන්වල දැකලා තියෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ එහෙම බොරු කරන්න පුළුවන් ආයතනයකුත් නෙමෙයි නේද? රාජ්‍ය ආයතනයක් විදිහට. ඒ නිසා ඒ විශ්වාසය තවදුරටත් ඔයාලට වැඩි කරගන්න පුළුවන් කමක් තියෙනවා. අදවා ටිකට් එකක් ගන්න. සමහර ඉන්නවා එක ටිකට් එකක් නෙමෙයි ටිකට් කීපයක් ගන්නවා. ඒ අතරේ අනිවාර්යෙන් දිනුමක් තියෙනවා. එතකොට අර ටිකට් කීපයටම වියදම් කරපු ගාන කවර් වෙලා. එහෙමත් තියෙනවා. එතකොට ආයි තව ටිකක් ටිකට් ටිකක් ගන්නවා. හරි. දැන් ඊයේ ටිකට් ගත්තන ගොඩාක් අය ටිකට් අරන් තිනවා. මම මුලින්ම මතක් කරන සුබ දවසක් ලොතරැය්‍ය කන්නේ ලග්නය තමයි ජයග්‍රහය ලග්නය ජයග්‍රහය අංක 32 අංක 33 අංක 40. ඒ වගේම ජයස් ලොතරැය්‍ය දවසේ දිනුම් මැද්දා යු අක්ෂරත් එක්ක අංක 6 අංක 9 අංක 2 සහ අංක 1. අද සම්පත ගත්තා නම් මේක ඊයේ ගත්තේ. අද සම්පත ලොතරැය්‍ය අංක 2 අංක 4 අංක 7 අංක 2 අංක 4 අංක 5 අංක 7 අංක 2 අංක 4 සහ අංක 8 ජයග්‍රහය අංක බවට පත්වලා තිබුණා. හඳ හන ලොතරැය්‍ය ඊයේ දවසේ ධනු ලග්නයේ සමග අංක 25 අංක 37 අංක 45 සහ අංක 58. ධන නිදානේ ගත්තා නම් ඒ අක්ෂරයත් එක්ක අංක 7 අංක 22 අංක 37 සහ අංක 52. ඒ අක්ෂරේ තියෙන්න ඕනේ වගේ ටිකට් එකේ. මෙගා පව Y අකුර ඉස්සරහම තියෙනවා. ඊට පස්සේ ප්‍රසාද අංකය අංක 11. ජය අංක අංක 3 අංක 13 අංක 51 සහ අංක 64. ගොවිසත බලමු අපි J අක්ෂරයත් එක්ක අංක 7 අංක 26 අංක 45 සහ අංක 67යි ජයග්‍රහය අංක බවට පත් වුනේ. ඒ වගේ මහජන සම්පත T අක්ෂරයත් එක්ක අංක 9 අංක 8 අංක 5 අංක 7 අංක 2 අංක 4. ඉතින් ඊයේ ගත්ත ටිකට් වල මේ වාසනාවන්ත අංක ටික කිව්වේ. ඉතින් වාද ටිකට් එකක් ගත්තොත් හෙට මම මෙහෙම අංක කියනකොට වට බලන්න පුළුවන් කමක් තියෙනවා. වට දිනුමක් තියෙනවද කියලා. අදත් ටිකට්ස් ගන්න විශේෂම ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ වාසනාවේ සිහිනයට නේද? ඒ සිහිනයක්ම නොවි යථාර්ථයක් බවට පත් කරන තැන. ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය හැමදාමත් ඔයාව දිනවන්න සූදානම් නිසායි මම ඒ තරම් විශ්වාසයෙන් ඒ ගැන මතක් කරේ.

නවයයි විනාඩි 40යි වෙලාව. අපි තව පොඩි වෙලාවක් ඉන්නේ. පොඩි වෙලාවක් කියන්නේ තව විනාඩි 20ක් වගේ පුංචි කාලයක් තියෙනවා. මට දැන් මෙතන පුටුවේ වාඩිලා ඉඳලා මොකොන්ද රිදෙනවා. එහෙම තියනා නේද? අපි එක දිගට කොහේ හරි වාඩිලා හිටියාම හිටගෙන හිටියාම එහෙම තියනවා. ඉතින් මොකද කරන්න? ඉතින් වැඩ කරන්න බෑ. ඔෆිස් වල වැඩ කරන්න ඕනේ නේද? ගෙදර වැඩ කරන්න ඕනේ. ඒව කවුරු වෙන කවුරු හරි ඇවිල්ලා කරලා දෙන්නේ නැහැ නේ. ඔය ගැලවල අම්මලා එහෙම කියන්නේ. ඕක ඉතින් මම්ම මේව කරන්න බෑ. මොකද මේ වෙන කවුරුත් ඇවිල්ලා කරලා දෙන්නේ නැහැ. හරි, මේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක අපි ගොඩාක් වෙලාවට වැඩි වෙලාවක් එක දිගට හිටගෙන ඉන්න, වාඩි වෙලා ඉන්න, එහෙම නැත්නම් ඇවිදින්න, ඔය කියන දේවල් කරන්න සිද්ධ වෙනවානේ. තව විදිහකට කියනවා නම් ඔෆිස් වල වැඩ කරන අයට වගේම ස්පෝර්ට්ස් කරන අයට, වැඩිහිටි පුද්ගලින්ට නිතරම වගේ ඔය කකුල් වල වගේම වලලු කර සම්බන්ධයෙන් යම් යම් වේදනාවක් නැතිනවා, යම් ප්‍රශ්න තියෙනවා. හරි, මේකට විසඳුමක් විදියට, හරිද, මේ මාංශපේශී තදවීමක් හෝ ඉදිමීමක් ඇති වෙන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ වගේ අවස්ථාවකදී මේ සියලු වේදනාවන් වලට ආරක්ෂිත සහ පහසු තාක්ෂණික විසඳුමක් දෙන්න නවීන පර්යේෂණ කණ්ඩායමකට පුළුවන්කමක් ලැබුණා. ඒගොල්ලෝ හැදුවා ස්මාර්ට් ඇන්කල් මසාජර් එකක්. හරි, ඉතින් මේ උපාංගයේ තියෙන විශේෂත්වය තමයි මෙන්න මේවා. උපාංගය මත සවි කළා තියෙනවා කළුපාට ඩිජිටල් ස්මාර්ට් පාලන පද්ධතියක්. ඩිජිටල් කන්ට්‍රෝල් එකක් තියෙනවා. සුව පහසු සහ එහෙට මෙහෙට කරන්න පුළුවන්, සකස් කරගන්න පුළුවන් අවශ්‍ය විදියට එහෙම කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. රැහන් රහිත තාක්ෂණයක් තියෙනවා. රුධිර සංසරණය වැඩි දියුණු කරන්න මේකෙන් පුළුවන්. වේදනාවන් සහ ඉදිමීම සමනය කරන්න පුළුවන්. කාලය සහ මුදල් ඉතිරි කරනවා. ක්‍රීම් ගානවා, බාම් ගානවා, තෙල් ගානවා, අදිනවා, ඔලුක්කු අදිනවා, පත්තු බඳිනවා නේ. ඔහොම අපි ඕන තරම් දේවල් කරනවානේ අපේ මේ හන්දිපත් සම්බන්ධ ප්‍රශ්නවලට. හරි, මේක ස්මාර්ට් ඇන්කල් මසාජ කියන එක. ඉතින් දවස අවසානයේ දැඩි මහන්සියක් දැනෙනවා නම්, මාංශපේශී තදවීමක් ඉදිමීමක් වගේ එකක් තියෙනවා නම්, අන්න එහෙමයි වෙනුවෙන් තමයි මේ තාක්ෂණයෙන් හැදවුණු ඇන්කල් මසාජ එක හදලා තියෙන්නේ. මේවා දැන් ලෝකෙට ඇවිල්ලා තියෙනවා. ලංකාවේ කොහෙන්ද ගන්න තියෙන්නේ කියලා මගෙන් ඇහුවොත් ඒකට නම් මට දෙන්න උත්තරයක් නැහැ. හැබැයි ඔයාලට මම මෙහෙම එකක් කියන්නම්, පොඩි උදව්වක් කරන්නම්. ඔයාලට එහෙම තත්ත්වයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හම්බෙලා ඒකින දේවල් වලට අමතරව ඔය දැන් කියපු උපකරණ ගැන දැනුවත් වෙන්න ඕන. මෙහෙම කරන්න, ඔය ලංකාවේ තියෙනව නේද මේ පිළිගත් ෆාමසි තියෙන්නේ. පිළිගත් කියලා කියන්නේ ටිකක් ඒවනේ, වෙන මට නම් කියන්න බෑ, කමර්ෂල් වෙනවනේ. හරි, එහෙම තැනකට ගිහිල්ලා අහන්න මෙන්න මේ කියන ඇන්කල් මසාජ් එක තියෙනවද කියලා. මේක දාගෙන පැලඳගෙන ඉන්න තියෙන්නේ. ඉතින් විලුඹ ප්‍රදේශයේ විතරයි පොඩ්ඩක් ඕපන් වෙලා තියෙන්නේ. ඉතුරු ටික ඔය අර අපි කියන වලලු කර සහ ඊට පස්සේ කකුල එක්තරා කොටසක්, කකුලේ අර බිම වදින් නැති තැන තියෙන මෙතන මැද, මෙන්න මෙතන. අන්නේ ඒ හරියෙන් තමයි ඕක පළඳින්න තියෙන්නේ. හරි, මේස් එක වගේ එකක් දාන්න තියෙන්නේ. එතකොට වලලු කර එළියේ නෙවෙයි, සමාපින් විලුඹ එළියේ කියලා කිව්වම ඔයාට මවා ගන්න පුළුවන් මොකද්ද මේ විදිහ කියලා. හරි, මම ඒත් එක්කම මේ දැන් තව විශේෂ දෙයක් කියන්න ඕනේ. ඔය පාඩම් කරන දරුවන්ට එහෙම විශේෂයෙන් ඔය වගේ දේවල් තියෙනවා වෙන්න පුළුවන්. විභාග කාලවල එක දිගට එක තැන වාඩි වෙලා ඉඳලා බෙල්ල මෙහෙම පාත් කරගෙන ඉඳලා එහෙම තියෙනවා. ඒ මොනවා වුණත් විභාගය කියන එක නිසා ඒව ඔක්කොම දරා ගන්නවානේ. දැන් අපේ මේ මගේ යාළුවෙක් ඉන්න ගෝවින්න කියලා, ඒ ගෝවින්න අයගේ පුතාලා දෙන්නෙක් ඉන්නවා. දෙන්නට ගෙදර තියෙනවා A19යි B1ක්. නිතර ඒගොල්ලෝ අධ්‍යාපන කටයුතුත් එක්ක හිටියා. දැන් මම මේ කියන්න ආවේ ලංකාවේ ඔය අධ්‍යාපන ක්‍රමය ඇතුලේ ඔය යම් යම් ප්‍රශ්න කතා කරනවානේ. හරිම දරුවන්ට තෙහෙට්ටුයි. හැබැයි මේ ඔක්කොමත් එක්ක දැන් පෞගේ දවස්වල ආපු සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල බලන්නකෝ. ලංකාවේ සෑහෙන ඉහළ ප්‍රතිඵල ගත්ත දරුවෝ ඉන්නවා. අර ඒ වගේ දෙන්නෙක් තමයි ඔය මේ පුතාලා දෙන්න. ඉතින් ගෙදරක එහෙම සතුරක් තියනවා කියලා කියන්නේ තාත්තේ කම්මෙක්ට කොහොම සතුරක්ද නේද? තමන්ගේ දරුවෝ දෙන්න මේ ගේ ඇතුලේ. දැන් A19යි B1යි. අපේ සමාවෙන් අපේ ගර්ල් අම්මලාට තාත්තලාට ඒ සතුට දෙන්න බැරි වුණා. එහෙම ඔබට හිතෙන්න පුළුවන්. හරි, හැබැයි ඉතින් එහෙමත් දේවල් කරනයි ඉන්නවා. එහෙම දක්ෂයෝ ඉන්නවා රටේනේ. 9:47 මම මේ ඒ දෙනකට ගරුත්වයක් දෙන්න මතක් කරේ. ඒ වගේ දරුවෝ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා මේ රටේ. අමාරුවෙන් සමහර විට දැන් මේ අපි කතා කරන දරුවෝ දෙන්න හැරෙන්න ලංකාවේ ඉන්න අනෙකුත් දරුවෝ ගත්තම් විවිධ සමාජ මට්ටම්වල විවිධ පරිසර පද්ධතිවල නේද අභියෝග මැද එහෙම තමන්ගේ ජීවිතේ ඉලක්ක අපේක්ෂාවන් වෙත යන එහෙම පිරිසක්. ඉතින් ඒ නිසා ඒ අයට වචනකින් හරි සපෝට් එකක් දෙනකොට දැන් මේ පාර අර තව කතාවක් තියෙනවනේ මේ ටියුෂන් සර්ලට
දිවයිනේ ප්‍රථමයා බිහි කරන්න බැරි ප්‍රශ්නේ. මේ ගැනත් ගොඩාක් අය විවිධ අදහස් පළ කළා තිබුණා. මේක විභාග කොමසාරිස් තුමිය විසින් කරපු ප්‍රකාශයක් එක්ක මුහුණු පොතේ සෑහෙන කතා බහට ලක් කළා තිබුණා. ඉතින් ඔව් එහෙම තත්ත්වයක් තියෙනවා. මේ ඉතින් ටියුෂන් සෙල්ලගේ පැත්තෙන් ඒක කනගාටුදායක ප්‍රවෘත්තියක්. හැබැයි ඒක ගොඩක් අය කියලා තිබුණේ මේ ඒක ඉතාම හොඳ තීරණයක් කියලා. නැත්තම් දරුවෙක් හොඳ ප්‍රතිඵල ගන්න බෑ දිවයිනේ ප්‍රථමයා මගේ ප්‍රථමයාට තාත්තලා අම්මලා ගොඩක් ඉන්නවා. ඒ ලෙවල් වල එහෙම සෑහෙන තිබුණා ඔගනේ. 9:46.

0: උදේ 9යි විනාඩි 49යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
6: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අමතන්න 011 6 6 7 9 5 7 9.
7: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි වවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
6: ජේක්‍යම් සුරකිමු මකතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්‍යා මීළඟ වැඩසටහන
8: ජුනි 23 වනදා සිද්ධවිනායකර් මහාවිද්‍යාලය මන්නාරම. සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
9: පූර්ණ මාධ්‍ය නිකේවර ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය. ටේක්‍යා සුරේකිමු මගතොට.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනේ
1: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.

நவையா வினாடி பணம் சதுராய் விழாது தவ வினாடி ஹயாய் தீனு தாயிட்டு ලෝකෙත් එක්ක අපි අප්ඩේට් වෙන්න බෑ සමහරට ඔයා දැන් මේ වෙලාවේ අපි අහගෙන ඉන්න රේඩියෝ එක අර පරණ කාලි රේඩියෝ එකක් වෙන්න පුළුවන් සමහරට මොබයිල් ෆෝන් එකෙන් අහන් ඉන්නව වෙන්න පුළුවන් වෙබ් එකෙන් අහන් ඉන්නව වෙන්න පුළුවන් මොබයිල් එකේ ඇප් එකෙන් අහගෙන ඉන්නව වෙන්න පුළුවන් හරි ඔය කොහොම වුණත් තාක්ෂණත් එක්ක අපි හැමතිස්සෙම අප්ඩේට් වෙනවානේ අයියෝ අර පරණ මැෂින් වල වැඩ කරලා එපා වෙලා ඕනම ශේෂ්ත්‍රයක එහෙම දෙයක් වෙන්න පුළුවන් එහෙම දේවල් ඕන තරම් අපි අහනවා දකිනවා හැබැයි ඔයා හිතනවා ලොකු ෆැක්ටරියක් කරන කෙනෙක් ඔය පරණ යන්ත්‍ර සූත්‍රයක වැඩ කළා දැන් ඔයාට බෑ ඉතින් ඕකේ ලාභෙකුත් නෑ හැමදාම කැඩෙනවා අර පරණ වාහන වගේ තමයි නේ හරි මේ ඔයාගේ කර්මාන්ත ශාලාවට අවශ්‍ය කරන යන්ත්‍රෝපකරණ ටික ගෙන්න ගන්න මාක්ස්මන් හෝල්ඩින්ග්ස් එකට කෝල් එකක් දෙන්න ඒගොල්ලෝ ඕනම විදිහේ මැදිහත් වීමක් කරනවා ලංකාවට විශේෂයෙන්ම ජර්මන් තාක්ෂණීය යුතු යන්ත්‍රෝපකරණ ලංකාවට ගෙන්නන්න පුරෝගාමි ආයතනයක් තමයි මාක්ස්මන් ගෲප් එක කියලා කියන්නේ ඩෝම මැෂින් එකට විතරක් නෙවෙයි තව ගොඩක් මැෂින්ස් ඒගොල්ලෝ ලංකාවට ගෙන්නනවා කෘෂි කර්මාන්තය සම්බන්ධ ගොඩක් ඒවා හරි ඔයාලා හිතන්නකෝ අපි වේලන්න වී කල් තියාගන්න ඒ වගේ එක ඊට පස්සේ කලර් සෝට එකක් ස්ටීම් බට්ට වගේ එකක් පොල් තෙල් හිඳින යන්ත්‍ර ඔය එකි නොකි මෙකි හරි ඕනම එකක් ගෙන්න ගන්න 01176779 නම්බර එක. ඒ වගේම මේ පැයෙදිත් මාත් එක්ක හිටපොයි මතක් කරලා යන්න ඕනේ RDB බැංකුව ඔයාගේ සල්ලි ටික පරිස්සමට නේද? ඔයා වගේම ඔයාටත් වැටිය හොඳට බලාගන්න පරිස්සමට තියාගන්න තැනක් තමයි RDB කියලා කියන්නේ. මේ දවස්වල මේ ෆික්ස් ඩිපොසිට් එකට ලොකු හොඳ රේට් එකක් දෙනවා. මේ ලොකු පොලි අනුපාතිකයක්. තැන් වල බලන්න ඔයාට මම කියන එක තහවුරු කරගන්න පුළුවන් හොඳම රේට් එක දෙන්නේ RDB බැංකුව රාජ්‍ය ආරක්ෂිත සුරක්ෂිත භාවයත් එක්ක රයි ඒ වගේම විජේ නිෂ්පාදනය ගැන කිව්වා කැම සම්බන්ධව අපි හැමතිස්සම කියනවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද 90 නිෂ්පාදනය කළා නේද කෘතිම රසකාරක වර්ණක වගේ දේවල් දාන්නේ නැතුව ඔයාට රසටම කැම ටික හදාගන්න අවශ්‍ය කරන පරිසරය හදලා දෙන්නේ විජේ නිෂ්පාදන. ඒ වගේම පැල්වත්ත කිරි වීදුරුක රස බලලා ඉදව දවස පටන් ගන්න. ඉතින් ඔයාලට ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ දවස එවාගේ පරිවිලා හරි අපි හිතමු උදේ කැම එක පරක්කු වෙනවා කියලා. ප්‍රශ්නයක් නැහැනේ. උදේ හොඳ කිරි එකක් බීලා තියෙන්නේ නේ. ඒ පැල්වත්ත නිෂ්පාදන ආයතනේ පෞගේ දවසවල සම්මානයට පව පාත්‍ර වෙනවා පැල්වත්ත නිෂ්පාදන ආයතනේ. ඒ අධිපතිතුමා අපේ මේ ආරීශිල මාත්‍යා එතුළු පැල්වත්ත කියන නම. ඉතින් ඒකත් මතක් කරනවා. එහෙනම් ඉතින් ඇතිනේ අද දවසට වැඩ කරා ඇති ඔයාට එහෙම බෑ ඔයාට එහෙම වැඩ කරා ඇති කියලා හිතන්න බෑ වන් මොකද ඔයා ඔෆ් වෙන ටයිම් එකයි මං ඔෆ් වෙන ටයිම් එකයි අතර ලොකු වෙනසක් තියෙනවා මම දැන් ඔෆ් වෙනවා ඔයාට සමහරවිට 4:00, 5:00, 6:00 සමහරවිට අතර 12 වෙනකම් වැඩ කරන්න ඉන්න පරිස්සමෙන් හිටු උදේ හම්බෙන්න

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්ව අපිට අහරින දැන් නවනිමාවකින් එන ඩෝමාස් වැන්ට්‍රි වී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න. අද මම තන්න 01176779
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
3: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
4: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71711711
5: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලේ බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලේ

0: 95.5 anu 97.7 Lakhanda Radio ITN Sabah Sri Lanka Handa
1: Ude 10 minadi kai
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: රැන්දිම් නියෝග මත සිටින සැකරුගින් හෙරිවූ තොරතුරු මත පිස්තෝල අවියක් සහ ජීවපතරු මුසයාගත් බව පොලිසිය පවසනවා.

0: සිට 9 වර්ගයේ පතරුම් පහක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ.
1: ලකඩ විදේශීය ප්‍රවෘත්ති.
0: බොරතල් සම්බන්ධයෙන් ඉරානයේ පනව ඇති සම්බාධක ලිහිල් කිරීමට ඇමරිකාව පියවරගෙන තිබෙනවා. බොරතල් සම්බන්ධයෙන් ඉරානයේ පනව ඇති සම්බාධක තාවකාලිකව ලිහිල් කිරීමත් සමග ඉරානයේ බොරතල් අල්පි කිරීමට අවසර හිමි වුණා. දශක කිහිපයකට පසුවයි ඉරානය තමන් නිෂ්පාදනය කරන බොරතල් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අල්පීට අවස්ථාව හිමි වැත්තේ. පසුගිය සතියේදී ඇමරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තිබුණා. ඒ පළමු වටේ සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී පැවැතුණේ. එදී දින 60ක් ඇතුළත අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා කටයුතු කිරීමටයි තීරණය වී ඇත්තේ. නව එකඟතා හමුවේ ඇමරිකාව ඉරාන බොරතල් වලට පනව ඇති සම්බාධක මෙලෙස ලිහිල් කිරීමට පියවරගෙන තිබෙනවා. ලකන මීළඟ පැවති ප්‍රකාශයේ පෙරවරු 11ට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ රීදා වයි බීට් එකට මික්ස් වෙන හාට් බීට් සම අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි
2: මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා සුපර් ටැග් තුනක් ප්‍රථම ටැග් 120 ලක්ෂ දෙකේ ටැග් සමග සුපර් අංකයටත් ටැග් මෙගා පවර්
3: Good morning, උදේ 10 වෙනාඩි 5.

good morning උදේ 10 විනාඩි 8යි නේද අද ලස්සන දවසක් නේ සතියේ ඊයේ සඳුදා දවස අද අඟහරු ආදනේ වැඩ ටික එහෙම පටන් ගත්තද මේ වෙනකොට ඔෆිස් එකට ගිහිල්ලා එහෙම උදේ ටිකක් ට්‍රැෆික් එකේ එහෙම ඉඳලා පොඩක් ඉතින් පරක්කු වෙන්න එහෙම ඇති නේද කොහොම හරි කමක් නෑ දැන් වැඩ ටික පටන් අරගෙන ලස්සන සින්දුවක් එහෙම අහන ගමන් නේද ඉන්නේ මේ හැම උදේ වරුවක්ම කියන්නේ හරියට හිස් කඩදාසියක් වගේනේ. ඒකේ ලස්සනම කතාවක් ලියන්න පුළුවන් ඔයාට දවස ඉවර වෙනකොට. නැත්තම් නිකම්ම නිකන් හිස් කඩදාසියක් වෙනවා දවස ඉවර වෙද්දි. ඔයා දන්නවද දැන් දවසේ මහන්සියක් දැනනකොට දවසක් අලුත් වැඩක් පටන් ගන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඊයේ කරපු වැඩේ අද ඉවර කරන්න බලාගෙන ඔෆිස් එකට ආවා වෙන්න පුළුවන් නේද? නැත්තම් කලින් plan කරපු දේක් අලුතෙන් පටන් ගන්නවා වෙන්නත් පුළුවන්. මේ කොහොම වුණත් ඔයාට හැම දෙයක් එක්කම හිත හොයන, හිත අහන ලස්සනම සින්දු ගොඩක් එක්ක heart beat අරගෙන ඇවිත් ඉන්නවා මම. උදේ 10 ඉඳලා දවල් 1 වෙනකන් ඉන්නවා මේ පැත්තෙන්. 93.5 ඉන්නවට 93.7 මාව අහගෙන ඉන්න පුළුවන් දවල් 1 වෙනකන්. ඒත් එක්කම ඔයා කැමතිම කෙනෙක්ව එකතු කරගන්නත් පුළුවන් මං දෙන සින්දු වලට. ඉතින් ඔයාට 0.7.0.3.93.5.93.7ට මැසේජ් එකක් දෙන්නත් පුළුවන්. මම යෂ් අහගෙන ඉන්න මේ සින්දුව මගෙන් ඔයාට.

0: ලක්සියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කි කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා
2: මෙමරි ලොස් කවුද ඩොක්ට යාද සුන්නද
1: මම කිරිකේ බුන්නේ අය සීනි වෙඩනේ මුකුත අතපය වෙඩ කරන්නේ අය මට
2: සුපුරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ
3: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala tiyaganna
4: evening drive with chamit and charu
5: sama anugrahaya
4: marksman samuha vyapare vithin genna api taharina dan navanimawakin ena do masuan tri wiketi miyantrika sadambara himikaruwek wanna adama mutanna 01176779579
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පත සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටීම යන්ත්‍රයක සාතම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාරමහරගම
1: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
2: ලකන
3: සම අනුග්‍රහය
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max Heartbeat

0: උදේ 10 විනාඩි 30යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.

වෙලාව කොයි තරම් වේගෙන් ගෙවිලා යනවද කියලා ඔයාලට තේරෙනවද? මොකද දැන් පැය භාගයක් විතර ගිහිල්ලා ඉවරයි වෙලාව. ඉතින් තව පැයක් යන්නත් තාචුටි වෙලාවයි තියෙන්නේ නේද? තාම මේ පැත්තට ආවේ නැද්ද තාම? ඉක්මනට එන්න මේ පැත්තට එහෙනම්. ලස්සනම සින්දු අහන්න, ට්‍රෙන්ඩින්ම සින්දු අහන්න ඔයාලට පුළුවන්. හાર્ට් බීට් අහගෙන ඉන්න. ගෙදර හැම මේ වෙලාවේ අම්මා ගෙදරට වෙලා ඉන්නව නම් ඔය ගෙදර හැම අස් කරලා පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්න වෙලාවක් නේ. ඔතේ එකක් හැම බොන්න. තේ එකක් බොන්න ගමන් කැමැතිම සින්දු අහන්න 93.5 93.7 මේ පැත්තටත් එන්න. ඔයාට ෆෝන් නම්බර් එකත් මම මතක් කරන්නම්. 07 03 93 5 93 7 මැසේජ් එකක් තියන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට කියන්න ඕනි මගේ යාළුවෙක් හිටිය දවසක්. හරිද? යාළුවා දැන් ගොඩක් අනුරාධපුරේ පැත්තේම ඔය ගොයන් වැඩ කරනවා, වෙල් හැම තියෙනවානේ. ඉතින් ඒ යාළුවාගේ දැන් ඒගොල්ලන්ගේ ප්‍රධාන ජීවනපාල මාර්ගය වෙලා තියෙන්නේ කොහමරි කුඹුරු වැඩත් එක්ක තමයි. වෙන ලොකු රස්සාවක් කරන්නේ නැහැ. කොහොම හරි ඒ වගේ දැන් තාත්තා දැන් කුඹුරු වැඩ කරන ගමන් එහෙම ඉන්නකොට දැන් මේ චූටි කාලේ අහනවලු තාත්තගේ, ඇයි තාත්තේ ඔයා ওই තරම්ම මහන්සි වෙන්නේ? අවුවට වෙලා මොකද ওই තරම්ම අපි වෙනුවෙන් මහන්සි වෙන්නේ කියලා අහනවා. මගේ යාළුවරට ඉතින් ඕන නැති දෙයක් නැහැ නේද? හැමදාම දැන් උදේම නැගිටලා වෙලට යනවා, වැඩ ටික කරනවා, තව ගෙදර වැඩ ටික කරනවා, කන්න බොන දේවල් අරගෙන එනවානේ. ඉතින් තාත්තා කිව්වලු දවසක් මම අද කරන මේ පුංචි වැඩකින්, පුංචි දෙයකින්, පුංචි කැපකිරීමකින් මේ හැම දෙයකින්ම ඔයාගේ හෙට දවස වෙනුවෙන් තමයි මම මේ අද දවසේ මහන්සි වෙන්නේ කියලා. තාත්තල එහෙම තමයි නේද? ඇත්තරම ජීවිතේ වටිනම දේවල් අපිට එකතු වෙන්නේ එක රැයකින් නෙවෙයිනේ. ඒ තාත්තා අවුරුදු ගාණක් කරපු දේවල් වල එකතුවක් විදිහට තමයි අද ඔයා මේ විදිහට හොඳම තැනක ඉන්නේ නේද? ගමෙන් කොළඹට ඇවිල්ලා. ඉතින් ඒ වගේ තමයි අපේ ජීවිතෙත් ලස්සන වෙන්න, හැඩ වෙන්න පුංචි පුංචි දේවල් එකට එකතු වෙන්න ඕනේ නේද? එතකොට තමයි මේ ලස්සන වෙලා හැඩ වෙලා අපිට ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාගේ පවුල ගැන හිතනේ තාත්තා වගේම පවුලේ පෝෂණය ගැන තාත්තා අනිවාර්යයෙන්ම හිතනවා. ඉතින් ඔයාගේ පවුලේ සුවපහසුව, පෝෂණය, විශ්වාසය මේ හැමදේම දිනාගත්ත දෙයක්ුත් තියෙනවා නේද? එතමයි පැල්වත්ත නිෂ්පාදන ඔයාගේ පවුලටත් එකතු කරගන්න පුළුවන්, පවුලේ රසමුසුතෙන් තව ටිකක් රස කරගන්න පුළුවන්. ඉතින් පැල්වත්ත නිෂ්පාදන ක්‍රියාශ්‍රිත නිෂ්පාදන රසක් අපිට ලබා දීලා තියෙනවා. ඉතින් විශ්වාසයෙන් ගන්න පුළුවන් ඒ හොඳම සන්නාමය තමයි පැල්වත්ත නිෂ්පාදන කියන්නේ. ඉතින් ඔයාට සුපර් මාකට් තියෙනවා, පුංචි කඩක් මේ ඕනම කඩේකින් මිලදී ගන්න පුළුවන්. හැම තැනම තියෙනවා මේ පැල්වත්ත නිෂ්පාදන. ඉතින් ඔයාට කිසිම බයක් නැතුව විශ්වාසයෙන් ගන්නවා නම් පැල්වත්ත කියන නමින්ම ඉල්ලන්නත් අමතක කරන්න එපා. ලංකාවේ කිරි ගොවීන් දැන් 30,000ක් විතර එකතු කරගෙන මේ කරන ගොඩක් මෙහෙවරක් විදිහට අපිට කරන්නත් පුළුවන්නේ. ඉතින් මේ එකතු කරගෙන මේ කරන නිසාම කිරි කර්මාන්තයේ නගා සිටුවන ගමන් ලංකාවේ ආර්ථිකයටත් දායක වෙනවා. ඉතින් ලේසි පහසු දෙයක් නෙවෙයි. ඉතින් පැල්වත්ත නිෂ්පාදන ඔයා ආමිලදී ගන්නකොට ඒ නමින්ම ඉල්ලන්නත් අමතක කරන්න එපා. එකත් ඔයාලට මතක් කරන ගමන් මම යන්නම් නේද WhatsApp එක පැත්තට, කවුද මාව අහගෙන ඉන්නේ කියලා බලන්න. කවුද මේ? ආ, ෂූටි මෑණික කියලා අහලා තියෙනවා. මම නම් හොඳින් ඉන්න, ඔයත් හොඳින් ඉන්නව නේද ඕෂද? ඔය අසද්දට ලක්කන අහගෙන ඉන්නවා කියලා මම හිතනවා. සිතුම් පැතුම් ඉටු වෙන ආදරණීය සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අර සුබම සුබ දවසක් වෙන්නවනේ. කෑගල් ඉඹුල් ගස් දෙනියෙන් තමයි මට මේ විදිහට මැසේජ් එකක් දාලා තියෙන උදේශික. ඔයාවත් එකතු කරගන්නම් මේ විදිහට. ගුඩ් මෝර්නින්. ඒ අපේ එයා තමයි. ඊයේ මට වාගේ මැසේජ් එක මිස් වෙලා. සෝරි හොඳේ. අද නම් ඔන්න මං හිතුවා මැසේජ් එක මිස් කරන්නේ නැතුව මුලින්ම කියවනවා කියලා. මොහොත්තව ගොඩ තමයි මට තුෂාරි මැසේජ් එකක් දාලා තිනේ. එයාගේ හස්බන්ඩ් නිෂාන් දොවල තුන්දෙනා සිතු, චතු, නෙතු එක්ක මාවත් හරිම ආදරෙන් එකතු කර ගන්නවා කියලා තියෙනවා. අපි ලක්හඬට ගොඩාක් ආදරේ කියලා තමයි තියෙන්නේ. එහෙමම ඉන්න ඕනේ. හරිද? ඉතින් ලස්සන සින්දුවක් දෙන කියලා මගේ මැසේජ් එකත් කියවන්න. ආදරණීයෝ, ඉදිරියට ඔන්න ඔයාවත් මං හරිම ආදරෙන් එකතු කරගත්ත මේ ලස්සිකරන් ඉන්න සින්දුව මගෙන් ඔයාට උදේ 10:00 වෙනාඩි 35 දැන් වෙලාව.

0: ਲੱਖਣ
1: හාඩ් බීට් අහගෙන ඉන්න වෙලාව උදේ 10යි විනාඩි 46යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
0: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කිරි දැන් ළඟම කීල් සුපර් ශාකමකින් මිලදී ගත හැකි
5: නොතරයේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරය NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
6: ඇහිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
7: අරට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
6: කොහොමද බෙරිවිලා?
7: බෙරිවිලා විතර නෙමෙයි මේ ඇලිලා.
6: තුමයි මේ කඩල බලන්නකො. මං හදන්නා විජය කීරි මාළු කරි.
8: බෙරි වෙන්නේ ඇලෙන්නේ නැතිව හැදින විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරි මාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරි මාළු.
9: අත්තම්නේ මේ දෙක නම් හොඳට පෑහෙනවනේ.
8: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.

ට්‍රෙන්ඩින්ම සිින්දුව හනක මං වෙලාවත් බලාඥයම නේද? උදේ 10 විනාඩි 47 හට් බීට් එකගෙන් ඉන්න වෙලාව. ඔයා කවදම හරි දවසක මොකක් හරි දෙයකට උත්සාහයක් අරගෙන ඒ උත්සාහය මග නතර කරලා තියනවද? එහෙම තියෙන්නත් පුළුවන් නේද? හැබැයි ඔයා දන්නවද? ඔයා මොකක් හරි දෙයකට උත්සාහ කරලා ඒ උත්සාහය නවත්තන වෙලාව තමයි ඔයාගේ ජීවිතේ ඔයා පරදින්න පටන් ගන්නෙ. එකඟයිද? එකඟ වෙන්න වෙනව නේද? ඔයාගේ උත්සාහය ඒ නවත්තන තප්පරේ තමයි ඔයාගේ ජීවිතේ ඔයා ආපස්සට හැරෙනවා වගේ දැනෙන්න පටන් ගන්නෙ. ඉතින් අපේ ජීවිතේට මොනහරි බිස්නස් එකක් වෙන්න පුළුවන් මොනහරි දෙයක් පටන් අරගෙන ඉස්සරහට යනකොට ගොඩක් වෙලාවට නෙගටිව් මයින්ඩ් එකක් අපිට ඉන්න අපිට කරන්න බැරි වේද මේක සාර්ථක වේද වගේ දේවල්. හැබැයි ඒ කිසිම දෙයක් හිතන්න නැතුව අපි ඉස්සරහට ගියොත් ඔයාට පුළුවන් දවසක රටක් ලොවක් කතා කරන නමක් තියාගන්න. අපි එක දිගට අවුරුදු ගාණක් අසාර්ථක වුණත් අපිට පුළුවන් අපේ ඉලක්කයට යන්න නේද? එහෙම වුණේ නැත්තම් අද එලොන් මස්ක් වගේ රටක් ලොවක් කතා කරන කෙනෙක්ගේ නමක් අපිට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. 2002 අවුරුද්දේදී පටන් ගත්ත එයාගේ ව්‍යාපාරය එක දිගටම කඩන් වැටෙන අවුරුදු 3ක් එක දිගට. ඉතින් එයාට රොකට් එකක් හදන්න තරම්වත් සල්ලි රොකට් ටික හදලා ඒ හැම දෙයකටම සල්ලි ටික වියදම් වෙනවා. වියදම් වුණාට පස්සේ එයාගේ අතේ සල්ලි නැති වෙනවා. එතකොට හැමෝම hina වෙන්න පටන් ගන්නවා. අයියෝ මෙයාට මොකද මේ කිසිම දෙයක් කරගන්න බෑනි වගේ. ඔයාටත් වෙලා ඇතිනේ ජීවිතේ වගේ දේ. කවුරු hina වුණත් ඔයාට ඉලක්කය තියෙනවා නම් ඔයාට යන්න පුළුවන් නේ වගේ ටාගට් එකට. හැබැයි 2006 2007 2008 මේ වගේ අවුරුදුවලදී ස්පේක්ස් කියන මේ මුලින්ම හඳුනා දුන්න රොකට් හදන මේ ආයතනය ඉතින් රොකට් එකක් තියත් කරන්න මුලින්ම අසාර්ථක වුණා. හැබැයි ගොඩක් දෙනෙක් හිතුවනේ දැන් මෙයාට මේක කරගන්න බැරි වෙයි, හැබැයි මෙයා අපරාධ වෙයි, හැබැයි එයා යාව විශ්වාස කරා. අසාර්ථක වෙනවා කියන්නේ හැම එකක අවසානයක් නෙවෙයිනේ. අසාර්ථක වෙනවා කියන්නේ ඒක පටන් ගැනීමක්. ඉතින් අවසානයේ ස්පෙක්ස් කියන මේ සාර්ථක රොකට් ඩියට් කරන්න පුළුවන් සමාගමක් බවට පත් වෙනවා. ඉතින් ලොකු හීනයක් හැබැයි වෙනවා. ඉතින් අද ස්පෙක්ස් කියන ලෝකයේ ප්‍රමුඛ පෙළේ අභ්‍යවකාශ සමාගමක් බවට පත් වෙලා තියෙන්නේ ඒ උත්සාහය අත්හැරියේ නැති නිසා. ඉතින් වැටෙන හැම තැනකදීම නැගිටින්න ඉන්න නේද? ඒ අසාර්ථක වෙන දේවල් වා හිතට අරගෙන ආඩ පුළුවන් ඉස්සරහට යන්න. ඉස්සරහට යනකොට වාසනාව කියලා දෙයක් නැහැ. අපි වාසනාව කියනදී අපි හොයාගෙන යන්න ඕනේ කවුරුත් අපි ළඟට අරන් එන්නේ නැත්තම්. ඉතින් වාසනාව ගැන කියන්න තමයි මම මේ හදන්නේ. ඔයා සල්ලි වියදම් කරනවා ඇති පුංචි පුංචි දේවල් වලට නේද? පුංචි රුපියල් 40ක් ඔයාට වියදම් කරන්න පුළුවන් නම් ඔයා වෙනුවෙන්ම ඔයාට පුළුවන් කෝටිපතියෙක් ලක්ෂපතියෙක් එක්කව සුපිරි මෝටර් රථයක හීනයක් හැබෑ කරගන්න. මෙගා පවල් උතරයි පතගෙන තමයි ඔබට මේ මතක් කරන්න හදන්නේ. පුංචි රුපියල් 40කට ඔයාගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් NLB මෙගා පවල් උතරයි පත පුංචි රුපියල් 40ක් දීලා ඔයාත් අදම මෙලදී අරගෙන බලන්න. දැන් මේ වෙලාවේ ඔයා වැඩ කරන ගමන් පොඩක් රෙස්ට් එකක් එහෙම ගන්න නේද? පොඩක් එළියට ගිහිල්ලා එහෙම ඇවිල්ලා රස කිරි එකක් එහෙම වන්න පුළුවන් මේ වෙලාවේ ඔයාට. ඉතින් කිරි එකක් කියද්දී උකුවට රසට එනවනම් ඒ පැල්වත්ත නිෂ්පාදනම තමයි. ඉතින් පැල්වත්ත කියන නමින්ම ඉල්ලන්නත් ඔයා අමතක කරන්න එපා. හාඩ්බීට් අහගෙන ඉන්නේ කවුද කියලා බලන්න තමයි මම මේ හදන්නේ. WhatsApp එක පැත්තට ගිහිල්ලා හාඩ්බීට් අපි අහගෙන ඉන්නේ සින්දුවකට එකතු කරගන්න යමී ෆුඩ්ස් එකෙන් තමයි පොතු පිටියෙන් මැසේජ් එකක් මට දාලා තියෙන්නේ. සමන්තා තමයි කියා මැසේජ් එක මට දාලා තියෙන්නේ. ලක්හනට ජය කියන ඔයාට ජයෙන් ජයම වෙන්න ඕනේ. ඔයාගේ ව්‍යාපාරය හිතනවටත් වඩා ඉස්සරහට යන්න අනිවාර්යෙන් ඔයාට පුළුවන් වෙනවා. හරිද? මම තමයි ඔයාට එහෙම කියන්නේ. කිරිබත් කොට පැත්තෙන් මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. කිරිබත් කොට එයා ක්‍රෙඩිට් ෂොප් එක වැඩ කරන ගමන් තමයි මම අහගෙන ඉන්නේ. එතන සද්දට දාගෙන ඉන්නවා නේද? ඔයාගේ පාළුව තනිකම නැති වෙන්න මේ හැම දෙයකටම ලක්කන දාගෙන ඉන්න සද්දටම. ඉතින් වෙලාව මතක් කරනනම් උදේ 10යි විනාඩි 41 මේ සින්දුව මගෙන් ඔයාට.

0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීමේ පහසුම ටූ වීල් ෆෝ වීල් සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පුලවට මහ බලයක්
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: ලකන්ඩ රේඩියෝ ITN.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කළ සැකකරුවන් තුන්දෙනෙකු කැණීම් උපකරණ සමග අත්අඩංගුවටගත් බව පොලිසිය පවසනවා. ඒ බෝගසය පොලිස් අසමේ සෙම්මඩු රක්ෂිත ප්‍රදේශයේදී බෝගසය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ලැබුණු තොරතුරක් මතයි වැටලීම සිදු කළේ. සැකකරුවන් අවුරුදු 23, 38 සහ 74 යන වයසට පසුවන නාජදූව සහ පූණ්‍යාව යන ප්‍රදේශවල පදිංචිකරුවන්. බෝගසය පොලිසියයි විමර්ශන සිදු කරන්නේ. න්‍යෂ්ටික පරීක්ෂකයන්ට ඉරානය තුළට ඇතුළු වීමට අවසර ලබා දුන් බවට අමෙරිකා උපජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බව ඉරානය පවසනවා. ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය සමග සාකච්ඡා ඉතා ඉක්මනින් පැවැත්වෙනු ඇති බවයි ජේටි වෑන් සඳහන් කළේ. ඉට ඉරානය ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ න්‍යෂ්ටික පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු නව එකඟතාවයකට පැමිණ නොමැති බවයි. ලකන ප්‍රධාන පැවති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති.
3: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: පොදේ කළහේ වෙනාලියට ඒ කියන්නේ අලුත් පැයක් අපි මේ විදිහට පටන් ගන්නවා. ඉතින් අලුත් පැයක් ගැන කියනකොට දැන් මට හිතුණ අපි මේ දවස්වල ටේක් කියා වැඩසටහන ක්‍රියාත්මක කරනවා. අද මන්නාරමේ තමයි ඉන්නේ සින්දි විනායකර් හින්දු විද්‍යාලයේ තමයි අද ටේක් කියා වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ඒ පිළිබඳව අපි විස්තර දැනගන්න අපේ ගිහන් ගීත් ඉෂේරව සම්බන්ධ කරන් ඉන්නවා. ගිහන්
1: අයිබෝන් සුබදාස්නක් යෂෝරා ඉදින් ඔබ සඳහන් කරපු විදිහට ටේක් කියා සුරකෙමු මගතොට වැඩසටහන් මාලාවේ අපි දෙවන අදියරේ අටවන වැඩසටහනයි අද උදෑසන මන්නාරම දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙනමින් මන්නාරම අධ්‍යාපන කලාපයේ වගේම මන්නාරම අධ්‍යාපන කොට්ටාසය කේන්ද්‍ර කරගෙනමින් අද දවසේදී ඇවිල්ලා ඉන්නේ මන්නාරම

0: සිද්ධි විනායකර් හින්දු විද්‍යාලයට. ඉතින් හදවසේදී මේ දුවදරුවන්ට උදෑසනින් රථවාහන මූලස්ථානය මගින් සංවිධානය කරලා තිබුණු මාර්ගනතුරු සංදර්ශනය පැවැත්ුණා. ඉතින් මේ දුවදරුවන්ට මාර්ගනතුරු සම්බන්ධයෙන් ප්‍රායෝගික අත්දැකීම ලබා දීම සඳහායි ඒ මාර්ග සංදර්ශනය සූදානම් කරලා තිබුණේ. ඉතින් මේ වැඩසටහන හදවසේදී දැන් දුවදරුවන් සිද්ධ විනායකර් හින්දු විද්‍යාලයේ ශ්‍රවණාගාරයට අපි කැඳවාගෙන ආවා. ඉතින් තවදුරටත් මේ මාර්ගනතුරු සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රායෝගිකව දැනුවත් කිරීමයි අදවසේදී මේ වන විට සිදුවමින් පවතින්නේ. යම් රටක යම් සමාජයක සමාජයක් දැනුවත් කිරීමට, ඒ වගේම තමයි සමාජයකට යම් පණිවිඩයක් ගෙන යාමට සමාජයේ සිටින හොඳම සමාජ සජීවීකාරකින් වගේම නිර්මාණශීලීම සන්නිවේදකින් බවට පත්වන්නේ මේ අපේ රටේ අනාගතය බාර ගන්නා වූ ආදරණීය පාසල් දුවදරුවන්. අපි ඔවුන්ව මූලික කරගෙනයි යශෝරා මේ විදිහට සමස්ත දිවයිනේම මේ වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අර වැඩසටහන් සම්බන්ධයෙන් මම පොඩි අදහසක් දැනගන්න කැමති අදවසදී මාත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්නවා මන්නාරම පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිතුමන් පොලිස් පරීක්ෂක විරාජ් පෙන්නකෝන් මැතිතුමන්. අපි ඔවුන්ගෙන් දැනගන්න කැමති දැන් අදවසේදී මේ වැඩසටහන මන්නාරම මේ දුවදරුවන් කේන්ද්ර කරගන්නමින් පැවැත්ුණා. ඉතින් මේ වැඩසටහන සම්බන්ධයෙන් යම් අදහසක් ඔබතුමාට ඇති. ඒ වගේම තමයි මේ මන්නාරම පළාත ගත්තට පස්සේ මේ පැත්තේ මොන වගේ අනතුරුද සිදුවෙන්නේ මේ පිළිබඳව ඔබට යම් අදහසක් ඇති. අපි දැනගන්න කැමති ඒ අදහස ඔබතුමාගෙන්.
1: සුබෝදස්නක් ආයුබෝවන්. ඇත්තටම මන්නාරම පොලිස් සම තුළ අද ස්වාධීන රූපවාහිනියත් ලක්කඩ රේඩියෝවත් සමගාමීව ශ්‍රී ලංකා පොලිසිය එකමුතුවෙන් පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්ුණා. ඉතින් ඇත්තටම ඒක හොඳ වැඩසටහනක්. මොකද දිනෙන් දින රියානතුරු වැඩිවීමත් සමග රියානතුරු වලින් ජීවිත දේපළවල හානියත් තුවාල සිදුවීමත් පදනම් කරගෙන ඇත්තටම ලොකු විශ්ලේෂණයකට පත් වෙලා තියෙනවා. ඒ තුළ මේ මාධ්‍ය ආයතනයක් වෙතින් ගන්නා වූ ක්‍රියාමාර්ග දක්වන්නා වූ සහාය පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශය වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මේ දරුවන්ව ප්‍රායෝගිකව හා නෛතික මට්ටමින් දැනුවත් කිරීමට මේ ස්වාධීන ආයතනය හා ලක්කඩ රේඩියෝව සම්බන්ධ වීම පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු විදිහට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එහෙනම් ස්තුතිය ඔබතුමන්ට. ඉතින් මේ විදිහට මේ දිනෙන් දින ඉහළ යන මාර්ග අනතුරු වැළැක්වීමේ පණිවිඩය සමාජගත කිරීම වෙනුවෙන් ඒකේ අතුරක්කම මගතට වැඩසටහන් මාලාව ප්‍රයත්න කරනවා. අද දවසේදීත් මේ වැඩසටහන සාර්ථක කර ගැනීමට මූලිකත්වගෙන කටයුතු කරේ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය. ඒ වගේම තමයි මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මේ ආදරණීය පාසල්, ඒ වගේම මේ ආදරණීය පාසල් දුවන්ට සම්බන්ධ කරන කටයුතු කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය අපිත් එක්ක එක්ව කටයුතු කරනවා. ඒ වගේම තමයි මේ පැමිණෙන සියලුම දුවදරුවන් මාර්ග අනතුරු සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් ප්‍රායෝගික වගේම න්‍යායාත්මකව දැනුවත් කිරීම සිදු කරන ලබන ශ්‍රී ලංකා පොලිසිය කරමින් අපි සමුගන්නවා මන්නාරම සිද්ධ විනායකර් හින්දු විද්‍යාලය සිට. බොහෝ ස්තුතියි අපිව මේ වෙලාවේ සම්බන්ධ කරගත්තට යශෝරා.
2: බොහොම ස්තුතියි ගිහන් අපිට මේ පිළිබඳව සජීවී තොරතුරු ලබා දුන්නට. ඉතින් ඔබටත් ඔබේ ඔබේ ඉස්කෝලේ වෙන්න පුළුවන්, ඔබේ ඉගෙන ගන්න තැන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔබ පාරේ යන කෙනෙක් නම් පරිස්සමට යන්නනේ. රියානතුරු දැන් මේ දවස්වල වැඩිපුර සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔබේ ආරක්ෂාව ගැන තමයි ඔබට මේ පිළිබඳව අපි දැනුවත් කරන්නේ. ඉතින් ලක්කඩ අහගෙන ඉන්න වෙලාව උදේ 11:00 වෙනදි 12:00.

0: මහාවිද්‍යාලය මන්නාරම සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍යම විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකියා සුරේකිමු මගතොට ලකන රේඩියෝ ITN

මේ වෙලාව මේ වැඩ ටිකක් වැඩිද ඔයාට? වැඩ ටිකක් බිසි වුණාද කමක් නැහැ, කොහොම හරි වැඩ ටික හරි ලස්සනට කරගන්න. දවල් 12 වෙනකන් චුටි වෙලාවක් තියෙනවා. ඉතින් මේ වෙලාව මේ කවුද අපි බල මෝලක්කඩ හાર્ට් බීට් අහගෙන ඉන්නේ. අනේ අයියෝ මගේ නම කියන්න ඇත්තේ. නෑ නෑ නෑ මං කියනවා ගුඩ් මෝර්නින් ඔයාට. ඔයාටත් ගුඩ් මෝර්නින්. මම ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා දෙවනි එක්කම ටිමිරා පුන්සඳි යුවෙන්දිත් එක්ක. මාවත් එකතු කරගන්න කියන එකතු කරගන්නවා කියලා තියමයි තියෙන්නේ. ආදරී හැමදාමත් කියනවා මාත් ගොඩක් ආදරෙයි. මඩබාත ලක්ෂ්මන් මැසේජ් එකක් දාලා තියෙනවා. තමරා නිශානි චේතනා තේජ අවෝර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක එක්ක සේරු අවිල කෙඩි සමර සිංහවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. එතකම දෙශිනි ලැබකඩේ ඉඳගෙන මාව අහගෙන ඉන්නවා කියලා තියෙනවා. ඉන්දන දැරණ ඉගල පැත්තේ දෙසිනි එයා දුවයි එක නෝනායිත් එක්කම වැඩ කරන තැන අයයි එක්කම දැරණ ඉගල ඔක්කොමවත් එකතු කරගන්න කියලා තියෙනවා මේ වෙලාවේ. ඉතින් වැඩ කරන තැන 15 තනිකම මේ හැමදේම නැති වෙන්න ලස්සනම සින්දුවක් අහගෙන ඉන්න ඔයා කොහේ හිටියත් 93.5 93.7

0: ලක්හඬ රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නවා නේද? ඒ නිසා ඔබ රියධාවනයේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියධාවනයට මතක තබා ගන්න.
2: ශි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසු මීට සහනයක්ද මසකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.

ඔයත් ගෙදර ඉන්නකොට දැන් ටිකක් මහන්සි වෙලා හැම ඉන්නකොට කවුරු හරි ඇහුවොත් ඔයාගෙන් ඔයාට ගොඩක් මහන්සිද? ගොඩක් වැඩ කරලාද අද ඔයා ආවේ? ඔයාට කොහොමද? මේ වගේ දෙයක් කවුරුම හරි ඔයාගෙන් ඇහුවොත් ඔයාගේ හිතට මොකද දැනෙන්නේ? ලොකු සතුටක් එනවා නේද? කවුරු හරි ඉන්නවා මං ගැන හිතන්න කියලා වගේ දෙයක්. ඒ මහන්සිය පුංචි වෙලාවකට හරි නැති වෙලා යනවා ඒ වචන ටිකට. අද ගොඩක් වෙලාවට මේ වගේ දේවල් අහන්න තරමවත් අපිට වෙලාවක් නැති වෙලා තියෙන තව කෙනෙක් ගැන හිතන්න නේද? ඒ තියෙන මේ කාර්ය බහුලත්වයත් එක්ක තමයි ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වෙන්නේ. හැබැයි ආ දන්නවද දැන් අපි කෑම කනකොට එහෙම මේ අපි දැන් තනියම එහෙම ඉන්නවා නම් අර YouTube එකේ එහෙම වීඩියෝ එකක් බල බල කෑම කන්න පුරුදු වෙලා තියෙනවනේ ගොඩක් අය. ඔයත් එහෙම කෙනෙක්ද? ඉතින් ගොඩක් වෙලාවට මේක දැන් තරුණ කට්ටිය තමයි මේ අපි වගේ අය තරුණ කට්ටිය තමයි දැන් මේ පුරුදු වෙලා තියෙන්නේ. දැන් ෆෝන් එක බල බල ගෙදරින් පිට ඉන්නවා නැත්නම් ගෙදර හිටියත් කාමරේට වෙලා ඒ ෆෝන් එකක් එක්ක ගනුදෙනු කරන තමයි ගොඩක් පුරුදු වෙලා තියෙන්නේ. ලංකාවෙත් වගේම දැන් පිටරටවල මේක ගොඩක් වැඩිනේ. දැන් චීනයේ හැම දැන් මේ තරුණ පරපුර ගොඩක් වෙලාවට තනියම ඉන්නවා කියන එක ලොකු දෙයක් නෙමෙයි. ඒක සාමාන්‍යයෙන් ඒ රටවල තියෙන දෙයක්. ඒ තියෙන සංස්කෘතියත් එක්ක. දැන් අම්මලා වැඩට ගියාම ළමයි තනි වෙනවා, තනියම ඉන්නවා. හැබැයි ගොඩක් වෙලාවට දැන් YouTube එකක් වගේ බැලුවොත් ඒ වගේ දෙයකින් තමන්ට අර නොලැබෙන දේ ලබා ගන්න බලනවානේ. ඒ ආදරේ, ඒ රැකවරණය වගේ දෙයක් තව කෙනෙක්ගෙන්. ඉතින් චීනයේ හරි අපූර්ව වැඩක් වෙලා තියෙනවා. දැන් YouTube channel එකක් තියෙනවා. ඒ channel එකේ ඒ තරුණයෝ, ඒ කියන්නේ මැදිවියේ වගේ යුවලක් තමයි ඉන්නේ. මේ දෙන එයාව බලන අයට හරිම අම්මා තාත්තා කියන දේ දැනෙන විදිහට හරි ලස්සනට වීඩියෝ ඉදිරිපත් කරනවා. ඉතින් මෙයන් චීනයේ ඉන්න දැන් වින්සන්ට් කියන මේ තරුණයා හරි කැමති මේ වීඩියෝ වලට වීඩියෝ බලන්න. එයාගේ ඒ තියෙන පාළුව තනිකම දෙමාපියගෙන් නොලබන දේ ලබා ගන්න කැමති අර YouTube එකේ ඉන්න අම්මගෙනුයි තාත්තගෙනුයි. ඉතින් දැන් චීනයේ ඩොයින් කියන මේ සමාජ මාධ්‍ය ජනප්‍රිය වෙලා තියෙනවා. දැන් මේ වීඩියෝ සරහා ඒ සමාජ මාධ්‍ය හරහා තමයි මේ වීඩියෝ දැන් බලන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔවුන්ගේ වීඩියෝ වලින් ගොඩක් වෙලාවට පෙන්වන්නේ ලොකු ධනය, ඒ වගේම සුඛෝභෝගී ජීවිතයක් නෙවෙයි. ඉතින් සරල ජීවිතයක්, ඒ වගේම ආදරණීය වචන කීපකින් කොයිතරම් නම් හිතක් හදන්න පුළුවන්ද? ඉතින් මේ වගේ දේවල් එක්ක ගොඩක් වෙලාවට අපිට සමීප වෙනවනේ. ඉතින් මහන්සි වෙලාවට පස්සේ වීඩියෝ වල තියෙනවා ගොඩක් වෙලාවට වට මහන්සිද? ඔයාට අද ගොඩක් වැඩ කරාද? මේ වගේ දේවල් අහනකොට හිතට දැනෙනවා. ඉතින් වින්සන් කියනවා කවදාවත් මගේ දෙමාපියන් මාත් එක්ක මේ වගේ දේවල් කතා කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අර වර්චුවල් දෙමාපියන් හොයාගෙන යන්නේ. ඉතින් දැන් චීනයේ වැඩිපුර ජනප්‍රිය වෙලා තියෙනවා මේ කාලෙදි මේ වර්චුවල් දෙමාපියන් හොයාගෙන යන මේ කියන සංකල්පය. ඉතින් 2024 වසරදී තමයි වර්චුවල් දෙමාපියන් කියන මේ සංකල්පය චීනයේ ජනප්‍රිය වෙලා තියෙන්නේ. හැබැයි ජෙන් ඉසෙට් මේ කියන කට්ටිය තමයි ගොඩක් වෙලාවට මේ වගේ දේවල් පිටුපස යන්නේ. මොකද දැන් මේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක සැබෑ දෙමාපියන්ගෙන් නොලැබෙන දේවල් හොයාගෙන වර්චුවල් දෙමාපියන් පිටුපස යනවා කියන එක තමයි මේ දවස්වල වැඩිපුර කතාබහට ලක් වෙන්නේ නේද? ඉතින් ඔයාටත් පුළුවන් ඔයා ළඟම ඉන්න කෙනෙක්ගේ හිතක් හදන්න එක වචනකින් නේද? ඔයා දැනෙනම කෙනෙක් වෙන්නත් පුළුවන්. දැනෙනම දේවල් ගැන කියනකට ඔයාටත් ළඟම තියෙන දැනෙනම දෙයක් මතක් වෙනවද මේ වෙලාවේ? දැනෙනම දේවල්, දැනෙනම රසයක් ඔයා ළඟම තියෙනවා නම් ඒ පැල්වත්ත නිෂ්පාදන කියලාත් මතක් කරන්න ඕනේ. යොදේ සහිත කිරිපිටි යොදේ එක්කම උකුවට රසට ගුණට එනවා නම් ඒ පැල්වත්ත කිරිපිටි, පැල්වට යෝගට් එකක්, පැල්වත්ත අයිස්ක්‍රීම් එකක් මේ වෙලාවට රස බලන්න තිබ්බනම් කොහොමදනේ? ඉතින් විශ්වාසයෙන්ම ගන්න පැල්වත්ත කියන ඒ වෙළඳ සන්නාමයත් එක්කම ඔයාට බය වෙන දෙයක් නැහැ. මේ කාලේ වෙනකම් වෙළඳපොලේ රැඳලා ඉන්නේ ඒ තින විශ්වාසය නිසාම තමයි. හාඩ්බීට් අහගෙන ඉන්නේ කවුද කියලාත් බලමු. මේ වෙලාවේ රශ්මි සලන්නකේ මැසේජ් එකක් දාලා තිනවා. අද වැඩ ටිකක් වැඩි නිසා මැසේජ් එකක් දාන්න බැරි වුණා කියලා කමක් නෑ. දැන් හරි දැම්මනේ නේද? ඔයා මං එනවා. සංක දිනෙකගේ සින්දුවක් අපි බලමු නේද? ලෑස්ති කරන් ඉන්නවා. ඒකම දෙන්න පුළුවන් වේවි කියලා අපි චුට්ටක් බලමු. මගේ නම කිව්වේ නෑනේ මැණිකේ කියලා තියෙනවා. මැණිකේගේ නම මොකද්ද කියලා මම ටික හොයාගන්න අමාරුයි. මාව ලස්සන සින්දුවකට එකතු කර ගන්නකෝ. කොටිකාවත්තේ චන්දිමා තමයි මට මේ විදිහට කියලා තියෙන. එහෙම තමයි නේද? පොඩ්ඩක් මැසේජ් ගොඩාක් එනකොට චුට්ටක් විතර ඔන්න හොයාගන්න අමාරු වෙනවා නම කොහෙන්ද ආවේ කියලා. කමක් නෑ, දැන් හරි කිව්වනේ නේද? මේ සින්දුව මගෙන් ඔයාට. ඈත රටක ඉන්න කෙනෙක් නම් ඔයාටත් අහලා බලන්න.

0: දැන් වෙලාව 11 විනාඩි 38යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7ම. මහජන සම්පත රටටම සම්පත.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැලි විජයතේ
3: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: දැන් වෙලාව 11 වෙනාඩි 40යි
6: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
7: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටර එක ගෙවුවාම යනවා
8: ඉවරයි
9: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි

අපිට අනේ උස්සහන්නත් තියෙනවා. තව චූටි වෙලාවක ඉන්නේද? හාඩ් බීට් අහගෙන ඉන්න ගම අයත් ලැස්ස වෙලා ඉන්න නේ උස්සහලා ඉක්මනට ආපහු මේ පැත්තට එන්න. 0.7, 0.3, 0.93, 0.7 ඔයා ආදරණීය පණවිඩ ගොඩාක් ඉවල තියෙනවානේ. මට කියන්නත් බැරි වේද දන්නේ මේ යන්න කලින්. කමක් නෑ, මං කොහොම හරි කියන්න බලනවා මේ ඔයාගේ නම. ඉතින් ඒ විදිහට හරිම ආදරෙන් මට කතා කරපු අය ඉන්නවා ගොඩක් දෙනෙක්. මතක් කරන්නම්, අපි හැමදාම මැසේජ් එකක් දානවා කියන්න. ප්‍රසාද්ද අනිවාර්යෙන් එකතු කරගන්න. එහෙම තමයි නේද? ගොඩක් අය කතා කරනකොට පොඩි පොඩ්ඩයි මිස් වෙනවා. අපි මිස් කරගන්න නැතුව අනිවාර්යෙන්ම කියන්න, මම බලාගන්නම්කො. මෙන්නේ සෝ මැසේජ් එකක් දාලා තියෙන යත් ඉන්නවා කියලා, ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම දෙවනි අමරතුංග මැසේජ් එකක් දාලා තියෙනවා කලුතරින්. යා මේ වෙලාවේ සද්දරෙම ලක්කඩ අහගෙන ඉන්නවා කියලා තමයි තියෙන්නේ. පාඩම් කරන ගමන් ඉන්නේ. හැබැයි පොඩක් අර කම්මැලිකමක් එහෙම දැනුනහම එළියට ගිහිල්ලා පොඩක් සින්දුවක් එහෙම අහලා එනවා. එහෙම තමයි ඉන්න ඕනේ නේද? යටි අන්තර පැත්තේ ඉහළ පරුස්සැල්ල පැත්තෙන් මැසේජ් එකක් දාලා තියෙනවා. නම නම් හොයන්න අමාරුයි, කමක් නැහැ. ඔයාවත් එකතු කරගන්නම් ඊළඟ සින්දුවට. සුබ උදෑසනක් ජය මාමේවා. අපි අහගෙන ඉන්නවා කියලා මම දන්නවා හාට් බිට් සද්දෙටම. මේ වෙලාවේ වීරකුඩි බේකරි එකේ උපුල් බොස් එක්කම වැඩ කරන හැමෝමත් එකතු කරගන්න කියනවා. යටි අන්තර පැත්තෙන තව මැසේජ් එකක් දාලා තිනවා මේ වෙලාවේ. එතකම සුබ දවසක් කියනවා. අපිටත් ගීතයක් දෙන්න මාතලෙන් මැසේජ් එක දාලා තිනේ කුමාරි එදිරි එරබුදුගල්ල. ඒක වගේම නයනි ගාමිණී සුභාෂිනී මේ හැමෝම එකතු කරගෙන අපි ලස්සන සින්දුවක් අහලෙමු. ෂාන් තමයි මැසේජ් එක දාලා තිනේ. ෂාන්වත් එකතු කරගන්න මීගමු කටානෙන්. ඉතින් ඔයාගේ ජීවිතේට දැන් අලුත් අලුත් දේවල් එකතු වෙනවනේ නේද? වාසනාව කියන දේවල් තියෙනවා. අපි වාසනාව හොයාගෙන යනවා. ඒත් එක්කම අලුත් බලාපොරොත්තු එකතු වෙනවා. ඉතින් අලුත් බලාපොරොත්තු ජීවිතයට එකතු වෙනකොට ඔයා මොකද කරන්නේ? ඒ අලුත් බලාපොරොත්තු හයියක් වෙන දෙයක් ඔයාගේ ජීවිතේට ලං කරගන්න කෙනෙක්ද ඔයා? එතකොට ඔයාට හොඳට ඉස්සරහට බයක් නැතුව යන්න පුළුවන් නේ. ජීවිතේට හොඳ දේවල් එකතු කරගන්න එක පුරුද්දක් කරගත්තාම ඔයාගේ ජීවිතයට හොඳ දෙයක් එකතු කරගෙන හොඳ පුරුද්දක් එකතු කරගන්න බලන් ඉන්නවා නම් ඔයා පුංචි රුපියල් 40කින් NLB මෙගාපවල් උතුරයි පතක් මිලදී ගන්න කියලාත් මතක් කරනවා. ඒක හොඳ පුරුද්දක් වෙයි. ඔයාගේ ජීවිතේ ඉස්සරහට යනවට සල්ලි වලින් ඒ වගේම ඔයාට දිනුම් මැතිම් වලින් වාහනයක් දිනා ගන්න පුළුවන්. නිරෝධ 4ක සිහිනය ඔයාගේ ආවටම ඇවිල්ලා තියෙන. ඔයාට කරන්න තියෙන්නේ පුංචිම පුංචි දෙයක් රුපියල් 40ක් වියදම් කරලා මේ උතුරයි පත මිලදී ගන්න බලන්න. ඔයාගේ ජීවිතේ වාසනාව ඔයා හිතන්නේවත් නැති විදිහට ඔයා ගවට අරගෙන එයි. ඉතින් අපි නිවුස් එක අහලා ඊට පස්සේ මෝ හාඩ් බීට් පැත්තට. උදේ 11:46 දැන් වෙලාව.

0: නැතට වග කියන රේඩියෝ
1: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටි කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
2: මෙමරි ලොස් කොහොමද ඩොක්ටර්? යාද සුන්නද?
1: මම කිරිකෙ බුන්නේ අය සීනි වෙඩනේ මුකු තතපේ වෙඩ කරන්නේ අය මට.
2: සුපරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවනේ.
3: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala thiyaganna
4: evening drive with chamit and charu

0: මම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට

0: වෙලාව මධ්‍යහන 12යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි තෑග්ගකට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගකට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: настала.
1: ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි. ඩෙංගු අවදානම ඉහළට. රෝගීන් 47,500 ඉක්මවයි. විපක්ෂයේ හදිසි විවාදයක් ඉල්ලා කතානායකට ලිපියක් දෙයි. වසරේ මුල් කාර්තුව තුලදීම කොළඹ වරාය නගරයට ඩොලර් මිලියන 600ක ආයෝජනයක්. මොරගහින ග්‍රාමීය බැංකුව කඩා රත්රන් පැහැර ගනී. ඉරානයට පැනව බොරතෙල් සම්බන්ධක ඇමරිකාව ලිහිල් කරයි. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරී ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන්දි ලංකලීන ආරච්චි. දෙවිලිපුර ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 47,500 ඉක්මවා තිබෙනවා. සිදු ඇති මරණ සංඛ්‍යාව 29ක්. ඩෙංගු අධි අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍යනිලධාරී කොට්ටාස 112ක් හඳුනාගෙන තිබෙනවා. සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් 52%ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,000කට ඉතා ආසන්නයි. එම සංඛ්‍යාව 9,983ක්. ගම්පහින් 8,809ක් වාර්තා වනවා. මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන් ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 3,442ක්. මේ අතර ඩෙංගු උතුරු මර්ධනය සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැත්ුණා. එහිදී හෙට සිට දින තුනක් ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණා. ග්‍රාමීයාරී වසම් 600ක් ආවේණිමන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් අධීක්ෂණ ඒකකයක් පිහිටුවීම සහ නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමටද තීරණය වුණා. ප්‍රාදේශීය මට්ටමින් පිහිටුව ඇති ප්‍රජා ශක්තිය සහ මහජන ආරක්ෂක කමිටු මගින් ඩෙංගු මර්ධන කටයුතු තවදුරටත් ශක්තිමත් කරනවා. පාසල්, කර්මාන්ත ශාලා, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන බහුල වශයෙන් ඩෙංගු මතුරන් බෝන ස්ථාන ලෙස හඳුනාගෙන තිබෙමින් ඒවා ආවෙණිවන පරිදි කෙටි කාලීන ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවද මෙහිදී අවධානය කෙරුණා. කෙටි කාලීන ඩෙංගු මර්ධනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවෙණිවන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ චක්‍රලේඛ නිකුත් කිරීමට මෙහිදී තීරණය කෙරුණා.

0: පින සංවර්ධන ව්‍යාප්ති තුනක් ඇතුළත්. ඒ රජයේ කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභාපන්ත සම්බන්ධ කරගෙන තිබෙන අතර ඒ කොළඹ වරාය නගරයට ආයෝජන ආරක්ෂණයේ වැඩිවීම හේතුවක් බවයි මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ආයෝජනය පසු පහසු කිරීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම තනි කවුළුවක ආයෝජනයේ පහසුකම් යාන්ත්‍රණය ක්‍රියාත්මක කර තිබෙනවා. ඉන් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක රස්තියාදු වීම කරදරයට මුහුණ දීමට තවදුරටත් ආවශ්‍යකයන්ට සිදු නොවන අතර එක්තැනකින් ඔවුන්ට අවශ්‍ය සියල්ල සඳහා අනුමැතිය ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. කොමිසම් සභාව විසින් කන්නම් ආයෝජන පහසුකම් සැලසීමේ වැඩසටහනක් හඳුන්වා දී ඇති අතර එමගින් ආයෝජකයන් බලිරත් පුද්ගලයෙකු ලෙස ලියාපදිංචි කිරීම දින 7ක් ඇතුළත අවසන් කළ හැකි. ගිවිසුම් ඩිජිටල් ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි අතර නිසී කණ්ඩම් අවශ්‍යතාවලට යටත්ව වැඩගෙන දින 5ක් ඇතුළත විදේශීය සේවකයන් සඳහා වීසා අනුමත කළ හැකි. බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළ මාස 9ක සිරදඬුවම සහ රුපියල් 1500 දඩය කොළඹ මහාධිකරණයේද අද තහවුරු කළා. 2016 වසරේ කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව බිඳ හෙළීමට ක්‍රියා කළ බවට දණ්ඩ නීති සංග්‍රහයේ පූජ්‍ය ගලුඩත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව පොලිසියෙන් නඩු පවරා තිබුණා. 2025 ජනවාරි 9 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය එම වසරේ ඥානසාර හිමියන් වරදකරු කර තිබෙනවා. එම මාස 9ක සිරදඬුවමක් සහ රුපියල් 1500 දඩයක් නියම කරමින් එම දඬුවමින් තමන් නිදොස් කොට නිදහස් කරන ලෙසයි ඥානසාර හිමියන් අභියාචනයක් ඉදිරිපත් කර තිබුණේ. ඒ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ මිනිසුරුවරයා සඳහන් කළේ මහේස්ත්‍රාත් අධිකරණ ලබා දී තිබූ දඬුවම යළි තහවුරු කරන බවයි. ආගමික සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම නීතියට පටහැනි ක්‍රියාවක් බවත් එවැනි ක්‍රියා වැළැක්වීම නීතියෙන් මෙන්ම අධිකරණ ක්‍රියාවලියේ වගකීමක් බවත් විනිසුරුවරයා සඳහන් කළා. හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අස්සන් කරන ලද ලිපියක් අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත බහර දී තිබෙනවා. ඒ පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ආණ්ඩුපක්ෂයේ ප්‍රකාශ කළේ මේ අවස්ථාවේ එවැනි විවාදයක් අවශ්‍ය නොවන බවත් ඒ පිළිබඳ ඡන්දයකට යාම සුදුසු බව අමාත්‍ය විමල් රත්නායක මහතා ප්‍රකාශ කළා. මෙහිදී ඇති උණුසුම් තත්ත්වයේ හේතුවෙන් පාර්ලිමේන්තුව මිනිත්තු 10කට අතිරිවීමට කතානායකවරයා කටයුතු කළා.
1: අද පෙරවරුවේ ස්ථාවර නියෝග 19-1 වගන්ති යටතේ අප විසින් යෝජනාවක් බාර දුන්නා. 20 දෙනෙක් රැගෙන විපක්ෂයේ මන්ත්‍රීවරු 20 දෙනෙක් මේ යෝජනාවට සහය දක්වනවා. වර්තමානයේ යුක්තිය පසුඳලීම පිළිබඳ පවතින ප්‍රමාදය සහ ඒ සමග බැඳුණු ගැඹුරු හදිසි බරපතල කාරණා කීපයක් තිබෙනවා ජාතික වශයෙන් වැදගත්. අපි ඒ නිසා 19-1 වගන්තිය ප්‍රකාරව අද උදෑසන ඔබතුමාට යෝජනාව කල්තිර ලබලා දුන්නා. 20 දෙනෙක් නැගිටලා මේ යෝජනාව තහවුරු කරනවා. ඒ නිසා අද දවසේ දැනට පවතින අපි යෝජිත විවාදයෙන් පසුව 19-1 වගන්තිය ප්‍රකාරව එක කාලයක් ලබා දීමට ඔබතුමාට පුළුවන්කම තිබෙනවා. පැය දෙකක් කාලයක් ලබා දීමට පුළුවන්කම තිබෙනවා ඔබතුමානි.
2: අධිකරණය තුළ නඩු ප්‍රමාද වීම, පත්කිරීම සම්බන්ධ තත්ත්වයන් සම්බන්ධව සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ පාර්ලිමේන්තුවත් නෙමෙයි, සමහරට අධිකරණ අමාත්‍යාංශයත් නෙමෙයි. ඒවා අධිකරණ සේවා කොමිසමිනුත් කරනවා. සමහර ඒවා ව්‍යවස්ථාදායක සභාවෙන් ව්‍යවස්ථා සභාවෙන් කරනවා. ඒ නිසා අප දකින්නේ නැහැ අපේ මේ අවස්ථාවේදී මේ විවාදය නතර කරලා කරන්න තරම් විශේෂ අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා. ගරු මන්ත්‍රීතුමාලා මීට කලින් දවසක ඉල්ලුවා මලයගම් ජනතාව සම්බන්ධ හදිසි කතා යෝජනාවක්. අපි එදා විවාදය කල් තියලා එමතුමා නැති අවස්ථාවෙත් අවස්ථාව ලබා දුන්නා. ඒකංග නැහැ ගරු කතානායකතුමනි. මේක කමෙන්ට් එකක් ලෙස කියන්න ඕන. ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව සතුව කියලා තමයි පසුගිය කාලේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට විරුද්ධව සිලෙක්ට් කමිටි දාලා මෙහෙට ගේන්නේ හැදුවේ. එසා ඒවා ඉතාම බරපතල කරුණු. අපි 3/2 බලයක් තියෙන ආණ්ඩුවක්. අපි එහෙම හිතන්න ගත්තොත් මොකද්ද වෙන්නේ කියලා තමයි ඔබතුමාලා හිතන්නේ.
3: අපි මේක බොහොම පැහැදිලිව ඉල්ලන්නේ ආණ්ඩුව අපේ ස්ථාවර නියෝග 19 යටතේ. ඒක හොඳට කියෝලා බලපුවාම මේ ආණ්ඩුපක්ෂයේ සභානායකතුමාගෙන් අවසර ගන්න අවස්ථාවක් නැහැ ඒකට.
2: ඉතාලම පැහැදිලිව මේ පාර්ලිමේන්තුවට පුළුවන් තීන්දුව කරන්න. ඒ නිසා ඒ පිළිබඳව අපි ඉල්ලා සිටිනවා ඡන්දයක්. ඔබතුමාලා 20ක් නැගිටලා ඉල්ලන්නේත් ඒක තමයි. මේ ඡන්දයක් අඳවන්න. එහෙම ඕන තරම් අත්දැකීම් තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ.
4: පක්ෂයේ අද දින ආණ්ඩුපක්ෂයේ කටයුතු තමයි අද දින ප්‍රමුඛ ස්ථානයේ ගන්නේ. ආණ්ඩුපක්ෂයේ කටයුතු තමයි ප්‍රමුඛ ස්ථානයේ ගන්නේ.

0: మీ కారణాలు రీట్ విరోధి లేక మనలే తాత్సనిక ఉపదేశ మతదమా మీకు
1: ඔබතුමාට ඡන්දයක් අරගෙන බලන්න පුළුවන් මොකක්ද තත්ත්වය කියලා.
2: කතානායකතුමා ඔබතුමාට අපි ඉල්ලා සිටිනවා මොන හරි එකක් දෙන 146 වලින් යන්න ස්ටෑන්ඩින් ඕඩර්.
0: ස්ථාරණියක 146 ප්‍රකාරව මේ ස්ථාරණියක ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩි විස්තර සම්බන්ධයෙන් සියලු ප්‍රශ්න මෙහිම සිදු කර ලැබෙත්තේ කතානායක විසින් යෝග්‍ය සාකල බල ආකාරයට වරින් වර නිකුත් කරන ලද නියෝග මත පාර්ලිමේන්තුවේ විනාඩි 10ක් සඳහා තාවකාලිකව අත්විටවනු.
3: ඇගලුම් ශිල්පයේ ගැටලුවලට කන්නමිසුම් ලබා දීම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී මෙරට ඇගලුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් එක්ව සිටි මෙම සාකච්ඡාවේදී ඇගලුම් ක්ෂේත්‍රයේ මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ නව අපනයන සැලසුම් සාර්ථක කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. මෙරට අපනයනයේ ආර්ථිකය ශක්තිමත් කිරීමට රජයේ උපරිම සහාය ලබා දෙන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් වූ ඉදිරි ප්‍රතිපත්තිමය සැලසුම් පිළිබඳව කරුණු පැහැදිලි කළා. කර්මාන්ත ශාලා ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත කිරීමෙන් අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපති අනු කුමාර දිසානායක මහතා ඒ සඳහා එක්මන් ලෙසද ආයෝජකයන්ට ආරාධනා කළා. සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සමස් ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්ුණා. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥී වසර කිහිපයක සිට බඳපානු ගැනීම හේතුවෙන් රෝහල් පද්ධතිය තුළ මතුව ඇති සේවක හිඟය සහ වෘත්ති ගැටලු කිහිපයක් කෙරෙහි මෙහිදී අවධානය යොමුණා. පවතින ගැටලු එකහිපයකට අදාළ එකඟතාවට එළඹීම සහ වෘත්තීය අභිවෘද්ධිය අනුමත කරගත් තීන්දුව තීරණ කිහිපයකට අදාළ කරුණු සාකච්ඡා වුණා. වසර තුනහමාරකට අධික කාලයක සිට බඳවා ගැනීම සිදු නොවන බැවින් උපාධාරින් බඳවා ගැනීමට බලප ඇති අධිකන ක්‍රියාමාර්ග ඉදිරියේදී අවසන් වනු ඇතැයි අපේක්ෂා කරන අතර ඉන් පසු ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති දැන්ට අනුමත සියලු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම සිදු කිරීමට එහිදී තීරණය කෙරුණා. වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සේවා සඳහා වන සේවා ව්‍යවස්ථාව සම්පාදනය කර ගැනීම සඳහා මාස 3ක් ඇතුළත මූලික ඉඩම් පත පිළියෙල කර ඉදිරිපත් කරන ලෙස අදාළ කමිටු වෙත උපදෙස් ලබා දීමටද සාකච්ඡාවේදී තීරණය වුණා. රසායනාගාර උපදේශන කමිටු කඩිනමින් කැඳවීම සහ ඒ සඳහා දිවිනේ ප්‍රධාන ජාතික රෝහල් ත්‍රිත්වයේ අධිකාරී වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ නිලධාරීන් පත් කරමින් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සේවාවට සාධාරණ නියෝජනයක් ලබා දීම සඳහා කරුණු සලකා බැලීමට මෙහිදී තීරණය වුණා. ඉදිරියේදී ගැනීම නියමිත ක්‍රියාමාර්ග තුළ දිවිනේ පුරා රෝහල්වල පවතින බවට පෙන්වා දී ඇති රසායනාගාර සේවාවලට අදාළ ගැටලු සඳහා ස්ථිර විසඳුම් ලැබෙනු ඇති බවත් ඉන් ජනතාවට කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් සැපීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරා. අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානකර මහතා සහ නීති ආධාර කොමිසම් සභාවේ නියෝජිතින් අතර සාකච්ඡාවක් පැවැත්ුණා. නීති ආධාර කොමිසම් සභාවේ නිලධාරීන්ට රාජකාරී කටයුතු සිදු කිරීමේදී මුහුණ පායති ගැටලු පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබෙනවා. කාර්යමණ්ඩලයේ ප්‍රමාණවත් පරිදි නොමැතිවීම රාජකාරී කටයුතු සඳහා අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් සහ කාර්යමණ්ඩලයේ සඳහා ඉඩකඩ ප්‍රමාණවත් නොවීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුණා. එම දුෂ්කරතා මගහරවා ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ. සාකච්ඡාව අවසානයේදී නීති ආධාර කොමිසම් සභා පරිශ්‍රයේ නිරීක්ෂණයටද අමාත්‍යවරයා එක්ුණා. ළමා අපයෝජන සිදුවීම් අවම කිරීම සඳහා ස්ථාපිත කළ බහු ආංශික යාන්ත්‍රණය රැස්ුණා. එහි සභාපති වන කාන්තහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරියගේ ප්‍රධානත්වයෙන් පෙරකමිටු අවස්ථාවේදී ලබාගත් තීන්දුව තීරණ අමාත්‍ය මණ්ඩලයේ වෙත ඉදිරිපත් කළ ත්‍රෛමාසික වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය හිමිව තිබෙනවා. ඒ වහි ප්‍රගතිය සමාලෝචනය මෙහිදී සිදු වුණා. පොලිසිය හා ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය ඇතුළු ළමා ආරක්ෂණයේ වෙනුවෙන් ක්‍රියාත්මක ආයතනවල නිලධාරීන් පුරප්පාඩු පවතින බවත් දරුවන් සම්බන්ධ පැමිණිලි සහ නඩු සඳහා යුක්තිය ඉෂ්ට කිරීමේදී ඇතිවන ප්‍රමාදයට එම පුරප්පාඩු ප්‍රබල සාධකයක් බවත් කමිටුව මගින් හඳුන්වා ගත්තා. ඊට අවශ්‍ය බඳවා ගැනීම් කඩනම් කිරීම සඳහා අදාළ ආයතන වෙත නිර්දේශ නිකුත් කිරීමට මෙහිදී එකඟතාවය පළ වුණා. ජාතික ළාමාරක්ෂක අධිකාරිය තුල පිහිටුවා ඇති පොලිස් ඒකකයේ ස්වාධීන කිරීම පිළිබඳ සාකච්ඡා වූ අතර ඒ අනුව ද්විතීයික පදනම යටතේ ළාමාරක්ෂක අධිකාරිය වෙත අනුමත කිරීම සුදුසු බවට යෝජනා වුණා. උපන් සහතික නොමැති දරුවන් හඳුනාගෙන ඒවා ලබා දීමේ කටයුතුද ක්‍රියාත්මක වෙනවා. දැනට උතුරුමැද සහ දකුණු පළාතේ හඳුනා ගැනීම සිදුකර උපන් සහතික ලබා දීම අවසන් බවත් පරිවාස සහ ළාමාරක්ෂක අධිකාරි දෙපාර්තමේන්තුව මගින් කමිටුව වෙත දැනුම් දුන්නා. ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන MRABB මුදුකුඩේ මහතා මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සහ විගණන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් පත් කර තිබෙනවා. වසර 30කට ආසන දීර්ඝ සේවා කාලය තුළ ඒ මහතා මුදල් අමාත්‍යංශයේ පවතින කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළා. රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මූල්‍ය නිලධාරි මෙන්ම ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන රැසක් මුදල් අධ්‍යක්ෂ සහ ගණකාධිකාරී වෙන තනතුරු රැසක් ඔබවා තිබෙනවා. රජරට විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලැබූ ඔහු ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කර තිබෙනවා. රැඳියුම් නියෝග මත සිටින සැකකරුගෙන් හෙළිවූ තොරතුරු මත පිස්තෝල අවියක් සහ ජීවපතුරුම් සොයාගත් බව පොලිසිය පවසනවා. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතනය සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් අයිසුමන්ත්‍රවේ සමග පසුගියදා සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. ඔහු මේවන විට රැඳියුම් නියෝග මත රඳවාගෙන විමර්ශන සිදු කරනවා. ඔහුගෙන් හෙළිවූ තොරතුරු අනුව සිදු කළ විමහියුමේදී විදේශික නිෂ්පාදිත පිස්තෝල අවියක් සහ මිලිමීටර 9 වර්ගයේ පතරුම් පහක් සොයාගත් බවයි පොලිසිය පවසන්නේ. හොරණ ප්‍රදේශයේ සම්පකාර ග්‍රාමීය බැංකුවක සේපුව කඩා රන් භාණ්ඩ රැගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. අදාළියම එකට පමණ බැංකු පරිශ්‍රයට පැමිණ ඇති හතර දිනකෝ ඒ ආරක්ෂණ ලහරියා බැලදමා කවුළුවකින් බැංකුවට ඇතුළ වී සේපුවේ තිබූ රන් භාණ්ඩ රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ. අත්පා ගැටක සති බෙදීම එහි ආරක්ෂක ලහරියා සිද්ධිය දැනුම් දෙමින් අනතුරුව පොලිසියට පැමිණ කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මාර්ගයේ සිදුවන අනතුරු අවම කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ITN ටේකිය සුරකම් මගුතර වැඩසටහනේ දෙවන අදියරේ 8 වෙනි වැඩසටහන අද ක්‍රියාත්මක වෙනවා. මන්නාරම සිද්ධි විනයගල් හින්දු විද්‍යාලයේ ඒ පැවැත්වෙන්නේ. උතුරු පළාතේ පවත්වන පළමු වැඩසටහනද මේ වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන අපනියෝජිත ගිහාන් ගීත් ඉෂේර.
4: තේක්‍යා සුරකිමු මගතොට වැඩසටහන් මාලාවේ දෙවන අධ්‍යයරේ 8 වැඩසටහනයි අපි මේ විදිහට ආරම්භ කළ තිබෙන්නේ. අපි මේ දෙවන අධ්‍යයරේ 8 වැඩසටහන විදිහට තෝරගත්තේ උතුරු පළාත. ඒ වගේම තමයි මේ උතුරු පළාතේ පැවැත්වෙන පළමු වැඩසටහන විදිහට අපිට මේ වැඩසටහන හඳුන්වන්න පුළුවන්. උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මන්නාරම අධ්‍යාපන කලාපයට අයත් ඒ වගේම මන්නාරම අධ්‍යාපන කොට්ටාසයට අයත්වන මන්නාරම සිද්ධි විනායකර් හින්දු විද්‍යාලය පාසල අවට දුවා දරුවන්ට ශ්‍රී ලංකා පොලිසිය මෙප සෙලම දුවා දරුවන් දැනුවත් කිරීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය රතවාහන මූලස්ථාන පොලිසිය අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා තිබෙනේ. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය ඒ වගේම තමයි මේ වැඩසටහන සාර්ථක කිරීමට අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ලංකාවේ අංක 1 රැක්ෂණ සමාගමක් වෙන සාධාරණත්වයෙන් පෙරට Fair First Insurance ආයතනයත් අපිත් එක්ක මේ වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අත්වැල් බැඳගෙන ඉන්නවා. අපි තවත් අවස්ථාවක සූදානම් තොරතුරු ගෙනෙන්න මම ගිහාන් ගීති ශේර.
3: බොරතින් සම්බන්ධයෙන් ඉරාන්ට පනව ඇති සම්බාධක ලිහිල් කිරීමට අමරිකාව පියවරගෙන තිබෙනවා. බොරතෙල් සම්බන්ධයෙන් ඉරාන්ට පනව ඇති සම්බාධක තාවකාලික ලිහිල් කිරීමත් සමග ඉරානයට බොරතෙල් අලෙවි කිරීමට අවසර හිමි වුණා. දශක කිහිපයකට පසුවයි ඉරානයේ තමන් නිෂ්පාදනය කරන බොරතෙල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවියට අවස්ථාව හිමි වැත්තේ. පසුගිය සතියේදී අමරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබුණා. එහි පළමු වටේ සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී පැවැත්ුණේ. එහිදී දින 60ක් ඇතුළත අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා කටයුතු කිරීමටයි තීරණය වී ඇත්තේ. නව එකඟතා හමුවේ අමරිකාව ඉරාන බොරතෙල් වලට පනව ඇති සම්බාධක මෙලෙස ලිහිල් කිරීමට පියවරගෙන තිබෙනවා. පරීක්ෂකයන්ට ඉරානය ඇතුළට ඇතුළවීමට අවසර ලබා දුන් බවට අමරිකා උපජනා

0: ප්‍රතික්ෂේපකරන බව ශක්ති ඒජන්සිය සමග සාකච්ඡා ඉතා ඉක්මනින් පැවැත්වෙනු ඇති බවයි ජේටි වැන් සඳහන් කළේ. ඊට ඉරානයේ ප්‍රතිචාර දක්වමින් පවසා සිටියේ න්‍යෂ්ටික පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු නව එකඟතාවයකට පැමිණ නොමැති බවයි. පන්දුවර විශ්ව කාන්තා ලෝක කුසලකෘත තරගාවලියේ ශ්‍රී ලංකාව සහ අයර්ලන්ත කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතයි. පරි අතපතු සහ කවිෂා දෙල්හාරි අතුරු ක්‍රීඩිකාවන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමන්විත වෙනවා. අයර්ලන්ත කණ්ඩායම නියෝජනය කරන්නේ එම් හන්ට, ගේබි ලොවිස් සහ රෙබිකා ස්ටෝකල් අතුරු ක්‍රීඩිකාවන්. තරගාවලිය ජයග්‍රහණය කිරීමේ අරමුණින් කණ්ඩායම ක්‍රීඩා පිටියට පිවිසෙන බවයි කලමනාකාරීත්වය පෙන්වා දුන්නේ. වඩා තරංකාරී ලෙස ප්‍රතිවාදී කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමත් ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා.
1: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: ඥානසාර හිමිගේ සිරදඬුවම මහාධිකරණය තහවුරු කරයි. ඩෙංගු අවදානම ඉහළට. රෝගීන් 47,500 ඉක්මවයි. විපක්ෂයේ හදිසි විවාදයක් ඉල්ලා කතානායකට ලිපියක් ලබා දෙයි. වසරේ මුල් කාර්තු තුලදීම කොළඹ වරාය නගරයට ඩොලර් මිලියන 600ක ආයෝජනයක්. මොර්ගාහින ග්‍රාමීය බැංකු කඩා රත්රන් පැහැර ගනී. ඉරානයට පැන වූ බොරතෙල් සම්බන්ධක අමරිකාව ලිහිල් කරයි. ලකනි මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පසුරු එකට බලාපොරොත්තු වන්න. දැන් හෙල්ත් වොච් විශේෂාංගය.
2: හෙල්ත් වොච් ඔබ වෙනුවෙන් විමසෙන්නේ ඔබ වෙනුවෙන්
3: පාසල් ආපන ශාලා තුල සිසුන්ට ලබා දෙන ආහාරවල ගුණාත්මක භාවය, පිරිසිදුකම සහ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා. මේ මාර්ගෝපදේශ මාලාව චක්‍රලේඛයක් බවට පත් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ නිසා පාසල් ආපන ශාලා මින් ඉදිරියට පවත්වාගෙන යා යුතු ආකාරය පිළිබඳවයි අද හෙල්ත් වොච් අවධානය. අන්දකර ගාත්‍යංශයේ පෝෂණාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය.
2: හෙල්ත් වොච්
3: ડોક્ટર ඇයි මේ වගේ මාර්ගෝපදේශ මාලාවක් සහ ඊට සමගාමී චක්‍රලේඛයක් නිකුත් කිරීමට කටයුතු කළේ? ඇත්තටම ඊට හේතු වුණු කරුණු මොනවද?
4: ඒකට හේතුව තමයි අර ළමයින්ගේ ස්ථූලතාවය සහ අධිබරේ වැඩිවීමක් පහුගිය කාලේ නිරීක්ෂණය වුණානේ. කියන්නේ ඔය අපේ අර පාසල් සෞඛ්‍ය සමීක්ෂණයකින් හම්බෙච්ච තොරතුරු වල විදිහට ළමයින්ගේ මේ ස්ථූලතාවය එහෙම අධිබර ඒක වැඩි බවක් නිරීක්ෂණය වුණා. ඒකත් එක්ක තමයි මේ පදලා ගත්තේ.
3: මේ මාර්ගෝපදේශ මාලාවෙන් අවධානය යොමු කර තිබෙන විශේෂ කරුණු මොනවද?
4: ප්‍රධාන වශයෙන් මේ පාසල් ආපන ශාලාව නිසි ප්‍රමිතියකට අනුව පවත්වාගෙන යන්නේ කොහොමද, ආපන ශාලාව සහ එහි පරිශ්‍රය ගැන විස්තර කරනවා. يعني කොයි වාගේ ස්ථානයක ආපන ශාලාව තියන්න ඕන, එතකොට කොයි විදිහේ පහසුකම් දෙයකට අවශ්‍ය, නැත්නම් වාතාශ්‍රය ආලෝකය හොඳට ලැබෙන විදිහට, සිසුන්ට පහසුවෙන් ළඟා විය හැකි විදිහට, ඊළඟට දූවිලි දුර්ගන්ධය දුම ඒ වගේ දේවල් නැති වෙන්න, ඊළඟට ආහාර ගැනීමට රුචිය වැඩි වෙන විදිහට ආකර්ෂණීය ලෙස පවත්වාගෙන යන්න, ඊළඟට ඔය බල්ලෝ කූසෝ මීයෝ කුරුල්ලෝ වැනි වෙනත් සතුන්ට ඒ පරිශ්‍රයට ඇතුළත් වෙන ආකාරයට මේ වග බලා ගන්න එක, ආහාර දූෂණය සහ අපවිත්‍ර වීම වැළැක්වීම සඳහා ස්ථාන, ඊළඟට ආහාරත් කරලා තියෙන ස්ථානේ ඒවා නිසි ආකාරයෙන් පවත්වාගෙන යන එක, ඊළඟට අතිසැකසු රසායනික ද්‍රව්‍ය එකතු කරලා සීනි ලුණු සහ එතකොට අධික මේද අඩංගු කරලා තියෙන ආහාර ප්‍රවර්ධනය කරන පෝස්ටර් බැනර් ඒවා පාසල් පරිශ්‍රය තුළ ප්‍රදර්ශනය කරන්න බෑ.
3: හරි, මෙන්න ඉදිරියට පාසල් ආපන ශාලාවල අලෙවි කිරීම තහනම් කර තිබෙන ආහාර පාන මොනවද?
4: අති සැකසු මස් සහ මාළු, සොසේජස්, මීට් බෝල්ස්, බේකන් හැම්බෙලි, බර්ගර්, හොට් ඩොග්, සබ්මරින් පීසා, සීනි සහිත බනිස් වර්ග, කියන ක්‍රීම් බනිස්, ජෑම් බනිස් වගේ ප්‍රේස්ටි වර්ග, ගැඹුරු තෙලේ බැදගත් කෙටි ආහාර වර්ග, කෘතිම රසකාරක යෙදූ චිලි පේස්ට්, සුප් කැට, සීසනින් පවුඩර් යෙදූ ආහාර වර්ග සහ ෂණික සුප් වර්ග, අති සැකසු සෝස් වර්ග, තක්කාලි සෝස්, සෝයා සෝස් වැනි ෂණික නූඩල්ස් වර්ග, අතිසකසූ පැකට් ටින් කරන ලද අච්චාරු වර්ග, චුයිංගම්,

0: RTN රටට වග කියන රේඩියෝව
1: 12:27 දැන් වෙලාව.

0: 12 විනාඩි 31යි දැන් වෙලාව.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.

0: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම චැනල් එක ලක්හඬ හට් බීට්.
1: ලස්සනම සින්දු අහන ගමන් ඔයාට හිත සතුටින් ඉන්න පුළුවන් වෙලාවක් තමයි හට් බීට් අහන වෙලාව නේද? ඉතින් සතුටින් හිටියට වැඩක් නැහැ. ඔයාගේ වටපිටාව ඉන්නයි, ඔයාගේ යාළුවෝ, ඔයාගේ පවුලේයි මේ හැමෝම හොඳට සනීපේ සතුටින් ඉන්න ඕනේ නේද? දැන් සතුටින් ඉන්න නම් දැන් ලෙඩ රෝගෙම හදාගන්න නැතුව ඉන්න වග බලා ගන්න වෙනවා. මේ දවස්වල වැටපුරම ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් ඔයාගේ ගෙදර පිරිසිදු කරගන්නකොට වගේම ඔයාගේ අවට පරිසරයේ ඒත් එක්කම ඔයාගේ කුණ ටිකව පාරට ගිහින් දාන ඕන. එහෙම නැතුව ඔයාගේ අවට ඔයාගේ ගෙදර විතරක් පිරිසිදු කරගෙන අවට පරිසරය ගැන හිතන්නේ නැතුව ඉන්නවා නම් ඒක පොඩ්ඩක් භයානකයි නේද? ඔයා ගැන විතරක් නෙමෙයි, ඔයාගේ අවට පරිසරය ගැනත් හිතන්න ඕන. ඉතින් පිරිසිදු කරගන්න ඕන, ඒ අපද්‍රව්‍ය ක්‍රමවත් විදිහට බැහැර කරන්න ඕන. ඉතින් කොහොම හරි අපිට පුළුවන් විදිහට අපිට මේකට උදව් කරන්න පුළුවන් නේද? ඉතින් නිරෝගීව ඉන්න නම් ඉතින් ඔයාටත් පුංචි දායකත්වයක් දෙන්න වෙනවා මේ ඩෙංගු රෝගේ වළක්වා ගන්න, අපේ පරිසරය පිරිසිදු කරගන්න නේද? එහෙම කියන ගමන් මම පොඩ්ඩක් යන WhatsApp එක පැත්තට කවුද අහගෙන ඉන්නේ කියලා බලන්න. අයිබෝවන් කිනාටත් අයිබෝවන්. අපේ ලස්සන සින්දුවකට එකතු කරගන්න මම ප්‍රියන්ත තමයි මැසේජ් එකක් දාලා තිනේ කුවෙට් වලින්. කොහේ හිටියත් ලක්කඳ අහගෙන ඉන්නවා පවුලේ අයත් එක්කනේ. වයිෆ් කාන්තිවත් එකතු කරගන්න කියනවා. හරි මාදරේ, සුබ දවසක්. අපිට ලස්සන සින්දුවක් දෙන්න අනුරගම අනුලාවතී තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. මහත්තයා සිරිල්, පුතා ප්‍රදීප්, දුව අනුෂිකා එක්කම පුතා හර්ෂණවත්, දුව පේශලා, අමේලියා, සමරසේකරවත් එකතු කරගන්න කියනවා. ඉතින් මෙතරම් ආදරින් මට කතා කරනවට මං ගැන බලනවට ඔයා මැසේජ් කරනවට බොහොම ස්තුතියි නේද? ඉතින් ඔයාට පුළුවන් තව චුටි වෙලාවක් තියෙන මම යන්න කලින් හෝමාගම සුසි ආයතනයේ මේ වෙලාවේ සද්දර ලක්කන දාලා තිනවා. දමයන්ති, නිරෝෂා, ගිහිනි, නෙත්මිත එක්ක බිහන්සා, බෝෂි බබත් එකතු කරගන්න කියන අපිවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියන අපි බලමු අයිල්ලන සින්දුව අපිට පුළුවන් වේද කියලා. මේ ටයිම් එකේ කමක් නැහැ, අපි හෙට හරි බලමු නේද? අද බැරි වුණාට. ඉතින් මේ ලස්සන සින්දුව යුරැනිගේ ඔලාසි කරගෙන ඉන්න ඔයාට අහලා බලන්නකෝ.

0: දැන් වෙලාව දවල් 12යි විනාඩි 40යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා.
3: ඉවරයි.
4: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
5: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු ඇහෙන ලංකාවේ එකම channel එක ලක්හඬ Heartbeat.

ලංකාවේ හිටියේ නැති වුණාට රටක ඔයා දැන් පිටරටක ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්. මොකද මොකද මෙනේ ඔයා රට ගිහිල්ලා දැන් ජොබ් එකක් කරාට ඔයාට හිත තියෙන ලංකාවේ නේද? ඔයා හිත තියෙනකොට දන්නවනේ කොයිතරම් නම් මතක් වෙනවද නේද ඔයාට ගෙදර ආයව. ඉතින් දුබයි වලින් මහේෂ් මැසේජ් එකක් දාලා තිනවා, එයාගේ දුව චිනාය, වයිෆ් නිමේෂ් ඔයාලා අක්කණ්ඩහන හැමෝමවත් එකතු කරගන්න කියලා. හරි මාදරෙන් එකතු කරගන්නන්නේ කොච්චර දුරක හිටියත් ලංකාවේ අයව අමතක වෙන්නේ නැහැ නේද? සුබ දවසක්. ඔක්කොම ලස්සනයි සින්දුවක් දෙන්න කියලා තිනවා සරච්චන් ඩයස් ගලේ කඩේ රයිගම පැත්තේ. ඔයාට ලස්සන සින්දුවක් දෙන්නම්, කඩේ සද්දෙටම ලක්කන දාලා තියන්න නේද? පූර්ණිමා සෙව්වන් දී සඳ ලංකාවෙන් තමයි මට මැසේජ් එකක් දාලා තියෙන්නේ. දැන් කලින් කට්ටිය කියනවා මේ ඇයි මං ගැන කියන්නේ නැද්ද, මං ගැන කියන්නේ නැද්ද කියලා කියනවා. දැන් සමහරක් අය තරහත් වෙලා ඇති මාත් එක්ක මං කිව්වේ නෑ කියලා නේද? කොලියා පිටිය කෙනෙක් ඉන්නවා එහෙම. කොලියා පිටි තෝරකඩුව පාරේ තමයි එහි මැසේජ් එකක් දාලා තියෙන්නේ. අනුරායිකේ නිපුන පුතා කියලා, නිරෝෂන් පුතා, කඩේ ධර්ම මාමා, ඊට පස්සේ කොප් සිටි එකේ කට්ටියව එකතු කරගන්න කියන ග්‍රාමීය බැංකුවේ දෙන්නවත් එකතු කරගෙන, රෝහලේ යාගේ ඩොක්ටර් කෙනෙක් ඉන්නේ යවත් එකතු කරගෙන, හැමෝම එකතු කරලා ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි තියෙන්නේ. ඕන දැන් තරහ වෙන්න බෑ, මම ඔයාගෙන කියුවා. හරිද? දැන් ඉස්සරහට එන පොසොන් දවස් ටිකක් නේද? මොකද වෙන්නේ වැඩ ටික? දැන් දාන්සල් එහෙම දෙන්න ලෑස්ති වෙලා ඉන්නවද? ඔන්න දාන්සලක් තියෙනවා රත්තොට පැත්තට ගියොත් එහෙම පොසොන් කියලා. ඔවාට කන්න පුළුවන් මොනවාද? අයිස්ක්‍රීම් රසට පොඩ්ඩක් පොලිමේ ඉඳලා අයිස්ක්‍රීම් එකක් එහෙම අරගෙන රස බලන්න පුළුවන් නේද? ඉතින් චානු තමයි මට මැසේජ් එකක් දාලා තියෙන රත්තොටින් ඒගොල්ලෝ අයිස්ක්‍රීම් දාන්සලක් දෙනවා කියලා. මොකද රත්තොට පැත්තේ ඉන්න කෙනෙක් නම් ඔයත් ගිහින් බලන්න නේද? ඔයා ගියාට මටත් දැන් යන්න වෙලාව ඇවිල්ලා තියෙනේ. දවල් 12:50යි. මං අදට ගිහින් එන්නම් පරිස්සමට. සතුටින් ඉන්න. මම යෂ්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
0: මාක්ස්වෙන් සමූහ ව්‍යාපාරය විතුන්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස්වන් ක්‍රීවී කිටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය
0: ගොවියා රජ කරවන ගොවි බිමට කදිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 0.71 711 711 1 ටෙක්යා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යා මීළඟ වැඩසටහන
3: ජුනි 24 වනදා පන්නේර් කේත්වකුලම් GTMS විද්‍යාලය වවුනියාව උතුර සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
4: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටෙක්යා සුරකිමු මගතොට
5: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
6: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න

0: I beat it with a mix winner. Heartbeat. අනුග්‍රහය
1: රුපියල් කෝටි 40ක් අම්මුණොත් මොනවාද කරන්න බැරි? මෙගා පවර් ටැග් දැන් ඩබල් වෙලා. සුපිරි ටැග් තුනක්. ප්‍රථම ටැග් 120. ලක්ෂ දෙකේ ටැග් සමග සුපිරි අංකයට ටැග්. මෙගා පවර්.

0: Dashmabaha, Anutunai Dashmahata, Lakhanda, Radio ITN, Sabah Sri Lankia Handa.
1: Villa Pasurekai.
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලිකරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: වනලී දුම්රිය කැටීමෙන් සිදුවන අනතුරු වැළැක්වීම සහ අලින්ට පහසුවෙන් දුම්රිය මාර්ගය හරහා හොවමාරු විය හැකි ලෙස ආරක්ෂිත පස්පෙම් ඉදිකිරීම ආරම්භ කෙරුණා. දුම්රිය මාර්ගය හරහා වනලින් ගමන් කිරීමේදී සිදුවන අනතුරු වළක්වා ගැනීමයි අරමුණ. ජලකිලීම් නිමිති ජාතික රවණෝද්‍යානයේ සැරිසරන වනලින් වෙනුවෙන් පස්පෙම් ඉදිකිරීම ආරම්භ කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය TB සරත් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. තමන්කඩුව පාදිචිල්ලේ කම්කාරලේ ඒ සඳහා මූලිකත්වයේගෙන කටයුතු කරනවා. වැයකින මුදල රුපියල් ලක්ෂ 23ක්. කැනඩාවේ සිදුකළ විඩිත බීමකින් පුද්ගලින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත් තිබෙනවා. මොන්ටේල් ප්‍රදේශයේ අවන්හලක් සහ සුපිරි වෙළඳසැලක් අති ජනාකීර්ණ ප්‍රදේශයකයි විඩිත බීම සිදුව ඇතේ. සිද්ධීන් පොලිස් නිලධාරියෙකු සහ සිවිල් වැසියෙකු ජීවිතක්ෂයට පත් වුණා. පරිතැබීම් සිදු කළ තුවක්කරුද පොලිස් වෙඩිපහරින් ජීවිතක්ෂයට පත් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 2ට බලාපොරොත්තු වන.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: பாட்டத்தை வாங்க கியன ரேடியோ
1: தன்னாத டைம் பாஸ் කරන්න ඕන නම් පොතක් කියවන්න ෆිල්ම් එකක් බලන්න හැබැයි ඒකට මිනිස්සු එක්ක තෝරගන්න එපා.

පසරු එකයි වෙනට දහයයි වෙලාව අයිබෝවන් සුබ දහවලක්. අද ජුනි මාසේ 23 වැනි දා අඟහරුවාදා දවසක මුන්න ගැහන්නේ. ජීවිත සමහර කාලවල එනව නේද හරියට ගිනි ගොඩකට මැදි වුණා වගේ දැනෙන. ඒ කියන්නේ ප්‍රශ්න කරදර බාධක හැම පැත්තකින්ම අපිව වට කරලා අපිව අලු කරන්න දාන හදනවා වගේ සමහර වෙලාවට අපිට දැනෙන්න පටන් ගන්නවා. හැබැයි මතක තියාගන්න නියම රත්තරන් තව තවත් දීප්තිමත් වෙලා බැබලන්නේ ඒ වගේ දරුණු ගින්දරකට අහු වුණාම විතරයි. ඒක නිසා ඔයාට මේ වෙලාවේ දැනෙන හැම පීඩනයක්ම හැම කඳුලක්ම ඔයා විනාශ කරන්න ආපු දේවල් නෙවෙයි. ඔයා තුළ සැඟවිලා තියෙන මේ වටිනාකම ඔයාගේ තියෙන නොසලන ශක්තිය මුළු

ලෝකෙටම මතු කරලා පෙන්නන්න දීපු චාන්ස් එකක් කියලා හිතලා හිත හදාගන්න බලන්න. එනිසා අද දවස අමාරුයි කියලා හිතලා සැලෙන්න එපා. මේ ගිනියම් කාල පරිච්ඡේදෙන් පස්සේ ඔයාට වෙනතට වඩා වටිනා වෙනතට වඩා ශක්තිමත් කෙනෙක් වෙලා නැගිටින්න පුළුවන් කියන විශ්වාසය තියාගන්න. අදත් එහෙනම් හවස 4 වෙනකම් ලස්සන සෙබි ටිකක් අහගෙන අපි වැඩ ටික ලස්සනට කරගෙන යන්න ඕනේ. ඕල් ටයිම් බෙට්ස් චාමි මේ පැත්තේ මම පටන් ගන්න දෙන්නේ 0.7 0.3 93.5 93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්. 1:11

0: ITN
1: පසරු එකයේ වනාඩි 15යි.
0: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්. රීදා වයි බී එකට මික්ස් වෙනවා.

0: ගඟේ තලන හින හදෙම විපෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න
3: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ
4: FM 93.5 FM 93.7 ලක්හඬ රේඩියෝ ITN
5: දවල් 1යි වෙනහට 17යි වෙලාව බින්දුවයි 7යි බින්දුවයි 3යි 93.5යි 93.7ට මැසේජ් එකක් එවන්න පොලව

0: FM 93.5, FM 93.7, La Kana, Radio ITN.
1: පසරු එකයි වෙනට 21යි.
2: ලොතරැයියේ පෙරලිකරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: ලුකයා මාරේ වෙඩෙනේ ඌනේ. ඩොක්ටර් කිව්වානේ මට මෙමරි ලොස් කියලා.
4: මෙමරි ලොස්? කවුද ඩොක්ටර්? යාර සුන්නද?
3: මම කිරිකෙ බුන්නේ අයියා සීනි වෙඩනේ මුකුත් අතපය වෙඩ කරන්නේ අයියා මට.
4: සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දෙනවානේ.
5: hina levi sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
6: evening drive with chamit and charu

0: සමුද්‍රය සම අනුග්‍රහය
1: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
0: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
1: ගිනි ගහන මද්දහනේ දා හිත නිවන හැන්දෑව වෙනකන් චිල්ලකේ ලස්සන සින්දු පිරුණු පෑ තුනක්
0: ඕල් ටයිම් බීට්ස් මී

දවල් එක පහු වෙලා විනාඩි 23යි වෙලාව. 0.7 0.3 0.5 0.3 7ට හවස 4 වෙන්න කලින් ඔයාලට මට මැසේජ් එකක් එවන්න පුළුවන්කමක් තියෙනවා. WhatsApp message එකක් කරලා text message එකක් කරලා. ඒ වගේම ලක්කන Facebook page එකට ගියාම ඔයාලට updates එක ඡාමි අපි අද post එකක් තියෙනවා. ඒකට like එකක් දාලා comment එකක් දාගෙන යන්න අහන්න කැමති සින්දුවක් තියෙනවා නම් එහෙම නැත්නම් එකතු කරගන්න කැමති අය ඉන්නවනම් comment එකක් ඉතින් දාලා තියන්න. මම තුනේ පැදි අයගෙන මතක් කරනවා. බලමුද messages ටික මොකද කියන්නේ. පළවෙනි මැසේජ් එකේ තියෙන පෝස්ට් එකක්. ඒකේ තියෙනවා ජීවිතේ හැමෝටම සමානව දේවල් ලැබෙන්නේ නැහැ. මිනිසුන්ගේ හැඟීම් එක ගනුදෙනු කරද්දී ඒ බව මතක තියාගෙන වැඩ කරන්න කියලා. හොඳයි හොඳයි සමීර, ඔයා කියන දේක් තමයි. එකතු කරගන්න ස්තුතියි මැසේජ් එකක් එවුවට ජායලින් අද පළවෙනි මැසේජ් එක. හයි ජාමි, ලස්සන සෙදුවක් අහමුද කියලා අහලා තියෙන යමි ප්‍රොඩක්ට්ස් සමන්ත. ටීම් එක හැමෝම එකතු කරගන්න. ඊට පස්සේ හායි, සෑහන දවසකට පස්සේ මම ඔයගේ මැසේජ් එකක් දකින්න සුජානි. නිමල්, රුසිදු, රශිනි, මාජි, ෆාතිමාව එකතු කරගන්න. ඊට පස්සේ අපිටත් සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙන්නේ කොහෙන්ද කම මාතිවැලි. ගාත්මි අද කලිම මැසේජ් එකක් එවලාය. ගාත්මි පවුලේ හැමෝටම යහන ලස්සන සින්දුවක් ලෑස්ති කළාම ඊට පස්සේ අපි බරුදල් පොලට යනවා. ඇන්ටන්, වසන්ත, මැක්සිමස්, ලහිරෝ, ෂහනේ, එස්එල් ප්‍රනාන්දු, නතාලේ, ෂනාරා, දුමින්ද, සයිඩි, ෂනාල්, බිරොන් අහන් ඉන්නවනේ. ටක් ගාලා ආයි මට දැම්මයි මෝජ එකක්. හයි නංගේ සුබ දහවලක්. එසේම වේවා. පින්නවලින් චන්දි ඔහගේ මැසේජ් එක ඉක්මනින් සනීප වෙන්න. සනීපෙන් ඉන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. ආදරණීය හස්බන්ඩ් සමින්ද එකතු කරගන්නවා කියලා තියෙන ලස්සන සින්දුවක් ගන්න. ඊට පස්සේ හයි නමස්කාර වේවා කියලා තියෙන. නමස්කාර නමස්කාර. කොහමද පැතුම්? සෑහන දවසකින් ඔයගේ මැසේජ් එකක් ආවේ නේද? බිසි වෙලා හිටියද එච්චරට? හලෝ, ගුඩ් ආෆ්ටර්නූන් චාමි අක්කා. අක්කා ඉන්නවා කියන්නේ ඉතින් සතුටින් වැඩ කරන්න පුළුවන් කියලා තියෙනවා. අනේකනේ මේ මැසේජ් එක දරණිය කලින් තරුෂි බස්නායකව එකතු කරගෙන මම ඔයාලට ලස්සන සින්දුවක් අහන්න දෙනවා. ඒ බටර් එකට නේද සින්දුවක් අහද නොදී කොහොමද තරුෂි? 1:25.

දානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: Dawal lakai benar deh ay.
2: Vilab obavita gina aave.
3: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: බෙන්දවයි හතයි බෙන්දවයි තුනයි අනු තුනයි පහයි අනු තුනයි හතට ඔය දඬුවත් මැසේජ් එකක් ඇවිල්ලා නම් තියෙන්නේ මැසේජ් දෙපස්ස අපි බලමු ඔකේ මැසේජ් එක මං කියයිද කියලා

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: හැම කාලෙටම කැලපෙන හැම තාලෙම සින්දු හැමෝටම කැලපෙන්න
0: පැය
1: තුනක් එක දිකට සද්දටම හමන සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්

0: Tommy.
1: Biz karakende bak. දවල්ලක පහු වෙලා විනාඩි 35යි වෙලාව. සුබ වේවා සින්දුවක් කොනේ. මැසේජ් එක රයිකමින් සරච්චන්ද්‍රනේ නමත් පැටලෙන්න ගියා. ඔයාව එකතු කරගන්න. සුපුන් මොකද්ද මේ කියන්නේ? දැනුනම කෙනා ගැන පෝස්ට් එකක් එවලා තියෙනවා. බලමු මොකද්ද කියන්නේ කියලා. හොරුපුරුදු දේවල් ආගන්තුක ඌ වෙත සිනාසුණු ඇස් කඳුළු වලින් තැතුණා. එදායින් පස්සේ හැම රැක්ම අමුතු පාළුවකින් පිරීලා තිබුණා. ගමනාන්තයක් නැතුවම ලස්සනම ගමනක් අතර මගකදී නැවතුණා. හිතට දැනුනම කෙනත් හරි අසාධාරණ විදිහට අහිමි වුණා. දුකයි සෝචනීයයි. හිනා වුණාට ඉතින් ඒක විඳගෙන හරි ඒක දුක දෙන්නේ නේද සුපු? අපි සින්දුවක් අහමුවානේ අකාමකා යන්න සියලු දුක් දුම්නස්. හයි අකි, මාත් ඉන්නවා කියලා තියෙන ඊළඟ මැසේජ් එක බලමු කාගෙන්ද කියලා. රත්තටෙන් චානු දන්සලක් දෙනවා කියලා තියෙනවා. දැන් පොසොන් පෝය වෙනුවෙන් නේද එහෙම දන්සල් සංවිධානය වෙමින් තියෙනවා. හරි සතුටුයි. ලස්සන සින්දුවක් දෙන්න ඒ භාගමු එන්ජි අපරල්ලකෙන් සුනීතා අනෝමා නන්දනී අක්කා වැඩනේ සරෝජනී ඉන්නවා. තව නිලාන්තේ සංජීවනි අනෝෂා විජිත එකතු කරගන්න කියලා අරුණිය තමයි මට හැමෝම මතක් කළ මැසේජ් එක ගෙවලා තිබුණේ. ඊට පස්සේ මහරගම කුෂන් එකේ අපිටත් සින්දුවක් දෙන්න කියලා මැසේජ් එකක් තියෙනවා. ඔයාලට සින්දුවක් දෙන්නම්. ඊට පස්සේ මේ කවුද කියලා බලමු. වාසනාවන්ත සුබ දවසක් වේවා අනුලාවතී මහත්මිය. කෙසේද තොරතුරු? මහත්තයා සිරිල්, පුතා ප්‍රදීප්, දුව අනුෂිකා, පුතා හර්ෂණ, පේශලා මෙලියා සමරසේකර, කොහොමද ඔයාවත් එකතු කරගන්නම් මං? හරිද? ස්කෝලේ ගියේ නැ? පොන්ටිසෝරියක් තම හොයාගත්ත නැද්ද මේ අමෙලියා සමරසේකර? ඔයා ඉතින් දිගටම මාව වහන් ඉන්නද කල්පනාව? පොන්ටිසෝරියක් හොයාගෙන යන්න ඕනේ. මේ වෙලාවට ඔයාට ගෙදරෙන්න පුළුවන්නේ. සින්දුව කහලායි මේ පැත්තට එන්නම්. දවල් එකයි වෙනාඩි 37යි.

0: ලකඩ රඩියෝ ITN
1: වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න. ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න. එකයි වෙනඩ 41
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: තියෙන සමහර ලස්සන පාරවල් හොයාගන්න නම් ඔබට මොහොතකට අතරමං වෙන්නම වෙනවා. එතකොට ලස්සනම ගී ඇහෙන මතක මං පෙතක සනසෙල්ලේ අතරමං වෙන්න කැමති නම් විතරක් දවල් එකේ ඉඳන් හතර වෙනකම් මාව
1: අහන්න.
0: දවල් එකයි විනාඩි 47යි වෙලාව. 0.7 0.3 0.5 0.7 මැසේජ් එකක් කියලා දුර අහගෙන ඉන්න මාව. එහෙනම් බලන්න මේ කියන්නේ වගේ නම වෙන්න පුළුවන්. ජයල පැතට යනයි හතන්නේ. ඇන් ඉරෝෂණි පෞලයාත් එක්ක ගණේ මුල්ලෙන් ඉන්නවා මාසියක්කා. අහගෙන දින්නේ ඔයා. ඊට පස්සේ කෑගලදගේ හැම ඡන්දේ ඉන්නවා සිල්වා තේච ඉස්රු මල්ලි මානෙලක්කා. මේ හැමෝම එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙන්නේ. පෝස්ට් එකකුත් තියෙනවා. කවදාවත් වාසිය තියෙන තැන්වල ඔළුව නමාගෙන වහල්ු වෙන්න යන්න එපා. මනුස්සකම ඇති තැනට හිස නමන්න එක හරිම ගෞරවාන්විතයි. මේකට වෙලා තියෙන ලස්සන අදහසක්. ස්තුතියි. සුබ දහවලක් වේවා. එසේම වේවා පුංචි බණ්ඩ. පොල හැමෝම එකතු කරගන්න ත්‍රිකුණාමලෙන් ඊට පස්සේ ජය මාම මොකද කියන්න කියලා බලමු. වරදුනා කියලා වෙනස් කළ හැකිද අතීතය? ඕමනයි කියා නැවැත්විය හැකිද කාලය? දුකයි කියා අතහැර දැමිය හැකිද ජීවිතය? කෙලසහුව දරා ගැනීම මිසක මේ ජීවිතය. නියමයි. ස්තුතියි. ලස්සන අදහසක් ඔයත් එවලා තියෙනවා. බෙරකුඩි බේකරියකෙන් ලොකු බොස්ස පුල්, පොඩි බොස්ස වරුණ, ලක්ෂ්මි මිස්, මදු ශංකර්, ජගත් එකතු කරගෙන ඊට පස්සේ මාත් ඉන්නවා නුවරින් නිලන්ති. කොහොමද ඔයාවත් එකතු කරගත්ත? සුබ දහවලක් වේවා චාමි. කොහොමද මන්දන සිද්ධ වහගෙන වැඩ කරන ගමන් ඉන්න කියලා තියෙනවා. නරකක් වෙයි. එහෙම වෙන්නේ නෑ නේද? අබැසිංහ බන්දාරාගේ මැසේජ් එක මම මේකේ ගියා හිටියේ බලන්ගොඩ ඩිපෝවේ. රංජිත්, ලක්ෂන්, දර්ශනත් එක්කම හැමෝම එකතු කරගන්නවා. සුබ දවසක් මමත් ඉන්නවා කියලා තියෙනවා. සේපාලික පොරොස්සලෙන් වාගේ මැසේජ් එක ඔන්න දැන් දැක්කේ. සුබ දවසක් අක්කේ අපේ තෙන්නවනේ අනේ. කවුරානේ? ඉනෝකා. කන්දලමින් වැඩ කරන ගමන් ඉන්න කියලා තියෙන මහත්තයා සංජීව, චුටිදුව සහස්න, ලොකුදුව සෙනුරි, පුතා සෙහන්, පවුලේ හැමෝම එකතු කරගත්තා. හරිනේ වැඩේ. හරි දවල් එකයි විනාඩි 47.

0: 7 Lakhana Radio ITN
1: දවල් 1යි වෙනාඩි 56යි වෙලාව. ඒ කියන්නේ මේ පැය ආවලයි. අපි යන ඕල් ටයිම් බෙට්ස් ඉට් චාමි. අපේ දෙවනි පැයට. 0.7 0.3 3.5 3.7ට මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: নয় দশমিক পাঁচ নয় দশমিক হাত লাখান্ড রেডিও ITN সেবে শ্রীলঙ্কা হান্ড
1: বিলাব সস দেখা হে
2: විලාබ ඔබ වෙත ගෙන ආවේ
3: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග්ක සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා

0: සහයෝගීතා අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය ලකඩ දේශීය ප්‍රවෘත්ති
1: වැටුප් සහ විශාම වැටුප් කොමිසම් සභාවක් ස්ථාපනය කිරීම සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ආණ්ඩුක ව්‍යවස්ථාවේ 33 වෙනි ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ක්‍රියාබණ්ඩංගමෙන් වසර ගණනාවක් පැවති වැටුප් විෂමතා සහ රාජ්‍ය මූල්‍ය කරුණාකරණයේ ඇතිවන අභියෝග සැලකිලි ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා. රාජධානියේ සහ විශ්‍රාමිකණියේ වැටුප් විශාම වැටුප් පිළිබඳ ගැටළුවලට විසඳුම් ලබා දීමයි මූලික අපේක්ෂාව. රාජ්‍ය සේවකින්ගේ වෘත්තීය භාවයේ ඉහළ නැංවීම නව තාක්ෂණික ප්‍රවණතා සහ ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේවක ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයට ලක්විය යුතු දයන් සඳහා නිර්දේශ ලබා ගැනීමටද නියමිතයි. කොමිසම් සභාව සඳහා නිධාරී මණ්ඩලයක්ද පත් කර තිබෙනවා. චීන කමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යංශයේ සමාජික විදේශ මාත්‍ය වැන් ඊ මහතා ඉරාන උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සලයේ නියෝජලේකම් ගදිර් නිසාම්පූර් හමු වී තිබෙනවා. ඉන්දියාවේ නවදිල්ලි නුවරදී ඉරානයේ සාමය වෙනුවෙන් ගන්නා සියලු උත්සාහයන්ට චීනය සහය ලබා දෙන බවයි එහිදී විදේශ මාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ. සාමය උදා කිරීමේ අරමුණින් යුද්ධය අවසන් කිරීමට ගනු ලැබූ උත්සාහයට චීනයේ ප්‍රශංසාව පළ කර තිබෙනවා. ඉරානය සහ ඇමරිකාව අතර අවබෝධතා ගිවිසුමෙහි පළමු අදියර පළතාගි ලෙස ක්‍රියාත්මක වනු ඇතැයිද චීන විදේශ අමාත්‍යවරයා විශ්වාසය පළ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලකුණ මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 3ට බලාපොරොත්තු වන්න.
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

හවස දෙකයි විනාඩි 10යි වෙලාව. ඕල් ටයිම් බීට්ස් එක චාම්ය අපි අපේ දෙවනි පැයේ නෙමෙයි ඉන්නේ නේද? FM 93.5 හර 93.7 හරි. අහන් ඉන්න ගමන් ඔයාට 0.7යි 0.3යි 93.5යි 93.7ට මට මැසේජ් එකක් එවන්නත් පුළුවන් හවස 4 වෙන්න කලින්. ඒ වගේම ලක්කඩ Facebook page එකට ගියාම අපේ අද post එකක් තියෙනවා. දැක්කද? දැක්කද? තංගි බලන්න වටිනවා. ඊට පස්සේ comment එකක්

මම තුනේ පෑදේ එක නේ ළඟ පෑදේ පෝස්ට් එක දාලා දෙන කමෙන්ට්ස් කට කියන්න. පිළියන්දල පැත්තටයි යන්න වෙන්නේ අනුෂ්ක ඔයාගේ මැසේජ් එක. ලලිත් සර්, සිසිල් සර්, තනෝජ මිස්, කුමාරි අක්කා, ගේත අක්කා, මතු, රම්‍ය අක්කා, ජාන්ති, රෝෂිනී, මල් ෂයින්නෝ, ඇසුරු මචියන්, තිලින, රක්ෂා, රොක්ෂානි, වාසනා, ශ්‍රියානි, නිලු, වරුණ, සිසිට අයියා ඔයාවත් ආතරෙන් මතක් කරලා තියෙනවා. පෝස්ට් එකක් එවලා තියෙනවා, මෙහෙම අදහසක් තමයි තියෙන්නේ. අනුන්ගේ වැරදි ලේසියෙන්ම දකින හිතට තමන්ගේ වැරදි අමාරුවෙන් නමුත් දැකලා නිවැරදි කරගන්න සොදනම් කෙනා විතරයි කාටත් ප්‍රියමනාප කෙනෙක් වෙන්නේ. තමන්ගේ වැරදි නොදැක අනුන් හදන් යන කෙනාව නම් හැමෝටම පීඩාවක්. ඒක නම් ඇත්තනේ හිස රදයක්. අනිත් හැමෝගෙම වැරදි පේනවා. තමන්ගේ වැරදි ටික පේන්නේ නැති එකනේ ප්‍රශ්නේ. ඕන් ඔකයි ප්‍රශ්නේ. හයි, අපි සිරෝෂන් කමෙන්ට් එකේ සුමනා, ශ්‍රියානි, නිරෝෂ, නිරෝෂලා කියලා තින්න කෙනෙක් කියවදුනෙක් ඇති නිරෝෂලා. ලීලා ඉන්නෝ, නිරෝෂ, ඩිලාන්, ලතා, පියුමි, ජීවනන්ද ඔයාවත් ආදරෙන් මතක් කරනවම. අපිට සින්දුවක් ඕනේ ගිරිවලෙන්. මේ මැසේජ් එක ඉරේෂා, තැන්ක් යූ. පුතා මනීෂ, දුව ශශිනී, මහතයා රාමනායකව එකතු කරගන්න. පුරහඳක් ඉන්නකොට ලැගුම් ගැන පපුවේ කවුද ප්‍රිය හිතවතුනි තරු දෙහා බැලුවේ? බලපුවා ඉන්නවද? මම මෙනිකමට ඇහුවේ. ඊට පස්සේ මේ මැසේජ් එක, චානු ඔයාගේ මැසේජ් එක මං කිව්වා මට පාත පැත්තට යන්න, පොඩි හිටිය ඔක්කොමලව එකතු කරගන්න කියලා තියෙනවා. එලේ පෙරමානන්ද, නන්දලාල්, හේමපාල, ජයතිස්ස, සෝමදාස, කරුණාදාස, ජයසේන, සිරිකුමාර, ලක්ෂ්මන්ලා එකතු කරගෙන සිංදුව ගන්න දෙන්න. හවස දෙකයි, විනාඩි 12යි.

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: හවස දෙකයි වෙනට 17යි
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: සම්බුදු සිසිලසින් ලක්තිව එකල වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මේ
1: ජුනි 29 පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
3: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව ඔබත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසය කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසය නැවුම් වෙනසක් අඩුම විලක් අඩුම පැමිණෙන වෙනස වටහා ගන්න

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
1: ලකන රේඩියෝ ITN
0: හවස දෙකයි වෙනාට වෙස්සයි.

0: FM 93.7 Lakhana Radio ITN.
1: Hawa sa dekhaye binate visi hatai.
2: සක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතිය දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: දෙක්යා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ දෙක්යා මීළඟ වැඩසටහන
3: ජුනි 24 වනදා පන්නේර් කේත්වකුලම් GTMS විද්‍යාලය වවුනියාව උතුර සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
4: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය දෙකියා සුරේකිමු මගතොට ලකන රේඩියෝ ITN
1: හවස දෙකය වෙනාට 28යි වෙලාව. ඕල් ටයිම් වෙට්ස් එක් චාමි ඔයා අහගෙන ඉන්නේ. සුබම සුබ දවසක් වේවා සද්දට මහන් ඉන්නවා කියලා තියන්නේ කෑගල්ලේ ආරන්දරෙන් දිනේෂ්. එන්දකා තෙසර හංසනීව එකතු කරගන්නවා ඒ පැත්තෙන්. ඊට පස්සේ අපේ ෆැෂන් එකෙන් විමල සේන, දිලංක නදේශන්, රසික, චනිතු, පසිදු, චමෝද් ගයන්, සිරිවංශ, ගාමිනි, ලසිත, චුට්ටි, අනුර, ශාන්තේ, කුමාරී, නිරෝෂා, හර්ෂිනී, සුභා, දිනුෂා, කමනී, චන්ද්‍රානි, ඉරේෂා, නයනී, දිල්පා, චිත්‍ර එකතු කරගෙන ලස්සන සිද්ධාක් අහමු කියලා මැසේජ් එකේ තිබුණා. ඊට පස්සේ අපි යනවා කොහෙට දන්නවද පොසල්ලාවට. BF ජනපතේ ඉඳලා අපි වහගෙන ඒජේ අනුර, ඊට පස්සේ හලාවත කංජුක්කුලියෙන් සුබ දවසක් අපිවත් සින්දුකට එකතු කරගන්න අනුෂ ඔයාගේ මැසේජ් එක. පුතා මිනෝල් දුව දිසුනේ මහත්තයා ජූට් අයියා කුමාරව එකතු කරගන්න ඔයා අපිට අලුත් යාළුවෙක් නේ. දෙකටම අපි වහගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ ගල්පහතට යනවා මං. HKT ගවමන්ට් එකෙන් මාෂා දෙලහානේ, කමත් දෙශාන්ත, දම්මිකා, විනීත, චන්ද්‍රලතා, ශ්‍රියානි, ඉරංගේ, ගානේ, කාන්තේ, චාන්තනී, හර්ෂණි මේ කට්ටියම එකතු කරගන්න ඕනේ. ඔය අතරේ දැන් සමහර පැතිවලට හොඳටම වැස්ස, සමහර පැතිවලට හොඳටම පායනවා. ඔය අතර මැද්දේ ඩෙංගු අධිව්‍යාප්තියක් තියෙනවා. ඔය කාරණාව අපිට අමතක කරලා වැඩ කරන්න බෑ. මොකෝ දන්නවද දැන් මේ රෝහල් පරිශ්‍රවල ඉඩකඩ මදි වෙනවා ඩෙංගු රෝගෙන් වැඩි වෙනකොට. ඒක නිසා අපිට කරන්න පුළුවන් දේ කරන එක තමයි වටින්නේ. අපි ගෙදර සොද කරලා තියෙන අපේ ගෙදරින් ඩෙංගු බෝ වෙන්න විදිහක් නැහැ. ඒක නිසා අපිට නම් ප්‍රශ්නයක් නැහැ කියලා අත්බැඳගෙන ඉන්න බෑ මිත්‍රවරනි. ගබේ පුළුවන් නම් ලෑස්ති කරගන්න ශ්‍රමදානය. මොකද ඔය හැමෝම නෑදෑයෝ යාළුවෝ, ඔය කට්ටි අඳුරනවන නේද? ඕන දෙයකට ළඟට ඉන්න ඔය කට්ටි නසල් වැසියෝ ටිකනේ. ඔය හදිස්සියට යනකොට අහගත්තට හිතේවා නෑනේ. ඒක නිසා ගමේ ශ්‍රමදානයක් එන්න සංවිධානය කරගෙන මේ වීකෙන්ඩ් එකේවත් ඊට කලින් පුළුවන් නම් හොඳයි ඩෙංගු මර්ධන ව්‍යාපෘතියක් පටන් ගන්න. උග රජයේ මට්ටමින් එනකම් බලන් ඉන්නේ නැතුව තම තමන් විසින් සංවිධානය වෙලා කරගන්නවා නම් අපිට මේකේ පාලනයක් කරගන්න පහසු වෙනවා. අපි සාමාන්‍යයෙන් බලන්නේ අනුන් අපිට කරලා දෙනකන්නේ. එහෙම ඉන්නේ නැතුව අපි අපිට කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් දෙක කරන්න බලන සමහර වෙලාවට අපි හිතන්නවත් නැති තැන්වල ඩෙංගු මදුරුව බෝ වෙනවා. හිතනවද මේ මල් පැලවලින් වතුර එකතු වෙන මල් පැල තියෙනවන්නේ? දැන් සමහර ශාක පත්‍ර තියෙනවා අර ගොටු වගේ තියෙනවා, ඒවැ වතුර එකතු වෙනවා, වතුර රැඳෙනවා, මදුරුව බෝ වෙනවා. අපි දන්නේ නැත්නේ අනේ ලස්සන පැලයක් ගෙනාවන්නේ කියලා නේද? තව කෙනෙක්ටත් ওই පැලේ හදාගන්න දෙනවා. හැබැයි වටේ පිටේ පොඩ්ඩක් ඇවිදලා බලන්න, මදුරුව බෝ කරනවද කියලා ඔයා අහුවෙන්න එපා. ජීවිතේ වටිනවා. ඒක නිසා ඔබ අවට පරිශ්‍රය පිළිසිත කරගන්න.

0: හවස දෙකයේ වෙනාට 04:00.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7:00 මහජන සම්පත රටටම සම්පත.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: හවස දෙකයි වෙනාඩි 38යි.
2: වසට පිට, රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්න වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙනදපුලි මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු බැදපු තුන පහ කුඩු ගම් මිරිස් කුඩු මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
1: යහතුන වඩන අපේ රස විජේ.
2: වෙනදපුලින් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
3: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්ටර් කිව්වානේ මඩ මෙමරි ලොස් කියලා. මෙමරි ලොස් කවුද ඩොක්ටර්? යාද සුන්නද? මම කිරිකේ බුන්නේ අය සීනි හෙළනේ මුකුත අතපය විඩ කරන්නේ අය මට. සුපුරි ඩොක්ටර්නේ. ඩොක්ටර් හරියටම කියලා දිනවානේ.
4: hina vevi sindu ahanna fm 93.5 fm 93.7 handabe 4 weddi tune karala tiyaganna
1: evening drive chamit and charu
5: sama anugrahaya
1: maxwin samuha vyapare vithin genna api taharana dan navanimavakin ena domas vantri wiketi miyantrika sadambara himikaru ekumanna adumama tanna 01176
6: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: ලකන්ද රේඩියෝ ITN
1: හවස දෙකයි වෙනාඩි 4යි
7: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
8: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
9: ඉවරයි
10: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි
1: හවස දෙකයි වෙනාඩි 40යි කියලා කියන්නේ නැකත සුභයි ඩෝම ගැන කියන්න. ඩෝමා හෝම් ඔයිල් මේක එක වට ප්‍රයෝජනවත් වෙනවා. වට සමහර බෙහෙත් වර්ගවලට වගේම කෑම වර්ගවලට රට කජු තෙල්, කජු, සූර්යකාන්ත වට්ටක්ක, අබ, කොහොඹ, එඬරු තෙල් එහෙම හදාගන්න වෙලා තියෙනවා. සිංගල් පේස් විදුලිය මගින් තමයි ඩෝමා හෝම් ඔයිල් මේක එක ක්‍රියාත්මක වෙන්නේ. ධාරිතාවයේ ගත දින පැට බෝතල් 1-2 ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. මේ සම්පූර්ණ යන්ත්‍රයම හදලා තියෙන සුදු යකඩ වලින් ඒක නිසා ගෙවි යෑම අවමයි. හරිද? ඊට පස්සේ වැඩකත්ම දේවට ඕනේ කීයක් විතර වෙයිද කියලානේ හිතුනේ. මිලි රුපියල් 88,000 011 679 579 කෝල් එකක් අරගෙන ඕනේ නම් තවත් ඩෝමා හෝම් ඔයිල් මේක එක ගැන විස්තර දැනගා ගන්න පුළුවන්. මේ සින්දු අහගෙන අතරේ 07.03.93.5.93.7 මැසේජ් එකක් එවන්න පුළුවන්.

0: එකම තනිකර ගේ මතක හිත රන්දන ආකස්මික පැල්තනාක
1: Overtime Beats with Jami
0: සතියේ දිනවල දවල් 1:00 ඉඳන් හවස

හවස දෙකයි වෙනට හතලිස් නවයයි වෙලාව. අක්කේ පෙම්වන්තයින් සේසි නාසී සින්දුව දෙන්න පුළුවන්ද කියලා කලනි මගෙන් අහනවා. බලමු බලමු ඇහක් විදියට දෙන්න. ආචාබි බැනිකේ නවගහ ඇල ඕසිස් ඇග්‍රෝ එකෙන් ඕෂධ රත්විට සින්දුවකට එකතු කරගන්න කියලා ආගේ ඊළඟ මැසේජ් එක. හලාවත විජය කටුපොත තෙරේස් එකම යාළුවා ප්‍රින්සිමානිමි එයාගේ 70 වැනි උපන්දිනය තිබුණා කියලා තියෙනවා. සුබ උපන්දිනයක් වේවා දෙකයි වේවා. ජපානයේ නදුව නන්දනී සහ මිනිපිටිය තුන්දරත් එක්ක සුබ පතනවා කියලා තියෙනවා. අපි කලින්ම සුබ වැතුවා. හොඳේ මැසේජ් එක දැක්ක ගමන් ඊට පස්සේ රමණීය ලස්සන සන්දාවක් වේවා කියලා අහලියකට මියනකොට තැන්නේ විනීතා මහත්මිය ඔය මැසේජ් එක කියලා තියෙනවා. චාමි හැමදාම මැසේජ් කරන්න බැරි වුණාට ඔයවම තමයි අහන්නේ කියලා කවුද මේ කියන්නේ? බණ්ඩාරගමින් ප්‍රියා. ඕ ප්‍රියා, හරි හරි, අපි සින්ද අක්කහම තරුදාහක් පෑයුවත් නීලම්බරේ එක පුන් සඳින් දොරු වුවත් ඝන අඳුරු ඉරපායලා දහවල් සිත් එළිය කෙරූ ඔබ සිසිලසයි ලක්කඩ තුළ අපේ සඳෝ කියලා තියෙනවා. ඉවරද? තව තියෙනවා. සතිය දවස් පහ එනතුරු මග බලලා එකේ ඉඳන් අපි හැමෝම කෝමා වීලා වෙන කිසිවෙක්ම නෑ හිතකට අමතාලා හතරට යාවේ කොලම් ටික නවතාලා කියලා තියෙනවා. ස්තූතියි යනවා. දැන් ලස්සන්ට කවි නේද නිර්මාණය කරනවා. බර්තේ විශ්වකුත් එවලා තියෙනවා. ඔෂිතගේ බර්ත් එක කියලා තියෙනවා නේද? අමිල මල්ලිගේකම පොත හොෂිතගේ බර්ත් එක ගත ශානිකා කතාවලින්ද ලංකාවට ආව කියලා තියෙනවා. අම්මා ශානිකා, තාත්තා මිලා, චම්මා විමලා, පවුලේ හැමෝමත් එක්ක මතු මාමා සතුෂරි නැන්ද එකතු කරගෙන ඔෂිත පුතාට හැපි බර්ත්ඩේ කියලා අපි විශ් කරනවා. මට ආගේ ෆොටෝ එකකුත් තියලා තියෙනවා. ශා නියමයි. ඔයාව අපි එකතු කරගන්න පුතේ. සුබ උපන්දිනයක් වේවා. චාමි අපිටත් සිද්ධවක් ඕනේ. අපි වාහතෝවෙන් කියලා තියෙනවා ඊළඟ මැසේජ් එකේ. තිලින රූපසෙන සුනන්දනි ලස්සන නමක් සුමිත්‍රා කරුණ ඇතුළු හැමෝටම සින්දුවක් කෝණ කියලා තමයි කියන්නේ. අර කවුද පෙම්වන්තින් සේසනාසි සිදුවෙලෝ? එන්න එන්න සින්දුව දෙන්න බෑ කිව්ව නෑනම ඇහක් විදිහට දෙන්නම් කිව්වා. 2:50 2

0: රංගනාට පනසාතයි.
1: ප්‍රශික්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ඡාන්දය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ඡාන්දයයි.
0: මේ සින්දුවත් එක්ක අපි යනවා ඔල්ටර් බේට්ස් චාමි අපේ අන්තිම පැයට.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුර ඇති TVS අලවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රිබිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ඉදිරිපැය කිහිපයේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලුම විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බසාහිර, සබරගමුව සහ වයම් පළාත් මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කයේ ඇතුළත් මධ්‍යම කඳුකරයේ බටහිර බැවම් ප්‍රදේශවල සහ උතුර උතුරු මැද වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර 40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි. මේ අතර කල්පිටියේ සිට මන්නාරම හරහා කණකසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතපිල් දක්වා වෙලට ඔපෙන්වන බූදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60ක් දක්වා වැඩි විය හැකි බවයි කාලුම විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. කොංගෝ රාජ්‍යයෙන් වාර්තා වන ඉබෝලා ආසාදිතින් සංඛ්‍යාව 10 ඉක්මවා තිබෙනවා. මෙවන විට ආසාදිතින් 1003 දෙනෙකු හමු වී ඇති බවයි කොංගෝ බලධාරීන් පවසන්නේ. ඉබෝලා හේතුවෙන් මේකේ සංඛ්‍යාව 254ක්. ආසාදිතින් 365 දෙනෙකු තවමත් රෝහල්වල ප්‍රතිකාර ලබනවා. ඔවුන් නිරෝධහඬ ලක් කර ඇති බවයි කොංගෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. ඉබෝලා වෛරසය සුව කළ හැකි ප්‍රතිකාරයක් මෙතෙක් සොයා ගැනීමට සෞඛ්‍යංශ සමත්ව නැහැ. ලකන මීළඟ ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 4ට බලාපොරොත්තු වන්න.
2: 24 පෑම සිරුවෙන් ලකඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ.
1: දන්නවද ටයිම් පාස් කරන්න ඕන නම් පොතක් කියවන්න, ෆිල්ම් එකක් බලන්න. හැබැයි ඒකට මනුස්සයෙක්ව තෝරගන්න.

0: ඕනද? ආදරේ බෙදා ගන්න ඕනම නම් සතියේ දිනවල දවල් එකේ ඉඳන් හතර වෙනකම්
1: Overtime Beats with Jam Jam.

வெட்டராய தேவை. பெருணும் சத்துட்டு பயத்து நாக்கி.

හවස 9 වෙනාට 11 වෙලාව කෙමෙන් කෙමෙන් කෙමෙන් සදේ අඳුර ගලාගෙන වගේ තමයි අපේ පැහැතුනත් ගත වෙවි යනවා නේද? 0.7 0.3 0.3 5 0.3 7

හවස 4 වෙන්න කලින් ඔබට මැසේජ් එකක් එවන්නම් දෙන්නේ. මම ටංකාල මේක ඔක්කොම කියලා තමයි යන්නේ හොඳ. බලමු මේ මැසේජ් එක කාගෙන්ද කියලා. වෙනත වාක්‍යයක් අපේ තහගින්නේ කියලා නිශාන්ත වික්‍රමසිංහ පිළිමතලාවේ මේ මැසේජ් එක එවලා දෙන්නේ. බිරිඳ ප්‍රියන්දේ පොත යසි දුව අමීෂව එකතු කරගන්නවා. ස්තුතියි මැසේජ් එකක් එවුවට. චාමි පහම් ගමටකින් අපි ඔයාව අහගෙන ඉන්නේ. බෝල රෝෂිනී අක්කව ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මාතලේ නදේෂානි මට මැසේජ් එකක් එවලා දෙන්නේ. ඊට පස්සේ මේ කවුද? සුබ සන්ධ්‍යාවක්. කොහොමද චාමි? බුලත් සිංහලින් දහරා ඔයාගේ මැසේජ් එක. අම්මා තාතා චූටි මල්ලේ ලොකු මල්ලේ ඉන්දුනිල් ප්‍රනීත් කෞෂී ධෝනි මදු තොහින බබා ඉන්නව ආදි බබා මතුකම පැලවත්තෙන් හබේ රංග ඉනුකි ඔයාවත් ආදරෙන් මම මතක් කරනවා. ඊට පස්සේ ආදරණීය සුන්දර දවසක් ආදරේ ලක්කඳු කියලා කෑකලක්කන් කිරි හැටි මුල්ලේ චන්දෙම ලාලනේ නිශානේ රේනු දිනු කුවෙට් වලින් චන්දෙනන්ගේ ඔයා ගොඩක් කාලෙකින් කියලා මං කියන කලින් ඔහම කියලා තියෙනවා. ෆෝන් එක අවුල් වුණා කියලා තියෙනවා. ඇයි ඒ? කිමද කාරණාව? ෆෝන් එක අවුල් වුණා මොයා අවුල් වෙනවා කියලා ෆෝන් එක දන්නේ නැහැ. ඕගොල්ලෝගේ ප්‍රශ්නේ. සුබ දවසක් ශාමී. අපි වැඩ කරන ගම නැකඩහන් ඉන්නා කියලා තියෙනවා. අබ මල්ලේ මාලිගාමන්ටකෙන් මාලි ඔයාගේ මැසේජ් එක. චතුරිකා රංගිකාගේ තා චූටි නංගි එකතු කරගන්න කියලා මැසේජ් එකේ තිබුණේ. හෙමත ටෙක්ස්ටයිල් එකේ ඉන්න විමල සේන, ඉන්ද්‍රජිත්, අචන්ත යසරත්න, සම්පත් කරුණාරත්න, ජේපී යසරත්න, උමේෂ් කුමාර, දයාබරණ ජනකගේ නාත ටිගාමිනි, කුමාරී ශිමාලේ ජනකේ, සජානී, සන්ධ්‍යා, කුෂානි එකතු කරගන්නවා. මම වගකීමෙන් කියන්නේ මං ඊළඟට කියන්නේ ටෙක්ස්ට් සරිද මෙච්චර වෙලා හිටිය මම WhatsApp එකේ මෙසිත පස්සේ අපි ටෙක්ස් මැසේජස් ටික බලනවා. 3 විනාඩි 13

0: ඇහෙ දෝරගඟේ කලනහි නහද මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පව ඔබ අදම මිලදී ගන්න
1: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා අතුරුවන් මර්ධනීට අදම ක්‍රියාත්මක වන්න ඔබවට පරිසරය තුළ මදුරුවන් බෝවී හැකිත නැති බව තහවුරු කරගන්න FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
3: මේ ලෝකේ මනුස්සෙක්ට දැනෙන ධර්මතම හැඟීම මොකක්ද කියලා දන්නවද
1: ඔව් ඒ මනුස්සේ

0: रहे मत खाला
1: ऑल टाइम बीट्स विद चामी
0: साथे दिन है दावल एक ऐंधा खतरा बना खा
2: चंचल हित के दिखे उना तंदरा वादना तो डिंगा क्लंग वेन मत हितला
1: ऑल टाइम बीट्स विद चामी
0: एक तानी करना एप्पया हवसे तुनाई विनाटे वैसे तुनाई वलाव Facebook के पत्ते आना वादा text messages टिका क्या ना वादा मम्मी कल्पना कर करे टी एक है ना ये देखा थोड़ा कन छुट्टी वाला वक्त है ला मांग हितू वाट डेंगू कन चुटक मदा कराना उन्हें केला दंग देवन पुराम तीन डेंगू आप तिया पालने के लिए मसदा मर्दने काटे तो कदम के लिए मसदा डिस्ट्रिक्ट का दाहात्र कटा आयात वना ग्राम निर्दारी वसं पांसेतेस अटक अति अवधानम कलाप विधेयट प्रकाश पत कर लते नो ए अनु वैडिम बल पैमा के बसाहिर पलात कोलब गंपा सह कलतर के डिस्ट्रिक्ट वाल ग्राम निर्दारी वसं बहुत मेकट तुम वेलाते नो कोलब डिस्ट्रिक्ट कोलब महानगर सभा පල්පදේශයේ බත්තරමුල්ල මහරගම පිළියන්දල හොමාගම කඩුවැල බොරලස්කමුව දෙහිවල එගොඩ උයන සහ ගොතුටුව වැනි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ රසක ග්‍රාම නිලධාරී වසම් අධි අවධානම් සහිත බව මේ වෙනකොට හඳුනාගෙන තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල සීදුව කැලණිය රාගම මිනුවන්කොට මේගමුව බියගම වත්තල කටාන සහ මහර ඇතුළු ප්‍රදේශ රසක ග්‍රාම නිලධාරී වසම් මේ අවධානම් ලෑස්තුට එකතු කරලා තියෙනවා කළුතර දිස්ත්‍රික්කයෙන් බණ්ඩාරගම හොරණ ඉංගිරිය මතුගම පානදුර වාතුව කළුතර සහ පයාගල කියන ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් ඇතුළු වෙලා තියෙනවා ගාල්ල හම්බන්තොට මාතර මහනුවර මාතලේ රත්නපුර කෑගල්ල කුරුණෑකල පුත්තලම බදුල්ල සහ මඩකලපුව කියන දිස්ත්‍රික්කවල පිහිටලා තියෙන ග්‍රාම නිලධාරී වසමුත් මේ අධි අවධානම් ලෑස්තුට එකතු කරලා තියෙනවා කියලායි සඳහන් වෙලා තියෙන්නේ. වාගේ ඉන්න ප්‍රදේශය නමත් කිව්වද හිනා වෙන්න කාරණාවක් නෙවෙයි. ඩෙංගු අධි අවධානම් කලාපයක ඉන්නවා කියලා කියන්නේ ඒ අවධානම ඔයාටත් තියෙනවා කියන එකම තමයි. ඔය මදුරුවා තෝරලා බේරලා ඇවිල්ලා මෙයා හොඳ කෙනෙක් මෙයාව කන්න හොඳ නෑ මෙයා රටට දැයට සේවයක් සැසඳන කෙනෙක් එහෙම කියලා තෝරගෙන මේ කන කෙනෙක් නෙවෙයි. ඒක නිසා කෝකටත් පරිස්සමට ඔබවට පරිශ්‍රය පිසුදු කරගන්න ඒ වෙනුවෙන් සංවිධානාත්මකව වැඩ කරන්න. මං කිව්ව කලනුත් ගෙවුණු පැයදේ ශ්‍රමදානයක් සංවිධානය කරගන්න. ඒ ශ්‍රමදානවලට යනකොට ඒ විදිහට පරිස්සම් වෙලා යන්න. වීරයෝ වගේ යනවා සමහර. ඔය පැංගිරි තෙල් එහෙම තියෙනවා නේ තෙස්කේ තියෙනවා. ඒ දේවල් භාවිත කරන්න. ඇඟ වැහෙන විදිහට ඇඳුම් ඇඳගෙන යන්න. මදුරුව දෂ්ණ කෙරින එකෙන් බේරලා ඉන්න ශ්‍රමදාන කටයුතු කරන්න ප්ලෑන් එකක් තියෙනවනේ. අවතාරණයට පෙර සූදානම කෝකටත් වටිනවා. හරිද? ඩෙන්ගු ගැන මතක් කරලා දුන්නා අමතක වෙනවනේ සරෙන් සරේ මතක් කරන්න ඕනේ 0.7 0.3 93 5 93 අපි මැසේජ් නම්බර් එක මංගාව එහෙනම් තෝරා බේරගෙන ටෙක්ස් මැසේජස් පැත්තට චෝබි ඔයාට හැමදාම නෑ චාමි ඔයා හැමදාම අහන මැසේජ් කරන කෝල් ගන්න කෙනෙක් අහිමි වුණොත් හද්ද දෙන්න පුළුවන් පිළිතුර කියලා තියෙනවා ඔබ එන්න ඔබ හැවිත් යන්න එන්න කියලා මං කියනවා හිතුවනෑ නේද මං එහෙම උත්තරයක් දෙයි කියලා නුවරෙන් සංජය වගේ මැසේජ් එක චාමි අක්කා සුබ සන්ධ්‍යාවක් වේවා හෂිනේ හස්බන්ඩ් මනෝජ් ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා අම්පාරෙන් එවලා තියෙන මැසේජ් එක සුබ දවසක් මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා කෑගල මීදිනිය ගමේ උපනන්ද ඔය මැසේජ් එකක් එවලා තියෙනවා සුබ දවසක් ඔයාට අපිවත් එකතු කරගන්නවද සින්දුවකට අලව ගලතරෙන ගීතික නන්දන ගානාත බින්දෝති ශෂිනිව එකතු කරගන්නවා අපි අකරගම සනසෙන් වැඩ කරන මගේ යාළුවා ආශාක්කගේ අද උපන්දිනය කියලා තියෙනවා එයාට අපි හදවතින්ම සුබ පතනවා වගේම නිදුක් නිරෝගී දීර්ඝාෂය ලැබේවා කියලා සිතාරි අපිට මැසේජ් එක ගෙවලා තියෙන්නේ ආශා හිතේ තින සිළු යහපත් ආශා ඉටු වේවා කියලා අපි වටහතරෙන් ආශිර්වාද කරනවා සුබම වෙන්න ඕනේ සුබ දහව ලක්ෂාමේ ලස්සන සින්දුවක් දෙන්න කනම් පැල්ලේ චාන්දනි දුව චම්බරිව එකතු කරගන්නවා මම වඩකා පොලින් වර්ගපු කවුද නිෂා සින්දුවකට එකතු කරගන්නකු මාව කියලා ඒ මැසේජ් එක කියලා තියෙන හරි හරි එකතු කරගත්තයිද කලබල සෙල්ව විල පැත්තට යනවා කැඩේ සමරසිංහ සමග පවුලේ හැමෝම එකතු කරගෙන සින්දුවක් අහන්න ඕනේ කියලා තියෙනවා අපිටත් සින්දුවක් දෙනවද කුලියා පැටියන් කල්පනී ඔයාට සින්දුවක් ඕනේ අහන්න ඕනේ දෙන්න ගන්නේ බොරුවට එහෙම බය කලේ තුනයි විනාඩි 28යි.

0: 93.5 FM 93.7 Lakhana Radio ITN
1: හවස තුනයි වෙන හදේ 31යි
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත

හවස තුනයි වෙනාඩී 35යි වෙලාව. ලස්සන සින්දුවක් අහමු. අලහුව ගුණසිරි කෝල් හවුස් එකේ උපාලේ වගේ මැසේජ් එක මම මේ කියන්න හදන්නේ. පත්මිනී මිස් එන්නවා උදේ කුමාර සර්, වසන්ත, සමන්, අතුල, සමිතා, නිලන්තේ, ඉන්ද්‍රලතා දෙමුතු එකතු කරගන්න කියලා තියන්නේ. ඊට පස්සේ කොහලනට යනවා ඡාය කලදී චිත්‍රානි මාධව කසුම් එකතු කරගත්තා ඒ පැත්තෙන්. දුමී මල්වත්ත ඇවත් එකතු කරගන්න. ඔබේ සිනා මල් මිටක් අරගෙන සන්දෑවේ හැමදාම එනවද හමුවන්න මල් පාරේ. සිතේ දුක නිමකර සිනාසෙන්න සිත යහනේ මග බලා හෙදින්නම් හැමදාම පෙරවාගේ. චන්දි වහවත්ත පස්යාලෙන් අද ටිකක් නේද? දවස හොඳයි. ඔය මට කවියක් ලියලා තියෙනවා. ඔයා වාදනය නිකුත් කරගන්න. කොහොමද චාමේ රත්නපුරෙන් තවරා කුමාරි? ඔයා එකතු කරගන්න. චාමියක් කිය අද මගේ 15 වෙනි බර්ත්ඩේකට සින්දුවක් වන කියලා තියෙනවා. යාළුවෝ ටික චනුදී රසාංජලි හිම හංසනා සේමිනි දෙවුලිනි හංසලි කාව්‍යා නෙත්මි කසුනේ දෙලිනේ ජනනේ අමන්ති එකතු කරගන්න කියලා තියෙනවා. අනෝ හැපි බර්ත්ඩේ, නිදුක් නිරෝගී වාසනාවන්ත සුව සුබ උපන්දිනයක් වේවා ඔයාට, සතුටින් ඉන්න ලැබේවා, හොඳට ඉගෙන ගන්න ඕනේ. හයි, සුබ සන්ධ්‍යාවක් වේවා. ඊළඟ සින්දුවට මාවත් එකතු කරගන්න. කුණාගලින් චම්පි වගේ මැසේජ් එක. ඊට පස්සේ චාමි අද පමා වුණා යන්න කලින් කොහොම හරි පැසේජ් එකක් කරනවා කියලා තියෙනවා. පොයකුරින් සුමනා, සුසන්ත, ලසන්ත ට්වින්ස් ලයිනා, රෝහන්ෂි, ජගත්, සුජා ඔයාලව එකතු කරගන්න. චාමි මැණිකේ කොහොමද? අද ෆෝන් එක ගෙනාව කියලා තියෙනවා. තරුව වැල්ල වහයෙන්. කසාදය ගසක් නම් ආදරය මුල්ය, මුල් මැරණු දවසට ගිනි ගොඩක්ය ආදරය කියලා තියෙනවා. ඒක ඇත්තනේ. මට ඔයා තරු වැල්ල වහයෙන් නම මත ගුණානේ ටංකාල. ඊට පස්සේ මම මැසේජ් එක සිසාරා බැලුව නම කොතෙද තිබුණේ කියලා. තපඩෙන් තරු පේනවා තරු මට. තුනයි වෙනාඩි 38යි. සිදුව කාල ආයි මගෙන්න.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Havasa to naya vinadi athale sakai.
2: Vilav oba vetha gena aave.
3: Me TVS Sport 110 petrol liter ek gewa ma yana.
4: Ivare
5: TVS Sport 110 petrol liter ek kilometer 80 kata pediye duwan nan meka tamai.
6: Rajya Bankuk surakshita bhavaya. ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: උණුසුම සනසුම හදවතේ රැලි විජයතේ
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
5: ලුකයා මාරෙ වෙඩනේ ඌනේ ඩොක්කිගේ වානේ මඩ මෙමරි ලොස් කීලා මෙමරි ලොස් කෝල්ද ඩොක්ටර් යාද සුන්නද
6: මම කිරිකේ බුන්නේ අය සීනි හෙළනේ මුකු තටපය විඩ කරන්නේ අය මට
5: සුපරි ඩොක්ටර්නේ ඩොක්ටර් හරියටම කියලා තියනවානේ
1: hina baby sindu ahanna fm 93.5 fm 93.7 handave 4 weddi tune karala thiyaganna
0: evening drive with chamit and charu
1: sama anugrahaya
0: rasayenut ihala gunayenut ihala vijaya tose mishranaya
1: vijaya products අපේ රසය රටේ සැමට
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
7: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
0: හවස 3:44යිනේ වෙලාවට 8ට ගාලා ගෙවනවා මං කොහොමද මේ මැසේජස් ටිකත් කියලා ඉවර කරන්න එපේ. ඔයාලනම් අහන් ඉදි. මං බැලුවේ ලක්කඩ Facebook page එක පැත්තට යන්න කියලා. සුබතාව ලක්වැල් වේවා පොල් ගහ වෙලා ඔයාගේ අපි කියලා තොෂරි මට කමෙන්ට් එකක් දාලා තියෙනවා. මම ආතරෙන් පිළිගන්නවා. හොඳද? දම්යන්ති වික්‍රමරත්න ස්තුති ඔයාගේ කමෙන්ට්ස් වලට. දහරා ආගේ මැසේජ් එකක් තියෙනවා. එසල් ෆර්නැන්ඩෝ සුබ සන්ධ්‍යාවක් චාමිනන්ගේ අපේ තෙන උහර තිස්සපුරින් නෙලන්ත දුව ඉසුරිෂානිකා බින්ද සුමිත්‍රා ආලව එකතු කරගන්නෝ විශ්ව විහංග වගේ කමෙන්ට් එක සුබ දහවලක් චාමි වෙන්ද වගේ මදත් අපි අවහනවා. පුළුවන් නම් අපිට නුබේ උණුසුම් හාදුවෙන් සින්දුව දෙන්න කියලා තියෙනවා. කටනාගේ චෙෆ් එකෙන් සින්දුව බලමු. ප්‍රේමසිරි බංගමුගේ සුබ දවසක් වේවා එකතු කරගන්න ඔයාව. තරුෂි බස්නායක හයි අසංග ෆර්නැන්ඩෝ සුබ දවසක් වේවා යාට. අංජන චාතලක ස්තුතිය කමෙන්ට් එකට. හැමදාම වගේ මදතාව සතට මහන් ඉන්නවා රශ්මි සැලොන් පන්නල කාටකස්තිගලෙන්. සුමනාගුණ තිලක ස්තුතිය ආගෙත් කමෙන්ට් එකට. නිසංසලා හයි අද වට්ස්ඇප් මැසේජ් එකක් යවගෙන ඇත්තේ ඇයි ඔයා බැසීද? ඊට පස්සේ ශානක ගහන් පතරන සජීව මදුරංග වාතහගෙන ඉන්නේ කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. අර හැමෝම එකතු කරගන්න. එකතු කරගෙන චුට්ටක් ඉන්නකෝ. ඇස ගැටෙන සිදු අහන්න දීලා නුබේ උණුසුම් මහතුන් සිදු අහන්න දෙන්නම්. අට වැරදි සිදුවනේ ඇත්තට මේ සිලෙක්ට් වෙලා තිබුණේ. කමන්නේ කමන්නේ කාරි නැසඳ මේ සිද්දුවත් ලස්සනයි නේ. හවස 3:46යි.

0: Lakana Radio ITN.
1: Tonai venade panasatarai. Dekya sureke mumakatota. Clean Sri Lanka wedasatahane yate kriyaatmaka wana jaathika marga arakshawa pilibanda sisum danuwat kirime Dekya me langa wedasatahana.
2: Juni 24 wenata Panir Ketwakulam GTMS Vidyalaya Wauniyawa Utura. Samvidhanaya Clean Sri Lanka Lekam Kadralin, Sri Lanka Polisiya Samaka Adhyapana Amatyanshaya.
0: Purna Madhyama Vivara Swadhina Rupawahini Madhyajalaya Dekya Surekimu Magathota.
1: හවස 3:55 බලාව අපිත් සත්තට මහගෙන ඉන්නේ කිරිපත් කුඩින් උපුල් ඔයා එවලා තියෙනවා මැසේජ් එක රත්මලානේ නදී ඉතින් කාලකින් කියලා තියෙනවා මහත්තයා චමිල පංචිකා තිහන්සා ලිෂ්ව ලිප්ත අම්මා සෝම එකතු කරගන්න කියලා තියෙනවා ස්තුතියි මැසේජ් එක කෙව්වට ඕල් ටයිම් බෙට්ස් ඉවර වෙනකම් නුඹම විතරක් අහන්නම් කියලා කමෙන්ට් එකක් කියලා තියෙනවා රංජි අයියා දුකින් අනේ මම වගේ නම කිව්වේ නෑ කියලාද ඔයාව එකතු කරගන්නවනේ පොල් ගහ වෙලෙන් හරිනේ හිනා වෙලා ඉන්නනේ සතුටින් ඊට පස්සේ කවද මට මිස් උනේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ කියලා තියෙනවා එසේම වේවා දුමින්ද සුබම සුබ දවසක් වේවා චාමි මේ මැසේජ් එක නදී රාජපක්ෂ ඔයාගෙන් නූරින් සංජීව ඔයා එක එක වෙලාවට එක එක ඒවා කියනවා එතකොට යතේෂ් ඔයා මැසේජ් එක කියලා තියෙන මේ දවස්වල අසනීපෙන් කියලා ඉතා ඉක්මනට සනීප වෙන්න කියලා අපි වට ආදරෙන් ආශිර්වාද කරනවා හරි එහෙනම් චලන ගෙහින් එන්න අපි මොන ගැන්යයි ටික දවසකින් නෙවෙයි හැට දවල් එකට එතකම් පරිස්සමට එන්න ඕනේ මං ආයි ඇවිලා ආයි හෙට කියන්න ආයි පරිස්සමට එන්න කියලා මැසේජස් එවුවට මාව අහන් හිටියට බොහොම ස්තුතියි මම චාමිකා මනෝජිනී සුබ දවස්

0: රේඩියෝ ITN සැබෑ ශ්‍රී ලංකේය හඬ
1: වෙලාව සවස 4යි.

0: സഹായോദിത അനുഗ്രഹയ
1: സൊണാലിക ട്രാക്ടറിയ ദൻ ദിവൈനപുര അതി ടിവിഎസ് അലവി നിയോജിതൻ വെതിൻ വടിന ദൊരതകി അൽമാരിയക് നോമിലി ടിവിഎസ് അഗ്രി ബിസിനസ് വെതിൻ സൊണാലിക ട്രാക്ടറിയ
2: දෙදහස් විසිහත වර්ෂයේ සිට ඉදිරියට රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා විධිවිධාන සහ උපදේශ අතුරත් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රමාත්‍ය ආචාර්ය හන්නි අමරසූරි ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවුණා. රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එක් එක් වර්ෂයට අදාළවයි චක්‍රලේඛ උපදෙස් නිකුත් කර තිබුණේ. කෙසේ වෙතත් අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන පරිදි විනිවිද භාවින් යුතුව ආක්‍රමිකතා අවම වන පරිදි කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීමේ අරමුණින් නව චක්‍රලේඛ නිකුත් කිරීමටයි තීරණය කර ඇත්තේ. අල්ලසෝ දෝෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාව, විදුහල්පතිරුන් සහ අධ්‍යාපන බලධාරීන්ගේ අදහස් හා යෝජනා සැලකිල්ල ගනිමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහිද අවධානය යොමු කළ නව චක්‍රලේඛය සකස් කර තිබෙනවා. උතුරු ඉන්දියාවේ ලක්නව නගරයේ ගොඩනැගිල්ලක ඇතු ගින්නකින් සිදු වූ ජීවිතහානි පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ප්‍රාන්ත රාජ්‍ය නියෝග කර තිබෙනවා. ගොඩනැගිල්ලේ තුගින්දින පුද්ගලයන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. සුරතල් සතුන් අලෙවි කරන මධ්‍යස්ථානයේ මෙලෙස ගින්න හටගත්තා. ගොඩනැගිල්ලේ හදිසි දොරටු නොතිබූ බවත්, ගින්නට කොටු පිරිස ජනෙල්වලින් පැන දිවි කලවා ගැනීමට උත්සාහ දරූ බවත් ඇසින්දුරු සාක්ෂිකරුවන් පවසනවා. ගින්නට හේතුව තවමත් අනාවරණය වී නැහැ. ගොඩනැගිල්ල අභ්‍යන්තරයේ දුමාරේ පැතිර යාමෙන් බොහෝ පිරිසක් සිරිබි සිටි බවද ගින්නිවන බටහින් ප්‍රකාශ කර තිබෙනවා. ගිනි ආරක්ෂණ නීති උල්ලංඝනය කරමින් මෙම ගොඩනැගිල්ලේ කටයුතු සිදුවීම හේතුවෙන් පරීක්ෂණ පවත්වන බවයි ලක්නව පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ. ලක්නව ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට බලාපොරොත්තු වන්න.
3: 24 පෑම සිරුවෙන් ලක්නව ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
4: මොබිට් එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299ට SMS කරන්න.

0: RTN රටට වග කියන රේඩියෝ
1: Even in driving, Chamit and Charu.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය වෙතින් ගෙන්වා පිට හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයන්ක්‍රීය වී කිටීම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම තන්න 01176779
2: රසයේනුත් ඉහළ ගුණයේනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: අවසහතරයි විනාඩි 9යි වෙලාව. සුබ සන්ධ්‍යාවක් හැමෝටම. සුබ සන්ධ්‍යාවක් චාරු.
1: සුබ සන්ධ්‍යා. අප් කෙසේ හේ?
0: අමම් බැලුව මොකද දුරේ කියලා. කාපු දෙයක මොකක් හරි අවුලක්ද? කාපු දෙයක මොන හරි වැරදි දෙයක් තිබිලා කැවුනාද?
1: ඒව නැහැ. ඉතින් වෙනසකට කිව්වේ. ඉන්දියෙන් කිව්වේ.
0: ඒක තමයි මට බය හිතුණා. ඒක සැරේට මොනව හරි වුණාද කියලා.
1: වෙන චාරු කෙනෙක් අද මාරු වෙලා ඇවිල්ලා වාඩි වෙලා තියෙන්නේ
0: කියලා. මම චාරු කිව්වට මෙතන හිටියේ චාරු නෙමෙයිද කියලා. ආයෙත් පොඩ ඔළුව ගසලා.
1: මම බැලුවා එයා ඔළුව ගසන්නේ ඇයි කියලා.
0: ඔළුව ගසලා බැලුවා නෑ. හරියා තමයි. වෙන මොකක් හරි
1: ප්‍රශ්නයක් නැහැ. උඩ වයර් දෙක පොඩ්ඩක් මාරු වෙලා.
0: හරි ඉතින් අදත් ඔන්න ඉවිනින් ඩ්‍රයිව් එක අපි හවස 6:00 මාර වෙනකන් ඔයා කැමතිම ලස්සනම සිංදු ගොඩක් අරගෙන ආවිල්ලා තියෙන්නේ.
1: ඉතින්
0: අද තවස ඉන්න පුළුවන් අපිත් එක්ක ආගේ ඩ්‍රයිව් එකට කූල් එකක් එකතු කරගෙන කූල් ඩ්‍රයිව් එක යන්න පුළුවන්. මේ වගේම වැඩ කරන තැන, ඒ වගේම යන්නේන ඕනම තැනක.
1: හරි.
0: FM 93.5 FM 93.7 දෙක මීටර වෙනස් නොකර
1: කන ලඟින්ම තියාගන්න. ඔයාලේ හැමදාම කියන එක පොඩ්ඩක් මං කියුවා.
0: ඔගේ වෙන වර්ෂන් එකකින් කියු. කන ලඟින්ම තියාගන්න මං. අද මොකක් හරි වෙලා තියෙනවා මට පේන විදියට.
1: බිස්කට් එකක් කවස්.
0: බිස්කට් එකක්.
1: ඒක මාකර එකක් වෙලා තියෙනවා.
0: බිස්කට් එක මොන හරි දෙයක් තියෙනවා එක්කෝ. රයිට් එවනම් ඉවිනින් ඩ්‍රයිව් එකේ එකතු වෙන කියලා ආරාධනා කරනවා. කැමතිම ලස්සන සිංදු අහන්න මැසේජ් එකක් එවන්න අපේ නම් එකට.
1: කටියක් එකතු කරගෙන වට මේ පැත්තට එන්න පුළුවන්කම තියෙන හබස 6 අමාර වෙනකම් අපි මේ පැත්තේ ඉන්නවා. ඉතින් මැසේජ් එකක් දාලා තියෙන WhatsApp එකට 0703935937 WhatsApp මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න කට්ටියම.

0: Lakhanda Radio ITN.
1: නොතරයේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: අවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: සම්බුදු සිසිලසින් ලක්දිව එකල වූ උතුම් පොසොන් පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මි
5: ජොනි වෙස්සේ නවය පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සවනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රාජමහා විහාරස්ථානයේ සිට
4: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උපත් එන්න බැතිබර දායකත්වය
6: පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: ලකන්ද රේඩියෝ ITN
7: කෝල් ඩ්‍රයිව් එකට
0: ලකන්ද ඊවෙනින් ඩ්‍රයිව්

0: හතරයි විනාඩි 20යි වෙලාව. අපි කැම වේලක් රස ගන්නව ගන්න වයින් ජාති යොදා ගන්නවා කියලා අපි දන්නවා. ඔකට සමහර වෙලාවට එක එක අය අපි නම් වශයෙන් දන්නේ නැහැ සමහර වෙලාවට මේකට මෙන්න මේ දේවල් දාලා තිනවා කියලා.
1: ඔව්.
0: කන මිනිස්සු විදිහට අපි දන්නේ.
1: අපි කන්න විතරනේ දන්නේ.
0: අපි කන්න විතරයි දන්නේ. ඊට පස්සේ කවුරු හරි කියෝදි මේකට බ්‍රෂ් විසුස් දන්න.
1: බ්‍රෂ්
0: විසුස් දන්න. බ්‍රෂ් විසුස් කියලා.
1: ආ එහෙම දහහා.
0: එහෙම කියලා නම් මොන හරි කියන. අපි දන්නේ නැහැ. අපි ඉතින්
1: ඒක තමයි රහ.
0: ඇත්තද?
1: ඒක තමයි රහ.
0: අපි දන්නා වගේ හැක් කරනවා. නොදන්නවා කියලා කිව්වොතින් ඒකත් හරිනෑනේ.
1: ඒකනේ අපි මොකද දන්නේ වගේ වෙනවනේ.
0: ආ ඒවදම්ද රයිට් එන හොඳයි. කන ඉතින් කනවා.
1: හරි.
0: කාලා ඉතින් ඊට පස්සේ මේක මේ රසයි.
1: හා.
0: හැබැයි කෑව වගේ නෙමෙයි ඊට පස්සේ විඳවන්න උනාට පස්සේ.
1: මට වතුර ටිකක් දෙනවද?
0: ඔව්. ඒක එකක් අනිත් එක කේක ලෙඩ රෝග පහු කාලීන වැදිනකොට.
1: හා හා හොයා ගන්නත් බෑ සමහර ලෙඩ.
0: ඔව් සමහර ලෙඩ වලට
1: කියන්නේ මේ
0: සමහර කෑම කෑවට පස්සේ
1: ඒව
0: දීර්ඝ කාලීනව ඒ විදිහට මේක දිගට මේක අබැහියක් වෙලා සමහර කෑම තියෙනවා අපි කනවනේ.
1: ඒව
0: දිගටම කෑවට පස්සේ අපේ අස්ථි දිරනවා කියලා කියනවා. ඊළඟට නොඑක් විදිහේ ලෙඩ රෝග වකුගඩුව ආබාධ කියයි කේක ප්‍රශ්න එනවා.
1: ඉතින්
0: අපි අපේ ජීවිතය පවත්වාගෙන යන්න අපි කන්නකොට කෑම ටික
1: අපි
0: ඒක රසය ගැන විතරක් හිතලා මදි.
1: ඒකේ
0: තියෙන පෝෂණය ගුණය ඒ දේවල් ගැන අපි හිතන්න ඕන නේද? එමුනොත් තමයි අපිට මේ අර නිරෝගී වෙන්න පුළුවන්කම තියෙන්නේ. නිරෝගී කම නැතුව වැඩක් නැහැ මොන දේ කරත්.
1: මොන දේ කෑවත් වැඩක් නැහැ.
0: අන්න ඒ නිසා තමයි කියන්නේ කෑම වේල හරියට හදාගන්න රසට හදාගන්න ඒ වගේම පෝෂ්‍යදාය විදියට රස විසින් තොරව හදාගන්න නම් විජේ නිෂ්පාදන ඔයා ගෙනියන්න ඕන ගෙදරට.
1: ඉතින් අපේ රසේ රටේ සමට බෙදෙන විජේ නිෂ්පාදන 30 වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි අපේ අතටපත් වෙන්නේ. ඉතින් ඒ විශ්වාසයත් එක්ක දැන් අපේ රසේ රටේ සමට විතරක් නෙවෙයි වාදන්නා ලෝකයේ සමටත් අරගෙන යන විජේ නිෂ්පාදන වලට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ තරම් විශ්වාසයක් තියෙනවා. ඉතින් වගේ ගෙදර ආදරණීයට හදන හැම වෙලාවට පුළුවන්කම තියෙන රසට ගුණට හදලා දෙන විජය නිෂ්පාදන එකතු කරොත් එහෙම විජය නිෂ්පාදන ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් ආටමිලදී ගන්න පුළුවන්කම තියෙනවා.
0: දැන් විජේ නිෂ්පාදන විතරක් නෙමෙයි බොහෝ නිෂ්පාදන ඔබට මිලදී ගන්නකොට
1: හොඳ
0: ඩිස්කවුන්ට් එක හැම දෙයක්ම එකම තැනකින් අරගන්න
1: ඔයාලට
0: පුළුවන්කම තියෙනවා නම් ඒක හරි වටිනවනේ. අතනින් මිරිස්කුඩු එක අතනින් ගිහිල්ලා තව
1: මොකක් කරයි
0: එහෙම ගන්න ගියාට පස්සේ හරි කරදරයි ඒක. සමහර තැන්වල පාකින් නෑ.
1: ඊට
0: පස්සේ වාහනේ නතර කරන්න දෙයක් නෑ. මේ ඔක්කොම ප්‍රශ්න එක දැන් ඔයාලට හොඳටම අවස්ථාව තියෙනවා හොඳට නිදහසේ ගිහින් මාර්ගික තෝරලා අරගන්න. කසාගල ග්‍රීන් සුපර් වෙත ගියෝතින් කසාගල සමූහ ව්‍යාපාරය යාලගේ ව්‍යාපෘති ගණනාව ඇතුළට එකතු කරන සුපිරි වැඩක් තමයි කසාගල ග්‍රීන් සුපර් කියන්නේ. ඉතින් මේකෙන් මේ සුපර් මාකට් ජාලය හරහා ඔබල ගනුදෙනු කරනකොට
1: බොහෝ
0: වාසි තියෙනවා කියන අමතක කරන්න එපා. රුපියල් 25,000කට වැඩියෙන් බඩු ගත්තොතින් ඩිස්කවුන්ට් සෑහෙන තියෙනවා.
1: ඔව්.
0: ඊට අමතර තව සුවිශේෂී වාසියක් තියෙනවා.
1: ඒ තමයි රුපියල් 25,000ක මිලදී ගැනීමේදී ඔයාගේ අවශ්‍යතාවය පරිදි ඔයාට ඩිලිවරි පහසුකම ඔන්න කසාගල ග්‍රීන් සුපර් වෙතින් නොමිලේම ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා.
0: කවුද දුන්නේ මෙච්චර කාලෙකට ඔහොම chance?
1: ඒකනේ.
0: ඩිලිවරි පහසුකමක් දෙනවා කියන්නේ.
1: මේ
0: නිසා මේ කසාගල ග්‍රීන් සුපර් වෙත යන්න ඔයාට ඔයාගේ හිතේ හැටියට වඩු ගන්න පුළුවන්කම තියෙනවා.
1: ගිහලා
0: ඩිස්කවුන්ට් එක වාසි එක මේ වැඩේ කරගන්න පුළුවන්. දැන් ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්න ඕන කියලා හිතනවා නම් ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් කරගන්න එක තමයි මගේ එකම හීනේ කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම්
1: ඕකේ.
0: ඒකට ඔය හම්බෙන හැම සල්ලියක්ම
1: වියදම් කළා හරියන්නේ.
0: වියදම් කළා හරියන්නේ නැහැ
1: නෙමෙයි.
0: හැම සල්ලියක්ම ඔය වියදම් කළා හරියන්නේත් නැහැ.
1: ඕ.
0: අනිත් පැත්තෙන් ඕක මේ අපි ගොඩ ගහලා
1: තියාගෙන වැඩකුත් නැහැ.
0: මුල්ලේ තියාගෙන වැඩකුත් නැහැ.
1: හා හා හා.
0: අපිට බිස්නස් එකක් දිනු කරගන්න නම් අපි වියදම් කරන්නත් ඕන.
1: හ්ම් හ්ම්.
0: සල්ලි විසි කරොත් තමයි සල්ලි අහුලා ගන්න පුළුවන්.
1: හා හා. ඒක මරුවට කිව්වේ.
0: ඒ නිසා සල්ලි විසි කරන්න වෙනවා. විසි කරන්න කියන්නේ
1: මේ
0: ඇලට ගොඩලට ගඟට නෙමෙයි.
1: හරි විදිහට.
0: සල්ලි ටිකක් වියදම් කරලා ඔයාගේ බිස්නස් එක දිනු වෙන පාර හදා ගන්න.
1: ඒකට
0: හොඳම දෙයක් තමයි ඔයාට නවීන තාක්ෂණයෙන් එන ඩෝමා මැෂින්ස් ගන්න එක. සහල් ව්‍යාපාරිකයෙක් නම් ඔන්න දැන් මැෂින් ගණනාවක් තියෙනවා. සම්තරව තව සංවාර ව්‍යාපාර ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන අයට මැෂින් කීපයක්ම දැන් හඳුනා දීලා තියෙනවා මාක්ස්වෙන් හෝල්ඩින්ග්ස්.
1: දැන් අමරුම් ආශිත මොන හරි ව්‍යාපාරයක්
0: අපි මානසික නිදහසනේ අපිට වටිනම නිදහස. කවුරු හරි අපිට කියනවා නම් නිදහස ගැන අපිට කවුරු හරි කියනවා නම් මට නිදහස ඕන කියලා.
1: ඔව්.
0: ඒකේ සමහර කෙනෙක්ගේ නිදහස කියලා කියන්නේ ජොබ් එකේ නිදහස වෙන්න පුළුවන්.
1: හරි.
0: තවත් සමහර කෙනෙක්ගේ ගෙදර නිදහස වෙන්න පුළුවන්. ඒ වගේම තවත් සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ ඔක්කොම නිදහස අතරේ මට මොන දේවල් වලින් මම නිදහස් වුණත් වැඩ නැහැ මගේ මානසික නිදහස නැතුව කියලා. ඉතින් මානසික නිදහස කොච්චර වැදගත්ද කියන එක අද උදේ දවල් සිදුවන එක සිදුවීමකින් අපිට පේන්න තිබුණා. තමන් හම්බ කරගෙන කාපු ත්‍රිවිල් එකට ගිනි තියලා මිනිස්සේ කෝච්චියට පනිනවා. කොච්චර නම් එමොන්සේට ඉවසීම පැනලා ගිහිල්ලාද නැත්නම් දරා ගැනීම ඉක්මවා ගිහිල්ලාද කියන එක අපිට තේරෙන කාරණාවක්.
1: තවත් කෙනෙක්ට කියන්න බැරි තරම්
0: මහ පිපිරීමක් මේ වෙන්නේ. ඉතින් මේකමයි මේ පුපුරා යෑම.
1: හරි.
0: ඒ අර මානසික නිදහස නැතිවීම.
1: හහා.
0: ඒ නැති වුණු තැන තමයි මේ වගේ විනාශයක් කරගන්න එයාගේ හිතට ඉඩ දෙන්නේ.
1: ඔව්.
0: ඉතින් ගොඩක් වෙලාවට අපි කියන කතාවක් තමයි ප්‍රශ්නයක් තියෙනවා නම් තමන්ගේ ළඟම යාළුවෙක්ට මිත්‍රයෙක්ට හිතවතෙක්ට කියන්න.
1: සමහර වෙලාවට එහෙම බැරි වෙනවනේ. අපේ ළඟම ඉන්න අය සමහර වෙලාවට මගේ ළඟින්ම ඉන්නවා කියලා හිතුවත් එහෙම නැති වෙනවා.
0: එහෙම නැති වෙන්න පුළුවන් සමහර ලාට. හැබැයි කවුරු හරි තමන්ට සමීප කෙනෙක් ඇතිනේ. අන්න ඒ කෙනාගෙන් සමහර වෙලා ඔයාට උදව්වක් නොලැබෙන්න පුළුවන්. වාගේ ප්‍රශ්නෙට විසඳුමක් නොලැබෙන්න පුළුවන්.
1: හිත හැදෙන්න වචනයක් හරි.
0: හිත හැදෙන්න වචනයක් කියන එක සල්ලි වලින් කරන්න පුළුවන්
1: දෙයක් නෙවෙයිනේ.
0: දෙයක් නෙවෙයි. සල්ලි ඕන වෙන දෙයක් නෙවෙයි. ඉතින් ඒ වචනේ සමහර විට ඔබට ලැබෙන්න පුළුවන්. වාගේ ප්‍රශ්නෙන් කොටසක් හරි. නිදහසට මානසික නිදහසට උදව් වෙන මොකක් හරි චූටි උත්තරයක් හරි පොඩි උත්තරයක් හරි ලැබෙයි. ඒකෙන් වාගේ ජීවිතේ බේරේ. ඉතින් ඒක නිසා එහෙම හිතන්න, එහෙම කල්පනා කරන්න මේ වගේ සිදුවීම් අපිට අහන්නවත් ලැබෙන්න හොඳ නැහැ කියන එක තමයි මම කියන්නේ.
1: ඔව්, ඉතින් තමන්ගේ ජීවිතේ ඔච්චර වටිනවදනේ.
0: තමන් හම්බ කරගෙන කාපු ත්‍රිරෝද රථය ගිනි තියලා කෝච්චියට පනින්න කියන්නේ
1: ඒ මනුස්සය කොයිතරම් පීඩනකින් ඉන්නේ නැද්ද?
0: තරහා ගැනීම පරිමේයටම ගිහිල්ලා එයාගේ දරා ගැනීම පුපුරා ගිය වෙලාව.
1: ඔව්.
0: ඉතින් එහෙම වෙන්න එපා. කොච්චර ප්‍රශ්නාවත් අපි ජීවිතය අල්ලගෙන හිටියොත් අපිට කොතෙන්ද හරියයිමත් නැගිටින්න පුළුවන්.
1: ඔගේ ළඟම ඉන්න කෙනාටත් මොකක් හරි ප්‍රශ්නයක් මේ වෙලාවේ තියෙන්න පුළුවන්. කතා කරන්න නේද?
0: එයාත් එක්ක කතා කරන්න. ඔයාලා කතා කරලා එයාට සල්ලි වලින් හරි මොනවා හරි දෙයකින් උදව් කරන්න බැරි වුණත්
1: හිත
0: හැදෙන්න වචනයක් කියන්න පුළුවන්. ඒක තමයි වටින්නේම. 4:28 වෙලාව.

0: Radio ITN.
1: හතරයි විනාඩි 32යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. අකසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ. මහජන සම්පත දැන් සතියේ දින හතේම. මහජන සම්පත රටටම සම්පත.

0: Lisa.
1: මතත් වේ කුළුබඩු 25කට අධික සංඛ්‍යාවකින් සමන්විත ජාත්‍යන්තර මුල් තැන්ගේ ජයගත් විජය.
2: Silom Green Life Plantation Private Limited. I'm going to live a new green life.
3: ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5ක් 6ක් අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රියපදවන්න.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

0: නොතරයියේ පෙරලිකරන NLB මෙගා පව දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පව සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ගදන එකම නොතරයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී ගන්න.
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින්ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 6679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: ආව් නියමයිනේ

0: Hatra vinadi tisnamai velava evening drive ekai na velava abidanga vishesha madakkaranona dengu sambandhen api meka meka me dawasala kochchara kiwath පාඩුවක් නෑ.
1: හරි.
0: එක ජීවිතයක් හරි ආරක්ෂා වෙනවා නම් ඒක තමයි අපිට වටින්නේ මේ වෙලාවේ. ඩෙංගු මදුරුවා කියන එක මේ අපිට නැති කරගන්න තියෙන එකම ක්‍රමය සහ හොඳම විදිය අපේ වටපිටාව පිරිසුදු කරගන්න එකනේ. ඒ අරගෙන වෙන මේකට ක්‍රමයක් නෑ. ඉතින් මේක හැදුනම තියෙන අමාරුව ආය අමුතුවෙන් කියන්න ඕන නෑ. හැදිච්ච කෙනෙක්ගෙන් පොඩ්ඩක් කතා කරලා අහන්න. ආයේ ගෙදර මේ මේ
1: යුද්ධයක යුද්ධයක් යුද්ධයකට වඩා හපං ඉතින් නේද?
0: ඔව්. ඒ කියන්නේ සමහර වෙලාවට මේකට අපි කියන මොකද්ද කරන්නේ මොකද්ද කරන්නේ මේකට බෙහෙත් නැද්ද හොකින් ප්‍රශ්න කර කර අපි මේක සම්බන්ධයෙන් සෑහෙන පොරි වෙනවා.
1: හැබැයි
0: ඊට කලින් අපිට කරගන්න පුළුවන්නේ හරි ලේසියෙන්ම මේ මේ වටපිටාව පිරිසුදු කරගන්න එක. දැන් කියන්න පුළුවන් හරි අපේ ගෙදර වටපිටාව සුද්ධ කරලා තියෙන්නේ.
1: ඔව්. අම්ම මේ ගිය සතියේ සුද්ධ කරේ. ඊයේ සුද්ධ කරේ.
0: ඔව්. හැබැයි අපි එළිය ඇවිදිනකොට අපි කොහේද හරි මදුරුවෙක් කෑවදී අපිට හැදෙනව නේද? එහෙම කියලා. ඔව්. ඒක තමයි අපි කියන්නේ. මේක එක්කෙනෙක් දෙන්නෙක් විතරක් කරලා නැහැ මදි. සමහර විට දැන් අපි කියන්නේ මේක අහලා සෞඛ්‍යංශ කියන දේවල් අහලා.
1: හරි.
0: කීප ටික දෙනෙක් මේක කරනවා වෙන්න පුළුවන්. හැබැයි ටික දෙනෙක් කළා මදි මේක.
1: හරි.
0: මේක සමස්තයම මේකට කැප වෙන්න ඕන.
1: හහ්.
0: ඒකට කැප වෙලා වටපිටාව පිරිසුදු කරගන්න එක කරන්න ඕන. ඒ නිසා තමයි මගේ ගෙදර වටපිටාවෙන් බෝ වෙන්නේ නැහැ.
1: හැබැයි
0: මං එළියට ගිහිල්ලා වෙනත් පරිසරයකින් ඉන්නකොට මට මදුරුවෙක් කෑවොතින් මට මේක ලෙඩේ හැදෙන්න ඕන.
1: මෙයා මේ ගෙදර කෙනෙක් කියලා බලන්නේ නැනි මදුරුවා.
0: ඔව් මෙයා වත්තපිටියේ පිරිසුදු කරපු එක්කෙනෙක්.
1: හරි.
0: මෙයාලා ගෙදර හරි පිරිසුදුයි ඒක නිසා මෙයා කන්නේ නැහැ කියලා.
1: ඔව් එහෙම නේ. මදුරුවා හිතන්නේ නැහැ
0: නේ. ඒ මේක සමස්තයම අපි හැමෝම එකතු වෙලා මේකට වැඩේට බහින්න ඕන.
1: දැන් පේනවනේ දැන් ඊයේ මෙච්චරයි අද මෙච්චරයි දැන් 47500 ගානක් පැනලා තියෙනවා.
0: ඔව්. මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යනවා.
1: ඉතින්
0: ඒ නිසා මේ මේ අවුරුද්දේ මේ මාස 6ට
1: ඔව්.
0: ගිය අවුරුද්දේ අවුරුද්දටම වැඩිච්ච ගාන මේ වෙනකොට මේ ගිහිල්ලා තියෙනවා.
1: ඔව් ඒක නේ.
0: ඉතින් මේක මහා ඛේද වාචකයක්. එක සැරේ මේ මේ මැරෙන එකකුත් නෙමෙයි මේක විඳවමින් විඳවමින් මැරෙන්නේ. ඒක එකක් අනිත් පැත්තෙන්. ඉතින් මේක නිසා අපි මේකෙන් ගැලවෙන්න ඕන බේරෙන්න ඕන. මේ පොඩි මතුරුවෙක්ට අපි අපේ ජීවිතේ
1: දෙනවද? ඒක තමයි ප්‍රශ්නේ.
0: ඒක කල්පනා කරන්න. මතුරුවෙක් ඇනලා ගිහිල්ලා අපේ ජීවිතය මේ විදියට නැති වෙන්න දෙනවද කියන එක පොඩ්ඩක් කල්පනා කරන්න. මිනිසා කොච්චර දියුණුණත් කොච්චර ශක්තිමත් වුණත් කොච්චර බලපුලුවන් කාර්කම් තිබුණත් කොච්චර සල්ලි තිබුණත් පොඩි මදුරුවෙක්ට පුළුවන්
1: හැමදේම වෙනස් කරන්න.
0: ජීවිතේ වෙනස් කරන්න.
1: දැන් මං අහගෙන මේ ප්‍රවෘත්ති වලට කියනවා චමිත් මේ දැන් රෝහල් වල ඉඩ මදිලු ඇඳවල් ඇඳවල් මදිලු රෝගීන්ට ඩෙංගු රෝගීන් නිසාව.
0: ඔව් විශේෂයෙන්ම දැන් මේ අපේක්ෂිත ධාරිතාවක් තියෙනවනේ රෝහලකට. ඒ ධාරිතාව ඉක්මවා ගියාට පස්සේ රෝහල් කාර්ය මණ්ඩලයටත් කර කියා ගන්න දෙයක් නැහැ.
1: හරි අපහසුතාවයකට පත් වෙලා තියෙනවා දැන් මේ හැමෝම වගේ.
0: ඔව් එයාලා අපහසුතාවයකට පත් වෙනවා වගේම රෝගීන් අපහසුතාවයකට පත් වෙනවා. ඒ කෑන්දේ දෙන්න තුන් දෙනා ඇඳන් යට හරි ප්‍රතිකාරයක් කරගන්න රෝගීන්ට රෝහල් කාර්ය මණ්ඩලයට හැකියාවක් නැතිව යනවා. වෛද්‍යවරුන්ට හෙද හෙදියන්ට අවස්ථාවක් නැළබෙනවා. මොකද ඒ ධාරිතාව ඉක්මවා ගියාට පස්සේ. ඉතින් ඒ නිසා මේ ධාරිතාවය සමහර රෝහල් වල දැන් ඉක්මවා යමින් තියෙනවා කියන එක අපිට දැනගන්න ලැබෙනවා. විශේෂයෙන්ම නෙළුව මාතර මේ වගේ රෝහල් වල දැන් මේ ධාරිතාවයන් ඉක්මවා යෑමට ආසන්නයි කියලා අපිට ප්‍රවෘත්ති වලින් අහන්න ලැබුණා දැනගන්න ලැබුණා. ඉතින් මේ තත්ත්වය මේ විදිහට ඉස්සරහට ගියොතින් අර අපිට මතකයින කොවිඩ් කාලේ කොරෝනා කාලේ අපි විඳපු දුක. ඉතින් ඒ දුකම අත් වෙන්න පුළුවන් මේ මදුරුවෙක් නිසා.
1: නම විතරයි වෙනස්.
0: ඒ නිසා පරිස්සම් වෙන්න වටපිටාව පිරිසුදුව තියාගන්න පොඩි දරුවෝ විශේෂයෙන්ම පරිස්සම් කරගන්න. හැදුනොත් ලේසි නෑ මේක. ගැන කල්පනාවෙන් වැඩ කරන එක තමයි මේ වෙලාවේ කරන්න තියෙන දේ. මේක ලේසියෙන් පහසුවෙන් හිතලා අතාරින්න පුළුවන් කතාවක් නෙවෙයි.
1: නැත්නම් මේක දිගින් දිගටම ගිහලා කොහෙන් කෙලවර වෙයිද දන්නේ නැහැ. ඒ නිසා දැන් දැම ක්‍රියාත්මක වෙලා ඒකට අවශ්‍ය කරන දේවල් අපි කරොත් එහෙම තමයි අපිට මේක පාලනය කරගෙන යම් කිසි තරමකට ඊට පස්සේ අඩු කරගන්න පුළුවන් වෙන්නේ.
0: ඒ නිසා ඒක මතක තියාගන්න. අපි මතක් කරන්න ඕන විශේෂයෙන්ම ආගේ ගනුදෙනු කරනකොට
1: හරි
0: ආගේ ස්ථීර තැන්පතුවක් දානකොට විශ්වාසවන්ත තැනක් අපි හොයාගන්න ඕන බැංකුවක් වුණාම. බැංකුණන් ඕන තරම් තියෙන මූල්‍යායතනන් ඕන තරම්
1: මදුරුවෝ වගේ.
0: හැබැයි අපිට විශ්වාසවන්ත කාලයක් තිස්සේ ගනුදෙනු කරලා තියෙන සේවයක් කරමින් රටට ඉන්න ආයතනයක් තමයි RDB කියන්නේ.
1: එනිසා තමයි දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව කියලා RDB බැංකුවට කියන්නේ. ඉතින් රාජ්‍ය බැංකුවක සුරක්ෂිත ස්වභාවය ඉහළම රකවරණයත් එක්ක දැන් ඔය ස්ථාවර තැන්පතුවක් දාගන්න හොඳ බැංකුවක් වගේ කියන බැංකුවක් එහෙම නැත්නම් විශ්වාසවන්ත බැංකුවක් හොයනවා නම් ඒ වෙනුවෙන් තමයි RDB බැංකුව තියෙන්නේ. දැන් ඔයාට ස්ථාවර තැන්පතුව සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දිවයින පුරාම ශාඛා 272ක් තියෙනවා RDB බැංකුවෙන්. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා ළඟම තියෙන ශාඛාවට ගියොත් මේ ගැන තවදුරටත් විස්තර දැනගන්න.
0: වගාබිම සරුසාර කරගන්න නියඟයක් එනකොට කාලගුණේ වෙනස් වෙලා වියලි කාලගුණයක් එනකොට වගාවට ඕන කරන වතුර ටික සපය ගන්න. කරන් බිල බරක් කරගන්න නැතුව ඕන වතුර ටික ගන්න නම් ඩීප් ටෙක් වෝටර් පම්ප් එකක් ඔය අරගෙන තියාගන්න එක තමයි හොඳම දේ.
1: ඉතින් අපේ ගොවි මහතුට පුළුවන්කම තියෙනවා අස්වැන්න සරු කරගන්න පිරිවැය අඩු කරගන්න මේ දෙකම කරගන්න එකපාර එකට කරන්න තියෙන්නේ. සම්පූර්ණ සූර්ය ශක්තිය විතරක්ම වැඩ කරන ඩීප් ටෙක් සෝලා වතුර මෝටරයක් මිලදී ගන්න එක. ඩීප් ටෙක් ආයතනයේ සුවිශේෂී මිල අඩු කිරීම එක තමයි ඔන්න අපේ ගොවි මහතුන්ට ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප් එක දෙන සූදානම් ඉන්නේ. නිසා මේ චාන්ස් එක නම් මිස් කරගන්න එපා අපේ ගොවි මහතුන්. දැන් දැම්ම ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න කෝල් එකක් දෙන්න 0711 711 1 නම්බරකට කෝල් එකක් දීලා ඩීප් ටෙක් ආයතනය සම්බන්ධ කරගන්න.
0: වාසනාව ගෙදර අරගෙන යන්න ළඟම තියෙන ලොතරැයි කූඩුවට යන්න. එමෙ නැත්නම් ඔයාගේ ළඟට එන ලොතරැයි අරන්ගෙන කෙනාගෙන් ටිකට් එකක් ගන්න. ගොවිසත ලොතරැයිත් එක්ක ඔයා අද කෝටිපතියෙක් වෙන්න පුළුවන් අද රෑම.
1: ඔව් ඉතින් ඔයා දන්න අපි කියලා තියෙන කෝටි 6කින් ආරඹෙන සුපිරි තැගක් එක්ක සතිය දින 7ෙම දිනුම් මදින ලොතරැයි නංගේ ගොවිසත ලොතරැයි. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවාගේ කෝටිපති හිණිය හැබෑ කරන ගොවි ජනතාවට සිත සලසන තැගි වැඩිම ගොවිසත ලොතරැයි හිතේ හැටියට මිලදීගෙන වාසනාවන්තෙක් ජයග්‍රහකෙක් ලක්ෂපතියෙක් කෝටිපතියෙක් මේ කියන කෙනෙක් වෙන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: උණුසුමක් සනසුමක් හදවතේ රැඳි විජයතේ
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරුව සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: හතරයි විනාඩි 56යි වෙලාව අපි ගනුදෙනු කරනකොට අපි සාමාන්‍යයෙන් වෙලාවත් එක්ක ගනුදෙනු කරනකොට අපිට අපි මේ වෙලාව ගැන විශ්වාසය තියලා කාලය ගැන විශ්වාසය තියලා ගනුදෙනු කරන්නේ කාලය ඉස්සරහින් යනවා කියලා හිතාගෙන.
1: ඔව්.
0: එහෙනම් අපි පිටිපස්සේ.
1: කාලය යනවා.
0: කාලය ඉස්සරහින් යනවා කියලා හිතාගෙන අපි ගනුදෙනු කරන්නේ.
1: ඔව්.
0: මොකද කාලය අපි අභිභවායන ප්‍රමාණය වැඩි.
1: හා.
0: ඒ කියන්නේ අපි අභිභවා යන්න තියෙන සම්භාවිතාව වැඩිනේ අපිට වැඩි
1: මෙනින්
0: යන්න.
1: හා.
0: කියන්නේ ඒ නිසානේ අන්තිමට අපි කියන්නේ වැටි කරගන්න බැරි වුණා. වෙලාව නැති වුණා. හැම වෙලාවෙම අපිට ඉස්සරහින් තමයි කාලය ගමන් කරන්නේ.
1: හරි.
0: කාලේ අපි ඉස්සරහින් ගිහිල්ලා අපිව අභිභවා ගිහිල්ලා තමයි තියෙන්නේ. අපිට තියෙන අභියෝගය තමයි කාලය අභිභවා. අපි වැඩ කරන එක.
1: ඔව්.
0: ඒක තමයි අපිට තියෙන අභියෝගය.
1: හා.
0: කාලේ අභිභවා යන එක තමයි අපිට අභිභවා.
1: ඔව්. අභියෝගය.
0: අභියෝගය.
1: හරි.
0: අභිභෝගය.
1: වචනත් පැටලෙනවා ඉතින්.
0: මම මේ පැහැදිලි කරන්න ඕන.
1: තේරෙන්නේ නැහැනේ.
0: ලොකු කතාවක් මම කියන්නේ.
1: හරි කියන්නේ ඒක සීරියස් ගන්න පොඩ්ඩක්.
0: ගන්න පොඩ්ඩක් මේක. කාලේ තියෙන ඉස්සරහේ.
1: හරි මම ඉන්නේ පිටිපස්සෙන්.
0: ඔයා ඉන්නේ පිටිපස්සෙන්. ඒක නිසා තමයි ඔයාලට හැමදාම දවස් අවසානේ කියන්නේ මට අද වැටි කරගන්න බැරි වුණා.
1: අද මේක කරගන්න බැරි
0: වුණා.
1: හරි.
0: මොකද කාලේ ඉස්සරහින් එයා ගිහිල්ලා.
1: ඔව් මට දැනුත් වෙලා තියෙන්නේ එහෙම එකක් තමයි.
0: එහෙම එකක් තමයි වෙලා තියෙන්නේ.
1: හරි.
0: එතකොට අපිට තියෙන අභියෝගය තමයි කාලය පසු කර යන එක. අභියෝගය තමයි අපිට කාලය පසු කර යන. කාලය පසු කර ගිහිල්ලා අපි වැඩ කරා
1: කියන්නේ
0: සාර්ථකයි. අපි දිනු. ආද වැටි කිවර කරා. ඔව්. කියන්නේ කාලේ අපි වහා ගිහිල්ලා කාලය පසු කර ගිහිල්ලා. ඒක තමයි කාලයත් එක්ක තියෙන ගනුදෙනුව.
1: ඒක ඉතින් මේ ලෝකෙට වෙන්නේ නැති දෙයක්.
0: ඔයාට.
1: මට.
0: ඔයාට. මේ ලෝකෙ වෙන්නේ නැති
1: දෙයක්. 24ත් මදිනේ වැඩ ටික කරගන්න හැබැයි වැඩක් නැහැ.
0: වැඩක් නැහැ. හැබැයි ඔක මෙහෙමයි ගනුදෙනු කරන බැංකුවක් එක ගියාට පස්සේ.
1: හරි.
0: අපිට තියෙනවා වෙනම ගනුදෙනුවක්. ඔය ගනුදෙනුව වගේ එකක් නෙවෙයි ඒක. එතෙන්ද ගියාට පස්සේ අපිට තියෙනවා විශ්වාසවන්ත බව තියෙන්න ඕන.
1: ඔව්.
0: එකම කාරණාව.
1: වගකීම තියෙන්න ඕන.
0: හොරු නොවෙන තැනක් වෙන්න.
1: අපේ
0: සල්ලි ටිකට විශ්වාසයකින් දාලා එන්න පුළුවන් වෙනවා. මොකද මහන්සියෙන් හම්බ කරගත්ත සල්ලිනේ. මේ නිකන් කාටවත් දීලා එන්න.
1: රුපියල් 10 වුණත්.
0: ඔව්. මේවා බල්ලෝ මරලා හම්බ කරපු සල්ලි නෙවෙයි මාත්‍යෝ. ආ, එවැනි කියන්නේ නේ.
1: හහ්.
0: එහෙම කියලා අපි මේ අපේ සල්ලි වලට වටිනාකම අපි හදාගෙන තියෙන්නේ.
1: තියෙනවනේ.
0: ඒක වටිනාකමක් විදියට රැඳෙන තැනක තියන්න ඕන.
1: ඔකේ.
0: ඉතින් ඒ නිසා තමයි අපි කියන්නේ ආර්.දිව්‍ය බැංකුවේ ස්ථාවර තැන්පතුවක් දාන්න කියලා. එතකොට ඔයාගේ සල්ලි වලට හොඳ සුරක්ෂිත බවක් විතරක් නෙමෙයි හොඳ පොලියකුත් එයාලා දෙන්න බලාගෙන ඉන්නවා.
1: තියන ළඟම තියෙන ආර්.ඩී.බී ශාඛාවට ඔයා දාන්න දිවයින පුරාම ආර්.ඩී.බී ශාඛා 272ක් තියෙනවා. ඔබට අවශ්‍ය මූල්‍ය පහසුකම් ඔබ වෙනුවෙන් ඔවුන් ලබා දෙන සූදානම් මේගින්. ඉතින් ඔයාට පුළුවන්කමක් තියෙනවා. චමිත් කිව්ව විදිහටම හොන ඔයාගේ ස්ථාවර තැන්පතුව දාගන්න ඕන විශ්වාසයෙන් වගකීමෙන් යන්න. ඒකට අවශ්‍ය ඉහළම පොලිය ඔයාට ලැබෙනවා ආර්.ඩී.බී බැංකුවෙන්.
0: නූඩල්ස් ඇක්කේම හදාගෙන කන්න.
1: හරි.
0: නූඩල්ස් හදාගෙන කන්න.
1: හහ.
0: ඔයාට පුළුවන් විජේ නූඩල් අරගෙන ගියෝතින් ඇලෙන්නේ බෙරි වෙන්නේ නැතුව හොඳට කටට අර නූල් එහෙම ඇදලා අරගෙන ගාලා ඇදලා අරගෙන පේනවනේ නේද? අපි අහගෙන ඉන්න කඩේ ගාලා ඇදලා අරගෙන ආන්න රයිට්. අන්නේ විදියට හොඳට රසට නූඩල්යක් කන්න ඔයාලට පුළුවන් විජය නූඩල් ගෙදර ගෙනින් තියාගත්තොත් වෙනසකටත් එක්ක හොඳට කැරට් ලීක්ස් එහෙම ටිකක් විතරයක් එහෙම දාලා පොඩි දෙම්පරාදුවක් දාලා ගත්තනම් අම්මෝ කත හැකි බඩ පිරෙනකන්. විජය නූඩල්ස් විතරක් නෙවෙයි විජය නිෂ්පාදන පෙළක් තියෙනවා විශ්වාසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක.
1: තංගාට පුලංකම තියෙන ළඟම තියෙන වෙනසලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් විජය නිෂ්පාදන බෙලදී ගන්න පුලංකම තියෙනවා. ඔන්න බයක් නැතුව රසට කැම ටිකක් හදලා දෙනකොට ගෙදර ඉන්න අයට වෙන්න පුළුවන් නෑදෑයන්ට වෙන්න පුළුවන් ඔයාට පුළුවන් බයක් නැතුව විජය නිෂ්පාදන බෙලදී ගන්න රසය වගේම ගුණයත් විජය නිෂ්පාදන වල තියෙන නිසා.
0: සුබ සන්ධ්‍යාවක් හවස 5යි දැන් වෙලාව.

0: ඇහේ දොර ගඟේ කල නැහි නහදෙ මෙවි පෙනිලා
1: සම අනුග්‍රහය
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

0: රජමහා විහාරය
1: ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඛපාල රජමහා විහාරයේ සිටයි.
2: කොළඹ ඇඹිලිපිටිය මාර්ගයේ ගමන් කරන විට හමුවන පල්ලේබැද්ද පසුකර කොළඹගේ ආර ප්‍රදේශයට ආසන්නයේදී ගිරිශිඛර සහිත කඳුවැටිය පාමුල සංඛපාල රජමහා විහාරය හමුවේ. කොළඹ සිට සමස්ත දුර ප්‍රමාණය කිලෝමීටර් 140ක් පමණ වේ. භූගෝලීය ලක්ෂණ අනුව අතරමැදි කලාපයට අයත් මුහුදු මට්ටමේ සිට අඩි 800ක් පමණ උසින් යුත් සංඛපාල කඳුවැටිය වියලි දේශගුණයට ආවේනික තොරලතා වලින් සමන්විතයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට හා සංඛපාල ග්‍රාම සේවා වසමට අයත් සංඛපාල විහාරය ගිරිශිඛර මත පිහිටි ස්වභාවික ලෙන් සහ පසුව ඉදිකළ විහාරාරාම ගොඩනැගිලි වලින් සමන්විත මනස්කාන්ත ඓතිහාසික පුදබිමක්. අනුරාධපුර යුගය, මහනුවර යුගය හා මෑත යුගය වශයෙන් යුග තුනක් දැකිය හැකි සංඛපාල රජමහා විහාරය දෙවරක් සංඝසතු කළ විහාරයක්.

0: රජමහා විහාරය ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය මෙවර පොසොන් මංගල්‍ය සමරන්නේ සංඛපාල රජමහා විහාරයේ සිටයි.
1: Lakhanda Radio ITN
2: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: දෙක්යා සුරකිමු මගතොටා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්යා මීළඟ වැඩසටහන
4: ජුනි 24 වනදා පන්නේකේත්වකුලම් GTMS විද්‍යාලය වවුනියාව උතුර සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
1: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය
5: දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්වි පැණිය හන්දි තෛලය මොක සෝදන

0: අවස 5 විනාඩි 13යි වෙලාව චාරු වෙලාව
1: දෙවනි පැයේ අපි ඉන්නේ
0: දෙවනි පැයට අපි ආවිලා තියෙන ඉතින් මේ පැයත් පුළුවන් ගා සිඳුවක් අහන්න මැසේජ් එකක් එවන්න නේද
1: ඔව්
0: අර ගොඩක් තියෙනවා
1: මැසේජ් එකක් එවන්න කිව්වට අපි දැන් යාලව කිව්වේ නැහැ
0: යාලගෙන කියන්න ඕන දැන්
1: ඒකනේ වාවි පොඩ අමතක කරන්න එපා අපිව
0: කේන්ති ගිහින් තියෙන්නේ චාරුට කේන්ති ගිහින් තියෙන්නේ
1: මම යන හදනේ WhatsApp එක පැත්තට ඒ නිසා යාලව මතක් කරන්න
0: කියමු
1: පුසලපති වේවිලා අනුරෝ ඉන්නවා යාබයි කතු කරගන්න ගමන් බොයගොඩ පැත්තට යන හදනේ බොයගොඩ ඉදා සුමුන මැසේජ් එකක් දාලා තිරෝ වෙනත වගේම ඊට පස්සේ විනිතා ඉරංගරේ වාවත් එකතු කරගන්න මේ වෙලාවෙ ලස්සන සින්දුවකට හායි අක්කේ මම මහේෂ් කුමාර කියලා මැසේජ් එකක් දාලා තිනෝ යාවත් එකතු කරගන්න කුලියාපිටේ නිලක්ෂී ඉන්නෝ මේ වෙලාවෙ අපිත් එක්ක ඊට පස්සේ අපිව සින්දුවකට එකතු කරගන්න කියලා උහන තිස්සපුරේ ඉඳන් නිලන්ත එතකොට දුව ඉසුරි වයිෆ් සුමිත් රමේ කට්ටියව එකතු කරගන්න කියලා කියනවා ඒත් එක්කම ප්‍රදීප් ලංකා බණ්ඩාරගම දැන් තමයි අපිත් එක්ක ඔන්න සම්බන්ධ වෙන්නේ ඒ වගේම සරච්චන්ද ඩයස් ඉන්නෝ මේ වෙලාවෙ රයිගම ඉඳලා
0: එවගේම සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා දිලීප මැසේජ් කරලා තියෙනවා මේ වෙලාවේ ප්‍රෝග්‍රෑම් එක අහගෙන ඉන්නේ සින්දුවක් අහන්න අපේ පවුල හැමෝමත් ඒ වගේම එයාගේ ෂොප් එකක් තියෙනවා කිව්වා printing shop එකක් එතන වැඩ කරන කට්ටියවත් එකතු කරගන්න කියලා
1: කිව්වා
0: මිටුඹේ ආනන්ද මැසේජ් කරනවා සින්දුවක් අහන්න අපි තින්නවා අහගෙන ඉවිනින් ඩ්‍රයිව් එක කියලා තියෙනවා ඒ වගේම ධම්මික සරච්චන්ද්‍ර ඒ වගේම මහේෂ් අතුළු කට්ටිය මේකතු කරගන්න කියලා පිළියන්දල ඉඳලා මේ වෙලාවේ මැසේජ් කරලා තියෙනවා
1: ඕකේ
0: ඉතින් අපි මේ කට්ටිය මතක් කරන අතරෙම වාගේ ගෙදර කැම වේල රස ගන්ව ගන්න ඕන කරන නිෂ්පාදන පෙළ විජේ නිෂ්පාදන කියන එක අමතක කරලා කොහොමද නේද
1: ඉතින් ඕනම කැමක් කට රසට හදා ගන්නවට නියම කුළුබඩු ටික ඕන කරන වාගේ ගෙදර අයට වෙන්න පුළුවන් වාගේ ආදරණීයන්ට වෙන්න පුළුවන් යත්ත යාළුව කවුරු හරි එනෝ වෙන්න පුළුවන් මේ අයට රසට කැම ටිකක් හදා ගන්නකොට ඔයා ගාව තියෙන්න ඕන දෙයක් තමයි ඔන විජේ කුළුබඩු ටික කියලා කියන්නේ වසවිස නැතුව රසකාරක වර්ණක કૃતિම දේවල් මේ කිසිම දෙයක් අඩංගු නැති හොඳ ප්‍රමිතියට හදාගත්තු විජේ කුළුබඩු තමයි විජේ නිවහනින් අපිට ලැබෙන්නේ ඉතින් මේ දේවල් එකතු කරගෙන වට පුලංකම තියනවා කැම මේස රස කරගන්න අපේ රසේ රටේ සම්බට බෙදෙන විජේ නිෂ්පාදන දිස් වසරක පාරිභෝගික විශ්වාසයත් එක්ක තමයි අපි අදට එන්නේ ඉතින් වට පුලංකම තියනවා විජේ නිෂ්පාදන ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන් මිලදී ගන්න
0: ගනුදරු කරන්න RDB එකත් එක්ක විශ්වාසය වගකීම මේ හැම දෙයක් එක්කම තමයි සුවදශීලී සේවාවක් ඔබට ලබා දෙන්නේ RDB බැංකුව ස්ථාවර තන්පතුවක් ස්ථාවර තන්පතුවක් කියන්නේ ඔබේ වත්කමක් ඒ ස්ථාවර තන්පතුව හොඳ පොලියක් එක්ක ඔයාට දාන්න පුළුවන් තනක් තමයි RDB කියලා කියන්නේ.
1: ඉතින් දැන් ඔයා දන්නවා දිවයින ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඒකට විශ්වාසයෙන් වගකීමෙන් යන්න පුළුවන් තැනක්, ඔයාගේ මූල්‍ය සහය ලබා ගන්න පුළුවන් තැනක්. ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා RDB බැංකුවට ගියොත් එහෙම මේ කියන සේවාවන් ටික ලබා ගන්න.
0: හරි දැන් මගේ යාළුවෙක් හිටියා චාරු.
1: හහා
0: එයා මේ අපි ඒ ලෙවල් කරන කාලේ අපිත් එක හිටපු යාළුවෙක්.
1: ඉතින්
0: හොඳට ගණන් පුළුවන් අපිටත් ඔය බැරි වෙන ගණන් එහෙම කියලා දෙන්නේ
1: මෑන්
0: තමයි. ඉතින් ඕ ලෙවල් එහෙම ගොඩ දාගන්න සෑහෙන සපෝට් කරා.
1: ඉතින්
0: ඒ යාළුවා පස්සේ හොඳට ඉගෙනගෙන ඒ ලෙවල් පාස් වෙලා කැම්පස් ගිහිල්ලා මොරටු විශ්වවිද්‍යාලයට
1: ගිහිල්ලා
0: අන්තිමට දැන් ගුරුවරයෙක් වුණා.
1: ඕකේ
0: ගුරුවරයෙක් එක පැත්තකින් අනිත් පැත්තෙන් ඉංජිනේර කෙනෙක්.
1: හරිද?
0: ඒ කියන්නේ ඉංජිනේරුවෙක් විදිහට වැඩ කරන අතර එයා දන්න විෂය උගන්නන ගුරුවරයෙක්. හරිද? ඉතින් මෙයාගේ ඇඟේම තියෙන ගණන්. හා. හරිද? පොරත් එක්ක අපි දැන් මොන හරි දෙයක් කතා කරොත්
1: ගණිතයෙන්ම තමයි උත්තර දෙන්නේ.
0: ඇක්චුවලිම තමයි උත්තර දෙන්නේ. හරිද? දැන් අපි හිතමුකෝ දැන් මසන් මම බිස්නස් එකක් පටන් ගන්න යන්නේ කියලා කිව්වා. ඔයා බිස්නස් එකක් කරනවා නම් ඕකේ දෙගුණයක් ඔයාට ලාභේ තියෙනද බලන්න.
1: හා.
0: ඊට පස්සේ ලාභේ එක ඊට පස්සේ දැන් ඔයා මොනවද වියදම් කරාට පස්සේ වියදම අඩු කරන්න.
1: ඔව් ඔව් ඔව්.
0: අඩු කරලා
1: ඔයාගේ මේක මේකෙන් බෙදන්න.
0: අඩු කරලා ඔයාගේ ලාභේ බලන්න කොච්චර ඉරංගද ඊට පස්සේ. දැන් ඔයා ඊට පස්සේ මේ මොනව හරි දැන් ගන්නව නම්
1: ඔව්.
0: මේක වැඩි කරලා බලන්න.
1: වැඩි කරනවා අඩු කරනවා බෙදනවා.
0: දැන් ඔයාගේ ඔයාගේ සේවක අතරේ කොච්චර බෙදිලා යනවද බලන්න.
1: ඔව්.
0: ඔයාගේ ඉන්කම් එකෙන් කොච්චර ප්‍රමාණයක් ඔයා බලන්න සේවක අතරේ බෙදිලා
1: යනවද?
0: අඩු කිරීම, වැඩි කිරීම,
1: බෙදීම, එකතු කිරීම,
0: එකතු කිරීම ඇරෙන්න මේ මාසෙක ජීවිතේ නෑ වෙන කෑල්ලක්.
1: හරිද?
0: කියන්නේ ගණන්ම තමයි.
1: ගණන්ම තමයි.
0: දැන් මගුල් ගෙදරක ගියා කියන්නේ.
1: හා
0: හා. ගණන් මගුල් ගෙදර ගිහිල්ලා කතා කර කර හිටියත්
1: දැන් මේ කැම ප්ලේට් එකක් මෙච්චරක් කරනවා. ඒතර මේ වගේ ගානකට දෙනවා.
0: ඔව් මේ වගේ ගානකට දෙනකොට මේ හෝටලයට ප්ලේට් එකක් මේ ගානට දුන්නාම මේ වගේ ප්‍රමාණයක් එකතු වෙනවා.
1: හා හා
0: හා. එතකොට මෙයාගේ මේ වියදම මේ කැම ටික හදන්න ගිය පෙළවලු ටික මේ ටික අඩු කරාම ප්ලේට් එකේ මෙච්චර ලාභයක් තියෙනවා.
1: හරි හරි. මේව තමයි උත්තර දෙන්නේ.
0: ඔය වගේ ඒවා තමයි කතා.
1: පිට පිස්සු හැදෙනවා මේ වෙලාවට.
0: හරි මගුල් ගෙදර ගියා.
1: රයිට්.
0: ගිහිල්ලා දැන් කට්ටිය ගිහින් පොරට සින්දු කියන්න පුළුවන් හොද.
1: හා හා හා. සින්දු කියන්න
0: පුළුවන්. සින්දු කියන්න පුළුවන්.
1: හා
0: හා. කලාකාමී මිනිස්සයා කොච්චරුණා. මෙයාට කිව්වා මේ අපි සින්දුවක් කියන්න කියලා.
1: හ්ම්.
0: කට්ටියගේ ලොකු ඉල්ලීමක් තිබ්බා.
1: සින්දුවක් කියන්න.
0: කාලෙකට පස්සේ චේලාවක්.
1: ඊට
0: පස්සේ සින්දුවක් කියමු කියලා කිව්වා. එයා බාරගත්තා. ඊට පස්සේ දැන් එයා කැමති ගොඩක් වෙලාවට ගුණදාස කපුගේ මහත්මයාගේ සින්දුව කියනවා. දැන් මිනිහා ගැංගේ තියෙන ගණන්නේ.
1: හරි.
0: දැන් අර සින්දුවක් තියෙනනේ අහස උසට නැග ගියාට. ගැංගේ සින්දුවක් තියෙනවා. මෙයා දැන් බෑන්ඩ් එක ප්ලේ කරලා දුන්නා.
1: ඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩඩ
0: එක දෙක තුන හතර පහ හය හත අට නමය දහය එකොළහ දොළහ
1: දහතුන
0: දහතර දැන් කොටස කියනකම් දැන් කොරස කියලා වර්ස් එක කියයි කියලා බලන් හිටියා. බලාගෙන ඉන්න දැන් කට්ටිය අපිට 15, 16, 18, 19, 20, 21, 22, 23. බෑන්ඩ්කටත් ගාලා මිනිහත් උස්සගෙන යන සයිස් එකට වැඩේ පත් වුණා.
1: යන්තම් සින්දුව කියන්නේ නැතුව ගණන් කිව්වා මෙතන.
0: යන්තම් බේරගෙන ආවා අපි. මෙයාට පොඩි අවුලක් තියෙනවා. මම මැච් කරපු මෑන් කෙනෙක්. මෙයා ගණන් වලින් තොර ලොවක් නැහැ කියලා. චාමේ බේරගෙන ආවා.
1: දෙන්නේ ගුටියක්.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සම අනුග්‍රහය
2: දොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.

ආණ්ඩුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: அவச பகை வினாடுத்தியாய்.
2: விலாவு ஒப்பவேத்தக்கின்ட ஆவே.
3: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත

0: අවස පහයි විනාඩි 35යි වෙලාව ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: හරි.
0: සින්දුව කහන කවුද ඉන්නේ මැසේජ් කළා අපි ඉක්මනට මතක් කරමු.
1: මොරොන්තුරුව නාන්දුවේ ඉඳන් මුදිත පෙරේරා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ඒතකබ ලක්ෂ්මන් මඩපාත ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. තමරා නිශානි චේතනා තේජ අවෝර් පුංචි පුතා වාග්ය අවිෂ්ක මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා සින්දුවකට. ඒතකම අපි ලොරිය යන ගමන් ඔයා වහගෙන ඉන්නේ කියලා ලහිරුයි චේතිකයි ඔන්න අපිට මැසේජ් එකක් දාලා තිනවා කෑ ගල්ලෙන් ඔයාලවත් එකතු කරගන්න. ඒතකම ලස්සන සින්දුවකට චම්පා නිල්මිනී මේ වෙලාව අපිත් එක්ක ඉන්නවා. ඒතකම පංවල්ල පැත්තට යන හදනේ උපුල් මැසේජ් එකක් දාලා තිනවා ඔයාව වෙනද වගේ මාදරෙන් එකතු කරගන්න උපුල්. ඒතකම රිදී ගමෙන් අපිට මැසේජ් එකක් දාලා තිනවා චන්ද්‍රසේකර පවුලේ හැමෝමත් එක්ක බිරිඳ තමරා. එතකොට පුතා හස්මික චුර්දු තරුලේවත් එකතු කරගන්න කියලා මැසේජ් එකේ තියෙනවා. ඒතකම විරකොඩිය බේකරිය පැත්තෙන් ජයම මැසේජ් එකක් දාලා තිනවා ගොඩ කාලෙකින් මතක් වෙලා ඔන්න හැමෝම එකතු කරගන්න විරකොඩිය බේකරිය ඉන්න හැමෝම මේ වෙලාවේ සින්දුවකට.
0: දැන් අපි මදුරෝ ගැන කතා කරානේ. මදුරෝ ගැන කතා කරනකොට චීනයේ පැත්තෙන් අහන්න ලැබෙනවා විශේෂ ප්‍රවෘතියක්. මේක ටිකක් අරුම පුදුම කතාවක් කියලා හිතෙන්න පුළුවන්.
1: අරුම පුදුම ඉවෙනින් ඩ්‍රයිව්.
0: අරුම පුදුම කියන්නේ දැන් මදුරෝ කිව්වහම අපිට මේ දවස්වල හරි භයානක තත්ත්වයක්
1: තියෙනවා.
0: හැබැයි මේ මදුරෝ එක්ක ප්‍රමාණයට ඩ්‍රෝන යානයක් නිපදවන්න චීනය කටයුතු කරලා තියෙනවා කියලා කියනවා.
1: මදුරුවෙක් ප්‍රමාණයට ඩ්‍රෝනයක්.
0: මදුරුවෙක් ප්‍රමාණයට.
1: හා හා.
0: එතකොට මදුරුවෙක් කැවිලා කනකොට අපිට හිතෙන්නේ
1: මේ ඩ්‍රෝනයක්ද දන්නේ?
0: මේ ඩ්‍රෝනයක්ද මදුරුවෙක්ද? ගහලා අතාරි නේද?
1: ඔව් අපි ඩ්‍රෝන යනෝ දැකලා තියෙනවානේ ලොකුවට. දැන් මදුරුවෙක් හොයාගන්න නැහැ. එයාසේ ඩ්‍රෝනෙකුත් ඇවිල්ලා.
0: නෑ මෙයා ඇඟට වහන්න එන්නේ නැහැ.
1: ඇඟට
0: වහලා මේ අපිට විදින්න එන්නේ නැහනේ.
1: ඒ
0: නිසා මෙයාට පහර දෙන්න වෙන්නේ නැහැ.
1: නෑ නෑ.
0: නැත්තම් අපි ගහලා ගහනවනේ.
1: ඔව් ඒකනේ.
0: ගහලා අඹරලක්
1: දානවනේ. තීනේ තාම.
0: ගහලා මං කිය අඹරලක් දානවනේ. මදුරුව.
1: මාව කෑ.
0: මදුරුව කියලා තියනවනේ. මදුරුව කියලා තියනවා මේ ගුටි ගන්න එක පුළුවන්.
1: ඔව්.
0: අඹරන එක තමයි ඉවසන්න බැරි.
1: ගෑවට පස්සේ.
0: ගහලා තව අඹරලක් දානවනේ.
1: බුදුම තරහට ඉන්නේ.
0: ඉවසන්න බැරි ඒකයි. ගෑවට කවන්නේ මැරෙන එක ලේසි අඹරන එක තමයි අමාරු.
1: චෝප වෙලා යන්නේ ඉතින්.
0: හරිද? දැන් මේක මේ චීනයේ නිපදවලා තියෙන ඔත්තු බලන යානයක් විදියට තාක්ෂණෝලෝකය උඩු යටිගුරු කරමින් මේ නිර්මාණය කරලා තියෙන්නේ.
1: බර කොච්චරක්ද නැති ඉන්නත්.
0: බර ග්‍රෑම් 0.3ක් කියලා
1: කියන්නේ.
0: 0.3ක්. 0.3ක්. ඒක උඩ හිතා ගන්නකො මේක කොහොමද
1: කියලා. අරම කියලා.
0: ඔව්. එතකොට මේක ජාතික ආරක්ෂක තාක්ෂණ විශ්වවිද්‍යාලයේ තමයි නිල වශයෙන් එළිදැක්වීම කරලා තියෙනවා කියලා කියන්නේ චීනයේ. ඉතින් මේක ගත්තට පස්සේ දිග සහ බර මේකේ සමස්ත බර ග්‍රෑම් 0.3ක් වෙන අතරම සෙන්ටිමීටර 1.2ක්.
1: දිග.
0: දෙක වෙනවා කියලා කියනවා. එකක් දෙකත් අතර ප්‍රමාණයක්. ඉතින් සාමාන්‍ය මදුරෙක්ට වඩා පුංචියට පුංචි ප්‍රමාණයක්.
1: විශාලයි.
0: විශාලයි. නමුත් මේක තාක්ෂණික මෙවලම් ඔක්කොම මේක ඇතුලේ තියෙන්න
1: බෑ. එතකොට
0: ඉතින් සාමාන්‍ය
1: මදුරෙක් බලද්දී එන කුඩයි.
0: කුඩයි. ඉතින් ඒ නිසා මේක මේ මදුරෙක් විදියට නිර්මාණය කරපු ඩ්‍රෝන යානය.
1: ඩ්‍රෝන යානය. හරි.
0: එතකොට මේකේ තියෙන තුනි බයෝනික් පියාපත් තත්පරයකට වාර 500ක් වැනි අධික වේගයෙන් සලීමට හැකියාව දෙනවලු. ඒ කියන්නේ මදුරෙක් වදි විදියට තමයි මේක පියාඹල යන ඩ්‍රෝන යානයක්. එතකොට මේකේ අර පියාපත් සලමින් තමයි යන්නේ. ඒක තත්පරයකට
1: වාර 500ක්.
0: වාර 500ක්.
1: හා හා.
0: මේක පියාපත් සලන්න පුළුවන් කියලා තමයි කියන්නේ.
1: ඔත්තු බලන්නේ කොහමද?
0: මේක කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැතුව තා සූක්ෂම විදියට තමයි ගමන් කරන්නේ.
1: රයිට්.
0: දැන් මදුරෙක නම් අර තියෙනවනේ. අපිට තරහ යන සද්දයක් තියෙනවනේ. පොඩ්ඩක් දැනගන්න එක හොඳයි. මෙහෙම දේවලුත් ලෝකෙ වෙනවා කියන එක. ඉතින් මේක ඔත්තු බලන්න ඔය අහුව විදියට කොයි තරම් කුඩා වුණත් මේකට සවි කරලා තියෙන චූටි කැමරා
1: පුංචි කැමරා
0: ක්ෂුද්‍ර කැමරා කියලා කියන්නේ. එවෙන් සංවේදක සහ මයික්‍රෝ චිප්ස් මගින් සාමාන්‍ය කැමරාවකට ඇතුළු විය නොහැකි අටු ස්ථානවල දර්ශන පවා මේකට ග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙනවා.
1: ඒ ඔඩියෝ වීඩියෝ දෙකම පුළුවන්.
0: හැමදේම ඔඩියෝ වීඩියෝ හැමදේම මේකට ග්‍රහණය කරගන්න හැකියාව තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ තාක්ෂණික හැකියාවන් එක්ක විශේෂයෙන්ම මේක බුද්ධි තොරතුරු ගවේෂණය කරන්න වඩාත්ම යෝග්‍ය උපකරණයක් යානයක් විදියට භාවිතා කරන්න තමයි චීනය මේකට සූදානම් වෙලා තියෙන්නේ. එවගේම කෙටි බැටරි කාලය ගත්තට පස්සේ මේකේ ඩ්‍රෝන යානයේ බර ග්‍රෑම් 0.3ක් නේ තියෙන්නේ.
1: ඔව් අපි කිව්වනේ.
0: මේකේ මේ තියාගෙන යන්න පුළුවන් විදියට ඕන කරන බැටරියක් සවි කරලා තියෙනවා. ඒක ඒකට ලොකු හැකියාවක් තියෙනවා මේ යානේ ගමන් කරවමින් ඒ ඕන කරන තොරතුරු ලබා ගැනීමේ හැකියාව තියෙනවා කියලා කියන්නේ. ඉතින් මේක කොච්චර පුංචි වුණත් මේක කොයිතරම් සැහැල්ලු වුණත් එලිමහනේ තියෙන සුළං රැල්ලකට පවා මේ පාලනය ගිලිහාමට ඉඩ නොදෙන්න මේක බලා ගන්නවා කියලා තමයි කියන්නේ. ඉතින් මේක දැනට සාර්ථක වත්තදා බලලා ක්‍රියාත්මක කරමින් තියෙනවා කියලා තියෙනවා.
1: ඔව් තම පරේෂණ මට්ටමේ කියලාත් කියනවා මේක. දැන් මේකට ලොකු බැටරියක් හයි කරන්න බැහැනේ. ඒ නිසා මේක මේ අර දීර්ඝ කාලයක් පියාසර කරන්න බැහැලු. විනාඩි කිහිපයක් වගේලු මේක කරන්න පුළුවන් ඉතින්.
0: ඉතාමත්ම අවශ්‍ය තැන්වලට පමණක්
1: යොදා ගන්න තමයි
0: තියෙන්නේ. යොදා ගන්න අත්‍යවශ්‍ය තැන්වලට පමණක් යොදවමින් ඔත්තු බලන්න තමයි මේක නිර්මාණය කරා කියලා කියන්නේ, නිෂ්පාදනය කරා කියලා කියන්නේ. ඉතින් අනාගත ලෝකයේ තුල
1: මෙන්න මේවා දේවලුත් වෙනවා.
0: මේ වගේ දේවලුත් වෙනවා. කොයි තැනකට අපි ආයිද දන්නේ?
1: ඩ්‍රෝන මදුරුවෙක්
0: කැවිලා අපි ඉස්සරහා ඉන්නකොට මදුරුවෙක් කියලා අපි ගහනවලුනට ඒක මදුරුවෙක් නෙමෙයි
1: ඩ්‍රෝනයක්.
0: මේ වගේ දේවල් වෙන්න පුළුවන් ඉස්සරහට.
1: දැනගන්නේ කොහොඳයි?
0: දැනගෙන ඉන්න අනාගත ලෝකය ගැන.
1: හවස
0: 5 විනාඩි 41යි.

0: ගන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ. ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට්පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
1: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
2: Pahai Vinadi 45.
1: Lakhanda Pravurthi Sausahaya Theatre Balapuruttu Anna
3: Sama

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලි TVS ඇග්‍රි බිස්නස් වෙති සොනාලිකා ට්‍රැක්ටරය
1: ඩෙංගු දැඩි අවධානමක 29 දිනක් ජීවිතක්ෂයට කොළඹ ගම්පහ මාතර ඩෙංගු දැඩි අවධානම් කලාප වෙයි. ඩෙංගු මර්ධන මෙහෙයුමට ආණ්ඩුවේ විශේෂ සාකච්ඡාවක්. විවාද කිල්ලු විපක්ෂයේ ලියුමෙන් පාර්ලිමේන්තුව උණුසුම්. න්‍යෂ්ටිකාවි පරීක්ෂාවට ඉඩ දුන් බවට ඇමරිකාව කරන ප්‍රකාශය ඉරානය ප්‍රතික්ෂේප කරයි.
2: ලක්කන්ද ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: හවස 5 විනාඩි 48යි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
3: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: 97.7 Lakhana Radio ITN
1: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබ අදම මිලදී ගන්න.
0: ඩෙංගු මතුරු වගේ ඊළඟ ගොදුර වෙන්න එපා. මතුරුවන් මර්ධනීයට අදම ක්‍රියාත්මක වන්න. ඔබවට පරිසරය තුළ මදුරුවන් බෝවී හැකි තැන් නැති බව තහවුරු කරගන්න. රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ප්‍රයිවෙක් දෙට
1: ලක්කාඩ ඒවිලින් ප්‍රයි
2: පහයි විනාඩි 54යි වෙලාව රෑ වෙලා තියෙන්නේ
3: හැන්ද වෙලා තියෙන්නේ
2: රෑ වුණේ නැහැ නේ තාම
3: තාම නැහැ ඒක මම කිව්වේ හැන්ද වෙලා
2: හැන්ද වෙලා තියෙන්නේ හැන්ද යාමේ වෙලා තියෙන්නේ ඉතින් ඉර බැහැගෙන යන වෙලාවක් ඉර බැහැගෙන යනකොට කුරුල්ලෝ අපි දකිනවා පියාඹලා පියාඹලා
3: ගෙවල් වලට යන ස්වභාවයක්
2: එයාලගේ නිවෙස් කරා යනවා
3: එකමත් එක කාලේ
2: ගස් ගස්
3: මේ කතාවක් වගේ
2: ගස් ගස් ගස් හොයාගෙන එයාලගේ නවතින තැන් වලට යනවා
3: කීචි බීචි ගාන
2: කීචි බීචි ගාමින් එයාල යනවා
3: මග වර්ෂාව හුත් ඇද හැලෙන නියමිතයි ඒක තමයි වැදගත්ම දේ
2: කීචි බීචි ගාමින් යනවා ඒ අතරේ කඩිමුඩියේ රැකියා ස්ථානයෙන් පිටව යන තවත් පිරිසක් මනුස්ස වේශය ගත් පිරිසක් මේක රචනාවක්
3: මං කියල ඉවරලා
2: තමන්ගේ නිවෙස් බරා ගමෙන් ඉන්නවා කලබලේට
3: හරි
2: සමහරු මෝටර් සයිකල් වලින්
3: මෝටර්
2: සයිකල් වලින් මෝටර් නෙවෙයි
3: මෝටර් දන්න සිංහලේ කතා කරගෙන ඉන්න දැන් අපි මොනවද කතා කරන්නේ දැන්
2: මෝටර් සයිකල් වලින් තමන්ගේ නිවෙස් කරා පියාඹන ආකාරයක් අපිට පේන්න තියෙනවා
3: හරි ඔව් ඒකනම් කරයි
2: එහෙම් මෙහෙම් දමමින් කලර් ලයිට්ස් වලත් සමහර වෙලාවට
3: ඔව්
2: කලර් ලයිට් මායිමකට ගන්නේ නැතුව
3: හා තව මට යන්න වෙලා තියෙනවා කියලා
2: අන්තිම අර රෙඩ්
3: පත් 3-2-1 කියලා
2: 3-2-1 කියනකොට 1 වෙලා අයිමත්
3: උඩ පත් වෙන ගමන් යනවා
2: රෙඩ් වුණාට පස්සේ
3: ඒත් යනවා
2: ඒත් යනවා ඉන්න
3: හා
2: ඉතින් පරිස්සමෙන් යන්න මේවා බේළු නෙවෙයි
3: ඒකනේ
2: කලබලෙට එහෙට මෙහෙට පැනගෙන දුවගෙන යනවා වගේ නෙවෙයි කොයාරි ගිල්ලා හප්ප ගත්තට පස්සේ
3: ඔව්
2: බලා ගන්න වෙන්නේ gedara මිනිසුන්ට කන්න බොන්න දීලා
3: ඒකනේ
2: ඔව් ඒ නිසා පරිස්සමෙන් යන්න
3: ඕ කොච්චර පරක්කු වුණත් නේද හිමින් යන්න පරිස්සමෙන් යන්න පාරවල් දැන් ලිස්සනෝ වැහලා තින්නේ ඒ වුණත් කමක් නැහැ වැස්සේ නැතත් කමක් නැහැ හිමින් යන්න
2: ඔයත් ඔබ තේරුම් ගන්න හරිද මෙතන නිකන් බණ කියලා ගියාට කමක් නැහැ ආයෙත් ඔසේ
3: මල් ලස්සනට පාර යනවා
2: තව වාහනයක් යන්න ඕන පස්සේ නැගිටවන්න
3: ලෝකල් කන්ටේනර් එකක්
2: වගේ නොදන්නව නෙමෙයි මේ මීටියට අපි නොදන්නව නෙමෙයි
3: හරි හරි අපි මේ දැනගෙන කතා කරන්නේ
2: දැනගෙන කතා කරන්නේ
3: හරි
2: රයිට් අපිට මතක් කරන්න තියෙනවා RDB බැංකුව විශ්වාසවන්තව ගනුදෙනු කරන්න ස්ථාවර තන්පතුකඩ වැඩිම පොලියක් දෙන බැංකුව RDB කියලා කියන්නේ
3: යන්න දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව RDB එකට වඩපලංකම දිනවාගේ ස්ථාවර තන්පතුවට හොන ඉහළම පොලිය ලබා ගන්න RDB බැංකුවට ගියොත් එහෙම ශාඛා 272ක් තියෙනවා දිවයින පුරාම ළඟම තියෙන RDB ශාඛාවල ගිහිල්ලා වඩපලංකම දින ඔයාට අවශ්‍ය සේවාව ලබා ගන්න
2: පුංචියට ව්‍යාපාරයක් වටන් ගන්න දැන් ගන්න පුළුවන් ස්ටීම් බට්ටා සහල් ව්‍යාපාරයක් විදිහට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනායට අබරුම් යන්ත්‍රයක් අරගෙන බිස්නස් කරන්න පුළුවන් අය ඒ විදිහට පටන් ගන්න. එහෙම නැත්නම් පොල් තෙල ඉන්ද්‍රිය යන්ත්‍ර මෑතුළු නිෂ්පාදන පෙළක්ම මාක්ස් පෙන් හෝල්ඩින්ග් සමාගම දැන් හඳුන්වා දීලා තියෙනවා.
3: අලෙවීන් පසු හොඳ සේවාවක් දෙන තැන තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. ඉතින් ඔයාලට යන්න පුළුවන්කම තියෙනවා මේ යන්ත්‍ර සියල්ලම ඔයාලට අවශ්‍ය විදිහට අවශ්‍ය ධාරිතාවලින් ගන්න යන්න තියෙන හොඳම තැන තමයි නොම්බර 30 කැලහෙන පාර මහරගම තියෙන මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් කියලා කියන්නේ. වැඩි විස්තර දැනගන්න ඕන නම් මේ ගැන තවදුරටත් ඔයාලට පුළුවන්කම තියෙනවා මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් එකට කතා කරන්න. 011 6769 579ට.
2: රසය ගැන විතරක් නෙමෙයි ගුණය ගැනත් හිතන හැමෝගෙම තෝරා ගැනීම තමයි විජේ නිෂ්පාදන කියන්නේ. 30 වසරක් තිස්සේ පාරිභෝගිකයන්ගේ විශ්වාසය ආරක්ෂා කරමින් එයාලා හරිම හොඳම දේ අපේ පාරිභෝගිකයන්ට ලබා දෙන්නේ. ඒ නිසා ඉතින් ඔබව ලෙඩ වෙනව බලන්න කැමති අය නෙවෙයි එයාලා.
3: ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන්කම තියෙනවා විජේ නිෂ්පාදන ළඟම තියෙන වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, සුපිරි වෙළඳසැලෙන් වෙන්න පුළුවන්, බයක් නැතුව සැකයක් නැතුව ගන්න. අපේ රසය රටේ සැමට විතරක් නෙමෙයි ලෝකයේ සැමටත් විජේ නිෂ්පාදන අරගෙන යන්නේ විශ්වාසයත් එක්ක. අමතක නොකර අනුකරණ නිෂ්පාදන වලට රැවටෙන්නේ නැතුව විජය කියන ලාංඡනයේ තියෙනවද කියලා බලලම විජය නිෂ්පාදන මිලදී ගන්න.
2: මාවිට ඉන්දික මැසේජ් කළා තියෙනවා සිදුව කඩේකට කරගන්න කියලා. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්නවා කියලා. ඒ වගේම කුලියාබිටින් රන්දිමා, ඒ වගේම සුරාජ් අතුළු කට්ටියම එකතු වෙනවා කියලා තියෙන ප්‍රෝග්‍රෑම් එකට.
3: ඒ දෙකම මතුගම පැත්තට යන හදනේ පසන් සඳ කැලුම් ඉන්නෝ මේ වෙලාවේ දෙව්මිනි, එතකොට භාග්‍ය. ඒ වගේම තමයි රුවන් ඉන්නෝ වැඩ කරන තැන හැමෝම එකතු කරගෙන සිදුවක් දෙන්න කියලා තමයි කියන්නේ.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනක නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: කුටු සිසිලසින් ලක්තිව එකල වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිෂ්මි
1: ජොනි වෙස්සේ නවය පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු

0: 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජ මහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය, බුද්ධ වන්දනාව, ධර්ම සාකච්ඡා, ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සමනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
1: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උබත් එන්න බැතිබරදායකත්වය පසුම්බියට වාසිකරන කසාගල ග්‍රීන් සුපිවිතින් සුපිරිවාසේ නැවුම් වෙනසක් අඩුම විලක් අදම පැමිණෙන්න වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

0: ටිවිනි ්‍රයි හගෙන ඉන්න හව සහය පහුවෙලා තියෙන ඉතින්න හැඳදවේගෙන නොකොට අපි පතක් කරන්න ඕන ගෙදරට යනය ගෙදරට ගේ ඕන කියපු අමුද්‍රාවවෙටි අරගෙන යනකොට ගෙදරට ඕන කරන බඩුටි අරගෙන යනකොට ඔයා අරගෙන යන්න කෑමවේ රසගන්ව ගන්න වගේම පුංචෑයට වැඩිහිටියන්ට මේ ඕනම කෙනෙක්ට හොඳට රසට කෑමකක් හදර දෙනවා වගේම වස විසින් තොරව රසායනික දේවල්වලින් තොරව වගේම කල් තබා ගැනීම ද්‍රව්‍යවලින් තොරව කැම වෙලක් හදාගන්න විජේ නිෂ්පාදන ගෙදරට අරගෙන යන්න ඕන.
1: ඉතින් අපේ රසේ රටේ සමර බෙදෙන විජේ නිෂ්පාදන ළගම තින වෙනසලෙන් වෙන්න පුළුවන් සුපිරි වෙනසලෙන් වෙන්න පුළුවන් ආජ මිලදී ගන්න පුළුවන්කම තියෙන අනුකර නිෂ්පාදනයට රැවටෙන්නේ නැතුව විජේ ලාංඡනය තියෙනවද කියලා බලනම විජේ නිෂ්පාදන මිලදී ගන්න.
0: Right, ඒ වගේම තමයි කසාගල ප්ලාන්ටේෂන් යාලගේ ව්‍යාපෘති ගණනාව අතරට එකතු වෙන කසාගල ග්‍රීන් සුපර් සුපිරි වෙළඳසල් ජාලය පිළිබඳව ඔබට මතක් කරන්න ඕන. ඉතින් මේ වෙතින් ඔබට දැන් සුපිරි වාසි රසක් ලැබෙන බව අමතක කරන්න එපා. කසාගල ග්‍රීන් සුපර් වෙතින් ඔබට නැවුම් අත්දැකීම් රසක් තිළිණ කරන්න එයාලා බලාගෙන ඉන්නවා. ඉතින් අඩු මිල ගන්න නැති ඔබට පසුම්බියට වාසි සහ ඒ වගේම සහන සැලසෙන විදියට යාලගේ භාණ්ඩ මිලදී ගැනීම අවස්ථාව තියෙනවා. ඒ වගේම රුපියල් 25,000ක් දක්වා මිලදී ගන්න අයට ණය සහනයක් හඳුනා දීමටත් ඔවුන් කටයුතු කරලා තියෙනවා.
1: ඒ වගේම මේ වෙලාවට මතක් කරන්න ඕනේ කසාගල සුපර් මාකට් එකෙන් ඔන්න දැන් ඔයාට 25,000කට මිලදී ගැනීම කරනකොට ඔයාට අවශ්‍යතාවය පරිදි ඔයාට පුළුවන් ඩිලිවරි පහසුකම් නොමිලේම ලබා ගන්න.
0: මේ වගේ සහනදායි අවස්ථාවන් රසක් එක්ක ඔබට ඔන්න දැන් ගනුදෙනු කරන්න ඔබට ඕන කරන බඩු බහන්ඳ මිලදී ගන්න කසාගල ග්‍රීන් සුපර් වෙත යන්න කියලා තමයි අපි ඔබට ආරාධනා කරන්නේ. රයිට් ඒ බලංග ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්න අපි සින්දුවක් අහලා අයිමත් කතා කරමු.

0: pahin, anu tunay na sumahatin, lakhana, lakabadama.
1: Me lakhana, pirano viru.
2: From the channel that shaped generations, from the stories you grew up with, movies that resonate, musicals that ignite the soul, documentaries that open your eyes, all in one place, all on your terms. A legendary name returns, redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max. FM 93.5. FM 93.7. Lakhana. Radio ITN.
3: හවස 6යි විනාඩි 21යි.
4: ටෙක්කියා. සුරකිමු මගතොටා. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන.
5: ජුනි 24 වනදා. පන්නේර් කේත්වකුලම් GTMS විද්‍යාලය වවුනියාව උතුර. සම්මන්ත්‍රණය. ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
2: පූර්ණ මාධ්‍යම විවර. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය. ටෙක්කියා. සුරේකිමු මගතොට.
4: ගුණාත්මක සහ නිෂ්පාදනයක් සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු ඩෝමා කළුවට ඉවත් කිරීමේ යන්ත්‍රයක් ඔබත් අද මෑණුම් කරන්න. සමහ මධ්‍ය පරිමාණ සහ නිෂ්පාදකයන් සඳහා ස්වයංක්‍රීය වී කැටීමේ යන්ත්‍රයක් හඳුන්වා දීමේ පුරෝගාමියාවන මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත මාක්ස්පෙන් හෝල්ඩින්ග්ස් පුත්කලික සමාගම වෙතින් අදම අවතන්න 0117 679 479.

0: හරි හවස වෙලා තියෙන්නේ අපිට ගෙදර යන්න වෙලාවත් ලඟ වෙලා තියෙන්නේ ගෙදර යන ගමන් ඔයාට වුණ පුළුවන් කම තියෙනවා වාසනාවත් අරගෙනම ගෙදරට ගොඩ වෙන්න ගොවිසතල උතරයත් එක්ක
1: තංගාට පුළුවන් කම දින ඔගේ කෝටිපිට හිණිය හැබෑ කරගන්න එකට කරන්න තියෙන පුංචි රුපියල් 40ක් වියදම් කරන ඒ වියදම් කරපු රොතරැයි වියදම් කරලා ලොතරැයියක් මිලදී ගන්න එතුලින් ඔයාට පුළුවන් කම තියෙනවා කෝටිපතියෙක් ලක්ෂපතියෙක් ජයග්‍රහකයෙක් වෙන්න එනං ඉතින් වැඩි වැඩියෙන් ගොවිසත ලොතරැයිය මිලදී ගන්න කියන එකත් මතක් කරන ගම අපි අදට ගිහින් එනං හෙටත් හවස 4ට ඉවිනින් ඩ්‍රයිව් එක ඔයා ළඟට එන්න බලාපොරොත්තු වෙමි
0: අපි යනවා අදට ගිහින් එනං මම ශමිත්
1: ගිහින් එනං ඔයාට සුබ දවසක් මම චාරු

0: FM 93.5, FM 93.7, La Khanna, Radio ITN.
1: Even in driving, Chomit and Charu.

0: සම අනුග්‍රහය
1: මාක්ස්මන් සමූහ ව්‍යාපාරය විසින් ගෙන්වා බෙදා හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වයංක්‍රීය වී කිටි මියන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙකු වන්න අද මම ගන්න 01176779
2: රසයනුත් ඉහළ ගුණයනුත් ඉහළ විජය තෝසේ මිශ්‍රණය
3: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN
6: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද රාත්‍රී 10ට ලක්හඬ අහන්න ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ

0: вырастала.
1: ඩෙංගු දැඩි අවධානමක 29ක් ජීවිතක්ෂයට මර්ධන මෙහෙයුම අඛණ්ඩව කොළඹ ගම්පහ මාතර ඩෙංගු අධි අවධානම් කලාප ලෙස නම් කෙරේ. ඩෙංගු මර්ධන මෙහෙයුම ගැන ආණ්ඩුව විශේෂ සාකච්ඡාවක. වැටුප් සහ විශ්‍රාමටුප් ගැටළුවට තිරසර විසඳුම් සෙවීමට කොමිෂන් සභාවක්. විවාදයක් ඉල්ලු විපක්ෂයේ ලියුමෙන් පාර්ලිමේන්තුව උණුසුම්. එල්නිනෝට මුහුණ දීමට කැබිනට් අනුකම්පිතුවක් සහ නිලධාරී කමිටුවක්. මැතිවෙනවලදී නොමැකෙන තීන්ත භාවිතයේ ඉවත්වන ලකුණු. න්‍යෂ්ටික අවිපරීක්ෂාවට ඉඩ දුන් බවට ඇමරිකාව කරන ප්‍රකාශය ඉරානයේ ප්‍රතික්ෂේප කරයි. ලක්කන ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම වෙනුරි ගින්නලිය. ප්‍රවෘත්ති සංස්කරණය මහින්ද බිබිලේ. දෙවියන් පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 47,500 ඉක්මවා තිබෙනවා. සිදු ඇති මරණ සංඛ්‍යාව 29. ඩෙංගු අධි අවධානම් සහිත සෞඛ්‍ය වෛද්‍යන්ධාරි කොට්ටාස 112ක් හඳුනාගෙන තිබෙනවා. සමස ඩෙංගු රෝගීන්ගේ 52%ක්ම වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන්. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 10,000කට ආසන්නයි. එම සංඛ්‍යාව 9,983ක්. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ මෙන්ම බතරමුල්ල, මහරගම, පිළියන්දල, හෝමාගම, කඩුවෙල, බොරලස්ගමුව, දෙහිවල, එගොඩ උයන සහ ගොතටුව සෞඛ්‍ය වෛද්‍යන්ධාරී කොට්ටාස රැසක් අධි අවධානම් කලාප ලෙසයි හඳුනාගෙන තිබෙන්නේ. ගම්පහින් 8,809ක් වාර්තා වනවා. අත්නගල්ල, සීදුව, කැලණිය, රාගම, මිනුවන්ගොඩ, මීගමුව, බියගම, වත්තල, කටාන සහ මහරතුරු ප්‍රදේශ රැසක ග්‍රාමධාරී වසම් අවධානම් ලයිස්තුවට ඇතුළත්. කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, මතුගම, පානදුර, කළුතර සහ පයාගල ප්‍රදේශවල ග්‍රාම සේවා වසම්ද අධි අවධානම් ගණයට ඇතුළත් කර තිබෙනවා. ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, කුරුණෑගල, පුත්තලම, බදුල්ල සහ මඩකලප දිස්ත්‍රික්වල ග්‍රාමධාරී වසම් රැසක්ද අධි අවධානම් කලාප ලෙස නම් කෙරුණා. මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තාව ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 3,446ක්. මේ අතර ඩෙංගු උදර මර්ධනය සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැත්වුණා. එදි හෙට සිට දින තුනක් ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණා. ග්‍රාමධාරී වසම් 600ක් ආවනිවන පරිදි ඩෙංගු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ත්‍රිවිධ හමුදාවේ මූලිකත්වයෙන් අධීක්ෂණ ඒකකයක් පිහිටවීම සහ නීතිමය ක්‍රියාමාර්ග දැඩි කිරීමටද තීරණය වුණා. ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවා ඇති ප්‍රජාශක්ති සහ මහජන ආරක්ෂක කමිටු මගින් ඩෙංගු මර්ධන කටයුතු තවදුරටත් ශක්තිමත් කරනවා. පාසල්, කර්මාන්ත ශාලා, රාජ්‍ය ආයතන සහ ආගමික ස්ථාන බහුල වශයෙන් ඩෙංගු මදුරන් බෝවන ස්ථාන ලෙස හඳුනාගෙන නැති බැවින් ඒවා ආවනිවන පරිදි කෙටි කාලීන ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවද මෙහිදී අවධානය කෙරුණා. කෙටි කාලීන ඩෙංගු මර්ධනය සඳහා රාජ්‍ය ආයතන, පාසල් සහ පළාත් පාලන ආයතන ආවනිවන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ චක්‍රලේඛනිකුත් කිරීමට මෙහිදී තීරණය කෙරුණා. ඩෙංගු මර්ධන ජාතික මෙහෙයුම පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අද පෙරේරුවේ පැවැත්වුණේ ජනාධිපති කාර්යාලයේදී. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන සාර්ථක කර ගැනීමේදී ජනතාව දැනුවත් කිරීම සහ සහභාගීත්වය අත්‍යවශ්‍ය බවයි ජනාධිපති ලේකම්වරයා එහිදී පෙන්වා දුන්නේ. ඒ ඩෙංගු මර්ධනයට මාධ්‍ය ආයතන වෙත පුළුල් කාර්යභාරයක් ඇති බව සඳහන් කරමින් උද්ගතවති ගැටළුවට ලබා දිය හැකි ඉහළම විසඳුම් ජනතාව දැනුවත් කිරීම සහ පරිසරයේ පිරිසිදු තබා ගැනීම පෙළඹීමයි. ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පුළුල් ප්‍රචාරක යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සියලු මාධ්‍ය ආයතනවල සහය අපේක්ෂා කරන බවද ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළා. ඩෙංගු ව්‍යාප්තියේ මතුව ඇති අවධානම් තත්ත්වය සහ ඒ පාලනය කිරීමට රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙල පිළිබඳ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළා. ජාතික මෙහෙයුමක් සේ සලකා මේ වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට උපරිම සහාය ලබා දෙන බවයි මාධ්‍ය ආයතන ධාරීන් මෙහිදී ප්‍රකාශ කළේ. මේ අතර කොළඹ මහනගර සභා සීමාව හැරෙන විට ඩෙංගු වැඩිම අවදානම කඩුවෙල සහ මහරගම සෞඛ්‍ය වදිනාරී බල ප්‍රදේශවලින් වාර්තා වන බවයි සෞඛ්‍යංශ පවසන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වදිනාරී බල ප්‍රදේශ 18කින් ඩෙංගු ව්‍යාප්තිය සිදුවන ස්ථානවල හිමිකරුවන් දහසකට වැඩි පිරිසකට පසුගිය සති දෙක ඇතුළත දඩ සහ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. පොත්ගලින් සහ ආයතන 3000කට වැඩි සංඛ්‍යාවකට රතු නිවේද නිකුත් කළ බවයි කොළඹ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක උපුල් ප්‍රියන්ත විජේසූරිය මහතා සඳහන් කළේ. ඩෙංගු මතුරු දෂ්ණීය දහවල් කාලයේ සිදුවන බැවින් සම්පූර්ණයෙන්ම ශරීරයේ වැසෙන ආකාරයේ ඇඟලුම් අඳින ලෙස සෞඛ්‍යංශ ජනතාවට දැනුම් දෙනවා. ශීතකරණ පිටුපස ජලය රැඳෙන ස්ථාන සිංකයට ජලය වැසීමට තබා ඇති බඳුනුවල මෙන්ම භාවිතයට නොගන්නා වැසිකිලි පද්ධති පිළිසුදු තබා ගන්නා ලෙසයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් පැවැත්වුණා. ඒ බත්තරමුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ සහ රතුකුස සංවිධානයේ මැදිහත් වීමෙන් ඒදී ඩෙංගු මදුරන් බෝ විය හැකි ස්ථාන පරීක්ෂාවට ලක් කළා. ආගමික ස්ථානක නඩු පැවරීමටයි කටයුතු කර තිබෙන්නේ. ඩෙංගු මදුරු කීටයන් හමුවීම හේතුවෙන් ඩෙංගු මදුන පරීක්ෂණය පිළිබඳ බත්තරමුල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අදහස් පළ කළා. මේ අතර ඩෙංගු රෝගයේ යම් පාලනයක් මෙවැනිට පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වීමෙන් රෝග ව්‍යාප්තිය සම්පූර්ණ පාලනය සඳහා ජනතාවද දායක විය යුතු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.
0: අපේ රටේ සාමාන්‍යයෙන් වසර කිහිපයකට වතාවක් ඩෙංගු වෛරස් වේරියන්ට් එක වෙනස් වීම විසින් මෙවැනි තත්ත්වයක් පැනනගිනවා. උදාහරණයක් හැටියට 2017 අවුරුද්දේදී ඩෙංගු රෝගීන් 186,101ක් වාර්තා වුණා, මරණ 447ක් වාර්තා වුණා. නැවත වතාවක් 2023 රෝගීන් 89,799ක් වාර්තා වුණා, මරණ 62ක් එක්ක. දැන් මෙවර මේ ඩෙංගු වෛරස් එකේ වේරියන්ට් 2 කියන එකෙන් තමයි රෝගීන් 75%ක් පමණ හඳුනාගෙන තිබෙන්නේ. වේරියන්ට් 3 කියන එකෙන් තමයි ඉතිරි රෝගීන් 25% හඳුනාගෙන තිබෙන්නේ. මෙන්න මේ වෛරස් එකේ මේ වේරියන්ට් එක වෙනස් වීමත් මේකට බලපාන. ඩෙංගු ව්‍යාප්තිය වැඩි වෙලා තිබෙනවා. මේක දවස් 3ක් 4ක් 5ක් 6ක් කළා නතර කරොත් ආයෙමත් මේ මදුරුවන් බෝ වීම ව්‍යාප්තිය සිදු වෙනවා. ඒ අනුව හෙට සිට 24, 25, 26 බදාද බ්‍රහස්පති සිකුරාද කියන දවස් තුනේ මේ ඩෙංගු මර්ධන වැඩසටහන අඛණ්ඩව දියත් කරන්න කියලා අපේ ජනතාවට ඉල්ලා සිටිනවා. රජය අතට මේකට අවශ්‍ය කරන උපදෙස් ලබා දීලා තිබෙන්නේ. මේකට ආරක්ෂක හමුදාව සම්බන්ධ කරගන්නවා, පරිසර පොලිසිය සම්බන්ධ වෙලා කලින් සිදු කරන ලද අනතුරු ඇඟවීම් සහ උපදෙස් අවවාද නොතකා ඩෙංගු බෝවන ස්ථාන පැවැත්වීමට ඉඩකඩ ලබා දෙන අයට විරුද්ධව තදින් නීති ක්‍රියාත්මක කරනවා. මේ ආදී කටයුතු වලින් තමයි මේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේකට තිබෙන විසඳුම බවට පත් වෙන්නේම තමන්ගේ අවට පරිසරයේ පිරිසිදුව තබා ගැනීමම තමයි. ඒකට අපි අඛණ්ඩව මැදිහත් වෙමු. මීට කලින් අපිට දිනකට රෝගීන් 500, 600, 700 වාර්තා වෙමින් තිබුණා. පෙරේ දවසේදී රෝගීන් 1000ක්ම ගියා. නමුත් ඊයේ දවසේ රෝගීන් 300කට අසන ප්‍රමාණයක් තව වාර්තා වෙන දිනකට මේ ආදී හැටියට මේකේ යම් පාලනයක් ඇතිවෙමින් පවතුනවා. හැබැයි පාලනය ඇතිවෙනවා කියලා කියන්නේ තමන්ගේ ග්‍රහණය ලිහිල් කරගන්න කියන එක නෙවෙයි. අනිවාර්ය වශයෙන්ම මේ පිරිසු කිරීම කටයුතු වලට දායක වෙන්න අපේ මැදිහත් වීම අඛණ්ඩව සිදු වෙනකොට රෝගීන් වාර්තා වලට අඩු කරගන්න පුළුවන්. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ තමන් මේ තබපු ග්‍රහණය තමන් තබපු බර අඩු කරගන්න නෙවෙයි.
1: වැටුප් සහ විශ්වවැටුප් කොමිසම් සභාවක් ස්ථාපනය කිරීම සඳහා වූ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විත් ආණ්ඩුක ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවෙන් පැවරි ඇති බලතල ක්‍රියාවන් නංගමින් ඒ අනුව විශ්‍රාමික අමාත්‍යංශ ලේකම්වරයෙකු වන අශෝක පිරිස් මහතාගේ සභාපතිත්වයෙන් කොමිසම් සභාවක් පත්කර තිබෙනවා. ඊට සාමාජික ඉන්දා 4 ඇතුළත් වසර ගණනාව පැවති වැඩ විෂමතා සහ රාජ්‍ය මූල්‍ය කල්පනාකරණයේ ඇතිවන අභියෝග සැලකිලිත ගනිමින් මෙම තීරණය ගෙන තිබෙනවා. රාජධාරීගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් විශ්‍රාම වැටුප් පිළිබඳ ගැටළුවලට විසඳුම් ලබා දීමයි මූලික අපේක්ෂාව. රාජ්‍ය සේවකයන්ගේ වෘත්තීය භාවයේ ඉහළ නැංවීම, නව තාක්ෂණික ප්‍රවණතා සහ ගෝලීය ප්‍රවණතා අනුව රාජ්‍ය සේව ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතු යන්න සඳහා නිර්දේශ ලබා ගැනීමටද නියමිතයි. මේ අතර විශ්‍රාම යාමේ කාලේ දීර්ඝ කරන ලෙසට විවිධ ක්ෂේත්‍රවලින් ඉල්ලීම් පවතින බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය ප්‍රවෘත්ති සාකච්ඡා වේදී කෙසේ වෙතත් විශ්‍රාම යාමේ කාලය පිළිබඳ ආණ්ඩුවක් කිසිදු තීරණයක් ගෙන නැති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
0: අධිකරණ පද්ධතිය විසින් නඩු තීන්දුව ලබා දෙමින් පවතිනවා. විපක්ෂයේ වැඩි කලබලය තිබෙන්නේ අධිකරණයේ පුරප්පා නොපිරවීම ගැන නෙවෙයි, ඔය යටින් තිබෙන කලබලය තියෙන්නේ දැන් දිනපතා නඩු ඇහෙනවා, නඩුවල තීන්දුව ලබා දෙනවා, නැත්නම් නඩු දින ප්‍රකාශයට පත් කළා තියෙනවා. ලැබුණු තීන්දුව වලින් ජනතාවට අධිකරණය සම්බන්ධයෙන් විශ්වාසයක් ගොඩනගමින් පවතිනවා. ඒ සියල්ල විසින් මෙය කලබලයක් ඇති කරනවා. ඒකට පාර්ලිමේන්තුව මාධ්‍ය සාකච්ඡා උපයෝග කරගන්න බව පේනවා. ඔක තමයි ඇත්ත කතාව. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශ්වවිද්‍යාල පැත්තෙන් ඇතුළු විවිධ ශේෂ වලින් ඉල්ලීමක් පවතිනවා මේ විශ්‍රාම යන වයස වැඩි කිරීම සඳහා. ඉතින් එහෙම ඉල්ලීමක් එක වෙලාවක ඇවිල්ලා තමයි අවුරුදු 60 තිබුණු විශ්‍රාම වයස් සීමාව වෛද්‍යවරුන්ට, විශේෂඥ වෛද්‍යවරුන්ට, දන්ත වෛද්‍යවරුන්ට 63 දක්වා වැඩි කළේ. ඒතර මම දන්නවා මේ වෙලාවේ සමහර ඒ විශේෂඥ වෛද්‍යවරුන්ට කතා බහක් තිබෙනවා මේ 63 අවුරුදු 65 කරගන්න පුළුවන්ද කියන එක. මම තවමත් ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් අරගෙන නැහැ.
1: වේමිලිතී ගැනීම සම්බන්ධයෙන් මෙහිදී මාධ්‍ය වේදිකාව යොමු කළ ප්‍රශ්නයකට අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.
0: අපි ගොවි ජනතාවට වැඩිම සහතික මිලක් ලබා දීලා තියෙනවා. මීට කලින් මෙතරම් සහතික මිලක් වී සඳහා ලබා දීලා තිබුණේ නැහැ. ඒ වගේ මතක තියාගන්න අපි මේ ගොවි ජනතාවට හෙක්ටයාරයක රුපියල් 30,000ක පොර සානදක් ලබා දීපු ආණ්ඩුවක්. හෙක්ටයාරයක රුපියල් 30,000ක් ලබා දීම පමණක් නෙවෙයි, අපි දැන් රුපියල් 10,200ට ලබා දෙන යූරියා පොහොරවලට ඒ සහනයත් අපි ලබා දෙමින් තියෙනවා. මේ යලකන්නේ වී සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි තිබෙන්නේ. කලින් විශේෂයෙන්ම පෞගේ මහකන්නවල කැපුණු වී සම්බන්ධයෙන් තමයි තැන් තැන්වල ප්‍රශ්න පැන්නගිලා පවතින්නේ. ඒ රාජ්‍යයට කරන්න පුළුවන් දේ තමයි සහතික මිල ලබා දීම සහ ගොවියාගේ නිෂ්පාදන පිරිමි අඩු කර ගැනීම සඳහා යම් යම් සහන ලබා දෙන එක. ඒ කටයුතු අපි කරමින් පවතිනවා. රජයේ ගබඩාවට ලබා ගන්න පුළුවන් ප්‍රමාණය ලබා ගන්න එක වැඩි කළා තියෙනවා.
1: මැතිවරණවලදී නොමැකෙන තීන්ද භාවිත කර ඡන්දදායකයා සලකුණු කිරීම පිළිබඳ නීතිමය ප්‍රතිපාදන ඉවත් කිරීම ඇතුළු යෝජනා රැසකට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේටට මැතිවරණවලදී ඡන්දදායකින් එක් වරකට වඩා ඡන්දය භාවිත කිරීම වැළැක්වීම සඳහා ඇඟිල්ලෙහි නොමැකෙන තීන්ද ආලෙප කිරීම සිදු කෙරෙනවා. මෙය අතිරේක වියදමක් මෙන්ම ඡන්ද මධ්‍යස්ථානවල කාර්යක්ෂමතාවට බාධාවක් බවයි හඳුනාගෙන ඇත්තේ. ඒ අනුව මැතිවරණ පනත්වලින් ඊට අදාළ වගන්ති ඉවත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමුණා. 2027 වර්ෂයේ සිට ඉදිරියට රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණි ළමුන් ඇතුළත් කිරීම සඳහා විධිවිධාන සහ උපදෙස් ඇතුළත් නව චක්‍ර ලේඛයක් නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හර්නි අමරසූරි ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමුණා. රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් එක් එක් වර්ෂයට අදාළවයි චක්‍රලේඛ උපදෙස් නිකුත් කර තිබුණේ. කෙසේ වෙතත් අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු පරිදි විනිවිද භාවයෙන් යුතුව අග්‍රිමිකතා අවම වන පරිදි කටයුතු කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීමේ අරමුණින් නව චක්‍රලේඛ නිකුත් කිරීමටයි තීරණය කර ඇත්තේ. අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාවේ, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ විදුහල්පතිවරුන් සහ අධ්‍යාපන බලධාරීන්ගේ අදහස් සහ යෝජනා සැලකිලිට ගනිමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙරෙහිද අවධානය යොමු කර නව චක්‍රලේඛය සකස් කර තිබෙනවා.

0: හදිසි පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අසංකල ලිපියක් පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත අද භාර දී තිබෙනවා. ඒ පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා විසින්. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂයේ ප්‍රකාශ කළේ මේ අවස්ථාවේ එවැනි විවාදයක් අවශ්‍ය නොවන බවයි. ඒ පිළිබඳ ඡන්දයට යාම සුදුසු බව අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළා. මෙහිදී ඇතු උණුසුම් තත්ත්වයේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට අත්දිටුවීමටයි කතානායකවරයා කටයුතු කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා, අමාත්‍ය බිමල් රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, යළිත් අමාත්‍ය බිමල් රත්නායක සහ කතානායක වෛද ජගත් වික්‍රමනාත්න මහතුරුන් මෙලෙස අදහස් පළ කළා.
1: අද පෙරවරුවේ ස්ථාවර නියෝග 19 එක වගන්ති යටතේ අප විසින් යෝජනාවක් බාර දුන්නා. 20 දෙනෙක් රැගෙන විපක්ෂයේ මන්ත්‍රීවරු 20 දෙනෙක් මේ යෝජනාවට සහය දක්වනවා. වර්තමානයේ යුක්තිය පසඳලීම පිළිබඳ පවතින ප්‍රමාදය සහ ඒ සමග බැඳුණු ගැඹුරු හදිසි බරපතල කාරණා කීපයක් තිබෙනවා, ජාතික වශයෙන් වැදගත්. අපි ඒ නිසා 19 එක වගන්තිය ප්‍රකාරව අද උදෑසන ඔබතුමාට යෝජනාව කල්තිර ලබලා දුන්නා. 20 දෙනෙක් නැගිටලා මේ යෝජනාව තහවුරු කරනවා. ඒ නිසා අද දවසේ දැනට පවතින අපි යෝජිත විවාදයෙන් පසුව 19 වගන්තිය ප්‍රකාරව පැයක කාලයක් ලබා දීමට ඔබතුමාට පුළුවන්කම තිබෙනවා. පැය දෙකක් කාලයක් ලබා දීමට පුළුවන්කම තිබෙනවා ඔබතුමාන්නේ.
2: අධිකරණය තුළ නඩු ප්‍රමාද වීම, පත්කිරීම සම්බන්ධ තත්ත්වයන් සම්බන්ධව සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ පාර්ලිමේන්තුවත් නෙමෙයි, සමහරට අධිකරණ අමාත්‍යාංශයත් නෙමෙයි. ඒවා අධිකරණ සේවා කොමිසමනුත් කරනවා, සමහර ඒවා ව්‍යවස්ථාදායක සභාවෙන් ව්‍යවස්ථා සභාවෙන් කරනවා. ඒ නිසා අප දකින්නේ නැහැ අපේ මේ අවස්ථාවේදී මේ විවාදය නතර කරලා කරන්න තරම් විශේෂ අවස්ථාවක් ලබා දිය යුතුයි කියලා. ගරු මන්ත්‍රීතුමාලා මීට කලින් දවසක ඉල්ලුවා මලයගම් ජනතාව සම්බන්ධ හදිසි කතා යෝජනාවක්. අපි එදා විවාදය කල් තියලා එමතුමා නැති අවස්ථාවෙත් අවස්ථාව ලබා දුන්නා. අපේකංග නැහැ ගරු කතානායකතුමනි, මේක කමෙන්ට් එකක් ලෙස කියන්න ඕන. ජනතාවගේ අධිකරණ බලය පාර්ලිමේන්තුව සතුව කියලා තමයි පසුගිය කාලේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට විරුද්ධව මේ සිලෙක්ට් කමිටි දාලා මෙහෙට ගේන්න හැදුවේ. ඒ නිසා ඒවා ඉතාම බරපතල කරුණු. අපි තුනෙන් දෙකේ බලයක් තියෙන ආණ්ඩුවක්. අපි එහෙම හිතන්න ගත්තොත් මොකද්ද වෙන්නේ කියලා තමයි ඔබතුමාලා හිතන්නේ.
3: අපි මේක බොහොම පැහැදිලිව ඉල්ලන්නේ ආණ්ඩු අපේ ස්ථාවර නියෝග 19 යටතේ. ඒක හොඳට කියෝලා බලපුවාම මේ ආණ්ඩු පක්ෂයේ සභානායකතුමාගෙන් අවසර ගන්න අවස්ථාවක් නැහැ ඒකට.
2: ඉතාලම පැහැදිලිව මේ පාර්ලිමේන්තුවට පුළුවන් තීන්දුව කරන්න. ඒ නිසා ඒ පිළිබඳව අපි ඉල්ලා සිටිනවා ඡන්දයක්. ඔබතුමාලා 20ක් නැගිටලා ඉල්ලන්නේත් ඒක තමයි. මේ ඡන්දයක් අඳවන්නේ එහෙම ඕන තරම් අත්දැකීම් තිබෙනවා මේ පාර්ලිමේන්තුවේ.
4: පක්ෂය අද දින ආණ්ඩු පක්ෂයේ කටයුතු තමයි අද දින ප්‍රමුඛස්ථානය ගන්නෙ. ආණ්ඩු පක්ෂයේ කටයුතු තමයි ප්‍රමුඛස්ථානය ගන්නෙ. ඒ අනුව මේ කාරණාව ඍීත විරෝධී ලේකම් මණ්ඩලයේ තාක්ෂණික උපදෙස් මත තමයි මේ කියන්නේ.
2: ඔබතුමාට ඡන්දයක් අරගෙන බලන්න පුළුවන් මොකක්ද තත්ත්වය කියලා. කතානායකතුමා ඔබතුමාට අපි ඉල්ලා සිටිනවා මොන හරි එකක් දෙනවා 146 වලින් යන්න ස්ටෑන්ඩින් ඕඩර්.
4: ස්ථාර නියෝග 146 ප්‍රකාරව මේ ස්ථාර නියෝගේ ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩි විස්තර සම්බන්ධයෙන් සියලු ප්‍රශ්න මෙහිම සිදු කර ලැබෙත්තේ කතානායක විසින් යෝග්‍ය සහකරුවන් ලබන ආකාරයට වරින් වර නිකුත් කරන ලද නියෝග මත පාර්ලිමේන්තුවේ විනාඩි 10ක් සඳහා තාවකාලිකව අත්හිටවනු.
0: එල්නෝ දේශගණික බලපෑමට මුහුණ දීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් සහ නිලධාරී කමිටුවක් පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ වසර අගභාගයේ සිට ඉදිරියට ඇතිවිය හැකි එල්නෝ තත්ත්වයේ හේතුවෙන් වර්ෂාපතන රටාවන්හි වෙනස්කම්, අධික උෂ්ණත්වය, නියගේ සහ ගංගෝත්‍රවැනි ආපදා තත්ත්වයන් නැතිවීමේ අවධානම ඉහළ ගොස් තිබෙනවා. එමගින් ආර්ථික සහ සමාජ ක්ෂේත්‍ර රැසකට අහිතකර බලපෑම් ඇතිවිය හැකි. ඒව අවම කිරීම සඳහා ජාතික මට්ටමේ ක්‍රියාකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළා. එලිනෝ තත්ත්වයේ හේතුවෙන් ඇතිවිය හැකි ජල විදුලි සහ ආහාර අර්බුද කල්පනාකරණය කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍යකාලීන සහ වාර්ෂික සැලසුම් සකස් කළ යුතුය. එසේම සියලු රාජ්‍ය ආයතන අතර ඒකාබද්ධ මෙහෙයුම් සහතික කිරීම සහ ජනතාව දැනුවත් කරමින් ආපදා අවධානම අවම කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමටයි කැබිනට් මණ්ඩල අනුමැතිය හිමුණේ. ඒ අමාත්‍ය වෛද්‍ය ධම්මික පටිබිඳි මහතාගේ සභාපතිත්වයෙන්. කේ.ඩී. ලාල්කාන්ත, සමන්ත විද්‍යාරත්න, අනුර කරුණාතිලක, වසන්ත සමරසිංහ සහ සුසිල් රණසිංහ යන අමාත්‍යරුන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ඇතුළත්. ඉට සහභාගි වීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරී කමිටුවක් පත්කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 2026 අංක 11 දන්න දේශීය ආදායම් සංශෝධන පනත සම්බන්ධයෙන් මාත දැනුවත් කිරීමේ හමුවක් අද පැවැත්වුණා. බදු පනතේ සිදු වෙනස්කම් හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අනාගත ඉලක්ක පිළිබඳව මෙහිදී කරුණු අනාවරණය කර තිබෙනවා. ඒ පිළිබඳව දේශීය ආදායම් කුමසාරිස් ජෙනරාල් රුක්තිය ප්‍රනාන්දු මිනිස කරුණු පැහැදිලි කළා.
5: රජයේ මගින් වරින් වර සිදු කරපු ප්‍රතිපත්තිමය තීරණ මත වෙන බදු ප්‍රතිපත්තිමය තීරණ වලට අමතරව දැනට විශාල වශයෙන් ටැක්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් එකෙත් අපි විශේෂ වෙනස්කම් සිදු කරගෙන යනවා. බදු ගෙවන්නන් සංඛ්‍යාව වැඩි කර ගැනීමට අපි කටයුතු ප්‍රමාණයක් කරගෙන යනවා. මොකද දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මේ අවුරුද්දේ බිලියන 2401ක දැවැත්ත ආදායම් ඉලක්කයක් කරා යන්න තියෙනවා. පුද්ගල ආදායම් බදු ගෙවන්නන් ලක්ෂ 13කට ආසන්න ප්‍රමාණයක් බදු ගෙවන්නන් දැන් අපි ලියාපදිංචි කිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ වගේම සමාගමුත් 1,30,000ක ප්‍රමාණයක් දැනට රෙජිස්ටර් කරලා තියෙනවා බදු ගෙවීම සඳහා. මේ සියලු කටයුතු වලින් අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ මේ ආදායම් ඉලක්කය සාධාරණාකාරයේ අය කර ගැනීමේ කටයුතු කරගන්න.
0: දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් නිහල් විජේවර්ධන මහතාද මෙහිදී අදහස් පළ කළා.
6: තනි පුද්ගලයෙකුට ව්‍යවස්ථාපිතව 3 අංකයේ ලබා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා නම්, එයා යම්කිසි බැංකුවක මූල්‍යායතනයක බැංකු ගිණුමක් ආරම්භ කරනවා නම්, ගොඩනැගිලි සැලැස්මක් අනුමත කරගන්නවා නම්, මොටර් වාහනයක් ලියාපදිංචි කිරීම හෝ අලුත් කිරීම කරනවා, දැනටත් ලියාපදිංචි සඳහා 3 අංකයේ නිසා ලබා දීම අත්‍යවශ්‍ය වෙනවා. ඉඩමක් මිලදීගෙන ලියාපදිංචි කරන අවස්ථාවේදී ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට සමාගමක කොටස් මාරු කිරීමේදී මාරු කරන කෙනා සහ කොටස් හිමිකම ලබා ගන්න කෙනා දෙන්නම 3 අංකයේ ඉදිරිපත් කරන්න ඕන. ඊපස්සේ ක්‍රෙඩිට් කාඩ් එකක් ලබා ගැනීමේදීත් මේ 3 නම්බර එක අනිවාර්ය වෙනවා. එතකොට 3 අංකයේ දෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ මම අර කියපු ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක් නැති නිර්වාසික අයට, ඒ කියන්නේ විදේශ රටවල සේවය කරන, අධ්‍යාපනය ලබන ඒ වගේ අයට 3 අංකයේ දීම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ ක්‍රියාමාර්ගය ඔස්සේ මේ අවශ්‍යතාව සඳහා 3 අංකයේ ඉදිරිපත් කිරීම මේ පනතත් එක්කම සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ සඳහා පහසුකම් සැපයීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බලාපොරොත්තුනේ. ඒ කියන්නේ මේ ආයතන වලට ඍජුව 3 අංකය අදාළ සේවය ලබා ගන්න කෙනාගෙන් තොරව ලබා පහසුවෙන් බලා ගන්නට, සත්‍යාපනය කර ගන්නට අවස්ථාව ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා මේ දවස්වල අවශ්‍ය කටයුතු සිද්ධ වෙනවා. ඒ අවශ්‍යතා සැකසීම සිද්ධ වුණාට පසුව මේ සම්බන්ධයෙන් අදාළ ආයතන වලට උපදෙස් ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ දවසෙන් පසුව මේ අවශ්‍යතා සඳහා බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය තමන්ගේ ඉදිරිපත් කරන්නට අනිවාර්ය වෙනවා.
0: මෙවසරේ මුල් කාර්තුව තුළ පමණක් ඩොලර් මිලියන 600ක ආයෝජන කොළඹ වරාය නගරයට ලැබී ඇති බව මුදල් සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. කොළඹ වරාය නගරයට පැමිණ තිබෙන ආයෝජන අතර මරීනා හෝටල් හෝල්ඩින්ස් ලිමිටෙඩ් සහ ප්‍රයිම් මෙල්වා පෝර්ට් සිටි ලිමිටෙඩ් විසින් ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති තුනක් ඇතුළත් නවරජයේ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත සම්මත කර තිබෙන අතර ඒ කොළඹ වරාය නගරයට ආයෝජන ආරක්ෂණයේ වැඩිවීම හේතුවක් බවයි මුදල් සැලසුම් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ සඳහන් කරන්නේ. ආයෝජනීය පහසු කිරීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිසම තනි කවුලක ආයෝජන පහසුකම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉන් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා රාජ්‍ය ආයතන කිහිපයක රස්තියාදු වීම කරදිනට මුහුණ දීමට තවදුරටත් ආයෝජකයන් සිදු නොවන අතර එක්තැනකින් ඔවුන්ට අවශ්‍ය සියල්ල සඳහා අනුමැතිය ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. කොමිසම් සභාව විසින් කණ්ඩම් ආයෝජන පහසුකම් සැලසීමේ වැඩසටහනක් හඳුන්වා දී ඇති අතර එමගින් ආයෝජකින් බලහිලත් පුද්ගලයෙකු ලෙස ලියාපදිංචි කිරීම දින 7ක් ඇතුළත අවසන් කළ හැකියි. ගිවිසුම් ඩිජිටල් ආකාරයෙන් ක්‍රියාත්මක කළ හැකි අතර නිසි කඩම් අවශ්‍යතාවන්ට යටත්ව වැඩ කරන දින 5ක් ඇතුළත විදේශීය සේවකයන් සඳහා වීසා අනුමත කිරීමේ හැකියාව පවතිනවා. මාර්ගාන්තරු අවම කර ගැනීමේ අරමුණින් ක්‍රියාත්මක ITN ටේක්කියා සුරකම් මගුතර ව්‍යාපෘතියේ දෙවනි වැඩසටහනේ 8 වැඩසටහන අද සාර්ථකව අවසන් වුණා. ඒ මන්නාරම සිද්ධි විනයාර්ග හින්දු විද්‍යාලයේදී. ඒ පිටමන තුරතුරු ගෙනෙන්නේ ගිහාන් ගීත් ඉෂේරා.
7: සොරක්ෂිත මහමග කනතුරු වලින් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම උදෙසා වත්මන් රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙලක් වන ක්ලින් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ආරම්භ කරන ලද තේක්‍යා සුරක්‍යමු මගතොට වැඩසටහන් මාලාවේ අපි දෙවන අදියරේ 8 වන වැඩසටහන අපි අද දවසේදී අති සාර්ථකව නිමාවට පත් කරනු ලැබුවා. ඉතින් අද දවසේදී සත්කාරක පාසල වශයෙන් අපි තෝරාගත්තේ උතුරු පළාතේ මන්නාරම දිස්ත්‍රික්කයට අයත් මන්නාරම අධ්‍යාපන කලාපයට අයත් එවැගේම මන්නාරම අධ්‍යාපන කොට්ටාසයට අයත් මන්නාරම සිද්ධි විනායකර හින්දු විද්‍යාලයයි අපි සත්කාරක පාසල විදිහට තෝරා ගන්න ලැබුවේ. ඉතින් අද දවසේදී මේ දුවා දරුවන්ට මාර්ගන්තුරු සම්බන්ධයෙන් ඒවා වළක්වා ගැනීම සම්බන්ධයෙන් එවැගේම තමයි මේ අනතුරක් සිදු වුණාම යම් පුද්ගලයෙකුට ප්‍රථමාධාර ලබා දිය යුත්තේ කෙසේද මේ කියන කරුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රායෝගික වගේම න්‍යායාත්මක දැනුම ලබා දීමට ශ්‍රී ලංකා පොලිසියත් අද දවසේදී අපිත් එක්ක එක්ව කටයුතු කරා. අද දවසේදී මේ දුවා දරුවන්ට වටිනා සහතික පත්‍රයක් ලබා දීමට ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ අපිට හැකියාව ලැබුණා. ඉතින් මේ දිනෙන් දින ඉහළ යන මාර්ගන්තුරු වැළැක්වීමේ පණිවිඩය සමාජයට ගෙන යාම සඳහා සමාජයේ සිටින ප්‍රබලතම සමාජ සජීවීකාරකෙන් විදිහට අපි මේ පාසල් දුවා දරුවන් තෝරාගෙන තිබෙනවා. අපි ඔවුන්ව මූලිකව ඉලක්ක කරගෙනමිනුයි මේ වැඩසටහන් මාලාව සමස්ත දිවයිනම ආවරණ පරිදි ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අද එහි අති සාර්ථක 8 වෙනි වැඩසටහනයි මේ විදිහට නිමාවටපත් කරන්න අපි හෙට දවසේදී හමුවන්නේ වවුනියාව දිස්ත්‍රික්කයේ ඕමන්ත නගරයේදී. ඉතින් හෙට දවසේදී ඕමන්ත නගරයේදී හමු වෙ මේ බලාපොරොත්තුෙන් අද සමුගන්නවා මන්නාරම සිද්ධි විනයගර් හින්දු විද්‍යාලයේ සිරස් ප්‍රවෘත්ති වෙනුවෙන් අජිත් ධම්මික සමගින් මම ගිහාන් ගීතිෂේර.
0: බොරතල් සම්බන්ධයෙන් ඉරාන්ට පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ඇමරිකාව පියවරගෙන තිබෙනවා. ඒ අනුව බොරතෙල් අලෙවි කිරීමට ඉරානයට අවසර හිමි වුණා. ඉරානයේ නිෂ්පාදනය කරන බොරතෙල් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි කිරීමට අවස්ථාව හිමි වෙත්තේ දශක කිහිපයකට පසුවයි. පසුගිය සතියේ ඇමරිකාව සහ ඉරානය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබුණා. ඒ පළමු වටේ සාකච්ඡා ස්විස්ලන්තයේදී පැවති අතර එහිදී දින 60ක් ඇතුළත අවසන් එකඟතාවයකට පැමිණීම සඳහා කටයුතු කිරීමටයි තීරණය කර ඇත්තේ. නව එකඟතා හමුවේ ඇමරිකාව ඉරාන බොරතෙල් වලට පනවා ඇති සම්බන්ධක මෙලෙස ලිහිල් කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර න්‍යෂ්ටික පරීක්ෂකයන්ට ඉරානය තුළට ඇතුළු වීමට අවසර ලබා දුන් බවට ඇමරිකා උපජනාධිපතිරයා සිදු කළ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කරන බවයි ඉරානය නිවේදනය නිකුත් කරමින් සඳහන් කළේ. ජාතින්තර පරමාණුක බලශක්ති ඒජන්සිය සමග සාකච්ඡායි තයික්මනින් පැවැත්වන ඇති බවත් ජෙඩි වෑන්ස් කියා සිටියා. ඒදීට ප්‍රතිචාර දක්වන ඉරානයේ සඳහන් කළේ න්‍යෂ්ටික පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු උණ්ඩව එකඟතාවයකට පැමිණ නොමැති බවයි. පන්දුවර විස්ස කාන්තා ලෝක කුසලකර තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7:00 තරගය ආරම්භ වන්නේ. චමරියතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවනවා. අයර්ලන්ත කණ්ඩායම මෙහෙවන්නේ ගේපී ක්‍රුයිස් විසින්. දෙවන කාණ්ඩයේ මෙතෙක් වැඩි තරඟ තුනකට මුහුණ දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ එක් තරඟයක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බී කාණ්ඩයේ පස්වෙනි ස්ථානයේ රැඳී සිටිනවා. මුහුණ දුන් තරඟ තුනම පරාජයට පත් වූ අයර්ලන්තයේ පසුවන්නේ 6 වෙනි ස්ථානයේ. අද තරඟයේ කාසියවාස හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.
8: ලක්කන්ද ප්‍රවෘත්ති යළි සිරස්තල.
0: ඩෙංගු දැඩි අවධානමක 29ක් ජීවිතක්ෂයට මර්ධන බිහිවම අඛණ්ඩව. කොළඹ, ගම්පහ, මාතර ඩෙංගු දැඩි අවධානම් කලාප ලෙස නම් කෙරේ. ඩෙංගු මර්ධන බිහිවීම ගැන ආණ්ඩුව විශේෂ සාකච්ඡාවක. වැටුප් සහ විශ්වවිද්‍යාල ගැටළුවල තිරසර විසඳුම් සෙවීමට කොමිසම් සභාවක්. න්‍යෂ්ටිකාවි පරීක්ෂාවට ඉඩ දුන් බවට ඇමරිකාව කරන ප්‍රකාශයේ ඉරානය ප්‍රතික්ෂේප කරයි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. ලලිත මෙමු හෙට පෙරවරු 9ට.
9: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
10: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
11: FM 93.5

0: අසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: ලාංකේය විශ්වාසය දින මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිත හරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටි මියන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙ කුමන්න අදම අමතන්න 011767979 ප්‍රධාන කාර්යාලය නොමල 31 ඇල්හේන පාර මහරගම
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ආදරේ තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂයේ වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොඳටම ඇති
3: ලාංකේය විශ්වාසය දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අවතන්න 01176679
1: අයිබෝන් සුබරාත්‍රියක් වාසනාවන්ත රාත්‍රියක්. අදත් අපි බොහොම ආදරෙන් සෙනෙහසින් සිංහල ගීතයේ ප්‍රේමණීය බවත් අරුත් බර බවත් එක්ව විඳින්නට මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමනක් වෙනුවෙන් ලක්කනගහරු අද සඳදිය දහරත් එක්ක මුණගැහෙන වෙලාව. අදත් ඔබ බොහෝ සෙයින් ආදරය කරන ප්‍රවීණයන් 6 දෙනෙකුගේ ගීත පෙළ ගැස්වගෙන ඉන්නවා දෙහෝරාවක් පුරා එක්ව විඳින්න. අපි අමරසිරි පීරිස්වරයෙන් ගැයුණු ගීත සමුච්චයකින් අද ගමන ආරම්භ කරලා කාලකට පස්සේ මහාචාර්ය අමරාරණතුංග ස්වරයෙන් ගැයෙන ගීත සමුච්චයක් පෙළ ගැස්වගෙන ඉන්නවා. ඒ වගේම චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ස්වරයෙන් ගැයෙන ගීත සමුච්චයකටත් අද අගහරු අද සඳදිය දහර ඉඩවෙන් කරන්න හිතුණා. ඒ වගේම තමයි චන්ද්‍රලේඛා පෙරේරා ප්‍රවීණ ශිල්පිනියගේ හඬින් ගැයුණු බොහොම අරුත්බර රසවත් ගීත කිහිපයකට මම පෙළ ගැස්වගෙන ඉන්නවා. ඒත් එක්කම මට හිතුණා කාලෙකට පස්සේ මේ චන්ද කුමාර කඳුරාරච්චි මහත්මයාගේ ගීත කිහිපයකට අපි එකතු වෙලා රසවින්දනම් හොඳයි කියලා. ඒ නිසා එතුමන්ගේ ගී හඬට අද අගහරුවද සඳදිය දහර ඉඩවෙන් වෙනවා. ඒ වගේම අභිවර්ධන බාලසූරීස්වරයෙන් ගැයුණු ගීත සමුච්චයකට මම පෙළ ගැස්වගෙන ඉන්නවා. ඒ තමයි අද අගහරුවද සඳදිය දහරේ දෙහෝරාවක් පුරා ඔබට රසවිඳින්නට මම පෙළ ගැස්වගෙන ඉන්න ගීත සමුච්චය. එමනම් ආදරණීය රසවතුනේ ප්‍රාණසම ප්‍රේමේ රාගස්වර බිඳිමින් මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමනක් වෙනුවෙන් අවසරයි අද අඟහරුවාද සඳදිය දහරේ බොහොම රසවත් හරවත් අරුත් බරතනකින් ප්‍රේමණීය වරමට ১৯৪৬ ජූලි 21 වෙනිදා බුරලැස්කමයේ උපත ලබන අමරසිරි පීරිස් මහත්මයා සංගීත ශිෂ්‍යය තුල අපි මුලින්ම හඳුනාගන්නේ වයලීන් වාදකයෙක් විදිහට. ඉන් අනතුරුව ගායන ශිෂ්‍යයට ප්‍රවිෂ්ඨ වෙන අමරසිරි පීරිස් මහත්මයා ඒ තුල තමන්ට නවුම් මාවතක් විවර කරගන්නට සමත් වෙනවා. අමරසිරි පීරිස් මහත්මයාගේ පියා එකල රේඩියෝ සිලෝන්හි ප්‍රකට නිවේදකයෙක් සංගීතඥයෙක් වූ ඇල්බර්ට් පීරිස් මහත්මයා. එනිසා අමරසිරි පීරිස් මහත්මයාට ආශිර්වාදයක් වෙනවා තමන්ගේ පියාගේ භූමිකාව. කොහොම නමුත් අමරසිරි පීරිස් මහත්මයා වයලින් වාදකයෙක් විදිහට සංගීත ශිෂ්‍යයෙකු තුල පියවරෙන් පියවර ඉදිරියට යද්දී එතුමන්ගේ ගායන දිවිය ආලෝකවත් කරන සංදිස්ථානය වෙන්නේ නීතිඥ රම්බණ්ඩා සිල්විරත් මහත්මයා රචනා කරන්නට යෙදුන ලඳුනේ ගීතය. ඒ ගීතේ තමයි වයලින් වාදකයෙකු අමරසිරි පීරිස් මහත්මයා ගායන ශිල්පියෙක් විදිහට සහෘද රසිකයන් ආදරෙන් වැළඳ ගන්න සමත් වූ ගීතය. අපි අද අමරසිරි පීරිස් ගීතාවලිය ඔහු ලොවක් හඳුනාගත් දැනෙන්නේ

අමරසිරි පිරිස් පහප්පයා ගුවන්විදුලි සරලගීතය තුළත් චිත්‍රපට පසුබිම් ගායනය තුළත් ටෙලිනාට්‍ය පසුබිම් ගායනය තුළත් කියන මේ හැම තැනකදීම තමන්ගේ ප්‍රතිභාව මනාලෙස ප්‍රකට කරන්න විදහා දක්වන්න සමත් වුණු ශිල්පියෙක්. එතුමන්ගේ නිවුණු ස්වරේ ඉස්වරයේ තිබුණු භාවාත්මක ගුණය සප්තස්වර සංකල්පයේ අපූර්වත්වයේ මතින් අවදි වෙද්දී අපේ හදවතට දැනෙන්නේ පුදුමාකාර හැඟීමක්. කොහොම නමුත් අමරසිරි පීරිස් මහත්මයාගේ මුල් අවධියට වඩා පසු අවධිය ගායන ශිල්පියෙක් විදිහට කිරුළු පළ දෙන්න බොහෝ සෙයින් වාසනාවන්ත වෙනවා. ලඳුනේ ගීතෙන් ලොවක් හඳුනා ගන්න අමරසිරි පීරිස් කියන ගායන ශිල්පියා එකල සිටියේ ප්‍රතිභාපූර්ණ ගීපද රචකින්ගේ පබඳුන් සේම නූතන පරපුර තුල අපි හඳුනා ගන්න අලුත් ගේපද රචකින්ගේ පදවැල්වලට පවා සිය මధుර ස්වරයේ මුසු කරන්නට නිර්ලෝභී වෙනවා, නිර්හංකාර වෙනවා. ඒ තුල එකල පරම්පරාව සේම මෙකල පරම්පරාවත් ආදරයෙන් බැඳ ගන්න චරිතයක් බවට ගායන ශිල්පියෙක් බවට අමරසිරි පීරිස් මහත්මයා

0: மோட்டார்சைக்கிள் லோவே பிரலி காரையா டிவிஎஸ் லங்காவேதின் நவீன தாக்ஷணின் இயலம இந்தன காரியக்ஷமதாவின் நிபதவன டிவிஎஸ் எக்ஸ்எல் 100 டிவி டியூட்டி நவீன உபான்க சைத மோட்டார்சைக்கிளைய பொக்கட் டிக்கெட் தனினு நெத்திவ பட்ஜெட் டிக்கெட் செட் வின கமனட்ட வெடட்ட டிவிஎஸ் எக்ஸ்எல் 100 டிவி டியூட்டி மோட்டார்சைக்கிளைய பெதலம பதன்ன டிவிஎஸ் எக்ஸ்எல் 100 டிவி டியூட்டி மோட்டார்சைக்கிளைய வெடிம துர துவன லங்காவே மோட்டார் பைசிக்கிளே டிவிஎஸ் எக்ஸ்எல் 100
1: ලාංකේය විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතා හරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 011 7679 579 ප්‍රධාන කාර්යාලය නොමර 31 ඇල්හේන පාර මහරගම
2: සිරොන් ග්‍රීන් ලයිෆ් ප්ලන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ් I'm going to live a new green life
3: මුදලාලි
4: අනෝනා
3: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිලි ස්කුඩු ග්‍රෑම් 200ක් දානවද මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න
4: හරිද
5: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ අයි නෙවත ඔබට මට මෙහෙම කරයි කියලා ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ
4: විජය දාන්න ඔක්කොටම
5: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදලා විජය තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ
3: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපිත් අහුවෙන්නේ
6: මිරිස් නම් මිරිස් විජය මිරිස්
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: ලක්කන සිත නිවන බුදුපන සිත නිවන බුදුපන
9: සත්‍යන්තයේ රාත්‍රී සුමධුර ධර්මදේශනය සෙනසුරාදා රාත්‍රී 9ට

0: අර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: මානවීය ප්‍රේමී සමුර්ණාත්මක වියමන
0: සඳගේ දහර
2: FM 93.5 FM 93.7 ආදරණීය ඔබ අගහරුවාද සඳදිය දහරත් එක්ක අගහරුවාද සඳදිය දහරේ මීළඟ දිගහැරුමට කලින් අපිට අනුග්‍රහය එකතු කරන අපේ අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපිට අනුග්‍රහය එකතු කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා NLP රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරිතෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනාදුන් ලංකාවේ එකම ලොතරැය්‍ය වෙන්නේ NLP මෙගා පවර්. මුදල් හිනේ වගේම සුපිරි මෝටර් රථයක සිහිනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරිතෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න අමතක කරන්න එපා. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ඒ පණිවිඩය ඔබ ළඟට අරගෙන ආවේ. ඒ වගේම අපිට අනුග්‍රහ එකතු කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණුයන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැනු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ඔන්න ඔබට ලබා ගන්න පුළුවන්. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගැනීමේ පහසුකමත් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හෙන පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 0117 67 95 79 තමයි දුරකථන අංකය. ඒ පිළිබඳවත් ඔබ ආදරෙන් සිහිපත් කරනවා. හොඳයි, එහෙමනම් අද අඟහරුවාදා සඳදිය දහරේ මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වීමන වෙනුවෙන් අවසරයි මීළඟ දිගහැරුම ඔබේ දෙසවන් අභියස දිගහැරීම. මේ සිංහල ගීතේ සුභාවිත කරණය වෙනුවෙන් සිය මధుර ගී හඬින් සිය සංගීත ඥානයෙන් අනබිබවණීයම මෙහෙවරක් කළ අපේ රටේ ප්‍රවීණම ගායන ශිල්පී

එදා සමසි 39 අගෝස්තු 22වෙනිදා ගම්පහදී උපත ලබන ඇය නමින් දෝන අමරා කස්තුරියාරච්චි. එහෙම නැත්නම් ඔබම ආදරෙන් ආමන්ත්‍රණය කරන මහාචාර්ය අමරා රන්තුංග. ඇය 2018 ඔක්තෝබර් මාසේ 16 වෙනිදා අවුරුදු 79ක් අපාතර ජීවත්ව සිට අවසන ජීවන සැරිය නිමා කරනවා. දෝන අමරා කස්තුරියාරච්චි, එහෙම නැත්නම් මහාචාර්ය අමරා රන්තුංග මහත්මිය අපේ රටේ සුභාවිත ගීතය වෙනුවෙන්, සාශ්වීය සංගීතය වෙනුවෙන් කළ මෙහෙය අපරිමිතයි. ඇය 1961 වසරේ ඉන්දියාවේ බහත්කාණ්ඩේ ආයතන සම්බන්ධ වෙලා සංගීතය විෂය පිළිබඳව හදාරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඇය සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන්නේ පාසල් ගුරුවරියක විදිහට. පස්සේ ඇය එවකට කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව තිබ්බ සෞන්දර්ය කලා අධ්‍යනාංශයේ කථිකාචාර්යවරියක් විදිහට පත්වීමක් ලබාගෙන දරුවන්ට සංගීතය පිළිබඳව උගන්වන්න පටන් ගන්නවා. එහිදීම ඇය ආචාර්ය උපාධියද නිමා කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සංගීත මහාචාර්ය පදවිය හිමි කරගන්න සමත් වෙනවා. ඒ අනුව අපේ රටේ සංගීත විෂය පිළිබඳ පළමු මහාචාර්යවරිය විදිහට අභිෂේක් ලබන්නේ මහාචාර්ය අමරා රන්තුංග මහත්මිය. දශක 5කට ආසන්න කාලයක් සංගීතය පිළිබඳව ගැඹුරු හදාරමින් තමන් ඉගෙනගත් සංගීතය පිළිබඳව අනාගත පරපුරට මනාව කියා දෙමින් ඇය ඇගේ හඬින් සංගීත ඥානය සිංහල ස්වභාවිත ගීත කලාව වෙනුවෙන් ඉතිරි කළ වටිනාම ගීත සමුච්චයක් තමයි අමරා රන්තුංග ප්‍රවීණ ශිල්පිනිය නමින් මේ දිගහැරෙන්නේ.

தோ நமரா கஸ்தூரியாராச்சு அமரா ரணதுங்கவேன்னு விஷாரத தயாரத்ன ரணதுங்க மகாத்மியா சமகின் யுகதிவியேட இளம்பீமத் சமக அமரா ரணதுங்க மகாத்மிய தயாரத்ன ரணதுங்க மகாத்மியாத்தேக்க யுகதிவியேட இளம்புனாட்ட பஸ்ஸே சிங்கல கீத வெனுவேன் மே தெதுனாகே ஸ்வர முசுவேன் அபூர்வ யுககீத கணனாவக் தாயாத வெனுவா அமரா ரணதுங்க மகாத்மிய சாஸ்திரிய சங்கீத பிலிபந்தவ கெம்புரின் ஹெதேரின் கல பரவேஷிகாவக் இனிசாம ඇය ශාස්ත්‍රීය පර්යේෂණ රසක් සිදු කරමින් ඒ සම්බන්ධයෙන් ග්‍රන්ථ කිහිපයක්ම පළ කරන්නත් සමත් වෙනවා. ඒ ග්‍රන්ථ අදටත් අපේ රටේ සංගීතය පිළිබඳව හදාරන දරුවන්ගේ අධ්‍යයන කටයුතු සඳහා මහත් රූකුලක් වෙලා තියෙනවා. අමරා රණතුංග මහත්මිය අවුරුදු 79ක සිය ජීවන සැරිය නිමා කළත් ඇය සිංහල ස්වභාවික ගීතය වෙනුවෙන් අපේ රටේ ශාස්ත්‍රීය සංගීතය වෙනුවෙන් ඉතිරි කළ දෑ බොහෝයි. එසියල් එදාට වඩා අදට වඩා මතුවට වටිනාකම් වලින් පිරි ගීත පර්යේෂණ නිබන්ධ බවට පත්වෙනවා නොඅනුමානයි. අමරා රණතුංග මහත්මියට අගරුවද සඳදිය දහරෙන් පිදෙන උත්තම උපහාරය තමයි

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: සැලකිලිමත් ගමනකින් ඔබේ මුළු පවුලම දුකට පත්වන බව සිතන්න. අවිධිමත්ව අසිහියෙන් රියදාවනය කිරීමෙන් වලකින්න.
1: ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය. ඉතා අඩු මිලකන යටතේ ඔබේ පසුම්බියට සහනයක්ද මසකට රුපියල් 25000ක් දක්වා මිලදී ගැනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
2: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පව දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පව සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පව ඔබත් අදම මිලදී
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් ලකාණ්ඩ රේඩියෝ ITN
4: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
5: සදගේ දහර
6: ප්‍රාණ සම ප්‍රේමේ රාගස්වර හැඳවෙන මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වියමන ලකන අඟහරුවාද සඳදිය දහරත් එක්ක ඔබ එකතු වෙන්නේ. අද අඟහරුවාද සඳදිය දහරේ මීළඟ දිගහැරුම තමයි

එක්දහ සංසේ හතලිස් පහේ මාර්තු නවවෙන්ද හලාවතදී උපත ලබන ඔහු නමින් අභිවර්ධන බාලසූරිය. අවුරුදු 63ක් පුරා ශ්‍රී ලාංකේය කලාශේෂ්වයට සංගීතඥෙක් විදිහටත් පසුබිම්ගේ ගායකෙක් විදිහටත් ලේකකෙක් විදිහටත් එවගේම රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකෙක් විදිහටත් අපරිමිත මෙහෙවරක් ඉටු කළ අභිවර්ධන බාලසූරිය මහත්මයා සිය දිවිසරිය නිමා කරනවා වසර 63ක් පිරුණු තැන 2010 මාර්තු 26 වෙනිදා කොළඹදී. චිත්‍රපට පසුබිම්ගේ ගායනය තුලත් ගුවන්විදුලි සරල ගීතය තුලත් රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදනය තුලත් එකලෙස දස් කම්පාවෙන් වසර 63ක් පුරා එතුමා කළ අනබිබවණීය මෙහෙවර වෙනුවෙන් අද අඟහරුවාදා සඳ දිය දහරෙන් එතුමන් නමින් පිදෙන ගීතමය උපහාරය.

අභිවර්ධන බාලසූරිය මහත්මයා ගායන දිවියේ සංගීත දිවියේ ආරම්භ කරන්න සරස්වති මණ්ඩපයේ ගායන ශිල්පියෙක් විදිහට. ඊට පස්සේ 1966 දී ඔහු ශ්‍රී ලංකා ගුවන් සංස්ථාවට සම්බන්ධ වෙනවා ඒ ශ්‍රේණියේ ගායකයෙක් විදිහට. ඔහු පළමු ගුවන්විදුලි වැඩසටහන විදිහට නැවුම් මිහිර වැඩසටහනට සහභාගී වුණ ගායකයෙක් විදිහට. ඒ වැඩසටහනේදී කවුරුදු ගීත ගායනා කරමින් තමයි ඔහු ගුවන්විදුලි ගායන ශිල්පියෙක් විදිහට පළමු පියවර තියන්නේ. එතනින් පස්සෙ සුවිශේෂී සම්දිස්ථානයක් ඔහුට මුණ ගැහෙනවා 1976 දී. ඒ මඩොල් දුව චිත්‍රපටයේට පසුබිම් ගී ගායකයෙක් විදිහට සම්බන්ධ වෙන්න වරම් ලැබීමත් එක්ක. ඒ තමයි අභිවර්ධන බාලසූරි මහත්මයාගේ චිත්‍රපට පසුබිම් ගී ගායන දිවේ පළමු පියවර. එතනින් පස්සේ චිත්‍රපට ගණනාවකට පසුබිම් ගී ගායනයෙන් සම්බන්ධ වෙනවා වගේම ගුවන් විදුලියේ සරල ගී ගායකයෙක් විදිහට අර්ථපූර්ණ වූ රසපූර්ණ වූ භාවපූර්ණ වූ ගීතාවලියක් එතුමන්ගේ මధుර ස්වරයෙන් අපට දායාද කරන්න එතුමන් සමත්.

0: FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.
1: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: කෘෂි ක්ෂේත්‍රයට නව පනක් ලබා තිබින් කසාගල ප්ලාන්ටේෂන් මගින් අරඹ ඇති ප්‍රධාන ව්‍යාපෘති අතර ඔබට සමීප කසාගල ග්‍රීන් සුපර් මාකට් ජාලය ඉතා අඩු මිලකරණ යටතේ ඔබේ පසුබිමට සහනයක්ද මාසිකට රුපියල් 25,000ක් දක්වා මිල තිකිනීම සඳහා ණය සහනයක්ද හඳුන්වා දුන් එකම සුපර් මාකට් ජාලයයි.
4: කාටත් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න උණුසුම් වල දේශපාලනය විදෙස් ක්‍රීඩා තොරතුරු සවිස්තරව
5: ලකන මොමඩින් දෙස්සල්
6: සම අනුග්‍රහය
7: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
8: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul. Documentaries that open your eyes. All in one place. All on your terms. A legendary name returns. Redefining entertainment and reshaping the Sri Lankan entertainment landscape. This is not just streaming. This is the future of Sri Lankan entertainment. ITN Max
9: මානවීය ප්‍රේමී සෞන්දර්යාත්මක වියමන
10: සඳගේ දහර
11: FM 93.5 FM 93.7 ආදරණීය සහෝදර රසවතුනි ඔබ අඟහරුවාදා සඳදිය දහරත් එක්ක අද අඟහරුවාදා සඳදිය දහරේ ආරම්භයේදී මම ඔබට සඳහන් කළා චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ප්‍රවීණ ගායන ශිල්පියාගේ ගීත සමුච්චයකුත් මම පෙළගස්වගෙන ඉන්නවා කියලා. මේ හොඳම වෙලාව චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ස්වරයේ අගහරුවාදා සඳදිය දහරෙන් අවදි කරන්න. අපි රස විඳිමු.

ඔහු නමින් හෙට්ටිය ආරච්චිගේ චන්ද්‍රසේන. යටි අන්තොටදී සැප්තැම්බර් 7 වෙනිදා මෙලොව එළිය දකින හෙට්ටිය ආරච්චිගේ චන්ද්‍රසේන ගායන ශිල්පියෙක් විදිහටත් සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහටත් චන්ද්‍රසේන හෙට්ටිය ආරච්චි නමින් අපි වර්තමානයේ ආදරෙන් හඳුනගන්නවා. චන්ද්‍රසේන හෙට්ටිය ආරච්චි මහත්මයා 1979 යෞවන සම්මාන උරේල සඳහා කෑගල්ල විශ්වයේ ප්‍රතිමයා බවට පත්වෙමින් ඉන් අනතුරුව සමස්ත ලංකා තරගයට ඉදිරිපත් වෙලා එහිදීත් ප්‍රතිමයා බවට පත්වන ගායන ශිල්පී. ඉන් නොනවතින චන්ද්‍රසේන හෙට්ටිය ආරච්චි මහත්මයා 1980 ජාතික තරුණ සේවා සභාව ආරම්භ කරපු බෙල්ලූට් සෞන්දර්ය අකඩමියට සම්බන්ධ වෙලා එහිදී ගායනය පිළිබඳව සංගීතය පිළිබඳව ගැඹුරින් හදාරනවා. ඉන් ලද පන්නරේ, ඉන් ලද ආභාෂය, ඉන් ලැබූ සංගීත පෝෂණය නිසා ගායන දිවියේ දිගු ගමනක් යන්නට මේ ගායන ශිල්පියාට වරම් ලැබෙනවා. ඒ නිසයි චන්ද්‍රසේන හෙට්ටිය ආරච්චි ප්‍රවීණ ගායන ශිල්පියා වටා ආදරණීය රසික කෙනෙක් ඒක රාශි වෙලා ඉන්නේ. සහ අපිට විඳින්න හැකි ගීත සමුච්චයක් එතුමන්ගේ හඳින් ගැයෙන්නේ. අද මේ දිග හැරුම චන්ද්‍රසේන හෙට්ටිය ආරච්චි ආදරණීය ප්‍රවීණ ගායන ශිල්පියා නමින්.

චන්දසෙන හෙටියාරච්චි මහත්මයා ගායන ශ්‍රේෂ්ඨයට ප්‍රවිෂ්ඨ වෙලා මුලින්ම පටිගත කරන්නේ ලෝ සත හට සෙත සෑදූ කියන ගීතය. නමුත් චන්දසෙන හෙටියාරච්චි මහත්මයාගේ මුලින්ම ජනප්‍රිය වූ ගීතය බවට පත් වෙන්නේ බෙල්ලුත් සෞන්දර ගම්මානයේදී නිර්මාණය වූ තවලම් අපි යනවා කියන ගීතය. මේ ගීතේ ජනප්‍රිය වීමත් එක්ක එතුමන් තව ගීත දෙකක් පටිගත කළා. ඒ තමයි සඳේ සමයේ ජීවිතේ සහ යෙහෙලියකසේ කියන ගීතය. මේ ගීත ජනප්‍රිය වීමත් එක්ක අපේ රටේ නව තාලයක, නව රිද්මයක, නව පරපුරක පිබිදීමක්, නැගී සිටීමක් සහ කලෙලි වැසීමක් අපිට දකින්නට පුළුවන්. චන්දසේන හෙට්ටිආරච්චි මහත්මයා එදා ඒ ගැයූ ගීත, ඒ සංගීතයේ තුලම ඒ රිද්මයෙන් අපි අදාගහරවත සඳදිය දහරෙන්

0: බුදු සිසිලසින් ලක්තිව එකලු වූ උතුම් පොසොන්පුර පසළොස්වක පුන් පොහෝ දින පිදෙන ලක්හඬ බුද්ධ රශ්මිශ්මේ
1: ජුනි වෙසි නවය පොසොන්පුර පසළොස්වක පොහෝ දින පෙරවරු හය සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේදී අෂ්ටාංග සීලය බුද්ධ වන්දනාව ධර්ම සාකච්ඡා ආශිර්වාද පූජාව ඇතුළු පින්කම් රැසක් සවනක් රැස් සමකාමී විකාශය ජුනි 29 පොසොන් පුර පසළොස්වක පොහෝ දින පෙරවරු 6 සිට පල්ලිපැත්ත ශ්‍රී සංඝපාල රජමහා විහාරස්ථානයේ සිට
0: ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන්නට මෙත් සිත් පෙරදරිව උබත් එන්න බැතිබර දායකත්වය පසුම්බියට වාසි කරන කසාගල ග්‍රීන් සුපර් විතින් සුපිරි වාසි නැවුම් වෙනසක් අඩු නොවිලක් අදම පැමිණෙන වෙනස වටහා ගන්න රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
2: FM 93.5 ආදරණීය ඔබ අගහරුවාද සඳදිය දහරත් එක්ක අගහරුවාද සඳදිය දහරේ මීළඟ දිගහැරුමට කලින් අපිට අනුග්‍රහය එකතු කරන අපේ අනුග්‍රහක බවතුන් පිළිබඳවත් මතක් කරන්නට ඕන. අපිට අනුග්‍රහය එකතු කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා NLP රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක මෙතෙක් ලංකාවේ දැවැන්තම සුපිරි තෑගි දෙකකින්ම රුපියල් කෝටි 70ක් දිනා දුන් ලංකාවේ එකම ලොතරැය වෙන්නේ NLB මෙගා පවර්. මුදල් හීනේ වගේම සුපිරි මෝටර රථයක සීනේ සැබෑ කරගන්න රුපියල් 40කට සුපිරි තෑගි තුනක්ම දෙන ලංකාවේ එකම ලොතරැය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න අමතක කරන්න එපා. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ පණිවිඩය ඔබ ළඟට අරගෙන ආවේ. ඒ වගේම අපිට අනුග්‍රහ එකතු කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා අංක 1 ඩෝමා විකුණු යන්ත්‍ර ගෙන්වා බෙදාහරින මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනයේ. දැන් මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් වෙතින් ඩෝමා කළු ඇටිවත් කිරීමේ යන්ත්‍ර, කැනු සහල් වෙන් කර ගැනීමේ යන්ත්‍ර, සහල් ඇසුරුම් කිරීමේ යන්ත්‍ර ඇතුළු සහල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු යන්ත්‍ර උපකරණ එකම වහලක් යටින් ඔන්න ඔබට ලබා ගන්න පුළුවන්. මෙම යන්ත්‍ර ඔබට අවශ්‍ය ධාරිතාවන්ගෙන් ලබා ගැනීමේ පහසුකමත් සලසලා තියෙනවා. නම්බර 31 ඇල්හෙන පාර මහරගම කියන ස්ථානයේ තමයි මාක්ස් පෙන් හෝල්ඩින්ග්ස් ආයතනය ස්ථාපිත කරලා තියෙන්නේ. 011767597579 තමයි දුරකථන අංකය. ඒ පිළිබඳවත් ඔබ ආදරෙන් සිහිපත් කරනවා. හොඳයි, එහෙමනම් අද අඟහරුවාදා සඳදිය දහරේ මානවීය ප්‍රේමේ සෞන්දර්යාත්මකම වීමන වෙනුවෙන් අවසරයි මීළඟ දිගහැරුම ඔබේ දෙසවන් අභියස දිගහැරීම.

අපි මේ නවතින්නේ සිංහල සුභාවිත ගීතේ දෙවන පරම්පරාව ළඟ. එය නමින් චන්ද්‍රලේඛා පෙරේරා. සිංහල සුභාවිත ගීතේ පෝෂණය කළ දෙවන පරම්පරාව නියෝජනය කරන ඇය බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනයේ හරහා තමන්ගේ සංගීත ඥානෙ ගායන හැකියාව උපුනංවා ගන්නවා. උත්තර ಭಾರತೀಯ රාගධාරි සංගීතයේ තුලත් පොප් සංගීතයේ තුලත් සිය හඬමාදුරේ අපූර්වට හසුරුවමින් ගීත රසක් ගායනා කරන ඒ ගීත බොහෝ සෙයින් අතිශය ජනප්‍රිය වෙනවා අපේ රටේ තරුණ පරම්පරාව අතර. අද අඟහරුවාදා සඳදිය දහරේ මේ තෝරාගන්න ඇය ඔබ වෙනුවෙන් ගැයුම් ඒ මිහිරිතම ගීත සමුච්චයේ රසදැයි.

පුළුල් ස්වර පරාසයක බෙහෙදෙන චන්ද්‍රලේකා පෙරේරා මහත්මයගේ ගී හඬ, රෝකාන්ත ගුණතිලක මහත්මයාගේ ගී හඬ මුසූ තැන නිමවුණු රසය චන්ද්‍රලේකා පෙරේරා කියන ගායන ශිල්පිනියට දිගු ගමනක මාවත උවර කරලා දෙනවා. විශේෂයෙන්ම චන්ද්‍රලේකා පෙරේරා මහත්මය රෝකාන්ත ගුණතිලක මහත්මයාත් එක්ක ගායනා කරපු ගීත බොහෝමයක් අතිශය ජනප්‍රිය වෙනවා. ඒ වගේම තමයි චන්ද්‍රලේකා පෙරේරා මහත්මය සරල ගීතය තුළ පමණක් නෙවෙයි චිත්‍රපට පසුබිම් ගායනය තුළත් නාට්‍ය ගායනය තුළත් ඇගේ ප්‍රතිභාව ප්‍රකට කළ ශිල්පිනියක්. ඉතින් අද අගහරුවාද සඳ දියද හරි මේ අවසන් ගීතය විදිහට තෝරා ගන්න ගීතයත් ඔබේ මුවන්ග රැවුදින ගීතයක් සහ ඔබේ ප්‍රේමියන් එක්ක බැඳුණු

0: Lakhanda Radio ITN.
1: නොතරයේ පෙරලිකරන NLB Mega Power දැවන්ත Mega Super Tagකට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tagකට Super Remote රටයක් දිනන ලොකුම Super Tag දෙන එකම නොතරයේ NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
3: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
4: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
5: Green Life Plantation Private Limited. I'm going to live a new green life.
6: Manaviya Premi Saunaryatmaka Viyamana
7: Santhagiya Dahara
8: FM 93.5 FM 93.7 අපි අඟහරුවාදා සඳදිය දහරත් එක්ක අද අඟහරුවාදා සඳදිය දහරේ අවසන් දිගහැරුම තමයි මේ.

නමින් චන්ද්‍රකුමාර කඳනාරච්චි. 1946 දෙසැම්බර් 22 මෙලොව එළිය දකින චන්ද්‍රකුමාර කඳනාරච්චි මහත්මයා සිය ජීවන සැරිය 1924 මාර්තු 26 වෙනිදා අවුරුදු 77ක් ගෙවුණු තැන නිමා කරනවා. ශ්‍රී ලාංකේය සංගීත ශිෂ්‍යය තුල ගායන ශිල්පියෙක්, ගීපද රචකයෙක්, තනු නිර්මාපකයෙක් කියන මේ භූමිකා තුනම මනාව ඉටු කළ ප්‍රවීණයෙක් තමයි චන්ද්‍රකුමාර කඳනාරච්චි මහත්මයා කියලා කියන්නේ. අද අඟහරුවාදා සඳුදිය දහරේ මෙද්දිගැහැරුම එතුමන්ගේ.

චන්දකුමාර කඳනාරච්චි මහත්මයා සිංහල ගීතේ ස්වර්ණමය යුගයේ තුල බිහිවුණු ප්‍රතිභාපූර්ණ ශිල්පියෙක්. 70-80 දශකයන් තුල එතුමන්ගේ ගීත අතිශය ජනප්‍රිය වෙනවා අපේ රටේ තරුණ පරම්පරාව තුළ. සමහර විට පෙම් හසුන්වල පවා එතුමන් ගැයූ ගීතවල ගී පදවැල් තරුණයන් තරුණියන් අතර ලියවෙනවා. ඒ තරමටම එතුම ගැයූ ගීත ජනප්‍රිය වෙනවා. විශේෂයෙන්ම කේඩිකේ ධර්මවර්ධනය, ප්‍රේමකීර්ති දල්විස් මැතිතුමන් වගේ ප්‍රවීණයන් චන්දකුමාර කඳනාරච්චි මහත්මයා වෙනුවෙන් ගීත රචනා කරනවා. වගේම එතුමන් බොහෝ වෙලාවට රචනා වුණු ගී පදවැල් වෙනුවෙන් හෙමින් සැරේ තනු නිර්මාණය කරගත්තත් සමත් වෙනවා. ඒ එතුමන්ගේ තිබුණු දක්ෂතාව. එහෙම නැත්නම් සමහර වෙලාවට චන්දකුමාර කඳනාරච්චි මහත්මයා තමන් විසින් තනුව නිර්මාණය කරගෙන කේඩිකේ ධර්මවර්ධන ළඟට ගිහිල්ලා නැත්නම් ප්‍රේමකීර්ති දල්විස් මහත්මයා ළඟට ගිහිල්ලා ගීත රචනා කරගෙන තියෙනවා. එතුමන් අවස්ථා කිහිපයකදී ප්‍රේම තටාකයේ වැඩසටහනට ඇවිල්ලා ඔය වගේ සඳහන් කළා. ඉතින් ඒ අතීතයත් මතක් කරගෙන මට හිතුණා මෙන්න මේ ගීතය ඔබට රස විඳින්නට අවකාශය සලසන්න. අපි රස

0: සංසදයේ තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරුවෙකු වන්න අදම අමතන්න 0111 679 579

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වදේක වින්දනය සමග ගමට රටට නොවට ඇහෙන්න ගයන්න බිංදුවයි හත්සිය හයයි තුන්සිය හැට හයයි එකසිය හැට හය අංකයට ඔබ

0: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9ට
1: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය දුරලන්
0: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
2: ඔබ කැමතිම ලක්කාමේ වැඩසටහන් නැරඹීමට දැන් අවස්ථාව පිවිසෙන්න ලක්කඩ YouTube නාලිකාවට
3: ලක්කඩ YouTube channel එක දැන්ම subscribe කරන්න
4: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක රින්දනේ සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න. 0.76

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
3: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
0: සුබ දවසක් ශ්‍රී ලංකා
4: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් කෘමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් කෘමිරාජ කරල්කුලේ බඩේ අමාරුව සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට කෘමිරාජ කරල්කුලේ

0: ஐபோன் ஜெயக்ரஹே வாசனாவந்த சுபராத்திரியாக தன் விலவரதாய வினாடியக்காய் ஒப்பு அது தவசை மிலதீகத் ஜாதிகள் உத்துறை மண்டலில் உத்துறை பத்தத்திர கண் மேஹென்னே ஒபே ஜெயக்ரஹி பிரதிபலே
1: ஐபோவன் අපේ ජීවිත ජීවත් කරන්න බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු අතර ඔබේ හිතේ තියෙනවා රුපියල් 40ක ලොතරැයියකින් ඔබේ ජීවිතය වාසනාවන්ත විදිහට වෙනස් කරගන්න. අන්න ඒ බලාපොරොත්තුව හැබෑ කරන්න අදත් වාසනාවේ සුබ අඩහෝරාවෙන් අපි සූදානම්. ඒ වෙනුවෙන් මේ ආරම්භ කරන්නේ NLB ජාතික ජයවර්ධනය. ඉතින් අද NLB ජාතික ජයවර්ධනයේ ලොතරැයි වර්ග සියල්ලෙම පරිගණක නිල වාර්තාව අපිට ලබා දෙනවා දිල්හරා අමරසේකර මහත්මිය. මේ හඳුන්වා දෙන්නේ අද දවසේ අපේ අධීක්ෂණ මණ්ඩලය. අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් රුක්ෂලා එස් පරණවිතාන මහත්මිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී AM අරිෆ් මහතා, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී HMNC හේරත් මෙනවිය අද දවසේ අපිත් සමගින් එකතු වෙනවා. ලොතරැයි වර්ග 8ක් වාසනාවන්ත පැය භාගයක්. එහෙමනම් ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරමින් ජය අතට ගන්න. අතට සල්ලි වෙනුවෙන් NLB ජය. අදත් 495 වෙනි දිනු මැදීමේ වාරෙන් ඔබට ජයගෙනෙන්නයි අපේ මේ සූදානම. එහෙමනම් අපි දැන් යොමු වෙනවා දිනු මැදීමට. NLB ජයෙන් අද ඔබට ජය ගෙන දෙන ඉංග්‍රීසි අක්ෂරයක් අංක 4ක් අපි දැන් තෝරගන්නවා. අද ජයග්‍රහී ඉංග්‍රීසි අක්ෂරය ඉසෙට් ජයග්‍රහී අංක 4452. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන NLB ජය ලොතරැයියෙන් අපි මේ අවුරුද්දේ මේ වන විට රුපියල් 105 ජයග්‍රහකින් 223 දෙනෙක් වගේම රුපියල් 50,000 ජයග්‍රහකින් 5698 දෙනෙක් බිහි කරලා තියෙනවා. අද NLB ජය තුලින් රුපියල් 105 ජයග්‍රහකින් දෙදෙනෙක් අපි බිහි කරනවා. ලොතරැයිපත් අලෙවි කරනවා HMJ ද සොයිසා මහතා වවුනියාව සහ සරත් කුමාර් මහතා නිකවැලටිය. ඒ වගේමයි රුපියල් 50,000 ජයග්‍රහකින් 35 දෙනෙකුත් අපි බිහි කළා. ඒ අනුව අද දවසේ සමස්ත වාසනාවන්තයින් 75,099 දෙනෙකු අතරේ NLB ජය තුලින් රුපියල් 68,77,080 මුදලක් අපි බෙදා දුන්නා. තව තවත් තෑගි වැඩිපුණු නියත ධනයෝග හඳහනෙන් අදත් අපි ඔබට වාසනාව උදා කරනවා 1536 වෙනි වතාවට. ලග්න සංකේත 12ක් අතරින් අද දවසේ ඔබට වාසනාව උදා කරන ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ලග්න සංකේතය වෘෂභ. ඊළඟට හඳහනෙන් ඔබට වාසනාව උදා කරන ජයග්‍රහී අංක 4 අපි තෝරගන්නවා. මුල්ම ජයග්‍රහී අංකය අංක 56. ඊළඟට වාසනාව ගේන්නේ අංක 20. ඔබේ අතේ තියෙන හඳහන් උතරයි පත්වල බලන්න අංක 17 සඳහන් වෙනවද කියලා. එහෙනම් ඊළඟට අපි තෝරගන්නේ හඳහනේ තිරණාත්මක අවසන් ජයග්‍රහී අංකය. අවසන් ජයග්‍රහී අංකය අංක 26. අපේ රටේ ශක්තිය රණවිරුවන් ඔවුන් රැක ගැනීම වෙනුවෙන් පිහිට වූ රණවිරු සේවා අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන හඳහන ලොතරැයියෙන් අපි මේ අවුරුද්දට සුපිරි ත්‍යාගලාභීන් 7 දෙනෙක් එක්ක රුපියල් 110 ප්‍රථම ත්‍යාගලාභීන් 119 දෙනෙක් බිහි කරලා තියෙනවා. බොහොම ස්තුතියි. මේ අවුරුද්දට අපි හඳහනෙන් බිහි කරන 120 වෙනි ප්‍රථම ත්‍යාගලාභියා අද දවසේ අපි බිහි කරනවා. රුපියල් 110 ක මුදලක් ඔබ හිමි කරගන්නවා. වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කරනවා වාරිය පොළ සමීර සිරිවර්ධන මහතා. ඒ අනුව අද දවසේ හඳහනේ සමස්ත වාසනාවන්තීන් 135,259 දෙනෙකු අතරේ රුපියල් 93,34,860 ක මුදලක් අපි බෙදා දුන්නා. හෙටත් බොහොම විශ්වාසයෙන් හඳහන් ලොතරැයියක් ඔබ මිලදී ගන්න. ඔබ දිනා ගන්න සුපිරි තෑගිය වටිනාකම රුපියල් 37,03,534,740. ගොවිදෑත් ශක්තිමත් කරන ගමන් ඔබට වාසනාව උදා කරන සද්දිනම ජයනීත ගොවිසත අද ඔබට වාසනාව උදා කරන්න සූදානම් ඉන්නේ 4469 වෙනි දිනු මැදීමේ වාරයෙන්. ඔව්, කෝටි 6 ඉක්මව සුපිරි තෑග්ගක් දිනා ගන්න. දැන් අපි ආරම්භ කරනවා සද්දිනම ජයනීත ගොවිසත. ගොවිසතෙන් ඔබට වාසනාව ගේන ඉංග්‍රීසි අක්ෂරය අපි මුලින්ම තෝරගන්නවා. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය L. අද ගොවිසිතෙන් ඔබට වාසනාව ගේන මුල්ම ජයග්‍රහී අංකය අංක 59. මීළඟ ජයග්‍රහී අංකය අංක 32. ගොවිසිතෙන් මීළඟට ඔබට වාසනාව උදා කරනවා අංක 80. අද අවසන් ජයග්‍රහී අංකය ගොවිසිතේ අංක 13. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවීන්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබාදෙන ගොවිසිතලුතරයෙන් මේ අවුරුද්දේ සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක්, රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 53 දෙනෙක්, ඒත් එක්කම රුපියල් 250,000 වාසනාවන්තීන් 660 දෙනෙක් අපි බිහි කළා. බොහොම ස්තුතියි. බලමු අද මේ ලයිස්තු අලුත් වෙන්නේ කොහොමද කියලා. ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක තුනක් ගලපා ගැනීමෙන් රුපියල් 250,000 තෑගි ඔබට දිනා ගන්න පුළුවන් ගොවිසෙතෙන් විතරයි. අදේ විදිහට වාසනාවන්තීන් 7 දෙනෙක් බිහි වෙනවා. නතරයිපත් අලවි කරනවා RMP මහින්දරත්න මාතලේ, T මාග්‍රට් නුගේගොඩ, නිමල් ගුණතිලක මඩගල්ල, උපේක්ෂා බෝපිටිය කෝංගස්තැන්න, වලාකුළුගේ විජිත සිරි මහින්දරුව, ධම්මික ක්‍රිෂාන්ත ආණ්ඩියම්බලම, S මදන් කල්මුණේ. එයන් වද දවසේ ගොවිසිතේ සමස්ත වාසනාවන්තීන් 1,22,281 දෙනෙකු අතරේ රුපියල් 91,38,320 මුදලක් අපි බෙදා දුන්නා. වාසනාවේ සිරිකත කැන්දන ගොවිසිතේ හෙට සුපිරි තෑග්ග රුපියල් 6,88,25,625. දවස සුබයි, සිහින දිනයි, සුබ දවසක් ලොතරැය දැන් ඔබේ අතේ තියෙනවා. ඒ නිසාම අපි මතක් කරනවා ඔබට දිනා ගන්න පුළුවන් ත්‍යාග රටාව ගැන. සුබ ලග්නයත් එක්ක ජයග්‍රහී අංක තුන ගලපා ගැනීමෙන් ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් හෝ රුපියල් 105 තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. ජයග්‍රහී අංක තුනට රුපියල් 50,000 තෑගි වගේම ප්‍රවර්තන ත්‍යාග අංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 තෑගිත්, සෙසු තෑගිත් මදි නොකියන්න ඔබට සුබ දවසක් තුලින් දිනා ගන්න පුළුවන්. ගන්න මොන ටිකට් එක සුබ දවසක්. දැන් ඔබේ අතේ තියෙන හන්දා අපි ආරම්භ කරනවා 343 වෙනි දිනුමැදි මේ වාරය. සුබ දවසක්, සුබ ලග්න සංකේතයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී සුබ ලග්නය වෘශ්චික. ඊළඟට ජයග්‍රහී සුබ අංක 3 අපි තෝරගන්නවා. මුල්ම ජයග්‍රහී අංකය අංක 22. ඊළඟ ජයග්‍රහී අංකය අංක 62. අවසන් ජයග්‍රහී අංකය අංක 66. රුපියල් 25,000 තෑගි දිනා දෙන ප්‍රවර්තන ත්‍යාගංකයයි මේ තෝරගන්නේ. අද ජයග්‍රහී ප්‍රවර්තන ත්‍යාග අංකය 4,824. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වාගෙන යාමට රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන සුබ දවසක් ලොතරැයියෙන් රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදි ජයග්‍රහකින් 220 දෙනෙක් අපි මේ අවුරුද්දට බිහි කළා. ඒත් එක්කම රුපියල් 50,000 ජයග්‍රහකින් 1,108 දෙනෙකුත් බිහි කළා. බොහොම ස්තුතියි. බලමු එහෙනම් අද වාසනාවේ තොරතුරු. අදත් රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් යතුරුපැදියක් දිනා ගන්නා ජයග්‍රහකෙක් බිහි වෙනවා. ලොතරැයිපත අලෙවි කරනවා ගෝනවල දුලාන් දර්ශන මහතා. ඒ වගේමයි රුපියල් 50,000 ජයග්‍රහකින් 8 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ වගේමයි ප්‍රවර්ධන ත්‍යාගාංකය ගලපා ගැනීමෙන් රුපියල් 25,000 ජයග්‍රහකින් 41 දෙනෙකුත් අපි බිහි කරනවා. ඒ අනුව අද සුබ දවසක් තුලින් වාසනාවන්තයින් 108,472 දෙනෙකු අතරේ රුපියල් 94,67,700 මුදලක් අපි බෙදා දුන්නා. NLP ජාතික ජයවර්ණයේ දෙවැනි අර්ධය අපි එහෙමනම් දැන් බාර කරනවා යශෝදරා සමගින් විජේට.
2: මීළඟට මෙගා පවර්
3: දැවන්ත සුපිරි ත්‍යාග ඔබට ලබා දීමේ පෙර ගමන් කරු තමා NLB. ඔබට මතකයි රුපියල් කෝටි 47ක රුපියල් කෝටි 23ක අති දැවන්ත සුපිරි ත්‍යාග දෙකක් ඔබට ලබා දුන් එකම ලොතරැයි NLB මෙගා පව. මේ කතා කරන මොහොතේ

Ankaya. අද සුපිරි අංකය 14. මෙගා පව ඔබේ වාසනාව වෙනුවෙන් දැන් අපි තෝරා ගන්නේ ජයග්‍රහී අංක 4ක්. පළමු ජයග්‍රහී අංකය අංක 45. මෙගා පව දෙවන ජයග්‍රහී අංකය අංක 49. ජයග්‍රහී තුන්වන අංකය අංක 11. සිව්වන ජයග්‍රහී අංකය අංක 35. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 4 දෙනෙක් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභීන් 44 දෙනෙක් අපි රටට බිහි කළා. දැන් බලමු මෙගා පව අද ඔබේ වාසනාව ගැන. මෙගා පව අද දිනුම් වාරයෙන් රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගයක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි කළා එස් කනකලිංගම් යාපනය. ඒ වගේම රුපියල් ලක්ෂ 2 ත්‍යාග 3ක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතයින්. WJ මධුරංග හබරාදුව, WA චන්ද්‍රපාල මහව, ප්‍රින්ස් ජයලත් හික්කඩුව. ඒත් සමගින් අද මෙගා පව දිනුම් වාරයෙන් රටපුරා ජයග්‍රහකින් 1,23,082 අතර රුපියල් 97,28,560 මුදලක් අපි බෙදා දුන්නා. නිසක ඔබ දිනන ලොකුම තෑගි දෙන ඔබේ විශ්වාසයක් ඛණ්ඩව තහවුරු කළ මෙගා පව ලොතරැයියෙන් හෙට අපි ඔබ වෙත තිරණ කරන මෙගා සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 29,58,30,674ක්. පව සුපිරි ත්‍යාගයට රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයට හෙටත් සුපිරි මෝටර් රථයක්. රුපියල් 8,54,00,000 ඉක්මවා ගිය මහා ධන නිධානයක් ඔබට හිමිකර දෙන්නයි අදත් අපේ මේ සූදානම. ඒ වෙනුවෙන් මේ ඇරඹෙන්නේ ජාතිය මහා ධන සම්පත ධන නිධානය 2,257 දිනුම් වාරය. ධන නිධානය වෙනුවෙන් ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය අපි දැන් තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය I. රුපියල් 8,54,00,000 ඉක්මවා ගිය මහා ධන නිධානයක් ඔබේ කරගන්න ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සමඟ මේ යන්ත්‍රය තෝරා දෙන ජයංක 4ම ගැලපෙන්න ඕනේ. පළමු ජයංකය අංක 43. දෙවන ජයග්‍රහී අංකය අංක 33. යන්ත්‍රය තෝරා දෙන තුන්වන ජයග්‍රහී අංකය අංක 17. සිවවන සහ අවසාන ජයග්‍රහී අංකය අංක 27. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන ධන නිධානය ලොතරැයියෙන් 2026 වසරට එක් සුපිරි ත්‍යාගලාභී 120 ප්‍රථම ත්‍යාගලාභීන් 28 දෙනෙක්, ඒ වගේම 102 ත්‍යාගලාභීන් 381 දෙනෙක් අපි හඳුනා දුන්නා. බොහොම ස්තුතියි. දැන් කියන්න අද ඔබේ වාසනාව ගැන. ධන නිධානය අද දිනුම් වාරයෙන් රුපියල් 102 ත්‍යාග 3ක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතයින්. API සුමල් උහන, නිහාල් විජේ, සිරි තනමල්විල, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කෙන් එක් ලොතරැයි පතක් අලෙවි වුණා. ඒ අනුව අද ධන නිධානය ලොතරැයියෙන් රටපුරා ජයග්‍රහකින් 93,015 දෙනෙක් අතර රුපියල් 57,75,000 මුදලක් අපි බෙදා දුන්නා. රුපියල් කෝටි 13ක, රුපියල් කෝටි 12ක, රුපියල් කෝටි 9ක, රුපියල් කෝටි 8ක අති දැවැන්ත සුපිරි ත්‍යාග ඔබට ලබා දුන් ධන නිධානය හෙට අපි ඔබ වෙත තිරණ කරන සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 8,56,90,418.32ක්. ලොතරැයි ලොව රජ කිරුළ මහජන සම්පත 6,227 වතාවටත් ඔබව දිනවන්න සූදානම්. ඔබට සුබ වේවා. දැන් අතට ගන්න මහජන සම්පත ලොතරැයි පත්. මහජන සම්පත වෙනුවෙන් ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ ජයංක 6යි අපි දැන් තෝරා ගන්නේ. අද ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය කියූ ජයංක 6 පිළිවෙලින් 2, 8, 6, 5, 7, 2. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන මහජන සම්පත ලොතරැයියෙන් 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 9 දෙනෙක්, 125 ත්‍යාගලාභීන් 189 දෙනෙක් අපි රටට බිහි කළා. දැන් කියනම් මහජන සම්පත වාසනාව ගැන. මහජන සම්පත අද දිනුම් වාරයෙන් රුපියල් 125 ප්‍රථම ත්‍යාග 2ක් ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් ඔබට අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතයින්. PS ජයවර්ධන මහනුවර, ගම්පහ දිස්ත්‍රික්කෙන් එක් ලොතරැයි පතක් අලෙවි වුණා. ඒ වගේම මහජන සම්පත අද දිනුම් වාරයෙන් රුපියල් 119,000 ඔබ දිනා ගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයි පත් අලෙවි කළා මෙන්න මේ අලෙවි නියෝජිතයින්. ගාමිණී ගුණරත්න මාතලේ,

0: රජා කල්මුණේ කේජී ජයන්ත ගමගොඩ බුද්ධප්‍රිය වික්‍රමරත්න දික්වැල්ල සුදර්ශනී ප්‍රියංගිකා පන්නිපිටිය SHN උදේන රාජගිරිය ප්‍රසාද් විජේසිංහ හොරණ MRA පින්නවල ගණේ තැන්න GMW අපෝසුනික වැරටිය නිහල් ගාමිණී කාක්කපල්ලිය ක්‍රිෂාන් ධම්මික කදුරුවෙල උපේක්ෂ බෝපිටිය කෝන් ගස් තැන්න කෙඥානරත්නම් කළුවාංචිකුඩි NGC ප්‍රියදර්ශනී දඹුල්ල AIK රාමනායක කොටහේන ප්‍රමිලා උදේනි පිළියන්දල HMW විජේසිංහ රුවන්වැල්ල අචලා නානාකාර කුරුණෑගල ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කෙනුත් 1.5 පතක් කලවි වුණා. ඒ අනුවද මහජන සම්පත තුලින් රටපුරා ජයග්‍රහකින් 2,63,307 දෙනෙක් අතර රුපියල් 2,35,64,201 මුදලක් අපි බෙදා දුන්නා. දිනක ජයනියත මහජන සම්පත අපි හෙට ඔබ වෙත තිරණය කරන සුපිරිතයාගේ වටිනාකම රුපියල් 2,70,72,440ක්. අද වේදමට අද සම්පතින් ඔබට වාසනාව ගෙනෙන්නේ මහජන සම්පත අද දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජයංක 4. ඒ අනුව අද සම්පත 802 දිනුම් වාරයේ ජයග්‍රහ ඉංග්‍රීසි අක්ෂරය Q ජයග්‍රහී අංක 4 පිළිවෙලින් 6, 5, 7 සහ 2. ඔවෙත් සමගින් අද සම්පත අද දිනුම් වාරයෙන් රුපියල් 2,50,702 ඔබ දිනාගත්තා. ඒ වාසනාවන්ත ලොතරැයිපත් ඔබට අලිම කළා එල් ප්‍රේමදාස මහරගම කුමාරසිරි පෙරේරා අනුරාධපුර. රුපියල් 50,000 බැගින් දිනා ගන්න ජයග්‍රහකින් 47 දෙනෙකුත් අද බිහි වුණා. ඒ අනුව අද සම්පත අද දිනුම් වාරයෙන් රටපුරා වාසනාවන්තින් අතර රුපියල් 1,15,68,320 මුදලක් අපි බෙදා දුන්නා. අද නෙබි ජාතික ජයවරණයෙන් රටපුරා වාසනාවන්තින් 9,46,418 දෙනෙක් අතර රුපියල් 8,54,54,040 මුදලක් අපි බෙදා දුන්නා. මතකයේ රඳවා ගන්න එතෙක් ඔබේ ජීවිතයේ සිහිනයට
1: වාසනාවේ ආශිර්වාදය NLB.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

ආස්කරණක ඔබ සූදානම්ද? MLB ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. FM 93.5 FM 93.7 ලකන Radio ITN

0: සුපුරුදු ලෙස අඟහරුවාදා රාත්‍රි 10:30ට ඔබ ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන ඔස්සේ එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග. ඉතින් අද දවසේදී අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව කතා බහ කරන්න තීරණය කළා. ඉතින් ඔබ දකින්න තිය අපගේ ආරාධිතයා කවුද කියන වග ප්‍රථමයෙන් ඔබට අද දවසේ අපගේ මාතෘකාව මතක් කළොත් දියුණු මානව සම්පතක් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දායකත්වය. ඉතින් මේ සඳහා සුදුසුම කෙනා අද දවසේදී අප කඳවා ගත්තා ඒ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සෙනවිරත් මහතා. ආයුබෝවන් කියලා පිළිගන්න කාර්යබහුල අවස්ථාවක අපගේ ආරාධනාව පිළිගත්තට අපේ මාතෘකාව යළිත් ඔබට මතක් කළොත් දියුණු මානව සම්පතක් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දායකත්වය. අපි මාතෘකාවට ප්‍රවේශ වෙන කලින් අද දේශපාලනිකව තරමන් වේ බොහෝ උණුසුම් දවසක් පාර්ලිමේන්තුවත් උණුසුම් වුණ මොකද හිතන්නේ ඔබ ඇතුළු මාලිමාව බලයට ආවේ දේශපාලනික දේශපාලනයත් වෙනස් කරනවා කියලා බලාපොරොත්තු වෙනස ඇති කරන්නට පුළුවන් වෙලා තියෙනවද තැන් වෙනකොට?
1: ඔව් අමිල බොහොම ස්තුතියි. ඇත්තටම මේ ඔන්නේ පොලිටික්ස් පරිචලන ආරාධනා කිරීම සම්බන්ධයෙන් මුලින්ම අපි බලයට එන්නෙම ජනතාව අපිට කැමැත්ත පළ කරන්නේ දේශපාලන සංස්කෘතියම වෙනස් කරන්න. ඉතින් අපේ දේශපාලන සංස්කෘතිය මං හිතන්නේ වෙනස් වෙලා තියෙනවා. නමුත් ඔබ දකින්න ඇති අද දවසේ විපක්ෂයේ භූමිකාව පාර්ලිමේන්තුව තුළ, ඉතින් ඒ නිසාම තමයි අපි හිතන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව දැඩිව තියෙනවා කියලා.
0: හොඳයි, අපි එතනින්ම ප්‍රවේශනොත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන එනකොට විපක්ෂය දැඩි චෝදනාවක් එල්ල කළා. අපි ඒ චෝදනාවල් වලට පස්සේ මොකද උනේ කියන එක ගැන කතා බහ කරන්න අවශ්‍යයි. ඊට කලින් මේ අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් ඇති වෙන්න ඕනේ ඇයි කියලා මම ඔබතුමාගෙන් ඇහුවොත්, ඔබතුමා මේ කටයුත්ත තුළ පුරුළු ක්‍රියාකාරීව සිටින නායක නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට දැඩි බාරදුරු කටයුත්තක් නියලා නායක, ඇයි වෙනසක් ඇති වෙන්න ඕනේ අධ්‍යාපන ක්‍රමයේ?
1: කොහොමද දැන් ඇත්තටම අධ්‍යාපනය ප්‍රතිපත්ති වෙනස් විය යුතුයි කියලා අපි තීරණය කළේ බලය ලබා ගන්නට පෙර සිට. අපි පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන අපේ තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒ පිළිබඳ සටහන් කරලා තියෙනවා. ඒ සටහන එන්නේ මේ විදිහට. එකක් තමයි අධ්‍යාපනයේ තිරසාර යාව ජීව නවෝත්පාදනය සහිත වගකිය යුතු පුරවැසියෙක් හදන අධ්‍යාපනයක් බවට පරිවර්තනය විය යුතුයි කියන කාරණා මූලිකව කරගෙන තමයි අපේ ජනතාව බලය දෙන්නේ. එතකොට දැන් තියෙන අධ්‍යාපන ක්‍රමය සහ අප යා යුතු තැන අතර වෙනසක් අපි දැක්කා. තියෙන අධ්‍යාපන ක්‍රමය තුළ යාවජීව අධ්‍යාපනයක්, තිරසාර අධ්‍යාපනය, ප්‍රතිපත්තිමය, දිගු කාලීන ප්‍රතිපත්තිමය කාරණා. ඊළඟට නිසි පුරවැසියෙක් හදනවාද, පුරවැසි වගකීම් හදනවාද? අපි දකින්නේ බොහොම හෙම්බත් වෙලා විභාග බරින් හෙම්බත් වෙච්ච සහ තනි තනිව සමාජයක් විදිහට නෙමෙයි තනිතනිව තරඟයකට දුවන සමාජ වගකීම් ගැන ඒ තරම්ම හිතන්නේ නැති සමාජයක් තමයි අපි දකින්නේ. ඒ නිසා තමයි අපි කියපු ඉලක්කවලට යන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පහුරක් පාලමක් වගේ අපිට අවශ්‍ය වෙන්නේ. ඒක තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය.
0: එන්නේ මේ තියෙන එකම තිබ්බනම් හොඳයිනේ කියලා ඇතමුන් කියනවා. මොනවද තිබ්බ දුර්වලතා? ඒ තියෙන එකේ තියෙන ක්‍රියාවලිය තුළ තියෙන දුර්වලතා මොනවද? ප්‍රධාන දුර්වලතා මොනවද හඳුනාගත්තේ?
1: ඔව්,
0: ටිකක් සවිස්තරාත්මකව ඇහුවොත්.
1: ඔව්, ඇත්තටම තියෙන ක්‍රමය, තියෙන අධ්‍යාපන ක්‍රමය ගත්තොත් එහෙම අපි මුලින් ඉඳලම ගත්තොත් පූර්ව ළමාවි අපි කියනවා ප්‍රාථමිකාංශයට පෙර ළමාවිය සිට ප්‍රාථමික, ද්විතීක, ඊළඟට විශ්වවිද්‍යාල හෝ තෘතීක අධ්‍යාපනය. එතනින් එහාට ගියාම යාව ජීව අධ්‍යාපනය, ජීවිත කාලයේම අධ්‍යාපනය ලබන ආකාරය සම්බන්ධයෙන් අපිට ගැටලු සහ ළඟා කරගත යුතු දේවල් ගොඩක් අපි දැක්කා. මුලින්ම ගත්තොත් එහෙම පූර්ව ළමාවිය ගත්තා. පූර්ව ළමාවිය සංවර්ධන සම්බන්ධයෙන් නිසි ප්‍රතිපත්තියක් තිබෙන්නේ. ඊළඟට ඒ සම්බන්ධයෙන් ගුරුවරයන් හා ගුරුවරයන්ගේ භූමිකාව සම්බන්ධයෙන් සහ ඒ ක්‍රියාවලිය නිරීක්ෂණය සහ නියාමනය සම්බන්ධ නිසි ප්‍රමිතියක් තිබෙන්නේ. ඒ තමයි පටන් ගැනීම. ළමයේගේ පෞරුෂය පටන් ගන්න එතනින්. ඒ නියාමනය හරියට තිබෙන්නේ. ඊට පස්සේ එතනින් ගියාට පස්සේ ප්‍රාථමික අධ්‍යාපනය ගත්තොත් අපි දකින්න දැකපු දේ තමයි විශේෂයෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය තමයි මුල් පියවර ගන්න අධ්‍යාපනයේ ඉදිරි කොටස් එක දෙතේ කාර්යම් සිතේ කාර්යම් සහ අනිකුත් කාරණා සහ පෞරුෂය වර්ධනය වෙන. ප්‍රාථමික අධ්‍යාපනයේ අපි මෙන්න මේ කාරණාවලදී අපි දැක්ක දේවල් තමයි එකක් තමයි සමාජ අනුයෝජනේ සමාජයත් එක්ක ළමයන් ගනුදෙනු කරන ආකාරය පරිසරයත් එක්ක ගනුදෙනු කරන ක්‍රියාකාරීව ළමයා ඉන්නවද මේ දේවල් අවශ්‍ය තමගේ ළමයාගේ මොළයේ වර්ධනය වීම සඳහා සහ සමාජීය වර්ධනය සඳහා පෞරුෂයේ දීර්ඝකාලීන පෞරුෂයක් හැදෙන්නේ එතන සහ ශිෂ්‍යත්වය ශිෂ්‍යත්ව විභාගයේ ශිෂ්‍යත්ව බර ඊට පස්සේ ද්විතීක අධ්‍යාපනයට ගියොත් එහෙම ද්විතීක අධ්‍යාපනයේ අපි දකින්නේ එකම විෂය ධාරාවන් කොටසක්. එතකොට ඊළඟට අපි ද්විතීක අධ්‍යාපනයේ දෙවන අවස්ථාව ගත්තොත් එහෙම උසස් පෙළ වගේ අපි කොච්චර දුරට රැකියාව වෙළඳපොළට ශ්‍රම වෙළඳපොළට ශිෂ්‍යයා පුරවැසියෙක් විදිහට ගන්නවා කොච්චර දුරට දායක කරනවා. ඊළඟට අපේ ශ්‍රම වෙළඳපොළ සහ අපේ තියෙන ප්‍රමුඛතා රජයේ සහ රජයේ තියෙන ප්‍රමුඛතාවත් එක්ක කොච්චර දුරට ගැලපෙනවද වෘත්ති අධ්‍යාපනයක් තියෙනවද. දැන් ලෝකය වෙනස් වෙද්දී අධ්‍යාපනය කොයිසම් දුරට අපි වෙනස් වෙලා තියෙනවද ගැලපෙනවද ඉතින් රටේ ලෝකයේ ඒ තත්ත්වයන්ට ගැලපෙන විදිහට අධ්‍යාපනය වෙනස් වෙලා තියෙනවද අපි දැක්කේ එහෙම වෙනස් වෙලත් නැහැ. ඊට අමතරව අතිශය තරඟකාරී විභාග ක්‍රමයක් එක්ක විශේෂයෙන්ම මානසික පීඩන තත්ත්වයන් ළමයින්ගේ තියෙන විභාග ක්‍රමය අපි කියන්නේ ඇගේම් ක්‍රම වෙනස් වෙලා නැහැ. ඊළඟට අපි එකින් එක ගත්තොත් සමානව සම්පත් බෙදලා තියෙනවා ගමට නගරයට සම්පත් ගත්තොත් යටිදල පහසුකම් වෙන්න පුළුවන් ගොඩනැගිලි වෙන්න පුළුවන් වතුර වෙන්න පුළුවන් ඊට පස්සේ මානව සම්පත ගුරුවරුන් විදුහල්පතිවරුන් බෙදලා තියෙනවා. මේක විෂමතාවකුත් අපි දැක්කා ලොකු විෂමතාවක් අපි දැක්කා විභාග ක්‍රමේ තියෙන විෂමතාවන් ඒ විදිහ වගේම සම්පත්වල බෙදී යාමේ විෂමතාවක් අපි නිරීක්ෂණය කළා දෙකම ඒ කියන්නේ මානව සහ භෞතික සම්පත් දෙකම. ඉතින් එතකොට මේ ඊළඟට ප්‍රධානම කාරණාව පුරවැසි ගුණාංග නිර්මාණය වෙනවාද 21 වෙනි සියවසේ හැකියාවන් කියලා අපි කියනවා විශේෂයෙන්ම සමාජමය හැකියාවන් තමන්ගේ තියෙන සංනිවේදන හැකියාවන් සහ තීරණාත්මක සිතීම් ක්‍රිටිකල් තින්කින් කියලා කියන්නේ මේවා ළමයේගේ හැදෙනවද. ඉතින් මේ විදිහේ කාරණා ගොඩක් එක්ක අපිට හැප්පෙන සිද්ධ වෙන නිසා තමයි මේක එන්නේ.
2: ඔබතුමා කිව්ව කාරණා තුන තියෙන විභාගය වගේම සම්පත් බෙදියා මේ දේවල් ගැන පුළුල්ව කතා කරන්න අවශ්‍ය. දැන් ඊට කලින් අපි ඔබතුමාලා ගෙනාවා ආණ්ඩුව පත්මන ආණ්ඩුව ගෙනාවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ගෙනාවා. ඔබතුමා ආරම්භය සඳහන් කළා විපක්ෂයක් මේ වගේ වෙලා තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැති නිසා කියලා. හැබැයි විපක්ෂයේ ක්‍රියාකාරීත්වයෙන් නිසාම යම් කිසි අලියක් පිටපසට තබන්න සිදු වුණා. දැන් ජනතාව තුළ ප්‍රශ්නයක් ඇති මොකක්ද එතනින් එහාට උනේ කියලා. මොකක්ද එතනින් එහාට අමාත්‍යංශ කළේ මොකක්ද ආණ්ඩුව කළේ එතනින් එහාට?
1: වමිල දැන් එතන ගැටලුවක් ආවනේ. මේ ගැටලුව තමයි එක මොඩියුල් කියලා අපි පටන් ගත්තා මේ අධ්‍යාපන ප්‍රසංස්කරණ ක්‍රියාවලියේ යම් කිසි කොටසක්. එතකොට අපි ඒකට ඉස්සරහට ගියන් කතා කරමු දීර්ඝ වශයෙන්. ඒක මොඩියුල් ක්‍රියාවලිය
2: මොඩියුල් කිව්වහම බය වෙන තරමට
1: නම් බය වෙන තරමටම
2: අපි ඒක කතා කරමු ඉස්සෙල්ලා මේ ප්‍රශ්නට.
1: ප්‍රශ්නේ කතා කරමු
2: මොකක්ද කළේ
1: එතන. එතකොට එක පොතක එක පිටුවක තිබ්බ එක කාරණාවක් නිසා මේක මේ ඉංග්‍රීසි පොතක තිබ්බ කාරණාවක් නිසා මේක එකක් තමයි අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පටන් ගන්න තිබ්බා 6 වෙනි වසරට. නමුත් මේ පොත නිසා වෙච්ච මේ කාරණාව නිසා සමාජය කොහොමද දන්නේ නිසා මම කෙටියෙන් කියන්නේ ඒක දැඩි ලෙස ප්‍රශ්න කරන සැත්තර විපක්ෂය ප්‍රශ්න කළ යුතුයි. මේක තියෙන තාක්ෂණමය කාරණා දුර්වලතා අඳුනාගෙන අපිට දෙනවා නම් මේක බොහොම හොඳ දෙයක්. නමුත් මේකෙන් එහාට ගිහිල්ලා පුද්ගලික මඩගැහිම් වලට ගිහිල්ලා එහෙම දිවට මේක ආගමික සහ අනිකුත් සමාජීය කටයුතු වලටත් සම්බන්ධ කරලා උදාහරණයක් විදිහට ධර්ම චක්‍රයටත් මේක සම්බන්ධ කරලා වෙන එකක් තියාමිල මේ පිටකවරේ අරගෙන අපි දැන් කමාද්ද වල පිටකවරේ අරගෙන මේ පිටකවලේ පාට
2: දෙක සම්තරණේ
1: ඒ ඉතින් ඒ தත්ත දක්වා වර්ධනය වෙච්ච කාරණාවක් මෙතන ගිය විපක්ෂ විසින් බොහොම වගකීම් විරහිත විදිහට මේ අධ්‍යාපන ප්‍රසංස්කරණ ක්‍රියාවලියට විරුද්ධව කැම්පේන් එකක් ප්‍රචාර ක්‍රියාවලියක් ගෙනිච්චා. අපිට සිද්ධ වුණා ඊට සමගාමීව කොහොමද මේක ජනතාවට විශ්වාසනීයත්වය ඇති කරන්නේ. මේ කියන කාරණා ඔක්කොම ටික ජනතාව ට ගියොත් සහ විශ්වාසනීයත්වය නැති වුණොත් ළමයා ජනතාව දෙමාපියන් මේ සියල්ල විශ්වාසනීයත්වයක් හදා ගන්න ඕනේ අධ්‍යාපන ස්පන්සර් කියාවිල. මොකද හැම වෙලාවෙම අධ්‍යාපනය බද්ධ වෙලා තියෙනවා ජනතාවත් එක්ක. ඒ නිසා අපිට සිද්ධ වුණා විශේෂයෙන්ම ජනතාව අතර මේක විශ්වාසය ගොඩනගන්න දෙමාපියන් අතර විශේෂයෙන් ඊළඟට මේ පිළිබඳ සවිඥානික පිරිස නැවත වාරයක් මේ සම්බන්ධයෙන් හරියට කියන්නේ විශේෂයෙන් ගත්තොත් එමු වෘත්ති සමිති වෙන්න පුළුවන්, විද්වතුන් වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල ආචාර්ය වෙන්න පුළුවන්, වෘත්තිකයන් වෙන්න පුළුවන්, සමාජයේ දෙමාපියන් මේ කාරණාව හරියට කියලා දෙනවා. මේක වැළඳ ගන්න ආකාරය
2: දැන් ක්‍රියාවලිය ඉදිරියට යනවා.
1: අපි පළවෙනි වසර අධ්‍යාපන ප්‍රසංස්කරණ ක්‍රියාවලිය වෙනස් කරේ නැහැ. ඒක පටන් ගත්තා පළවෙනි වාරේ ඉවරයි. ප්‍රතිචාර බොහොම හොඳයි. ඒ වගේම තමයි අපි කියන්න ඕන නම් ඉල MKC ප්‍රසංස්කරණ ක්‍රියාවලිය වෙනසක් නේ. ප්‍රසංස් කියන්නේ වෙනසක්. වෙනසක් වුණාන් පස්සේ මේක අපි මේ ක්‍රියාවලිය බලන විදිහක් තියෙනවා තාක්ෂණිකව. දැන් මේ පළවෙනි වාරේ කොහොමද ඒ ශිෂ්‍යයන්ට ගුරුවරුන්ට මේක බලපාලා තියෙන්නේ. ඒක අපි පසු විප්‍රම් ක්‍රියාවලියකුත් හරි විදිහට වෙනවා. සමහර වෙනස්කම් කරගන්න වෙයි. ඒකට අදාළව තමයි ඕනෑම වෙනසක් කළොත් වෙනස්කමක් කරොත් යම්කිසි ව්‍යාපෘතියක අපි ඒක පසු විප්‍රම් ක්‍රියාවලියක් කරන දැයි කියනවා. ඒ නිසා පළවෙනි වසර අපි පටන් ගත්තා. දෙවෙනි වසර දැන් අපි සූදානම්මින් තියෙන අධ්‍යාපන පද්ධතිය. එතකොට දෙවෙනි වසර අපිට කරගන්න ලබන වෘත්තිය හැකියාවන් තියෙනවා විශේෂයෙන්.
2: ක්‍රියාවලිය පළමු වසර සාර්ථක මට්ටමක තිබෙන්නේ.
1: පළමු වසර ඇතරම අපි මේ වෙනකොට මේක පසු විප්‍රම් ක්‍රියාවලිය නිශ්චිතව නිරීක්ෂණය කරමින් තියෙන්නේ. ඔය පයිලට් එක පයිලට් එකක් විදිහට කියන්නේ
2: නියම
1: ව්‍යාපෘතියක් විදිහට කරනවා. එතකොට මෙතන ඒ ක්‍රියාවලිය දැන් ඒ නිශ්චිත තාක්ෂණිකව කරන ගමන් තියෙන්නේ පළවෙනි වසරේ මූලික අදියර. එතකොට අපි දකිනවා හැබැයි ගුරුවරුන් සහ දෙමාපියන් බොහොම සතුටෙන් සහ ළමයින් විශේෂයෙන්ම මේ ක්‍රියාවලියට බොහොම ලැදියාවක් දක්වනවා. මේකට පහසුවක් සහ මේකේ බොහොම ධනාත්මකව මේ ක්‍රියාවලිය කියන්නේ අධ්‍යාපන ප්‍රසංස්කරණ කොටස අපි ප්‍රාථමික අංශය අපි ඒක අපි දකිනවා. එතකොට අපි කියමින් හිටි දෙවෙනි වසර සම්බන්ධයෙන් අපි ක්‍රියාකාරියක් පොදක් තියෙන එක දැන් මුද්‍රණ ක්‍රියාවලිය දක්වාම යමින් තියෙනවා. ඊට පස්සේ ගුරුවරන් පුහුණු කිරීම වැඩසටහන්, ඊට කලින් අපි පුහුණු කරවන් පුහුණු කිරීම වැඩසටහන් දෙවෙනි වසර සඳහා ජූලි මාසයේ පටන් ගන්න අදහස තියෙනවා. ඊට පස්සේ ගුරු අත්පොත් දැන් ලෑස්සෙන් තියෙනවා ලහිලහි. එතකොට අපිට දෙවෙනි වසර හයවෙනි වසර සඳහා ඒ විදිහටම දැන් මේ විද්දි ලෑස්ති වෙනවා. හයවෙනි වසර අපි ලබන අවුරුද්දේ 2027 අපි කරනවා. එතකොට අපි හිතනවා මේ ක්‍රියාවලියත් අපි නැවත වාරයක් බැලුවා.
2: එතකොට දැන් කලින් 6 වසර දරුවන් තමයි මේක හඳුන්වා දෙන්න ගියේ. දැන් නමුත් ඒ දරුවන්ට මේක නැති වුණා. දැන් වුන් 7ට යනවා ලබන අවුරුද්ද. එතකොට වුන්ට වෙච්ච පාඩු වෙන මේ මොකක්ද කරන්න වුන් මොන ආකාරයෙන්ද මේ ක්‍රියාවලියත් එක්ක කරගන්නේ? දැන් වුන් පැරණි ක්‍රමවේදය තුළම ගමන් කරනවාද?
1: දැන් මෙහෙමයි.
2: පසුව දෙම අපි නිලීම් කළා, සෑහෙන නිලීම් කරා වුන් අනුගත කරන්න මේ ක්‍රියාවලියට කියලා.
1: ඔව් ඒ කාරණාව ඇත්ත. ඇත්තටම දෙමාපියන්ගේ ලොකු ඉල්ලීමකුත් ආවා. ඒසා පද්ධතියත් බොහොම කැමැත්තෙන් හිටියා. නමුත් අර මම කියපු කාරණාව හින්දා අපි ටිකක් එක පස්සට ගත්ත වුණාට අපි 2027 හයවෙනි වසර පටන් ගන්නවා. මේ අවුරුද්ද හයවෙනි වසර ඉඳපු ශිෂ්‍යයන්ට කොහොමත් 10වෙනි වසරේදී මේ ප්‍රසංස්කරණ වලට එකතු වෙන්න පුළුවන්. ඒ අතරතුර කාලයේදී අපි කියනවා මේ එකතු කිරීමේ වැඩසටහන. මොකද එකපාරම දැන් තියෙන විදිහට අලුත් විදිහ වෙනස් කරන්න ළමයාට ටිකක් එකට ටිකක් අනුගත වීමක් වෙන්න වෙනවා. ඒ නිසා එකතු කිරීමේ ක්‍රියාවලියක් අපි මේ ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියකට අටත් කරලා 10වෙනි වසරේදී කොහොමත් මේ ශිෂ්‍යයාට හම්බ වෙනවා. ඒ නිසා මග ඇරීමක් වෙන්නේ නැහැ. කොහොමදත් අපි කියන්නේ බොහොම ස්ථාවරව බොහොම විශ්වාසයකින් යුතුව ශිෂ්‍යයන්ට දෙමාපියන්ට මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තහවුරුවක් ඇතුව ලබන අවුරුද්ද අපි පටන් ගන්න.
2: මෙච්ච වැරද්ද නිවැරදි කරගන්න ගිය ක්‍රියාවලිය දැන් කොතනද තියෙන්නේ පරීක්ෂණ?
1: අපිට මුලින්ම පරීක්ෂණ අංශ දෙකක්. ඒ කියන්නේ මූලික ගත්තොත් එහෙම මේකට ආයතනගත පරීක්ෂණයක් කළා. ආතනක පරීක්ෂණයේ මූලික පරීක්ෂණයට අදාළව විනය තියෙන යම් ප්‍රමාණයක් අරගෙන තියෙනවා. එතකොට ඊළඟට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයක් වුණා. ඒක අවසන් දැන් ආයතනගත පරීක්ෂණයේ දිගටම මේ ක්‍රියාවලිය ආතන පරීක්ෂණ කටයුත්ත යනවා. ඉතින් අපි හිතනවා මෙහෙම ඒ ක්‍රියාවලිය යන අතරතුර වෙනි වසර එක පොතක තිබ්බ එක. නමුත් දීර්ඝව අනිකුත් මේ විදිහ දැන් මොකක් හරි ඒ අඩුවක් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් මේ සම්පූර්ණ මොඩියුල සහ මුද්‍රණය කිරීමේ ඒ තියෙන ලොකු වැඩසටහන.
2: ඔව් දැන් නැවත එවැනි අඩුවක් නැවත එවැනි වැරද්දක් නොවෙන්න
1: ඒක තරම්
2: තියෙන ක්‍රියාමාර්ග මොනවද කියලා මම අහමු.
1: ඔව් එතකොට අපි කලේම මේ සම්බන්ධයට අදාළ මුලින්ම ඒ අදාළ ප්‍රාමාණික වියතුන් සහිත පැනල් මණ්ඩල විදිහට කේනික විෂයන් සම්බන්ධයෙන් හදලා මේ තියෙන මේ දැනට හදලා තියෙන මොඩියුල් නැවත වාරයක් සමාලෝචනය කළා. එතකොට මග ඇරීම හැකියාව නැහැ. දෙවනුව අපි කළේ මේ දැන් මේ වැඩසටහන තියෙනවා මොඩියුල ලිවීමේ සිට මුද්‍රණයේ සිට අතට යාම දක්වා මෙතෙන්දී වගකීම් බෙදෙන ආකාරය නැවත වාරයක් සමාලෝචනය කරන ආකාරය මේක මේ සියල්ලම අපි බොහොම හරි විදිහක් අපි කියන්නේ නිසි ක්‍රමවේදය හරියටම යන විදිහක් ගැන අපි මේ විදිහ ජාතික අධ්‍යාපන ආයතනයත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මූලික වශයෙන් සහ විෂයන් අපි තියෙන මේ සම්බන්ධ විෂය කමිටුව. එතකොට මේ නිසි ක්‍රමවේදයක් එකිනෙක විෂය කමිටුව තියෙනවා. ක්‍රමවේද අනුගමනය කරමින් තමයි යන්නේ. නිසා අපි හිතනවා මෙහෙමයි අපි ඕනම ක්‍රියාවලියක හියුමන් එරර්ස් කියලා කියනවා කියන්නේ මිනිස් අතපසුවීම් වෙන්න පුළුවන්. නමුත් අඩුපාඩු හදා ගැනීම සම්බන්ධයෙන් මේ නිසි ක්‍රමවේදය කියන එක වැදගත් වෙන ඕනම ලෝකේ ඕනම රටක ඕනම ක්‍රමවේදයක් යන නිසි ක්‍රමවේදය අපි මේකට තහවුරු කරලා තියෙන නිසා අපි හිතනවා ඉදිරියේදී මේ සම්බන්ධයෙන් හොඳ තහවුරුවක් ඇතුව පොත අතට යනවා ක්‍රියාවලිය හොඳ.
2: දැන් මේ මොඩියුල කියන වචනේ ඉන්නේ මේ ප්‍රසංස්කරණ ක්‍රියාවලියත් එක්ක පසුගිය වසරේ තමයි එන්නේ. අවසානයේදී මොඩියුල කිව්වහම බය වෙන තරමට මේ වචනේ සමාජගත වුණා. දැන් මේ තත්ත්වය වෙනස් කරන්න ඔබතුමා මොන වගේ ක්‍රියාමාර්ගයකද සිටින්නේ? මේ පෙළපොත් වලට මොඩියුල කියන කාවේ මොකද්ද මේ දෙකේ වෙනස? එතකොට කොහොමද මේ බිය නැති කරන්නේ? ඇත්තම යම්කිසි බියක් සමාජගත කරලා තිබෙනවා.
1: ඔව්. අපි දැන් ওই බිය නම් ඇති කළේ ඇත්තටම ගත්තොත් එහෙම විපක්ෂයේ විසින් හිතලම. මේක දේශපාලන කාරණාවක් කරගත්ත. මොකද එක හේතුවක් තිබ්බා සහ තියෙන හේතුවක් විපක්ෂයට විශේෂයෙන් සටන් පාට හොයාගන්න හරියට අමාරු ගතියක් තියෙනවා. එතකොට මේ පිළපතක තිබ්බ එක කාරණාවක් අරගෙන සටන් පාටයක් හදාගෙන ඒක ආගම සහ ජාතිවාදයේ ඇති වෙන දක්වා ගෙනියන එක සහ පුද්ගලිකව පහර දෙන එක දක්වා ගෙනියන්න උත්සාහයක් ගත්තා. හැබැයි අපිට පුළුවන් වුණා මේ ක්‍රියාවලිය ජනතාවට හරි විදිහට පැහැදිලි කළා. මොකද්ද මේ සංස්කරණ කියන්නේ? අපිට පුළුවන් වුණා අතරම ජනතාව මේකට ලොකු ධනාත්මකව දමාපියන් මේ සම්බන්ධ කරගන්න සහ අදාළ පාර්ශව කරුවන් සියල්ලම එකතු කරගෙන මේක හොඳ සමාජගත කිරීමේ හැකියාව තමන්ටම බද්ධ කරගැනීමේ හැකියාවක් සහ තමන්ගේ තියෙන දැනුම එකතු කර මේ අධ්‍යාපන සංස්කරණ වලට ප්‍රාමාණික වේදකින් දැනුම එකතු කරගැනීමේ හැකියාව නැවත වරක් අපි හොඳ තත්ත්වයක් ඇති කළා. ඉතින් ඒ නිසා ඒ තත්ත්ව මගහැරලා තියෙනවා. මොඩියුල ගැන කතා කරොත් එහෙම ඉස්සර තිබ්බේ පෙළපොතක් කියලා කියන්නේ සම්පූර්ණ විෂය ආවරණය වෙනවා යම්කිසි අවුරුද්දකට.
2: පෙළපොත, අච්චුපොත
1: අන්න හරියට
2: ආයත වෙන්නේ.
1: ඔව්. අපි කෙටියෙන් සරලව කිව්වොත් එහෙම මොඩියුලයක් කියලා කියන්නේ එක ඉගෙනුම් කොටසක් කියලා අපි ගන්න. එතකොට අර ඒ ඉගෙනුම් කොටස දරුවා ඉගෙන ගන්නවා පාසල ඇතුළත. වැදගත් එකක් පාසල ඇතුළත. ඊළඟට මේ ඉගෙනුම් කොටස ඉගෙන ගන්න අතරතුරම අර ඉස්සර විභාග අපි යන ඇගේමුත් මේකට ඇතුළත් කරලා තියෙනවා. එතකොට අපි මේ ඇගේමුත් ශිෂ්‍ය කේන්ද්‍රීය යගීම් මක් වෙන්නේ මේ මොඩියුල් ක්‍රමයත් එක්ක. ඒතර එකක් තමයි අර ඉස්සර මුළු වාරයක් නැත්නම් අවුරුද්දක් පාඩම් කරන්න වෙන කොටස කෙටි කාලයකදී ළමයා ඉගෙනගෙන ඊට අමතර මේක විශේෂයෙන් මොඩියුල් එකේදී සුවාධ්‍යයනයක් සහ ක්‍රියාකාරකම් පාදක කරගෙන ශිෂ්‍ය කේන්ද්‍රීය. ඒ නිසා තමන්ට අධ්‍යයනය කරන කොටසකුත් තියෙනවා, තමන් විසින් ගවේෂණය කරන කොටසකුත් තියෙනවා. ඊළඟට විභාග නැත්නම් ඇගේම් ක්‍රමය ඇගේම මේක ඇතුළතමත් තියෙනවා. ඒ නිසා මේ පොත් බර දැන් ටික ටික අඩු වෙලා තියෙනවා. මේක සාමාන්‍ය සම්මත ක්‍රමයක් ලෝකේ තියෙන. ඒ නිසා එකක් ඒක සහ ශිෂ්‍යයාට තියෙන හැකියාව ඉදිරිපත් කිරීමේ හැකියාව පවා වැඩි වෙනවා. අනිත් එක මේ අර කොටසක් නේ ගන්න. අර විෂය පතෙන් කොටසයි එකතු කරගන්නේ සහ ඒ වෙලාවෙම විභාග කටයුතු වැගේම කටයුතු ඉවර වෙන නිසා අර පොත් මල්ලේ බරත් ටිකක් අඩු වෙනවා. ඉතින් ඔය ඔක්කොම එකතු වෙලා ගත්තාන් පස්සේ අලුත් විදිහක් ළමයා තවත් තියුණු වෙනවා. අර අපි කියපු හිතීමේ ආකාරය තියුණුව හිතීමේ විදිහ ඊළඟට එකතුව සමූහ ක්‍රියාකාරකමත් එක්ක සමහර දේවල් තියෙනවා. ඉතින් අපි හිතනවා මේ එකතු වීම සමාජානුයෝජනයත් වැඩි වෙන ආකාරයේ ක්‍රමයක් ඉතින් තියෙන. මේක ලොකු දෙයක්. ඉතින් අපි මං කෙටියෙන් කිව්වා.
3: දැන් ජාතික ප්‍රතිපත්තියක් ඔබතුමාගේ කේන්දේශපාල ව්‍යාපාරය තුළ ඊට පස්සේ ආණ්ඩුවෙන් පස්සේ හැමදේම ජාතික ප්‍රතිපත්තියක්. ජාතික ප්‍රතිපත්ති ගෙන එනවා. දැන් අධ්‍යාපනයට ජාතික ප්‍රතිපත්තියක් තියෙනවද? ගෙන ආවද? මේ දේවල් ක්‍රියාත්මක වෙන ජාතික ප්‍රතිපත්තියක් තුළද? දැන් ඇතම් කෙනෙක්ට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හරි. ඔබ යම් කිසි කාලයක් ඔබේ පක්ෂයේ බලයේ සිටියෝ. ඊනතුරු තවත් පක්ෂයක් ආව මේ ක්‍රියාවලිය ආපහු වෙනස් කරයි. මේක ජාතික ප්‍රතිපත්තිය කියලා කියන්නේ.
1: ඔව්. මම කියන්නකො වගකීම සහ කොහොමද මේ දැන් අපි ගත්තොත් අධ්‍යාපනය විතරක් නෙමෙයි, ඕනම ක්ෂේත්‍රයක් සෞඛ්‍ය වෙන්න පුළුවන්, ප්‍රවාහන වෙන්න පුළුවන්, රටේ ලෝකේ යන ලෝකේ සම්මතය තමයි ජාතික ප්‍රතිපත්තියක් වශයෙන් තමයි ගමන් කරන්නේ. ප්‍රතිපත්තියට උපාය මාර්ග සලස්මක් තියෙන්න පුළුවන් අවුරුදු 5 10 එහෙම වෙන්න පුළුවන්. අපි අඳුනගත්ත දේ තමයි එකක් ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවය. ඒතොර අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තිය සැලසුම් කිරීම සහ ඉදිරිපත් කිරීම වගකීම තියෙන්නේ ජාතික අධ්‍යාපන කොමිසම. ඉතින් ජාතික අධ්‍යාපන කොමිසම විසින් මේ වෙනකොට ජාතික මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයත් සමග, ඒ කියන්නේ ඒක සමාන්තරව මේ ක්‍රියාවලින් දෙකම සිද්ධ වෙනවා. එතකොට දැනට ඒකට උපත් කිරීම ටික සිද්ධ වෙමින් පවතිනවා. ඒ අතරතුර තමයි මේ ප්‍රතිපත්තියට අදාළව ප්‍රතිසංස්කරණ සිද්ධ වෙනවා. එතකොට මම කියන්න වෙන කාරණා මිල අපි කාලයක් තිස්සේ මේ ප්‍රතිපත්තිය ගැන කතා කරපු නිසා මේ ඉලක්ක සහ කොතනද යන්නේ කියන සම්බන්ධයෙන් පුurna අවබෝධයක් තියෙනවා. සා මම කිව්වේ සාමාන්‍ය අධ්‍යාපනය, ඒ කියන්නේ පාසල් අධ්‍යාපනය ගැන. ඒ වගේම තමයි මේ වෙනකොට උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සැකසීමේ කමිටුව මේ වෙනකොට අපි නම් කරලා තියෙනවා. කමිටුව මේ වෙද්දි කෙටුම්පත් කරමින් තියෙනවා. දැන් මේ වෙද්දි ජනතාවගේ අදහස් ලබා ගැනීමෙන් තියෙනවා. ඒ නිසා මේ ප්‍රතිපත්ති සැකසීම බොහොම හොඳට සහ ජනතාවත් එක්ක එකතු වෙලා විශේෂයෙන් ජනතාවත් එක්ක එකතු වෙලා සිද්ධ වෙමින් පවතින.
3: මොඳයි අපි විරාමයකට යෑමට අවශ්‍යයි. ඉතින් ලබන අවසරයේදී හයි ශ්‍රේණියට එන දරුවාට නව අධ්‍යාපන සංස්කරණත් එක්ක ඉදිරියට යෑමේ හැකියාව තිබෙනවද?
1: අනිවාර්යයෙන් සියල්ල ලෑස්ති. ළමයින්ට පුළුවන් මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඔස්සේ එන්නේ විදිහට මේ අධ්‍යාපනය ආරම්භ කරන්න 6 වෙනි ශ්‍රේණියට එනකොට 2027 දී.
3: හොඳයි අපි පළමු විරාමයට යමු වන්න සුදානම් වන්නේ අද ඔන්න පොලිටික්ස් වැඩසටහන අද සාකච්ඡාවට එක්වන්නේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සෙනවිරත්න මහතා දියුණු මානව සම්පතක් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දායකත්වයේ පිටපතව තමයි සාකච්ඡා කරමින් සිටියේ ලබන වසරේදී 2027 දී 6 වසරට නව ප්‍රතිසංස්කරණ අනුව වෙනස් වීම වෙනවා සඳහන් කළා. ඉතින් මෙස්තහා අධ්‍යාපනයේ සූදානම, ගුරුවරුන්ගේ සූදානම, පාසල්වල සූදානම, සම්පත් බෙදියාමේ සූදානම, මේ පිළිබඳව කතා බහ කරන සූදානම් මේ විරාමයෙන් අනතුරු රදී සිරින ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් සමඟ.

යාළුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න. තරඟකාරී වදේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න 0.76

0: පිළිමය ගන්නතුරු ඔබ ඇලිත් එක්වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග දවසේදී අපගේ සාකච්ඡාවට එක්වන්නේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සනීවරත්න මහතා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව තමයි අප කතා බහ කරමින් සිටින්නේ. 2027 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 6 වසරටත් එනවා. දැන් පසුගිය වසරේ 26 ක්‍රියාත්මක කරන්න යද්දී එල්ල කළ චෝදනාවන් තමයි ආණ්ඩුවට ඔබේ අධ්‍යාපන අමාත්‍යාංශයට මේ සඳහා පාසල් පද්ධතිය සූදානම් නැහැ, ගුරුවරු සූදානම් කරලා නැහැ, පුහුණුවලත් ගුරුවරු නැහැ, මානව සම්පත මේ සඳහා සූදානම් නැහැ කියන එක දැන් සූදානම්ද?
1: අමිල, මේ ප්‍රශ්නේ බොහොම හොඳයි. මේ අපි මොකක් කර වැඩසටහන ක්‍රියාත්මක කරනකොට විශේෂයෙන්ම ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන පූර්ව සූදානමක් ඇතුවයි කරන්නේ. දැන් අපි 6 වෙනි ශ්‍රේණියේ අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න ලෑස්ති වෙන ප්‍රසංස්කරණ ක්‍රියාවලිය පටන් ගන්න ලෑස්ති වෙනකොට අපි වෙද්දි ගුරුවරු සූදානම් කරලා තිබ්බා. ඊළඟට පාසල් පද්ධතිය ගැන අපි අවබෝධයක් තිබ්බා. පුහුණු කරුවන් පුහුණු කිරීමේ සැසි කරලා තිබ්බා. ඒ වගේම මුද්‍රණ මොඩියුල් මුද්‍රණය කරලා තිබ්බා. එතකොට පූර්ව ලෑස්තීම තිබුණා. එක ශ්‍රේණියට දැන් අපි පටන් ගන්න තියෙනවානේ. එතකොට ඒක
0: ඒ වෙන පිටත් මානව සම්පත සූදානම්
1: කරලා තිබ්බා. මානව සම්පත සූදානම් කරලා තිබ්බා. අපි සංඛ්‍යාත්මක දත්ත ඕනනම් කියන්නත් පුළුවන් කොච්චර ප්‍රමාණයක් අපි සැසි කරලා තිබ්බද. ඊළඟට පුහුණු කරවන් පුහුණු කිරීම සැසි කරලා කොච්චර තිබ්බද ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, මේ සියල්ලන්ටම මේක
0: එක සහ හය කියලා දෙකටම
1: කරලා තිබ්බා. නමුත් අර කාරණාවත් එක්කම අපි කියපු ඒ නිසා අපිට මේක පරක් වන්න සිද්ධ වුණා. 2027 දක්වා ගෙනියන්න සිද්ධ වුණා හැමනි ශ්‍රේණිය. නමුත් මේ වෙනකොට මම කියන්න දැන් අපි ගත්තොත් මේක මම කෙටියෙන් කියන්නම්කෝ. දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවල අපි කොටස් පහකට බෙදුවා. පහසු තක
0: කුළුණු පහක් ගැන
1: කුළුණු පහක් ගැන තමයි අපි කතා කළේ. එකක් තමයි මේ අගේම් කරමු අපි කතා කළා. ඊට පස්සේ විෂය මාලා ප්‍රසංස්කරණය. ඊළඟට මානව සම්පත් සම්බන්ධ වෙනම කුළුණක් තියෙනවා. ඒක අපි කොටස් කීපයක් තියෙනවා. ඊළඟට මේක ජනතාවට ගෙනියන්න ඕන. ඊළඟට අදාළ දෙමාපියන්ට සහ සියල්ල දැනගන්න ඕන. ඒක මාධ්‍ය කියන කොටසකුත් තියෙනවා. ඊට පස්සේ යටිතල පහසුකම් සහ පරිපාලන වෙනස්කම් කරන්නත් ඕන. ඉතින් මෙන්න මේ කියන කාරණා සියල්ල ඔස්සේ තමයි අධ්‍යාපන ප්‍රසංස්කරණ ක්‍රියාවලිය යන්නේ. පීඩි එම්පීල්ල මත යන්නේ. එතකොට
0: එක කුළුණක් හෝ සම්බර තිබ්බේ නැත්නම් මේක වැටෙනවා.
1: ඔව්, අපි
0: සමාන වෙන්න ඕනේ.
1: ඔව්, අපි මෙහෙමයි. මේ දැන් අපි ගත්තොත් ඔව් මූලික අධ්‍යයනයේදී සමහර දේවල් උදාහරණයක් මම ගන්නම්කෝ. දැන් අපි කලින් කතා කළා වගේ අපි දැක්ක දුර්වලතාවය තමයි මාන සම්පත් ගුරුවරුන්, විදුහල්පතිවරුන් අඩුකමක් අපි දැක්ක සහ විසිර යාමේ වෙනස්කමකුත්. ගම්මාන වලට දුෂ්කර පළාත්වලට අඩුයි, සමහරට නගර බද ඉස්කෝලට වැඩි වෙන්නත් පුළුවන්. එහෙම එකක් දැක්ක. ඊළඟට භෞතික සම්පත්වල බෙදී යාමේ විෂමතාවකුත් අපි දැක්ක. අපි මේම සම්පූර්ණ මිසද ගන්න ප්ලෑන් එකකුත් එක්ක සැලසුමක් සහිතව අධ්‍යයනගතව පටන් ගත්තා. ඒතර අපි පටන් ගත්තා. පටන් ගන්නකොට මෙන්න මේ කුළුණු පහම ඔස්සේ අපි ක්‍රියාවලිය අරගෙන යනවා සහ මේ නැවත මේ කුළුණු පහට අදාළ අනෙකුත් ක්‍රියාවලින් සිද්ධ කරමින් මේක ගතිකයි. මේ වැඩසටහනක් නේ යන්නේ. එතකොට ඉනිසා ඔව් සම්බරව සියල්ලම අපි එකට අරගෙන ගියා. ඉතින් මේ වෙනකොට අපිට කියන්න පුළුවන් අපි එකිනෙක ගත්තොත් එහෙම අපි මානව සම්පත දැන් මේ වෙනකොට අපි ඉතිහාසයේ ගත්තොත් එහෙම සමහර බදවා ගැනීම කරපු නැති සමහර ශ්‍රේණීන් තිබ්බා, සමහර සේවාවන් තිබ්බා. ගුරු සේවයේ අපි දැන් ඔබ හැම දන්නෝ උපාධිධාරී බදවා ගැනීම කරනවා. එතන 23,300කට අධික පිරිසක් සහ මේ අවුරුද්ද අවසන් වෙනකොට අපිට මෙහෙර තුලම බඳවා ගන්න පුළුවන් වෙනවා. විද්‍යාපීඨ ගුරුවරුන් සහ ගුරුවරයන් 6000 ක රාසන ප්‍රමාණය 30000 ක රාසන ප්‍රමාණය බඳවා ගැනීමක් කරගන්න පුළුවන් මේ පිරිස අපි
0: නේද ගුරු හිගේ කෙනෙක් නැති කරන්න පුළුවන් වේද
1: ඔව් කාරණා දෙකකින් කාරණා දෙකක් එතන බලපානවා එකක් තමයි ගුරු වරුන් පද්ධතියට මදිකම සමහර විෂයන්ට වැඩි වැඩි බර වාලා තියෙනවා සමහර විෂයන්ට අඩුවෙන් බලපාලා තියෙනවා දෙක තමයි අපි කියව විසිර යාමේ වෙනස්කම් අපි දැක්කම උදාහරණයක් ගත්තනම් අමිල සමහර ස්කෝල වල අපි දකින ගුරු වරු 9යි ළමයි 9යි එතකොට අර ළමයට සමාජයේ එක්ක බද්ධ වෙන්න ළමයිත් එක්ක ක්‍රියාකාරකම් කරන්න ක්‍රීඩා උත්සවයක් තියාගන්න මොකක්වත් විදිහකුත් නැහැ.
0: ඒ තමයි නෝක වෙනස් කරන්න පුළුවන්. දැන් කොළඹ සමහර පාසල් වල ප්‍රාථමික අංශයේ විෂයන් උගන්වන්න වෙන වෙනම ගුරුවරු
1: ඉන්නවා.
0: හැබැයි කොළඹෙන් ඈතර යනකොට අපිට පුත්තලමට වගේ යනකොට සාමාන්‍යයෙන් සමහර ලාට සාමාන්‍ය පෙරට උගන්වන්නේ එකම ගුරුවරයා වෙන පුළුවන් විෂයන් කීපයක්ම උගන්වන්නේ. මේ தත්ත්වය වෙනස් කරන්න ඔබතුමාට පුළුවන් වේද?
1: ඔව් අපි ඒකට සැලසුම් ගතව වැඩසටහන් දෙකක් විතර මම කියන්නම්. එකක් තමයි අපි නිසි ක්‍රියාදාමයකින් පසුව නිසි සැලසුමකින් පසුව සහ නිසි විවාශනයකින් පසුව යම්කිසි පාසලක් තෝරගන්න. මේ පාසල් තෝරගන්නකොට නිර්ණායක කීපයක් තියෙනවා. මේ පාසල් දියුණු කරනවා. හැබැයි මේ පාසල් දියුණු කරන්නේ අපි මේ දවස්වල තෝරගෙන තියෙන ප්‍රාථමික පාසල් තෝරාගත්ත පාසල් දියුණු කරන වැඩසටහනක් යනවා. සංවර්ධනක වැඩසටහන. මෙතෙන්දී අපි මේ පාසල් ළඟා වීමේ හැකියාව අවට කොච්චර අවුරුදු පහට අඩු ළමයි ඉන්නවද මේ පාසල කොච්චර ප්‍රමාණයක් ඇතුල් වෙනවා ඇතුල් වෙන ප්‍රමාණය අවුරුදු පහකට විතර ඇතුළත් ළඟා වීමේ හැකියාව විශේෂයෙන්ම ගත්තොත් එහෙනම් ප්‍රවාහන පාසකයන් සහ පාරවල් මෙන්න මේ දේවල් ඔක්කොම බල මේ පාසලට ඇතුළත් කිරීමේ හැකියාව සියල්ලම බලලා අපි මේ පාසල සංවර්ධනය කරන සම්මත නිර්ණායකට ඇතුළත් කියන්නේ ඒකදී විශේෂ දේවල් කීපයක් තියෙන එකක් තමයි දැන් අමිල අපිට පාසලක් කියවම ඔළුවට මැවෙන්නේ ගොඩනැගිලි කීපයක් සහ පිට්ටනියක් නේද? එහෙමනේ මැවෙන්නේ. නමුත් දැන් පාසල කියන දේ ඉගෙනුම් පරිසරයක්. මේක ද ලෝකෙ ගත්තොත් ගොඩනැගිල්ලක් විතර නෙමෙයි යනකොටම මේක ආරක්ෂා සහිත වෙන්න ඕන පාසල. දැන් ආරක්ෂා සහිත වෙන්න ඕන. ඊළඟට මේ ඇතුල් වෙනකොට ළමයාගේ මානසික සත්‍යය හැදෙන්න ඕනේ මේ පාසල කියන එක ඉගෙනුම් පරිසරයක්. මේකේ රාතතියක් නැති බොහොම සුහදශීලී පරිසරය. අපි කියන්නේ මේ ගෘහ නිර්මාණ ශිල්පය වෙන්න පුළුවන්. නේද? එළියේ තියෙන ආකෘතිය එක සහ ලෑන්ඩ්ස්කේපින් වෙන්න පුළුවන්. මේ සියල්ලම වෙනස් වෙනවා. ළමයා ඇතුල් වෙනකොට සහ ආරක්ෂාව. මේ කාණු පද්ධතිය තියෙන විදිය. ඊළඟට විදුලි අපි කියන මේ ප්ලග් පොයින්ට් තියෙන කොතනද කියන උස. මේ සියල්ලම වෙනස් වෙනවා. එතකොට අන්න ඒ අපි හදන පාසල මේ විදිහ පාසලක්. එතකොට අපි සංවර්ධනය කරනකොට අර මං කිව්ව කලින් තෝරගත්ත නිර්ණායකත් එක්ක මෙන්න මේ සියලු පාසලකන් සහිත පිටණියකුත් තියෙනවා. අපි දැන් තෝරාගත්ත පාසල් අපි මේ ප්‍රොටෝටයිප්, ඒ කියන්නේ ආදර්ශ පාසල් විදිහට තියුණු කරනවා. ඉතින් මේකත් එක්ක අපි හිතනවා ලංකාව පුරාම අපි තෝරගන්න පාසල් මේ දියුණු කිරීමත් එක්ක අර යටිතල පාසලකන් ළමයින්ට ළඟා වෙනවා. ඒක එකක්. එතකොට අපි මේක දිගටම කරගෙන මේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අද හෙට අවසන් කරන්නේ නැහැ දිගටම කරගෙන යනවා. ඒතර තව එකක් වෙනවා මිල. අපිට පුළුවන් වෙනවා සමහර පාසල් වල අර මේ එකතු කිරීමේ ක්‍රියාවලියත් එක්ක ගුරුවරයන් මේ විසිරයා මේ වෙනස්කම් ටික හොඳට බලලා අර පාසලට සම්බන්ධ කරගන්න. ඒකට අපි දැන් මේ වෙලාවේදී කරන වැඩක් තමයි ඩිජිටල් පරිවර්තනයක් වෙනවනේ. ඩිජිටල් කරන්නේදී උපරිම උදව් ටික අපි ගන්න ඕන. ඒක එකක් තමයි මානව සම්පත් ඩිජිටල් කරණය කරන එක. එතකොට අපිට හොයාගන්න පුළුවන් කොතනද වැඩිපුර ඉන්නේ, කොතනද මේක ඉන්නේ, කොතනද මොන ගුරුවරයාද ගුරුවරයාද ඉන්නේ, මොන විෂයටද ඉන්නේ. ඒ අපිට මෙන්න මේ අර බෙදියාමේ විෂමතාවය අපි ඩිජිටල් පරිවර්තනයත් එක්කම වෙනස් කරන්න පුළුවන්. ඔන්න ඔය කාරණා දෙකම එක්ක එකක් අර පාසල තෝරගන්නවා. ඊළඟට මේ ගුරුවරයන් අපිට ඒ පාසලට යොමු කරනවා. මේකත් එක්ක අපිට සැලකිය යුතු වෙනසක් කරගන්න පුළුවන් විශේෂයෙන් පරයන්ත සහ දුෂ්කර පාසල් වල. ඒතර පද්ධතියට මම කතා කරපු විදිහට ගුරුවරුන් සහ ගුරුවරයන් එනවා ගුරු සේවයට. ඒ වගේම අපි විදුහල්පති සේවයට 4000ක් රාසන ප්‍රමාණය බඳවා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඊළඟට අධ්‍යාපන පරිපාලන සේවය 2019 පස්සේ මට මතක විදිහට බඳවා ගැනීම අපි කරා 500ක රාසන ප්‍රමාණය. ගුරු අධ්‍යාපන සේවය ඔය අධ්‍යාපන විද්‍යාපීඨවල අපි බඳවා ගැනීම කරා මට මතක විදිහට 600ක රාසන ප්‍රමාණය. ඉතින් මේ ලොකු කාලයකට පස්සේ ඒ නිසා මේ මානව සම්පත් එකතු කර ගැනීම හොඳට සිද්ධ වෙනවා. සහ භෞතික සම්පත් දිනු කිරීම මම කියපු විදිහට අර පාසල අයිඩියල් පාසල දක්වා අපි යනවා. ඉතින් මේ මේ මේ මේ කාරණාව ඔස්සේ අපි හිතනවා මේ අධ්‍යාපන ක්‍රියාවලිය දැන් අර තරඟකාරී නගරයට කේන්ද්‍ර වෙනස නගරයට තරඟකාරීව ඉල්ලන මේ මේ මේ මේ මෙන්න මේක නැති කරගන්න පුළුවන්. මේක තමයි ලොකුම දේ. ළමයට පුළුවන් ළඟ ඉඳලා
2: ළඟම පාසල හොඳම පාසල කියලා සංකල්පයක් ගෙනාවා. ඔබතුමාලත් ඒ සංකල්පය තුළ ඉන්නවද නැත්නම් වෙනස් කරන්නේ කොහොමද? යම් තාක් දුර සදාහන් කරා මේක වෙනස් කරන්නේ කොහොමද කියලා තවදුරටත් පැහැදිලි කරත් මේක වෙනස් කරන්න පුළුවන් වේද? ළඟම පාසල හොඳම පාසල නෙවෙයි නැත්තර කොහොමද මේක සමාන මේ සමානත්වය ඇති කරන්නේ?
1: අමල ළඟම පාසල හොඳම පාසල කියලා ව්‍යාපෘතියක් තිබිලා තිබ්බා. ඔව්. දැන් වැඩේ තියෙන්නේ අපි ආණ්ඩුව බලය ගන්නකොටත් ওই ව්‍යාපෘතිය ඇතුළත නිම නොවෙච්ච පාසල් ප්‍රමාණයක් තිබ්බා. එතන අපි තමයි ඒක කිව්ව අවසන් කරන්නේ. ඔව් මම කියමින් හිටියේ ළඟ තියෙන ප්‍රාථමික පාසලක්. ඒකට ළඟා වෙන්න පුළුවන් වෙන්න ඕන බොහොම ඉක්මනින්සම් ළඟ ඉන්න පිරිසට. ද්විතීක පාසලට අපි කිව්ව ප්‍රවාහණයට ප්‍රවාහන පහසුකම් සහිත පාරවල් සහිත අවසාන ඉලක්කය වෙන්නේ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව යන්නේ තමන් ළඟ තියෙන ප්‍රාථමික ඉස්කෝලේකට ළඟ තියෙන ද්විතීයික ඉස්කෝලේකට. මේකේ භෞතික පහසුකම් තියෙනවා, මානව සම්පත් තියෙනවා, සහ සම්පත් බෙදී යාමේ විෂමතාවය බොහොම අඩු කරනවා. ඒක තමයි අරමුණ.
2: අඩු කරන්න පුළුවන්ද?
1: ඔව්, අපි දැන් හොයලා බලලා තියෙනවා. අපි දැන් යමේ ඉලක්කගත කරලා යන්නේ. අපි මේ අපි සියලු දේවල් කරන්නේ සැලසුම් සහගතව. ඉතින් අපි මේ උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් අපි පාසලුත් අපි දැන් අපි දන්නවා දැන් අපි ඩිජිටල් කරන්නේ GIS කියලා තියෙන ක්‍රමයන් තියෙනවනේ නේද? එතකොට ඒ වලින් අපි මැප් කරනවා, පාසලුත් මැප් කරනවා, මැප් එකකට ගන්නවා. එතකොට අපිට පුළුවන් මේ පාසලේ කොච්චර ප්‍රමාණයක් ඉන්නවද ඒ සංඛ්‍යාව ලබා ගන්න, සහ පාසල කොච්චර දුර මේ පාසල කොච්චර දුරක පිහිටනවද කියලාත් ගන්න පුළුවන්. එතකොට අපිට හොඳ අවබෝධයක් ඇතුව අපිට පුළුවන් වෙනවා මෙන්න මේ ළඟ පාසල මං කියවර පාසලත් අපි මැප් කරනවා, මේ සිටියන් ගත කරනවා කියලා. එතකොට අපි ජනගහන ගණත්වය කොච්චරද, එතෙන්ට කොච්චර වුණාද, අවට පාසල් කොහොමද තියෙන්නේ, දැන් අපිට AI තාක්ෂණයත් යොදා ගන්න පුළුවන් අවශ්‍ය නම් මේ මේ සම්බන්ධයෙන් අදාළ මේ සකස් කිරීම

0: ගානට විභාග කමිටුව තීරණය ගන්නවා, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව අදහස ගන්නවා. එතකොට සියලු දෙනා ඇතෙන්ට එකතු වෙනවා. ප්‍රාදේශීය ලේකම්වරු, දිසාපතිවරු, දේශපාලන අධිකාරිය, සමේ ක්‍රියාවලිය, මේක සියල්ලටම බද්ධ වෙන්න පුළුවන්.
1: දැන් මේ ඇගයීම් ක්‍රියාවලිය ගැන ඔබතුමා කලින් සඳහන් කරා. දැන් එක ශ්‍රේණියේ ඉඳන් වෙනස් වීගෙන යනවා. බොහෝ දෙමාපියන් අතර තියෙන ප්‍රශ්නය තමයි මේ පහ වසර තියෙන ශිෂ්‍යත්ව විභාගේ නැති කරයිද වගේ දරුවාට නගරයේ පාසලකට යන තියෙන අවස්ථාව නැති වෙයිද?
0: අම්ලි මෙහෙමයි. දැන් අර
1: දරුවට නම් මේක බරක්. නමුත් හැබැයි එකතකින් දරුවෙක්ට අවස්ථාවක් මේක නැති වෙයිද, මොකක්ද වෙන්නේ?
0: ඔව්, මෙහෙම දෙයක් තියෙනවා. ශිෂ්‍යත්වයේ ඉන්නේ කොහොමද? අපි ගොඩක් ඉතිහාසය ගත්තොත් එහෙම ඔබ දන්නවනේ කනගර මහත්මයාගේ සංකල්පයක් තිබ්බා මධ්‍ය විද්‍යාල. මට මතකයි 54ක් පිහිට වෙනවා. එතකොට මධ්‍ය විද්‍යාල පිහිටෙන්නේ කොතනද? පිහිට වෙන්නේ ගම්බදව. ශිෂ්‍යත්වයක් හදනවා, ශිෂ්‍යත්ව ක්‍රමය හදනවා. මේ ගම්බදව ඉන්න පිරිස ළමයින් අන්න අතෙන්ට ද්විභාෂා අධ්‍යාපන විශේෂයෙන් ගත්තොත් එතනදී ද්විභාෂා අධ්‍යාපන අවස්ථා ලබා දෙන්න. ඒක තමයි විදිහ. හැබැයි මේ 77න් පස්සේ මොකද්ද වෙන්නේ? 77න් පස්සේ එකක් තමයි මේ සමාජ වෙනස්කමකුත් එක්ක, නිර්ණායක වෙනස්කමකුත් එක්ක සමාජයේ නමක තරඟකාරී ස්වරූපයකට එනවා. මේකත් එක්ක අර සංකල්පයෙන් එහා එනවා මොකද්ද ජනප්‍රිය පාසල් කියලා කොටසකුත් බිහි වෙනවා නේද? එතකොට ජනප්‍රිය පාසල් වල සම්පත් තියෙනවා, නගර කේන්ද්‍ර වෙලා තියෙනවා, ගමට අඩුයි. ඉතින් මේකේදී අර දෙමාපියන් උපරිම උත්සාහය ගන්න එක තමන්ගේ දරුවට උපරිම අධ්‍යාපනයක් දෙන්න සමාවස්ථානේ. ඒ නිසා මේක දේ සමාජ දේශපාලනික ක්‍රියාවලිය ඔස්සේම වෙච්ච දෙයක් නිසා මේ අවස්ථා ලබා ගන්න දෙමාපිය සාධාරණ අවශ්‍යතාවක් තියෙනවා. හැබැයි අපි දැන් කරන්නේ මොකද්ද? ගමට සම්පත් ගෙනියනවා, ගමට ගුරුවරුන් ගෙනියනවා, ගමට පිට්ටනිය දෙනවා. එතකොට මේ තරඟකාරී අපි කියන රැට් රේස් යමි තරඟයක් වගේ එකක් තියෙන එක නැති වෙයි. ශිෂ්‍යත්වයේ අවශ්‍යතාව ස්වභාවිකව නැති වෙයි කියලා, ස්වභාවික මරණයකට පත් වෙයි කියලා අපි හිතනවා කාලයගේ යවන්නේ. ඒ නිසා මේ වෙනසත් එක්ක අපි කියන්නේ මේකට ඈඳිච්ච දේවල් ওই විභාග ක්‍රමයේ එකක්, මේ තරඟ එකක්. ඉතින් මේව වෙනස් වෙනකොට මේ අවශ්‍යතාව ස්වභාවිකව නැති වෙයි. මේවා අපි උත්සාහ කරන්නේ නැහනේ නගරයකට දාලා ළමයා උදේ 4ට නැගිටලා බස් එකකට දාලා හවස 6ට ගෙදර ගේන්න. ළඟ ඉස්කෝලයක් තියෙන, ළඟ පිටරණියක් තියෙන පහසුකම් සහිත මම කිව්වේ ඒ සියලු දේවල් තියෙනවා නම් දෙමාපිය උත්සාහ කරන්නේ. අපි හිතනවා එතනට යන්න පුළුවන් කියලා. බොහොම පොසිටිව්, බොහොම ධනාත්මක අපි හිතන දෙයක්.
1: මේ ඇගයීම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වුණා පසුගිය කාල සීමා තුළ. මේ ඇගයීම් ක්‍රියාවලියේ වෙනස තුළින් මේ මොඩියුල ක්‍රියාවලියත් එක්ක දරුවාගේ තත්ත්වය හරි විදියට මැනෙන්නේ නැති වෙයි, දක්ෂ දරුවා ඉදිරියට නොවේ කියලා කතාවක් ගෙනිච්චා. එහෙම වෙයිද? මොකද්ද ඉගෙන තියෙන හරි නිර්වචනය?
0: අපි අමිල මේ විභාග අපේ ඇගයීම් ක්‍රම කියලා ගමු.
1: විභාග කියලාම කියමු.
0: ඔව්, විභාගකම කියමුකෝ. ජනතාවට තේරෙන්නේ විදිහන්නේ. ඔව්, හරි. මේක ගැන දීර්ඝව කතා වුණානේ, සමාජයත් කතා වුණා. විභාග බර කියලා තමයි කතා වෙන්නේ. අපි ආණ්ඩු විදිහට අපිට වුණා මේ සම්බන්ධයෙන් තාක්ෂණික කාරණා දන්න, ප්‍රාමාණික විද්වතුන් සහිත විදේශගත පවා විද්වතුන් සහිත කමිටුවක් පත් කළා. ආණ්ඩු විදිහට අපි කරන්නේ අපි ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රාමාණික උගතුන්ගේ අවශ්‍ය විද්වත් දැනුම ලබා ගන්නවා. ඒ නිසා ඒක ලබා ගන්න ලබා ගනිමින් අපි මේ ඇගයීම් ක්‍රියාවලිය ගත්තොත් එහෙම එකක් තමයි ඔය කියපු කාරණාව. මෙතෙන්දි අඩු වෙන්නේ මොකද්ද? අඩු වෙන්නේ විභාග පීඩනයේ බර සහ තරඟය. නමුත් ලැබෙන්නේ මොකද්ද? මේ ඇගයීම් ක්‍රමය ඇතුළත ලැබෙන්නේ මොකද්ද? අපි ලෑස්ති කරලා තියෙනවා 9 වෙනි වසර වෙනකොට කුසලතා පරීක්ෂණය. එතකොට තමන්ට පුළුවන්, ළමයට පුළුවන් තමන්ගේ දක්ෂතාවය මොකද්ද? දැන් මේ වෙනකොට තමන්ගේ දක්ෂතාවයට එහා

0: ළමයා අර නිශ්චිතව දන්න කියන තමන්ගේ දෙමාපියන් හෝ තමන්ගේ යාළුවන් කියන ශේෂ්ඨයන් තෝරගන්න. එහෙම නැත්නම් සමාජය ඉල්ලනවා. මොකද එයාට රැකියා සුරක්ෂතාව තියෙන එතන. නමුත් මේ මේ මේ ක්‍රමයේ ඔස්සේ එකක් තමයි තමන්ටම මේ මම කිව්වා ගේම් එක කොටසක් තියෙන 9 වසරේදී මේ කුසලතා තමන්ගේ තියෙන කුසලතාවේ හොයාගන්න. අනිත් එක තමයි මේකෙදි අර දැන් තියෙන තක්සේරු කරන්නේ විභාග කියන කොටස අපි කියලා කතා කළේ. ඒ කොටසේ يعني කොලේක තියෙන විභාග ක්‍රමයක් ඉතුරු වෙලා තියෙනවා. ඒ අතරතුර ක්‍රියාකාරකම් ශිෂ්‍ය කේන්ද්‍රීය අගේම් ක්‍රමත් තියෙනවා. මේ දෙකම එකතුවක් තියෙන. එතකොට හොඳම දේ වෙන්නේ තමන්ට ශක්තිතාව තියෙන්නේ කොතනද කියන එක ගැන අවබෝධයක් ගන්න පුළුවන් එක. අතෙන්දි වෙන්නේ මොකද්ද? මතකයේ තමයි චෙක් කරන්නේ. කොච්චර පුළුවන්ද තමන්ගේ ඔළුවේ තියාගන්න පුළුවන්ද? මෙතන ශක්තිතාවත් බැල විභාතාවත් බැලනවා. හැකියාවනුත් බැලනවා. මතකයේ විතරක් නෙමෙයි. මතකයත් බැලනවා. ඉතින් මේ අගේම් ක්‍රම හැදිලා තියෙන්නේ ලෝක සම්මතයන් ලෝකයත් එක්ක එකඟව ලෝකය කරන විදිහටම තමයි. අපි කියවන ප්‍රාමාණික විද්වතුන් කියලා. ඒ නිසා බය වෙන දෙයක් නැහැ. දරුවා හරියට තක්සේරු වෙනවා. දරුවා එළියට යනකොට තමන් කැමති දේ වගේම තමන්ට ගැළපෙන දේ සම්බන්ධව හොඳ තක්සේරුවක් එක්ක යන්නේ.
1: හොඳයි අපි දෙවෙනි විරාමයටත් ළඟා වෙලා තියෙන විරාමයට කලින් තවත් පිරිසක් කරපු චෝදනාව තමයි දැන් මේ ප්‍රතිසංස්කරණ යාවත් කාලෙට නැහැ. ලෝකේ තියෙන්නේ මෙතනින් එහාට ගිහිල්ලා මේ තියෙන්නේ මේ දවල පත්‍රිකාවේ තිබ්බ දේවල්ම තමයි. ඉතින් එහාට යන්න ඕන කියලා මේ මේක මේක යාවත් කාල නෝ ක්‍රියාවලියක් කියලා මොකද ප්‍රතිවිරුද්ධව අපි විරාමයට අවශ්‍යයි පැහැදිලි කරන කාලෙත් වෙනවා.
0: ඔව් අමිල මං උදාහරණ කීපයක් ගන්නම්කෝ ඔය ගැන. දැන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලින් ඔය ශික්ෂණලාභී සිසු ගුරු සිසු පිරිසක් වෙනවා අපේ අධ්‍යාපන පද්ධතියට ගුරුවරුන් සහ ගුරුවරියන් විදිහට. ඔබ දන්නවද මේ විෂය මාලාවන් යාවත් කාලෙ වෙලා තිබෙන්නේ අවුරුදු 16කින්. යාවත් කාලෙ වෙලා තිබෙන්නේ. ඊළඟට අවුරුදු යම් කිසි කාලයකට වතාවක් විෂය නිර්දේශ පමණක් චක්‍රයක් විදිහට යාවත් කාලෙ වෙන්නේ කොටසක් තිබ්බා. විෂය නිර්දේශ විතරයි. නමුත් පොදුවේ ගත්තොත් එහෙම ලෝකයට ගැළපෙන විදිහට විෂයන් එකතු වුණාද? නිර්දේශ වෙනස් වෙන්න පුළුවන්. විෂයන් එකතු වුණා. දැන් ලෝකය බොහොම ඉක්මනින් වෙනස් වෙනවා. ඉස්සර අවුරුදු 10කදී වෙච්ච වෙනස්කම් සමාන මේ දැන් අවුරුද්දක වෙනස් වෙනවා වෙන්න පුළුවන්. එතකොට අලුත් විෂයන් එකතු වෙන්න ඕන පරණ විෂයන් නැගෙන එක තමයි ගතික ස්වභාවය. දැන් අපි උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපි ද්විතීක අධ්‍යාපන දෙපද සමහර එකතු කරලා තියෙන විශේෂ උදාහරණයක් විදිහට ගත්තොත් විවේසායකත්වය එකතු කරලා තියෙනවා. ඊළඟ සැපේම ජාල කලමනාකරණය එකතු කරලා තියෙනවා. කලින් හිතලවත් තිබ්බේ නැහැ. ඉතින් මේවා එකතු ඊළඟට වැදගත්ම කාරණා. වෘත්ති අධ්‍යාපනය ගැන හිතලවත් තිබ්බේ නැහැ. අධ්‍යාපන දවල පත්‍රිකාවක් අපි දන්නවනේ. දවල පත්‍රිකාවේ අඩංගුව බැලුවොත් එහෙම සමාන ලෙස සමානයට සැලකීම කියන එකද තියෙන්නේ. අධ්‍යාපන යම් කිසි ප්‍රමාණයක් පුද්ගලික අංශයට පැවරීමක්ද තියෙන්නේ. ඒ නිසා අපි කරන්නේ මේ ආණ්ඩුව රජයේ විසින් වගකීමක් විදියට සමාන ලෙස මෙන්න මේ අධ්‍යාපන අවස්ථා සුරැකීම. ඒ නිසා අපි ඒකට ක්‍රියාවලියෙම උත්තර දෙමු අමිල නේද? අපි දන්නවනේ අපි දකින්නවනේ මේ දේවල් යාවත් කාලින වෙනවා ලෝකෙත් එක්ක එකඟ. අපි ගත් උදාහරණත් එක්ක ගත්තොත් එහෙම අපි තින් මේ ඇගේම් ක්‍රියාවලියත් යාවත් කාලින ලෝකයත් එක්ක අපි හිතනවා ඉදිරියේදී ළමයින්ට තමන් ඉස්කෝලෙන් එළියට එනකොට ඉස්සර වගේ නෙමෙයි ඉස්සර උනේ දශක දෙකක් විතර අතීතයට තමයි සමාජයට ඇතුල් වෙන්නේ. දැන් පුළුවන් බය නැතුව එළියට එනකොට එළිය සමාජයේ ලෝක සමාජයත් එක්ක එක ළඟ අපි ඉන්නේ.
1: හොඳයි අපි අලිත් විරාමයට වන්ට සුදානම් වන්නේ අදවසේදී ඔන්න පොලිටික්ස් හා සාකච්ඡාවට එක්වන්නේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මధుර සෙනවිරත්න මහතා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව තමයි අප සාකච්ඡා කරමින් සිටින්නේ. රදී සිරින්න ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශන් සමග කෙටි විරාමයකින් අනතුරු වූ අලිත් හමුවෙමු.
2: වෙනදයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් ලයිට් ලයිට්
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 93.5 93.7 සර්ච් ලයිට් සමාජික විෂණය
4: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
5: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
4: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
3: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට
6: සම අනුග්‍රහය.
7: 800වසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.

යානුව හොඳයි කියන ගායන හැකියාව උරගා බලන්න තරගකාරී වටේක වින්දනය සමග ගමට රටට ලොවට ඇහෙන්න ගයන්න බිංදුවයි 706 366 176 අංකයට ඔබේ

0: ග්‍රාමයෙන් අනතුරුව ඔබ ඇලෙත් එක් වන්නේ ඔන් එයා පොලිටික්ස් සමග දවසේදී අප කතා බහ කරමින් සිටින අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව අධ්‍යාපන උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මදුර සෙනරත් මහතා තමයි අද දවසේදී සාකච්ඡාවට එක් වන්නේ. අපි කෙලින්ම සාකච්ඡාවට ආවොත් කාලය වේලාව වේගෙන් ගමන් කරන නිසා ඩිජිටල් කරණය ගැන ඔබේ ආණ්ඩුව තුළ වැඩි බරක් තබා තිබෙනවා, වෙනම අමාත්‍යංශයක් තිබෙනවා, ජනාධිපතිවරයාට දෙවෙන්නේ වෙන ප්‍රදේශයක ඉන්න වෙනම ක්‍රියාපටිපාටයක් ගමන් කරනවා. දෙමි රජයේ ඩිජිටල් කරන වැඩ පිළිවෙල සමගාමීව අධ්‍යාපන ක්ෂේත්‍රයේ තුල මොන වගේ ක්‍රියාමාර්ග දරන් තියෙන්නේ, මොන වගේ ක්‍රියාමාර්ග තුලද පිවිසලා
1: තියෙන්නේ? ඔව්, මේ ඩිජිටල් කරන්නේ කියන එක අපේ ප්‍රතිපත්තියක් විදිහට ප්‍රමුඛතාවක් තියෙන එකක්. අපේ ක්ෂේත්‍රයක් විදිහට ගත්තොත් එහෙම සියලුම ක්ෂේත්‍රන්ට අදාළ කොටසක් විදිහට අපි ගන්නවා. එතකොට ඩිජිටල් කරන්නේදී අධ්‍යාපනය ගත්තොත් ඒක මම පොඩි කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්න මේක වැදගත් නිසා
0: දැන් කාලය තිබෙනවා.
1: ඔව්, අපි ඩිජිටල් කරන්නේදී එකක් තමයි ඉගෙනුම් ක්‍රියාවලියට මේක සම්බන්ධ කරගන්නවා. ගුරුවරයාට ඉගෙනුම් ක්‍රියාවලියේදී සහ ශිෂ්‍යයාට මේ ඉගෙනුම ලබා ගන්නකොට ඒක එකක් විතරයි. ඊට පස්සේ අනිත් එක තමයි අපේ තියෙන සම්පත්, අපි කියවනේ දැන් මේ තත්ත්වයේ තියෙන සම්පත් විද්‍යාව විෂමතාවක් තියෙනවා. එතකොට සමාජාංගවලදී ගුරුවරයා අපිට දැන් මේ මොහොතේදී නැති අවස්ථා තියෙනවනේ මානව සම්පත්. ඒකට විකල්පයක් ලෙස ඩිජිටල් තාක්ෂණය යොදා ගන්නවා. ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට අපි මං කිව්වේ එක කොටස. ඒක එක. ඊට පස්සේ ඒක විතරකුත් නෙමෙයි, මේක ලොකු ශේෂ්ත්‍රයක් ආවන්න. දෙවෙනි එක තමයි මේක කොහොමද අපි අධ්‍යාපනයේ පරිපාලනයට යොදා ගන්න කියන එක. මානව සම්පත් නිසලස බෙදායම් සම්බන්ධයෙන් අපි දැන් මේක පැති කඩක් හදනවා, සහ මේ යෙදවුමක් එහෙම නැත්නම් වේදිකාවක් ප්ලැට්ෆෝම් එකක් විදිහට මානව සම්පත් කළමනාකරණය සහ ඩිජිටල් තාක්ෂණ යොදා ගැනීමක් කරන්න පුළුවන්. මේක තමයි ගුරුවරියන් අර හරි විදිහට මේ හැම ප්‍රදේශයකම එක හා සමාන තුලනය වීමකට මේක යොදා ගන්න. ඊළඟට අපි කිව්වා අර පාසල්වල පැති කඩක් ප්‍රොෆයිල් එකක් හදලා පාසල් කොහොමද තියෙන්නේ, පිටාන කොහොමද, ඒ කියන්නේ පරිපාලන ක්‍රියාවලට අපි යොදා ගන්නවා. ඊළඟට තව එකක් තමයි ඉදිරියේදී අපි මේ ඩිජිටල් අවකාශය අපි පාසල තුල මේ පරිපාලනය සඳහා ගුරුවරයා කොච්චර ඉගෙනීම් කටයුතු වල යෙදෙන්නේ, කොහොමද දරුවත් එක්ක තියෙන අන්තර් ක්‍රියාකාරකම් කොහොමද සම්බන්ධ නිරීක්ෂණය සහ ඒ සම්බන්ධයෙන් උත් මේක ඒ දක්වා මේක යොදා ගන්න අවස්ථාවකට දක්වා අපි යනවා. අපි ගත්තොත් එහෙම
0: අපේ කාලේ දැනුත් තියෙන අර කොළ පුරවන්න පාට කරන්න
1: දේ
0: අඩු වෙනවා, ගුරුවරයා බර අඩු වෙනවා.
1: එකක් තමයි අමිල අපි බලාපොරොත්තු වෙනවා මේ ඇගයීම් ක්‍රමවලදී මේක එකතු කරගන්න. එතකොට රෙකෝඩ් එකක් කියන්නේ කොළයක් නෙමෙයි, මේක ඩිජිටල් අවකාශයෙන් තමයි යන්නේ. ඒක එකක්.
0: එතකොට දැන්ෂය දඟලුත් බලන්න පුළුවන්.
1: පුළුවන් බලන්න පුළුවන්. ඉතින් ඒක අනිත් එකේ එතෙන්දි විශේෂ දෙයක් වෙනවා. එතෙන්දි අපිට පුළුවන් ඒ අඩුපාඩු වැඩි වෙන ආකාරයන් පිළිබඳව තක්සේරු කරගන්න ලේසි. එහෙම දෙයක්ත් තියෙනවා. ඒක දැන් තාත්තේ ගත්තොත් එහෙම දැන් අපි ගත්තොත් අපි මේ වෙද්දි ස්මාර්ට් බෝඩ් කියන අපි ස්කෝල මම ගත්තොත් එහෙම අපේ අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය සහ ඩිජිටල් අමාත්‍යංශය අපි කතා කරපු මේ වෙද්දි 2829 එකට දීලා තියෙනවා ස්කෝල මේ ස්මාර්ට් බෝඩ් කියන ඒවා. ඊළඟට විදුලි සංදේශ කමිෂන් එකත් 1000ක් විතර. ඊළඟට චීන ආධාර අපිට ලැබුණා, එතන 500ක් විතර, මේ 4400ක් විතර මේ සුහුරු පුවරු කියන ඒවා. ඊළඟට දැන් අපි ගත්තොත් එහෙම
0: දැන් අපි ගත්තොත් නගරයේ පාසල්වල ප්‍රාථමිකාංශවල හැම පන්තියකම තිබෙන දෙයක් තමයි ස්මාර්ට් බෝඩ් එක. අඩුම තරම් මේ සෑම පාසලකටම එකක්වත් ලබා දීමේ හැකියාවක් තිබෙයිද ලබන වසරවල?
1: ඒකම තමයි අමිල ලක්ෂ්‍යස්ති කරන්නේ, විශේෂයෙන්ම ද්විතීක පාසල් එකකට හෝ එකක්වත්. තම සංඛ්‍යාත්මක ගන්නම්කෝ, ද්විතීක පාසල් තියෙනවා 6215ක්. දැනට එකක් හෝ තියෙන පාසල් තියෙනවා 6084ක්. 6084ක් තියෙන ස්මාර්ට් බෝඩ් එකක් හෝ. නමුත් අපි ගත්තොත් එහෙම කම්පියුටර් සහ පරිගණක සහ ටැබ්ලට් පරිගණක තියෙන දේවල් තියෙන්නේ මෙන්න මේකෙන් 5538කට. අපි ඉතින් මේ
0: මේ ඒ අනෙක් පාසලට පරිගණකයක් නැහැ.
1: ඔව්. අපි මේ මං සංඛ්‍යාත්ව දත්ත කිවි. ඔව්. එතකොට අපි මේ ලබා දීම සිද්ධ වෙනකම්න් තියෙන්නේ. එතකොට ඩිජිටල් පුවර සහ අනිකුත් ඩිජිටල් මේවලම අපි සපයනවා. ඊළඟට තව කාරණාවක් තියෙනවා අමිල, මේකේ මේකම මදි. අපිට ඕන මේ ගාලකට
0: ඉලක්ක කෙනෙක් කොපමණ කාලෙ යන්න පුළුවන්ද? ඔව්. පරිගණක නැති පාසලක් තියෙනවා කිව්වම හිතාගන්න මාරි.
1: ඔව්. ඒක තමයි. අපි ඊටම ඉක්මනින් අපි ඩිජිටල් කාර්යසාධක බලකායක් තියෙනවා. මේක තියෙන අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන මේ කාර්යසාධක බලකාය තමයි මූලික වාක්‍යෙමෙන්. කොතනද අවශ්‍යතාව, මොකක්ද අවශ්‍යතාව, කොහොමද තියෙන්නේ? ඒ නිසා අපි හිතනවා ඊටම ඉක්මනින් මේ අවශ්‍යතාව සපුරන්න පුළුවන් වෙයි කියලා.
0: දැන් AI පිළිබඳව කතා බහ වෙනවා පාර්ලිමේන්තුවේත් බොහෝ වෙලාවට කතා බහ වෙනවා. විශේෂයෙන් දරුවා දවස වෙනුවෙන් AI හා සම්බන්ධ කිරීමත් අවශ්‍ය කාරණාවක්. කොහොමද අධ්‍යාපනයේ AI ගෙන එන්නේ?
1: ඔව්. අමිල මෙන්න මේම කාරණාවක් තියෙනවා.
0: AI ගැන බුද්ධිය, Artificial Intelligence.
1: AI තාක්ෂණය ලෝකයේ දැන් මේ වෙද්දි කතා බහට ලක් වෙන යෝදාගාරමින් තියෙන එක.
0: සහභාගී වෙනස් වෙමින් තිබෙන දෙයක්
1: වෙන දෙයක්.
0: ඒ වගේම අධ්‍යාපනයට ගැටලුවක් වෙන දෙයක් දරුවන් නැගීමත් දුන්න
1: වෙලාවටත්ම තියෙනවා
0: නේද? ඒ අයෝපු වෙන අවස්ථාවලුත් තිබෙනවා. කොහොම මේක සමබර කරගෙන අධ්‍යාපනයට මේක එකතු කරගන්න සැලසුම් කළා තියෙන්නේ?
1: ඔව්. ඔබ හොඳ ප්‍රවේශකින් ආවේ. AI තාක්ෂණය කෘත්‍රිම බුද්ධිය කියන එක ලෝකයට අලුත් දෙයක්වත් නෙමෙයි. ලෝකෙ මේ සමග යනවා. එතකොට කෘත්‍රිම බුද්ධිය කොයිතරම් දුරකට ළමයාට ලබා දිය යුතු, විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි පාසල් අධ්‍යාපනය ගත්තොත් පාසල් අධ්‍යාපනයේ ඩිජිටල් AI විතරක් නෙමෙයි, කෘත්‍රිම බුද්ධි විතරක් නෙමෙයි, ඩිජිටල් අධ්‍යාපනය, ඩිජිටල් මෙවලම්, ඩිජිටල් තාක්ෂණය, ඩිජිටල් කරණය, ළමයින්ට ඉගෙනුම් ක්‍රියාවලියද කොච්චර දුරට ආරක්ෂා සහිතව කොච්චර දුරට ලැබිය යුතුද කියන එක සම්බන්ධයෙන් මේ විදිහ නිර්ණායක සකස් කරලා
0: තිබෙනවා.
1: මේක අපි කිව්වනේ ඩිජිටල් කාර්යසාධක බලකාය. එතෙන්දී විශේෂයෙන් බලන කාරණා කීපයක් තියෙනවා. කොච්චර දුරට කොච්චර කාලයක් ගත කරනවද, මොන අයකද ගත කරන්නේ, අන්නේ සම්බන්ධයෙන් මූලික වගේ මෙතන තියෙනවා. ඒතර අපි AI තාක්ෂණය ගැන නිශ්චිතව ගත්තොත් එහෙම කාරණා දෙකකදී එක පාවිච්චි වෙනවා. මොකද්ද? එකක් තමයි අපි උසස් අධ්‍යාපනයට කරන කතා කරොත් මේ විදිහ කෘත්‍රිම බුද්ධි AI සම්බන්ධයෙන් මූලික කෙටුම්පත් සකස් වෙලා ප්‍රතිපත්ති සකස් වෙලා තියෙනවා. සහ මේ විදිහ අපි බොහොම සතුටින් සඳහන් කරන්නේ විශ්වවිද්‍යාලවල දැන් අපි පටන් ගන්න තියෙනවා. AI ඉගැන්වීම් ක්‍රියාවලිය පටන් ගන්න තියෙනවා. ඒ කෘත්‍රිම බුද්ධි විදිහටම. එතකොට ඒක පටන් ගන්න තියෙනවා. තව විදිහට කෘත්‍රිම බුද්ධිය පාවිච්චි කරන්න පුළුවන් මෙවලමක් විදිහට අපි කියවනේ ඉගැන්වීම් ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීමේ මෙවලමක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා මේ දෙකම සිද්ධ වෙන සහ විශේෂයෙන්ම
0: දරුවෝ භාවිත කරන වෙන්න පුළුවන් මෙවලමක් විදිහට භාවිත නොවනවා වෙන්න පුළුවන් භාවිත කරනවා මෙවලමක් විදිහට නිරීක්ෂණය කරන්න.
1: ඔව්. දැන් අපි කෘත්‍රිම බුද්ධිය විශ්වවිද්‍යාල මට්ටමින් කොහොමද යොදාගන්නේ කියන එක ගැන තමයි සැලසුම් කරන්නේ. නමුත් අපි ගත්ත සාමාන්‍ය අධ්‍යාපනය පාසල් අධ්‍යාපනයේදී අපි කතා කරන්නේ ඩිජිටල් අධ්‍යාපනය කොහොමද දෙන්නේ, කොච්චරම් දුරකට දෙනවද කියන එක. මේක සංවාදාත්මකයි අමිල. ඔබ කියන ආකාරයට කොයිතරම් දුරට ක්‍රියේටිවිටි, නිර්මාණශීලීත්වය
0: අඩු වෙනවද
1: කියන එක. අඩු වෙනවද? අන්න ඒ නිසා මේක බොහොම සමබරව ළමයෙක්ට ලබා දෙන එක, ඒ සම්බන්ධයෙන් නිශ්චිතව තීරණ ගැනීම, විද්‍යාත්මක තීරණ ගැනීම මේ ඩිජිටල් කාර්යසාධක බලකාය කරමින් ඉන්නේ. ඇත්තටම අපි මේක මේ කාර්යසාධක බලකාය එක වගකීමක් තමයි ඒක.
0: අන්තර්කරණීය අධ්‍යාපනය කියලා වචනයක් තියෙනවා කියවෙන. මොකක්ද අපි සරලව මහුවත් මුලින් දන්නේ නැති කෙනෙක් තේරුම් ගන්න මොකක්ද අන්තර්කරණීය අධ්‍යාපනය කියලා කියන්නේ?
1: අමිල ඔබ අහපු ප්‍රශ්නේ ඇත්තටම අධ්‍යාපන සම ප්‍රවේශයක්, අපි මූලික ප්‍රතිපත්ති. එතකොට අන්තර්කරණීය අධ්‍යාපනය කියන එකේ පොදු පුළුල් අර්ථය තමයි සියලු දරු දැරියන්ට අවස්ථා සමව හිමි වෙන කියන එක. එතකොට ඒකෙදි අපි කියන්නේ ඒක එකක් තමයි ආබාධ සහිත දරු දැරියන් කියන කොටසට අවස්ථා ප්‍රවේශයන් ලැබාගෙන තව මේකදී ආර්ථික හැකියාවන් නොහැකියාවන් ඊළඟට සමාජමය ගැටලු වෙන යම් අධ්‍යාපනයේ සම්බන්ධ අධ්‍යාපන ප්‍රවේශ සම්බන්ධයෙන් මේ කිසිම දෙයක් වගකිය යුතු නැහැ හැමෝටම එක හා සමානව අයිතිය ලැබිය යුතුයි ඒක තමයි මේක පුළුල් වර්ථය අන්තර්කරණයේ අධ්‍යාපනය මෙතන ආබාසහිත ශිෂ්‍යෝ ඉන්නවා ආර්ථික තත්ත්වය අඩු වැඩි සමාජ තත්ත්වයන් මේ සියල්ල පාසල තුල නැහැ අන්න එක තමයි අන්තර්කරණයේ අධ්‍යාපනය කියන්නේ විශේෂයෙන්ම අපි ගත්තොත් දැන් මේ විදි ප්‍රවේශයන් අනිවාර්යයෙන්ම අපි ඉස්කෝලයක් ගොඩනැගිල්ලක් අධ්‍යාපනය අතර ප්‍රවේශ විශේෂයෙන්ම සලකලා බලනවා වැසිකිලි පහසුකම් සියල්ලම අන්තර්කරණීය සියල්ලන්ටම ගැලපෙන ආකාරය අවසන් ශිෂ්‍යන්ට ශිෂ්‍යවන්ට පවා විශ්වවිද්‍යාලවල අපි මේ වෙනකොට අපි පටන් ගන්න තියෙනවා සියලුම පීඨවලට අන්තර්කරණීයකරණය කරන්න. එතෙන්දී ප්‍රවේශයන් ආබාධසහිත ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් ලබා දෙන්න. මොකද කලින් තිබ්බේ මට මතක විදිහට ප්‍රවේශයන් තිබ්බේ පාඨමාලා 4කට විතරයි. දැන් අපි ඒක පුළුල් කරලා සියලුම ආරවහල් වලට දිනවල තරහනකුත් යනවා. ඒ නිසා මේ පුළුල් අර්ථයෙන් ගත්තත් අන්තර්කරණීය අධ්‍යාපනය මේ අපි අධ්‍යාපනය එකතු කරලා තියෙන්නේ මේක අනිවාර්යයි. මේක අනිවාර්ය අවශ්‍යතාවක් විතර අපි සලකනවා.
2: ඔබතුමා විශ්වවිද්‍යාලවල ප්‍රවේශ වුණා විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙන පාඨමාලා යලි සමාලෝචනය වෙන්න ඕනි කියලා බොහෝ අදහස් තිබෙනවා. දැන් ඒ ගැන මොකක්ද මේ කරලා තියෙන අවධානය විශේෂයෙන් රැකියාව වැදපොළ ඉලක්ක කරගෙන ගෝලීය රැකියාව වැදපොළ ඉලක්ක කරගෙන මේ පාඨමාලා සමාලෝචනය ගැන අවධානය යොමු කළාද තියෙන්නේ කරන්න ආරම්භ කළාද තියෙන්නේ මොන වගේ තැනකද තියෙන්නේ?
1: ඔව් අමල මේක අතිශය වැදගත් කාරණාවක් නේ. දැන් අතොර ගත්තොත් එහෙම අපි මේ අවසාන ප්‍රතිඵලය ගත්තොත් එහෙම
2: මේ හැම දෙයකම අවසාන ප්‍රතිඵලයි.
1: අවසානයේදී ගත්තොත් විශ්වවිද්‍යාලෙන් එළියට එන්නේ කවුද? අපි මානව හියුමන් කැපිටල් එක. මානව ප්‍රාග්ධනය කොතනද තියෙන්න ඕන? ශ්‍රම බලකාය කොතනද තියෙන්න ඕන? අපි ඉන්නේ කොතනද? අපි ඒකට සපයනවාද?
2: ඒ වගේම අනාගතයට අපි සපයනවා.
1: සපයනවා. දැනට නෙමෙයි අවුරුදු 30කදී 2000 සමාවෙන්න. 2030 වෙද්දී. එහෙම නැත්නම් 2035 වෙද්දී මේන ශිෂ්‍ය එළියට යනකොට ඒ කාලෙ වෙනකොට ගැලපෙනවද? මොන වේ කාරණා ටික අපි උත්තර දෙන්නේ නැතුව විශ්වවිද්‍යාල ශිෂ්‍ය කිරීර දානකොට ශ්‍රම වෙළඳ පොළ ඊළඟට ඒ අවස්ථා අහිමි වෙන්න පුළුවන්.
2: නැත්තම් විරකියාව සහ උද්ඝෝෂණ තමයි.
1: ඒ නිසා අපි මේ වෙනකොට උසස් අධ්‍යාපන ප්‍රතිපත්ති කමිටුව විසින් මේ පිළිබඳව සමාලෝචනය කරනවා. මොන මොන අංශද මොන මොන අවස්ථාද මොන මොන රැකියාද මොන මොන ශේෂ්ත්‍රද දැන් ප්‍රමුඛගත වෙන්නේ මේ අපේ ලංකාවේ අපේ තියෙන ප්‍රතිපත්තියෙන් එක කියන්නේ සහ ගෝලීය අවශ්‍යතාවත් එක්ක. ඒ නිසා විශේෂයෙන් අපි ගත්තොත් සමහර දේවල් උදාහරණයක් විදිහට අපි ගත්ත උසස් අධ්‍යාපනයේ මේ ප්‍රතිපත්තියේ කමිටුවේ එක කොටසක් තමයි රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් පරිවර්තන සහ සංවර්ධනය වැදගත් කොටසක්. මොකද හේතුව ශ්‍රේණිගත විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමවලදී විශේෂයෙන් බලපානවා. ඒ සම්බන්ධයෙන් වෙනම අනු කමිටුවක් දැන් තියෙනවා ඒ ප්‍රතිපත්ති කමිටුවේ. ତොරේ ඒකත් යාවත් කාලින වීමක්. ඊළඟට දෙවෙනි කාරණාව තමයි කොයිතරම් දුරට මේ කාර්මික ආයතනත් එක්ක මේ විශ්වවිද්‍යාල පද්ධතිය උසස් අධ්‍යයන පද්ධතිය ගලපනවද කියන එක. වෙන රටවල ගත්තොත් එහෙම ශිෂ්‍යා කාර්මික ආයතනත් එක්ක සම්බන්ධ වෙනවා. ඒත් ලංකාවේ ඒක අපි කොහොමද සම්බන්ධ කරගන්නේ කියන එක. අනිත් කාරණාව තමයි අපි මේ විශේෂ එකක් විදිහට අපි සලකනවා මයික්‍රෝ ක්‍රෙඩෙන්ෂියල්ස් කියලා. මම මේක ඉංග්‍රීසි වචනය කියන්නේ. මේක අදහස තමයි තමන් ඉගෙන ගන්න කොටස මොකක් හරි අපි හිතමුකෝ කුසලතාවක් හෝ මම ඉගෙන ගන්න කොටස ඒක ඉදිරියටම ගෙනියනවා. එතකොට අපිට පුළුවන් වෙනවා ඉස්සරහදී මේ මම මොකක් හරි ශේෂ්ත්‍රයක උපාධිය ගත්තොත් ඒ උපාධිය ඇතුළත මම ඉගෙන ගන්න කොටස මම වෙන ශේෂ්ත්‍රයකට යනවා. මම නැත්නම් රැකියාවට යනවා නම් අපි මේක අරගෙන යන්නේ. එතකොට එතෙන්දී අවශ්‍ය වෙන විදිහට තමන් ශේෂ්ත්‍රය තෝරගන්න විදිහට මේ අර තමන් ඉගෙන ගත්ත සහ පරිචයක් ලබා ගත්ත දෙයක් තමයි අපි කාර්මික ආයතනයක ගිහිල්ලා ඒකේ සීමාවාසික පුහුණුවක් කරනවා කියලා හිතමුකෝ. අන්නේ පරිචය ලබා ගත්ත කොටසත් ඉදිරියට ගෙනෙන්න වෙලාවක් යනවා.
2: විශේෂ ප්‍රාගුණ්‍ය කියන්නේ
1: විශේෂ ප්‍රාගුණ්‍යයක් අපි ඒක මාක් කරනවා. සලකුණු කරලා එයා ඉස්සරහට අරගෙන යනවා. ඒ නිසා අර ලයිෆ් ලොං එඩියුකේෂන් ජීවිත සම්පූර්ණ මේ ජීවිතන කාලය තුළම ඉගෙන ගැනීම කියන එක අඛණ්ඩ ඉගෙනීම කියන එක මෙන්න මේ උසස් අධ්‍යාපන තුළ සිද්ධ වෙනවා. මේකත් මම කියන්නේ මේ යාවත් කාලෙ නෙවෙයිම මයික්‍රෝ ක්‍රීඩෙන්ෂල්ස් ඊළඟ මේ තියෙන අලුත් මේ පාඨමාල හඳුන්වා දීම මේ මේ කාලේ අපි සාකච්ඡා වෙන පවතිනවා. ඒ වගේම තමයි විශේෂ කාරණාවක් තමයි මම කියන්නම්. අපිට තිබ්බ මේ අඩුපාඩුව මොකද්ද? ඔය ඔක්කොටම කලින් සුභ සාධනය ළමයින්.
2: විශ්වවිද්‍යාල දරුවන්ගේ.
1: අපි ගත්තොත් එහෙම පහුගිය කාලේ මතකයි ඇති අපි මේ ළඟදීම කරපු කාරණාව විශ්වවිද්‍යාල ළමන් 16,000කට විශ්වවිද්‍යාල වල නිවාසිකාගාර 55ක වැඩසටහනක් දැන් මේ විද්‍යානවා. ඉතින් මොකද මේ ශිෂ්‍යාවන්ට ඉගෙනුම් පරිසරයක් ලබා ගන්න සුබ සාධනෙ තියෙන්න ඕන. ඒ නිසා
2: තමයි පාර තියන්නේ නැතුව විශ්වවිද්‍යාල වල තියන්නේ.
1: ඔව්. ඒ නිසා ඒක තමයි. ඊළඟට අපිට පුළුවන් වුණා මේ විද්‍ය මහපල දීම නව 10,000ක් දක්වා වැඩි කරන දෙගුණ කරන්න පුළුවන් වුණා. ඊළඟට ආපාසසයි සුන් සඳහා මහපලට අමතරව 5,000ක් දැන් ලැබෙන අපි කියවනේ අන්තර්කරණීය අධ්‍යාපන ගැන නේද? ඊළඟට අපි තව කා විශේෂ කාරණාවක් උසස් පෙළ වැඩිපුර ලකුණු ලබා ගන්න කියන සර්ච් කෝෂන් ලකුණු ලබා ගන්න සිසුන්ට විදේශීය විශ්වවිද්‍යාලවල විශේෂයෙන් ශ්‍රේණිගත කරගෙන 500කට අඩු එකේ සිට 500 දක්වා අධ්‍යාපන ලැබෙන අවස්ථාවන් දෙනවා. අපි ළමයි 32 දෙනෙක් විතර යවල් තියෙනවා. තමන් කැමති ශිෂ්‍යයෙක් තෝරගෙන හැබැයි ලංකාවට ඇවිල්ලා ඒ ගත්ත අධ්‍යාපනය සමාජයට දෙන්න ඕන. ඒකත් එක්ක ලොකු වියදමක් කරනවා. මිලියන 80ක් විතර වියදම් කරනවා අපි ගත්තත් එහෙම සම්පූර්ණයෙන්ම ඒ ළමයාගේ අධ්‍යාපනයට. ඒ ළමයා අපව ඇවිල්ලා ඒ වියදමට අදාළව සමාජය දිනු කරනවා. ඒකේදී ලොකු ඒවලටයක් කරනවා.
2: ඔබතුමා යම් තාක්ෂණික සදාන් කරන රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් ගැන මේ R&D ඔබතුමා බලයට එද්දි සදාන් කරා. ඒ වගේම බලයට ආවෙන් පසුවත් බොහෝ ප්‍රවේශන වලට ලැබුණා. දැන් විශ්වවිද්‍යාල තුල තමයි පරේෂණ සිදුවන්නේ. පරේෂණ ආර්ථික මේ ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ කරන මොන වගේ පියවරක්ද අරන්
1: තියෙන්නේ? ඔව්. අමිල දැන් ඔව් අපි ගත්තොත් එහෙම පොදුවේ ගත්තොත් එකක් තමයි මේ සාකච්ඡාව යනවා. කොයිතරම්
2: දුරට පරේෂණ වල ප්‍රතිඵලයක්
1: තිබ්බෙන් අර මෙන්න මෙහෙම දෙයක්. ලෝකෙ ගත්තොත් පර්යේෂණ සහ සංවර්ධන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඒ රටේ තියෙන ප්‍රමුඛතා ඉලක්ක වලට අනුව. අපි ගත්තොත් දකුණු කොරියාව ගත්තොත් චීනය ගත්තොත් තමන්ගේ අර ප්‍රමුඛතා ඉලක්ක වලට තමයි පර්යේෂණ සිද්ධ වෙන්නේ. එතකොට ඒක ගැළපීමක් තියෙනවා. ඕනම ආයතනයක උසස් අධ්‍යාපන ආයතන වෙන්න පුළුවන් පර්යේෂණ ආයතන කරන්නේ පර්යේෂණ කරන්නේම අපි නිකන් උදාහරණයක් ගමුකෝ. පොදන්නවන චීන දැන් AI සහ EV තාක්ෂණය තියෙනවා කියලා. එතකොට ඊට අදාළ පර්යේෂණ ගොඩක් සිද්ධ වෙනවා විශ්වවිද්‍යාලවල. ඒකල ඒක ඒක ඒක හොමාරු කරගන්නවා තෙන්ට. ඊළඟට මේ කර්මාන්ත සහ විශ්වවිද්‍යාල අතර සම්බන්ධ අන්තර් සම්බන්ධයක් තියෙනවා. කර්මාන්තවල රිසර්ච් කැල කරලා දෙන්නේ ගොඩක් විට විශ්වවිද්‍යාල. මෙන්න මේක තමයි අපි දැන් සාකච්ඡා කරමින් ඉන්නේ. කර්මාන්ත අතර ඒකාබද්ධ කරගන්නවා ජාතික ප්‍රමුඛතාවලට අදාළ පර්යේෂණ කරන. ඒක ඒක ඒක වෙන්න පුළුවන්. අපි උදාහරණයක් ගත්තොත් කෘෂි කර්මාන්තය වෙන්නත් පුළුවන්. අපි දැන් ඒක සැලසුම් කරමින් ඉන්නවා. ගෝවි මහත්ම මහත්මීන්ටත් මේ සම්බන්ධය හදන්න ඒකත් එක්කම මේ පර්යේෂණ කටයුතු දිනන කරන පර්යේෂණ වල ගත්ත ප්‍රතිඵල ආයෙත් කොහෙටද දෙන්නේ? අතෙන්ට බිමටමත් දෙනවා. මෙන්න මේ ගැළපීම ඇති කරනවා. මෙන්න මේක අතිශය වැදගත් දෙයක්. රටක් දිනන වෙන පර්යේෂණ රටට ගැළපෙන ආකාරයෙන් එකතු කරගත්තොත් තමයි.
2: හොඳයි. ඒ වගේම මේ විභාග ක්‍රමවේදයේදී අසමත් වෙන දරුවන් අපි තමයි විශ්වවිද්‍යාල ප්‍රවේශන වන දරුවන් අසමත් වෙන දරුවන් මොන්නේ ක්‍රියාවලිය තුළ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ තියාගන්න මොන වගේ ක්‍රියාමාර්ගයක්ද මේ ප්‍රතිසංස්කරණ තුළ තිබෙන්නේ අනාගත ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ?
1: ඔව් අමිල එකක් තමයි ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පොඩ්ඩකට තිබ්බොත් අපි මෙන්න මෙහෙම දැන් පාසල් පරිසරයේ ශිෂ්‍යෙක්ට ශිෂ්‍යාවකට කැමති එන්න පුළුවන් එන්න කැමති සහ සමාන ප්‍රවේශයන් තියෙන මෙන්න මේ කාරණා ටික තියෙන්න ඕනනේ. එතකොට අපි පාසල් පෝෂණ වැඩ ආහාර වැඩසටහන දැන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි වාර ප්‍රවේශ පත්‍ර ලබා දීම කරනවා. වෙල්බිලන 11ක් විතර වේදම් කරනවා. ඊළඟ ලිප්සාව මේ පිළිදැගීම සඳහා බදන වවුචර් පත් වෙනවා කියලා. අවශ්‍ය සිසුන්ට. ඊළඟට පාවහන් සුරක්ෂා රක්ෂණ ආවරණය අපි දෙනවා ළමයින්ට. ඊළඟට සනීප ආරක්ෂක යුතුව ඒක බිලියන 1.5ක් විතර වියදම් කරනවා. ක්‍රීඩා පාසල් වලට පෝෂ්‍යදායී ආහාර සඳහා බිලියන 0.15ක් විතර වියදම් කරනවා. මේ දේවල් අර ශිෂ්‍යයා පාසල් තුන රැඳී සිටින්න පාසලෙන් නික්මන් නැතුව තියාගන්න කරන දෙයක් ඒක. ඊළඟට ඔබ අහපු ප්‍රතිසංස්කරණ වශයෙන් මොකද්ද වෙන්නේ? අපි ප්‍රධාන කාරණාව එකක් තමයි අර ශිෂ්‍යයා කැමති කුසලතා පරීක්ෂණයත් එක්ක අපි එකතු කරලා දැන් මේ විදිහට තියෙනවා මොකද්ද? වෘත්ති අධ්‍යාපනය පාසල් අධ්‍යාපනයට. එතකොට ශිෂ්‍යයාගේ ආකල්ප කුසලතාවන් සහ නැඹුරුතාවන් තියෙන අතෙන්ට වෙන්න පුළුවන්. ශිෂ්‍ය බොහොම කැමැත්තෙන් වෘත්ති අධ්‍යාපනය සහ සියලු අධ්‍යාපන ශේෂ්ත්‍රයන් එක හා සමානව වටිනාකමක් අපි දෙනවා. මෙන්න මේ මේ මේ කාරණාව වැදගත්. සමාජමය වටිනාකම එක හා සමානව දෙන එක. මෙච්චර කල් ඒ කාරණාව හරියට සිද්ධු වෙන්නේ නැති නිසා මේ තරගයත් එක්ක තිබ්බ. මේකත් එක්ක අපි හිතනවා ළමයා අවුරුදු 13 ක අනිවාර්ය අධ්‍යාපනය තුල ඉන්න තරම් සමාන ප්‍රවේශයක් ඇති වෙන අවස්ථා අනිකුත් අවස්ථාත් එක්ක ඉගෙනුම් ක්‍රියාවලියත් මේකටම සසඳන නිසා අපි බලාපොරොත්තු වෙනවා.
2: හොඳයි, අපි අවසානය කරලා ගාවෙන්නේ අද ඔබතුමා ආයර නිසා අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍යවරයා විදිහට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක් මේ වැඩසටහන හා සම්බන්ධලා ඉන්නේ. ඔවුන් තමයි මෙහි සම්පත මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න විශේෂයෙන් ඔවුන් මේ ක්ෂේත්‍රය තුළ රඳවා තබා ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. ඔවුන් වෙනුවෙන් මොනවද වෙන්නේ ඉදිරියට? ඔවුන්ගේ සුපසාධනය වෙනුවෙන් ඔවුන් දිටමත් කිරීම වෙනුවෙන්.
1: අපි ගත්තොත් එහෙම මිල දැන් සියලුම ශේෂ්ත්‍රයන් අතරම ගත්තොත් එකක් තමයි මුදල්මය නොවන සහ මුදල්මය ඕනෑම ශේෂ්ත්‍රයක ඕනෑම රැකියාවක් හෝ එහෙම නැත්නම් අපි හිතමුකෝ සේවයක් ඕනෑම සේවයකට යම්කිසි සුරක්ෂිතතාවක් මේ වෙනකොට ආර්ථික තත්ත්වයේ යම් සුරක්ෂිතතාවක් තියෙන්න ඕන ගැලපෙන්න ඕන
2: ආර්ථික වශයෙන් සුරක්ෂිත නම් තමයි
1: රැඳී සිටින්. ඉතින් ඒ නිසා අපි සැලකිය යුතු මට්ටම අපි දැන් ඔබ දන්නවා අපි ආණ්ඩුව ලබා ගන්නකොට තිබ්බ තත්ත්වයන් IMF ගැටලුව තිබ්බා. IMF එකත් එක්ක අපි යන්න වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ණය ඔය සියල්ලත් එක්කම රාජ්‍ය සේවකයන්ගේ වැටු වැඩි කිරීමේ හැකියාව මූලික වැටු වැඩි කරන්න පෙර පුළුවන් වුණා. දෙවනුව එමදි ඒකමදි අපිට ඕන මේ අපිට අදාළ මූලික ශේෂ්ත්‍රයන් පහ සේවාවන් පහක් තියෙනවා. මේ සේවාවන් පහට අදාළව ගුරුවරුනුත් ඇතුළත් ගුරු සේවය වෙන්න පුළුවන්, උදාර සේවය වෙන්න පුළුවන්, ගුරු අධ්‍යාපන සේවය වෙන්න පුළුවන්, ගුරු උපදේශක සේවය වෙන්න පුළුවන්, අධ්‍යාපන පරිපාලන සේවය වෙන්න පුළුවන්. අඛණ්ඩ වෘත්ති අධ්‍යාපනය මෙන්න මේ දේවල් අපි හදන්න ඉදිරියේදී අධ්‍යාපන සභාව කියන ආයතනය හදනවා. මෙතෙන්දී වෘත්තිමය භාවය මේ සියල්ලටම ලැබෙයි. එතකොට දැන් තියෙන මේ අඛණ්ඩ අධ්‍යාපන දැන් ඉන්න මේ සේවාවල් ඉන්න පිරිසට අඛණ්ඩ අධ්‍යාපනයක් වෘත්තිමය භාවයක් සහ වැටුප් සම්බන්ධ නිර්දේශයන් තෘප්තිමත් අධ්‍යාපනට අදාළ වෘත්තීන්ට අදාළ මහත්මයකෝ මහත්මිය මෙන්න මේකත් එක්ක සමහර දේවල් මම කිව්වේ මේ දේවල් මුදල්මය නොවන දේවල්. හැබැයි තමන්ගේ තෘප්තිමත් ආයතන වල කරන්න විශේෂයෙන් අවශ්‍ය දෙයක්. විශේෂයෙන් වෘත්ති අධ්‍යාපනය අඛණ්ඩ වෘත්ති අධ්‍යාපනය අපි දියුණු කරනවා, ඒ සැලසුම් කරනවා. නිසා අපි ඊළඟට අනිත් දේවල් මාරු කිරීම ක්‍රියාවලිය බොහොම පහසු කිරීමට සඳහා අපි දැන් ඔය ඩිජිටල් අවකාශයනුත් පාවිච්චි කරනවා. ඉතින් ඔය ක්‍රියාවලියන් ඔක්කොමත් එක අපි හිතනවා ඉදිරියේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් මේ අධ්‍යාපනයට සම්බන්ධ සියලු වෘත්තිකයන්ටත් මේ පරිශ්‍රයන් බොහොම සැහැල්ලු සහ බොහොම ආකර්ෂණ තැනක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
2: හොඳයි ඒ සුබ පණිවිඩයත් එක්ක අදට සමගන්ටයි සුදනම් වන්නේ අදවසේදී අප සාකච්ඡා කළේ දියුණු මානව සම්පතක් සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දායකත්වය පිළිබඳව විසදා සාකච්ඡාවට එක්ුණේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මధుර සෙනවිරත්න මහතා. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමන්ට ආරාධනා පිළිගත්ත අර කාර්යබහුල තත්වයකදී. ඒ වගේම සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.
1: බොහොම ස්තුතියි අමිල සුභ රාත්‍රියක්.
2: ඒ වගේම ITN ලක්කඩ සහ අපගේ ඩිජිටල් ප්‍රවේශයන් ඔස්සේ අද ඔන්නෑ පොලිටික්ස් වැඩසටහන එක්ක ඔබ සියලු දෙනාටත් සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. ලබන සතියේ අඟහරුවාදා රාත්‍රී 10:30ට මෙවන් වැඩසටහනකින් එක්වරට ආරාධනා කරමින් සමගන්නවා. සුභ රාත්‍රියක්.
3: Lakhanda Radio ITN.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටි කොට කළ දේශනාව දම්සත් පැවතුම් සූත්‍රයයි. බුදුදහමේ යන මූලික ඉගැන්වීම මෙහි විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේ.

ධෛර්යයද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය ශ්‍රවණය කිරීමෙන් නව බලාපොරොත්තු ඇති කරගත හැකි.

වැසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ.

නිරෝගි බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

අදහමේ අපූර් නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිවයයිද?

නැවතී ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි යථාර්ථයයි. මොහොතක් සිතන්න මේ කය

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම

කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි, දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම් නැති රෝගී භාවයන් අතර

විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත් සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්න ඕන. රෝගී වූ කයක් හමුවේ අප කළ යුත්තේ කුමක්ද? අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෞතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්. ගිරිමානන්ද සූත්‍රය කායික රෝගී බව හමුවේ මනස පවත්වාගත යුතු ආකාරයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කයේ රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

මුල්වන කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන

උත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශ්‍රවණය කරමු. මාගේ සිත නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා.

0: रजक कसूर ट्रेडिशनल दिश ज्ञानन वहंसे गंपुल मीथलाव कोहमन रुवन पा मूल महाविहाराधिपति पूज्यपाद घने कुबरे शांत स्वामी वहंसे
1: අනන්ත දුක්ඛ වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්තාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබෙන්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදුගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න, නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බියහා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවී.

අභිසංවිධාන පිරිත. මෙලොවදී ලැබිය හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසංවිධාන පිරිත දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වේ, නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සැදැහැ සිතින් ඉතා ගෞරවයෙන් අභිසංවිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිප්ත දේශනාව දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මුල මහා විහාරාධිපති පූජ්‍යපාද

රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජ බය සොර සතුරු කරදර දිනිබිය තිරිසන්ගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේ.

දෙදෙසි සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනයකුට වදාළි. වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගත වීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ.

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතයේ මා තැහැරලා සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

ආසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ ඇයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් එන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් එන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරා ගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත්වන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත්වන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝ රත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

මිනිසුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරි ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමෙන්ද ඔබ සැමට සිතක් සාන්තියක්

පැමිණෙන අනතුරු වළක්වාලනෙහි ඉන්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ සමස්ත ලංකා සසුන් මග භික්ෂු සංවිධානයේ

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහදෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබ ය මෙනෙහි කිරීම තුලින් ඔබ ය සජ්ජායනා කිරීම තුලින් ඔබ ය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ.

බුදුගුණ කියනකොට අහන ඇත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැම දිනාගේම සිත් සැනසෙනකොට අපටත් පිං සිද්ධ වෙනවා. බුදුගුණ මහහඬින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහහඬින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන්, ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන්, සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළුකොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දිනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සර්වප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්ති

0: FM 93.5 පහෙන් 93.7 ලක්ඛඳහගෙන ඉන්න වෙලාව දෙ 5 විනාඩි 2යි.
1: FM 93.5 FM 93.7 ලක්ඛඳ Radio ITN.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

посетительно состоян битаде викаше перейди лаям митнаде снаю паддатие пинуи митаде рудире пальтатуетаде манасик сангиндиява атви митаде хетуан бэвен манасик мимме ශාරීරික සුවේද ධනවති සැලකිලි ජය පිරිත සියලු රෝගයන්ටද යක්ෂ බයටද ග්‍රහ දෝෂවලටද යහපත් ප්‍රතිඵල අත්කර දෙන බව පුරාතනයේ සිට පැවතින ජන විශ්වාසයයි. ජය පිරිත ශ්‍රවණය කරන ඔබටද

සැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා

ඉවලි පිරිත යමෙකුට පුළුවන් නම් උදේ හවා භාවිතා කරන්නට, එසේත් නොමැති නම් ශ්‍රවණය කරන්න ක්‍රමයක් යොදාගත්ත. මේ කුමන ආකාරයකින් වුවත් මේ ඒකාන්ත ආශිර්වාදයක් සිතක් සාන්තියක් යහපතක් සැලසෙනවාමයි.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ.